0: stress than the that you feel.
1: 93.5 FM 93.7 La Khanna Radio ITN.
2: ලකන හගෙන ඉන්න වෙලාවදී 5 විනාඩි 46.

0: ජීවිතය දිනන්නට positive vibes with charge.
1: එක්තරා කැලෑවක ඊටමත් බලසම්පන්න තේජවන්ත සිංහෙක් ජීවත් වුණා. වනාන්තරයේ රජු වුණත් මේ සිංහ ජීවත් වුණේ මහ පීඩනයකින් වගේම කලකිරීමකින්. එයා හැමතිස්සම තමන්ගේ ජීවිතය ගැන දෙවියන්ට මැසිවිලි නැගුවා. දවසක් සිංහට මේක තවදුරටත් ඉවසන්න බැරි වුණා. ඌ තීරණය කළා කෙලින්ම දෙවියන්ව මුණගැහිලා තමන්ගේ ප්‍රශ්නය ගැන කතා කරන්න ඕනේ කියලා. දෙවියන්ව මුණගැහුණට පස්සේ සිංහයා මෙහෙම ප්‍රශ්නයක් අහනවා. දෙවියන් වහන්ස, ඔබ මාව වනාන්තරයේ රජු කළා. මට ශක්තිමත් ශරීරයක්, මාරාන්තික නියෝ

0: පුතසා ලොකු බලයක් දුන්නා. නමුත් ඇයි ඔබ මව මේ තරම්ම දුර්වල කළේ? අර කුඩා කුකුලෙක් උදේට හඳලනකොට ඒ සද්දෙට මගේ මුළු ඇඟම වෙවුලනවා. මම පය වෙනවා. රජෙක් වෙලත් මේ වගේ එක පොඩි දුර්වලකමක්ින්ද මම හැමදාම දුක් විඳින්න ඕනේද? සිංහයා කනගාටුවෙන් මැසිවිලි නැගුවා. දෙවියන් හිනාවෙලා මෙහෙම කියනවා. ඇත්ත, මං ඔයාට අවශ්‍ය හැම බලයක්ම දුන්නා. ඔයාට එකම එක පොඩි දුර්වලකමකට තියෙන්නේ ඕක විතරයි. ඒක ගැනම හිත හිත මැසිවිලි නගන්නේ නැතිව ලෝකයේ වටේ පොඩ්ඩක් ඇවිදලා බලන්න කියලා. දෙවියන්ගෙන් මේ උපදෙසත් අරගෙන සිංහයා වනාන්තරය හරහා යනකොට දැවැන්ත ඇතෙක් මුණ ගැහෙනවා. ඇතාගේ ශරීරය මහා පර්වතයක් වගේ හරිම ශක්තිමත්. නමුත් සිංහයා දකිනවා මේ ඇතත් නිතරම තමන්ගේ විශාල කන් දෙක ගසමින් බය බිරාන්ත වෙලා වටපිට බලනවා. සිංහයා ඇතා ළඟට ගිහිල්ලා ඇහුවා, යාළුවේ, ඔයා මේ තරම් විශාලයි ශක්තිමත්. හැබැයි ඇයි ඔයා මේ තරම් බයෙන් ගැහෙන්නේ කියලා. එතකොට ඇතා ඉතාම රහසින් මෙහෙම කිව්වා. රජතුමනි, ඔබට පේනවද අර අහසේ පාවෙන කුඩා මදුරුවා? එයා මගේ කන්නසට රිංගුවතින් මාව මරණයට පවාපත් වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ මුළු ජීවිත කාලෙම ගෙවන්නේ අර පොඩි මදුරුවට බයෙන් කියලා. ඇතාගේ කතාව අහපු සැනින් සිංහයාට ජීවිතය පිළිබඳව අවබෝධය ලැබෙන්න පටන් ගත්තා. මම කොච්චර මෝඩද, ඇතා මට වඩා කොච්චර විශාලද ශක්තිමත්ද, ඒ වුණත් එයත් මට වඩා සිය ගුණයකින් කුඩා මදුරුවෙක්ින්ද හැමදාමත් බයෙන් ජීවත් වෙනවා. මට තියෙන්නේ කුකුලෙක් අඬලනකොට දැනෙන පොඩි බයක් විතරයි. කුකුලගෙන් මගේ ජීවිතයට අනතුරක් ඇති වෙන්නේ නැහැ. මම මට ලැබුණු හැමදේම අමතක කරලා ඒ එක පොඩි අඩුපාඩුව ගැන විතරක් මැසිවිලි නග නග මගේ සම්පූර්ණ සතුටම නැති කරගෙන නේද තියෙන්නේ. එහෙම කියලා සිංහයා කල්පනා කරනවා. හිතන්නකෝ, අපි හැමෝටම ජීවිතයේ අඩුපාඩු ප්‍රශ්න එහෙම නැත්නම් දුර්වලකම් එකක් හෝ දෙකක් තියෙන්න පුළුවන්. සාමාන්‍ය මිනිස්සු තමන්ට නැති දේවල් ගැන හරි තමන්ගේ තියෙන දුර්වලකම් ගැන විතරක් නිතරම මැසිවිලි නගමින් කාලය නාස්ති කරනවා. නමුත් සැබෑ ශූරීන් කරන්නේ තමන්ට ලැබිලා තියෙන දේවල් සහ තමන්ගේ ශක්තියින් අගය කරමින් ඒවා තව තවත් උපමට්ටම් කරගන්න එක. ඔබට ලැබිලා තියෙන ජීවිත දිහා බලන්න. ඔබ නැවත කිසිම දවසක මැසිවිලි නගන්නේ නැති වෙයි. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
1: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmy.
1: Lakhanda Radio ITN.
3: වෙලාව 6:00.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
5: ලඛන මොමලින් ඒසල්
6: සම අනුග්‍රහය.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ලඛන රේඩියෝ ITN.

0: අයිබන් සුබ දැසනක් ජයග්‍රහේ වාසනාවන්ත සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සිරෝ දෙනාටම. අද ජූලි මාසේ 17 වෙනිදා සිකුරාදා දවස තවත් සතියක් මේ විදිහට ගෙවිල යනවා. අයිබන් සුබ දැසනක් මේ කළා.
1: අයිබන් ගිහන් සුබ දැසනක්.
0: අදත් ජාතික ධාරාවේ පුවත්පත් වල වාර්තා කළ තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති වගේම අනෙකුත් ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරනවා. ලක්කන ප්‍රවෘත්ති අංශයෙන් දවසේදී වාර්තා කළ තියෙන ප්‍රවෘත්ති මොනවද කියලා හොයනකොට ඒ වගේම තමයි ක්‍රීඩා පිටිය උණුසුම් කරන තොරතුරු ඒ වගේම දැන් වෛද්‍යනවල බොහෝ දෙනාගේ අවධානයට ලක් වෙලා තිබෙන විදේශ තොරතුරු පිළිබඳව අපි අවධානය යොමු කරන සූදානම්. ඉතින් ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කන මෝර්නින් නිවුස් සරට එකතු වෙන්න. අදත් අපි අවධානය යොමු කරනවා ප්‍රධාන පුවත්පතක් විදිහට දිනමින පුවත්පතේ ප්‍රධාන සරස්තලයටයි මේ අවධානය. 1596ක මුදල් විශුද්ධීකරණ නඩුව යෝෂිත ඇල්ලෙන් වතු යායකුත් මිලට අරන් රත්මලානෙන් ගේකුත් අරන් තවත් සල්ලි කොටස් වෙළඳ පොලේ දාලා චෝදනා පත්‍රය සංශෝධනය කළ බව අධිකරණය දන්වයි කියලා අද දවසේදී වාර්තා කර තිනවා ප්‍රධාන සිරස්තලයක් විදිහට දිනමින පුවත්පතේ චන්දන ජයවීරගෙන වාර්තාවක. අපි දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ තවත් තොරතුරු වලට යන කලින් යනවා ඩේලි නිවුස් පුවත්පතට. අද මේ සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පතත් තොරතුරු වාර්තා කළ තිබුණා මේකල.
1: Yes, let's move to the Daily News newspaper. Yoshita's case pre-trial conference on 31st of August for the more detailed case file against former President Mahinda Rajapaksha's son, Yoshita Rajapaksha, and his grand-aunt Daisy Forrest under the Prevention of Money Laundering Act was yesterday fixed for pre-trial conference on 31st of August by the Colombo High Court. It's audio again.
0: රුපියල් 1596ක ස්ථාවර තැන්පතුවක් උපයාගත් ආකාරයේ හෙලිකර නොහැකි වීමේ චෝදනාව යටතේ හිටම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මධ්‍යම පුත්‍රයා වන නාවික හමුදාවේ හිටපු ලොතිනන් යෝෂිත කනිෂ්ක රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන 98 වැනිදී ඩේසි ෆොරස්ට එරෙහිව මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ පවර ඇති තවත් නඩුවක චෝදනා පත්‍රය සංශෝධනය කර පවත්වාගෙන යන බව පැමිණිල්ල ඊයේ අධිකරණයට දැනුම් දුන් බව සඳහන් කර තිබෙනවා. කොළඹ මහාධිකරණ මිනිසුරු රශ්මික සිංගප්පුලි මහතා ඉදිරියේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අපමත මුදාහර සිටින වෙතිකරුවන් අධිකරණයේ ඉදිරියේ පෙනී සිටියා. එහිදී රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ජයසිංහ පෙරේරා මහතා අධිකරණයේ අමතමින් වෙතිකරුවන් විසින් අභියාචනාධිකරණයේ ඉදිරියේ පවරන ලද නඩුවක් තීන්දුව දෙනුම් දුන්නා කියලත් වැඩිදුරටත් අද දිනමින පුවත්පත තොරතුරු සඳහන් කරලා තිබෙනවා.
1: ඔය දෙකම අපි අවධානය යොමු කරමු අද ලක්කන ප්‍රවෘත්ති අංශයෙන් එන තොරතුරු වලට. සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ඒකාබද්ධ කර පෞද්ගලික අංශයට ලබා දීමට ක්‍රියා කරන බව, පැතිර යන ප්‍රචාරය අසත්‍ය බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරන. අපි අහලා බලමු මෙතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
2: සේවක භාරකාර අරමුදලත් එහි පරිපාලනමේ කටයුතු සහ සේවකයන්ට වඩාත් ඵලදායී සේවයක් සපයන්න කොහොමද කියන කාරණය පාදනම් කරගෙන මෑතකදී කැබිනට් පත්‍රිකාවක් එළි දැක්වුවා. ඒ අනුව නවීන ක්‍රමවේද ඔස්සේ මේ පරිපාලනය කරලා සේවකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මෙම කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කරන්නේ මෙන්න මේ කාරණා ටික. එක තමයි සමාජිකයන්ට සම්පූර්ණම නීතිමය ආවරණය ලැබෙන විදිහට, ඒ වගේම මූල්‍ය සුරක්ෂිතතාවය ඔබේ අරමුදල් වල දැම්මේ මම සඳහන් කරපු බිලියන 4943 බිලියන 668 සම්පූර්ණ මූල්‍ය සුරක්ෂිතතාවය ආරක්ෂා වෙන විදිහේ නව විධිමත් පරිපාලන ක්‍රමවේදයක් වගවීමට යටත් වෙන පාරදෘශ්‍ය පරිපාලන ව්‍යුහයක් හඳුන්වා දීම තමයි යෝජනා කරන්නේ. දෙක, EPF එකේ ETF එකේ සේවක භාරකාර අරමුදලේ ඒ සුබ සාධන කටයුතු, ඒ පරිපාලනමේ වැඩි දියුණු කිරීම, කාර්යක්ෂම කිරීම එක අරමුණක් වෙනවා. EPF එකේ පරිපාලනමේ කටයුතු ආයතන දෙකකින් මහා බැංකුවත් කම්කරු දෙපාර්තමේන්තුවත් සිදුවන නිසා යෝජනා කරනවා. දෙවෙනි එකෙන් ඒ පරිපාලනමේ කටයුතු ඒකාබද්ධ කර ගැනීම. මම හිතනවා සමාජයට වැරදි අදහසක් ගියා මේක නිසා. සේවක භාරකාර අරමුදලයි සේවක අර්ථසාධක අරමුදලයි දෙකම එක අරමුදලකට දාලා ඒකාබද්ධ කරලා පුද්ගලික අංශයට දෙන්න යනවා කියලා. දන්නේ නැහැ එවැනි තොරතුරු කොහින්ද මේ ආවේ කියලා. ඉතාමත්ම වැරදි තොරතුරු. කම්කරු දෙපාර්තමේන්තුවේ තියෙන පරිපාලන කටයුතුත් මහ බැංකුවේ තියෙන කටයුතුත් වඩාත් විධිමත් යාන්ත්‍රණයකට ඒකාබද්ධ කිරීම තමයි යෝජනා කරන්නේ. ඊට පස්සේ සේවක භාරකාර අරමුදලේ කටයුතුත් පරිපාලනමේ සඳහා මේ ඒකාබද්ධ කිරීමක සක්්‍යතාවය අධ්‍යයනය කරන්නයි. විසියලු පාර්ශ්ව විමසලා මාස 4ක් ඇතුළතදී වාර්තාවක් ලබා දෙන්න කියලා. ඒ කමිටුවට පත් කරන්නේ පිදන්න අපේ හිතවත් කවුරුත් නෙමෙයි. ඒ වගකීම් දරන අමාත්‍යාංශ ලේකම් සහ අදාළ නිලධාරීන්. අපි කවුරු හරි දැන් කියන්න හදනවා නම් දැන් වාර්තාව ඇවිල්ලත් නැහැ. වාර්තාවේ මොනවද කියන්නේ අපි දන්නේ නැහැ. කමිටුව පත් කළා විතරයි. හැබැයි සමාජ මාධ්‍යත් වගේම විශේෂයෙන් විපක්ෂ මේ දේශපාලනෙත් කියන්න හදනවා මේ කමිටුවේ වාර්තාවේ මෙන්න මේ දේවල් තියෙන්නේ. මේ කමිටුවේ මෙන්න මේවයි කරන්න යන්නේ කියලා පුරෝකථන කරලා මනක් කල්පිත දේවල් කියන්නේ නේ. ඒක ඉතාමත් වැරදි. ඔබට පුළුවන් මේ කමිටු වාර්තාව ආවට පස්සේ මේ වාර්තාවේ තියෙන අන්තර්ගතයත් එක්ක හොඳ සමාජ සාකච්ඡාවකට අපි ඇවිල්ලා බලමු. මෙතනත් යම් යම් අඩුපාඩු තියෙනවනේ. මේන් අදහස් කරන්නේ ඒ ක්‍රියාත්මක කරනවා කියලා. ඒ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ඒ අනුව තමයි අපි නිසි තීන්දුව తీරන ගන්නෙ.
0: Lakhan Morning News alert hangin vela mata karanang vela udasana hayai.
1: Vinadi 13
3: Sri Lankave prathama vatavata rhino roofing within handunwa dena. Rhino premium jala pratirodhi matupita arakshane sahita roofing sheet. Rhino roofing within handunwa dena. Rhino premium roofing sheet. Vedi vistara sandaha 13.96 amatanna.
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB.

0: උදැසන 6යි විනාඩි 19 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරනද දිනමිනු පුවත්පතේ මේ ළඟ ප්‍රවෘත්තිය දවසේදී වාර්තා කළා තිබෙනවා කොළඹ මහනගර සභාවේ දූෂණ වංචා රෝසි අද කොමිසම හමුවට කියලා ගෑන් කුමාර වීරසිංහයි අද දවසේදී වාර්තාව ගෙනවිත් තිබුණේ මේ සම්බන්ධයෙන් වන දිනමිනු පුවත්පත ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරලා තිබුණා. අපි මේ සම්බන්ධයෙන් අතුල් පිටුවල තොරතුරු හොයලා බලන්න සූදානම්. මේ දෙකම අවධානය යොමු කරන්න සූදානම්. රටම එකට මෙහෙයුමට මාස 8යි. කුඩුත් එක්ක ගැහැණු ළමයි 161ක් අල්ලලා බිලියන 1.5ක නීති විරෝධී වත්කම් තහනමක් කියලා තත් දවසේදී සඳහන් කළ තිබුණා. මේ සම්බන්ධයෙන් අද ලක්කඩ ප්‍රවෘත්තිංශයත් මේකලා තොරතුරු වාර්තා කළ තිබුණා.
1: රටම එකට ජාතික මෙහෙයුම යටතේ පසුගිය මාස 8 තුල පුද්ගලයන් 230,000ක් 230,248 දෙනෙක් මද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පරිස්පති අශෝක ධර්මසේන මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් දීර්ඝ විස්තරයක් සටහන් කරමින් තොරතුරු වාර්තා කළා තියෙනවා. ඒත් එක්කම අද දිනමින පුවත්පතත් මම දැක්කා ගහන් මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කළා තිබුණා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ අදහස් වලට.
2: ගත්තාම 230,248 දෙනෙක් සැක්කරුවන් වශයෙන් අත්අඩංගුවට ගෙන තියෙනවා. හෙරොයින් සම්බන්ධයෙන් සැක්කරුවන් 74,619 දෙනෙක් මේ වෙනිට අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒදී හෙරොයින් කිලෝ 2,248ක් අත්අඩංගුවට ගෙන තියෙනවා. වැඩිම අත්අඩංගුවට අරගෙන තියෙන්නේ අයිස් මද්‍රව්‍ය වලට නැත්නම් මෙතෙන් පිටමින් වලට බැහි වෙච්ච සැක්කරුවන්. ඒදී 89,056 දෙනෙක් අපි අත්අඩංගුවට අරගෙන තිබෙනවා. කිලෝ වශයෙන් ගත්තාම 2,608ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒත් එක්කම ගංජා සම්බන්ධයෙන් පාසල්වල විශ්වවිද්‍යාල ආශ්‍රිතව උපකාරක පන්ති ආශ්‍රිතව අත්අඩංගුවට ගැනීම ගත්තාම 51,495 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. එහිදී ගංජා කිලෝ 7,481ක් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒත් එක්කම කොකේන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුජ්‍යල 201 දෙනෙක් අත්අඩංගුවට අරගෙන කිලෝ 289ක් කොකේන් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා මෙරටට පැමිණෙන කුෂ් නැත්නම් හෂිෂ් මත්ද්‍රව්‍ය කිලෝ 1,636ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මුළු අත්අඩංගුවට ගැනීම 15,917 කිලෝ මේ වෙනුවට අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මේ ජාවාරංකරුවන් අපි 989 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මේ දෙවන තෙවන පෙළේ ජාවාරංකරුවන්. ඒත් එක්කම ජාවාරංකරුවන්ට ආධාර අනුබල දෙන 4,802ක් වගේ පුච්චලයන් ප්‍රමාණයක් අපි අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ වත්කම් වලින් උපයපු ආදායම බිලියන 1.5කට වැඩි.
0: එතකම අපි අවධානය යොමු කරා මේකලා. දැන් අර කොළඹ මහනගර සභාවේ දූෂණ වංචා සම්බන්ධයෙන් දවසේදී දිනමින පුවත්පතේ ගයන් කුමාර වීරසිංහ ගෙනන වාර්තාවට අපි බලමු දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලට අවධානය යොමු කරලා.
1: කොළඹ මහනගර සභාවේ සිදුවී ඇතැයි සැලකින දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශනාංශය හමුවට කොළඹ මහනගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය අද කැඳවා තිබෙනවා. ඊට අදාළ දැනුම් දීම කොමිසමේ ලේකම්වරයාගේ අත්සනින් ඇය වෙත යොමු කර තිබී ඇති අතර ඊට ඇයද ප්‍රතිචාර දක්වමින් කොමිසම හමුවේ පෙනී සිටින බව දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ. ආර්ථික අර්බුදය පැවති 2022 වසරේ කොළඹ අඩු ආදායම් ලාභීන්ට සතුසින් බඩු ලබා ගැනීමට ලබා දුන් වවුචර් වංචාවක් සහ නාගරික මන්ත්‍රීවරුන්ට වාහන පාකින් වෙන් කිරීමේදී සිදු වූ වංචාවක් ඇතුළු වංචා රැසක් සම්බන්ධයෙන් අනාවරණය වී ඇති තොරතුරු සම්බන්ධයෙන් හිටපු නගරාධිපතිනියගෙන් ප්‍රශ්න කෙරෙනු ඇති කියලයි අද වැඩිදුර තොරතුරු විදිහට දිනවෙන පුවත්පත මේ සම්බන්ධයෙන් සටහන් කරන්නේ තොරතුරු.
0: මේ අවධානය ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පත සටහන් කරලා තිබෙනවා කිලිනොච්චිය සම්බන්ධීකරණයේදී අර්චුනා බාල්දියක් පෙරළයි කියලා අද සටහන් කරලා තිබෙනේ. අපි බලමු මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේත් ඒ වගේම ඩේලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තිබුණා.
1: Yes, again, it's more the Daily News newspaper. MP Archana disrupts Kilinochi DDC meeting, heated argument with Minister Chandrasekaran. For the more detail, a heated argument broke out between Jaffna District Independent Group 17, MP Dr. Ramanathan Archana, and Fisheries, Aquatic and Ocean Resources Minister Ramalingam Chandrasekaran during the Kilinochi District Coordination Committee meeting held yesterday. Let's see more details about it in Sinhala.
0: මේ සම්බන්ධනද සිංහල වාර්තාව ලංකාදීප පුවත්පත ඒ වගේම අනෙකුත් පුවත්පත්වලත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තිබුණා. අපි බලමු ලංකාදීප පුවත්පතේ සුජිත් හේරාජුලිගේ ගෙනෙන සටහනට අවධානය යොමු කරලා හැසිරීම අන්තිමයි. යමති රාමලිංගම් කියලා තිබෙනවා දූෂණ හෙලි කරද්දී පිරිසක් බාධා කළා මන්ත්‍රි අර්ජුනයි එහෙම කියලා තියෙන්නේ. අපි බලමු මේ සම්බන්ධයෙන් සඳහන් කළ තියෙන තොරතුරු මොනවද කියලා. දේවර මාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනයන මහතුරු අතර ඇති වූ බහින් බස්වීමක් හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ ගැටුම්කාරී තත්වයක් ඊයේ පෙරවරුවේ ඇති වී තිබෙනවා. මෙම ගැටුම්කාරී තත්වය පාලනය කිරීමට පොලිසිය පවා එහි කැඳවීමට සිදු වූ අතර සිද්ධියේදී ඇති වූ ධීවර අමාත්‍යවරයා අර්චනා මන්ත්‍රීවරයා සහ රාජ්‍ය නිලධාරීන් අතර ඇති වූ බහින් බස්වීමක් පාලනය කිරීමට යෑමේදී ඒ අවස්ථාවේදී රාජ්‍ය සේවකයෝ අර්චනා මහතාගේ එම හැසිරීමට විරෝධය පා දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙන් පිටත්ව ගොස් තිබෙනවා. නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීම ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතා විවිධ උත්සාහ ගත්තද එය සාර්ථක වී නැහැ. ආණ්ඩුවේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දී නැතයි පවසමින් රාමනාදන් මහතා මෙහිදී රාජ්‍යයට දිගින් දිගටම චෝදනා කරන්නට වුණා. රාජ්‍ය නිලධාරීන් රැස්වීමෙන් ඉවත්වීමෙන් පසුව ධීවර අමාත්‍යවරයා සහ මන්ත්‍රී රාමනාදන් අර්චනා අතර ඇති වූ බහින් බස්වීමක් ගැටුමක් දක්වා වර්ධනය වූ නමුත් පොලිසිය මැදිහත් වීමෙන් එම තත්වය පසුව පාලනය කරනු ලැබුවා. කිලිනොච්චිය දිස්ත්‍රික් සම්බන්ධික කමිටු රැස්වීමේ කිලිනොච්චිය දිස්ත්‍රික් කුසලතා සංවර්ධන ශ්‍රවණාගාරයේදී ඊයේ පෙරවරු 9ට පැවැත්ුණා කියලත් අද වැඩිදුරටත් ලංකාදීප පුවත්පත සටහන් කරලා තිබෙනවා.
1: එතකම අද දිනමින පුවත්පතේ සටහන් ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් මේ අවධානය මේ සම්බන්ධයෙන් අද ලකන් ප්‍රවෘත්ති අංශයත් තොරතුරු සටහන් කරලා තිබුණා. රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධවයි මේ ප්‍රවෘත්තිය. මේ අතේ වී මෙට්‍රික් ටොන් 203ක් මිලදීගෙන ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළා. ගබඩා 45ක මේවන විට වී මිලදී ගැනීම සිදුවන බවයි ඔහු පෙන්වා දුන්නේ.
3: මේ වෙනකොට ලංකාව පුරාම අපි ගබඩා 45ක් විවෘත කරලා තියෙනවා. මෙට්‍රික් ටොන් 203ක් අපි මිලදී ආරම්භ තියෙනවා මේ වගේ. වැඩිපුර ආරම්භ තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ. අම්පාර දිස්ත්‍රික්කයේ අපි ගබඩා 9ක් දැනට විවෘත කරලා තියෙනවා. ඉදිරියේ බලාපොරොත්තු වෙනවා අස්වැන්න නෙලන ආකාරයට අනිකවත් විවෘත කරගෙන යන්න. මේ අනුව දකුණ අපි 11ක් විවෘත කරලා තියෙනවා. මුලතේව් සහ කිල්නොච්චි ගබඩා 5ක් විවෘත කරලා මිලදී ගැනීම කරනවා. පොළොන්නරුව කලාපයට අයත් මඩකලපු දිස්ත්‍රික්කෙත් අපි 1 ගබඩාවක් විවෘත කරලා දැන් මිලදී ගැනීම කරනවා.
4: අපිට
3: ආරක්ෂක තොගයක් හැටියට පවත්වා ගෙන යන්න අවශ්‍ය තොගය අපි රජයට මිලදී ගැනීමට කටයුතු
5: කරනවා.
0: ලකන මෝර්නින් න්ියුස් වලට හංගින වෙලාව මතක් කරනනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 27යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහකාරියට හරියද
3: අසත ගුණට උයන්න විජය තුන පහ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න ඔබවට පරිසරය තුළ

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: வலவுதசன ஹயாய் வினாடி திகாய் அப்பி சுதனம் தவசதி ஈதவசே ஜோதிக்கல உத்தரை மண்டலிய தினும் அதின்னல் அதல் உத்தரை பாத்தல நில பிரதிபல சடகான் கரன் ஏ ஜூலி மாசே தாசே வின்தா பிரஹஸ்பதிந்தா தவச இதவசதி மகாஜுன் சம்பது கிரியாத்ம குணே ஜாகிராஹி ஹயதாஸ் தேசிய பணசொர தினும் வாரே விதிகிட ஜாகிராஹி இங்கிலீஷ் அக்ஷரே பாட பாத்தல தீர்ன ஜி இங்கிலீஷ் அக்ஷரே திகம ஜாகிராஹி அங்க விதிகிட சதான் வினுவா அங்க விந்து அங்க ஹய அங்க துண நவதத் அங்க துண அங்க பஹ சஹ அவசான
1: ගොවිසත හාරදහ සාරසය අනුදවන ජග්‍රහ දිනම් වරයි දවසේදේ ක්‍රියාත්මකුණේ ජේ ඉංග්‍රී සක්ෂරයි වාසනාවන්ත ඉංග්‍රී සක්ෂරයේ ජයග්‍රහයංක සටහන් වෙනවා අංක 33 අංක 52 අංක 70 සහ අවසානයේට අංක 75
0: මෙගාපව ජයග්‍රහි 2598 වන දිනම් වාරයේ දවසේදේ ක්‍රියාත්මකුණා ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය විදිහට එල් ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහි සුපිරි අංකය අංක 5 එතකම ජයග්‍රහි අංක විදිහට සටහන් වනවා අංක 8 අංක 9 අංක 51 සහ අවසානයේට අංක 64
1: දරණි දහනේ 2280 වන ජයග්‍රහ දිනම් වාරයේ ටී ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වෙන්නේ ඒත් එක්කම ජයග්‍රහ අංක සටහන් වෙලා තියෙනවා අංක 11 අංක 20 අංක 24 සහ අවසානයේට අංක 78
0: එතකම හඳහන ලොතරැයි ඒ දවසදී ජයග්‍රහය 1559 වන දිනම් වාරයයි ක්‍රියාත්මක වුණේ බලමු ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදීගත්තු හඳහන ලොතරැයියේ කටක ලග්න සංකේතය සටහන් වෙලා තිබෙනවද කියලා එතකම ජයග්‍රහය අංක විදිහට අංක 31 අංක 34 අංක 37 සහ අවසානයේ අංක 38 ඒ දවසදී හඳහන ලොතරැයියේ ජයග්‍රහය අංක බවට පත් වුණේ
1: අද සම්පත 825 වන ජයග්‍රහ දිනුම් වාරයේ ජී ඉංග්‍රීස් අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීස් අක්ෂරයයි ජයග්‍රහ අංක සටහන් වෙනවා අංක 3 නැවතත් අංක 3 අංක 5 සහ අවසානයේට අංක 1
0: NLB ජය ජයග්‍රහ 518 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන ජයග්‍රහ ඉංග්‍රීස් අක්ෂරයේ විදිහට V ඉංග්‍රීස් අක්ෂරයත් එක්ක ජයග්‍රහ අංක සටහන් වනවා අංක 6 අංක 3 අංක 0 සහ අවසානයේට අංක 8
1: සුබ දවසක් 366 වන ජයග්‍රහී දිනුම් වාරයේ වෘශ්චික ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතයේ විදිහට සටහන් වෙන්නේ ජයග්‍රහී අංක අංක 2 අංක 16 අංක 40 විදිහට සටහන් වෙනකොට සුබ දවසක් 366 වන ජයග්‍රහී දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 8323 විදිහට
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පාත වැඩි වැඩියෙන් මිලදී ගන්න ලකර මෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 33

0: ලකර මොනින් නිවුස්ලට හංගින වෙලාවමද කරණම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 37යි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
3: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
4: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
5: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
4: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න.
0: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙකුට

0: බ්‍රෞද සඳහායයි විනාඩි 40යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න. අද වාර්තා කළ තිබෙනවා දෙනමින පුවත්පත බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරී දෙදෙනාගේ දේහයන් බැලි කරඩ කියලාද සඳහන් කළ තිබුණ මන්දක මේගමු බන්ධනාගාර සම්බන්ධයෙන් දිවයින පුවත්පත තදවසදී තොරතුරු වාර්තා කළ තිබුණා.
1: ඔගේ නන්ද ප්‍රධාන සිරස්තලයේ විදිහට සඳහන් කරන දිවයින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු මේගමු හිරගෙදර ඝාතන බන්ධනාගාර අධිකරණයේ නඩු එපා CID උසාවියෙන් වළක්මන නියෝගයක් ඉල්ලයි. පනතින් බන්ධනාගාරයට බලය තියෙනවා. සොයා බලා ඉදිරියේදී අවශ්‍ය නියෝගයක් දෙන්න මහේස්ත්‍රාත් පවසයි කියලා දේජේ අබේනායක දිවෙන්ටගෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ වැඩිදුර තොරතුරු වලට.
0: දිනමින පුවත්පත වාර්තා කළ තියෙන බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන් දෙදෙනාගේ දේහයන් වැලිකරට කියලායි අද රන්වලේ සෝමසිරි ගෙනන වාර්තාවේ සටහන් වෙලා තියෙන්නේ. මෙගම බන්ධනාගාර ගැටුමෙන් බරපතල තුවාල ලැබ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගේ දේහයන්ද අවසන් ගෞරවය සඳහා වැලිකර බන්ධනාගාර මූලස්ථානයේ පිහිටි පර්යේෂණ හා විශෝධන පුහුණු ආයතන වෙත ගෙනාවා කියලා සඳහන්. එහිදී බන්ධනාගාර නිලධාරීන් නතුරු හිතවතුන්ට දේහයන්ට අවසන් ගෞරව දැක්වීමට එක් වූ අතර පසුව දේහයන් නිවෙස් වලට බහාර දීම සිදු වුණා. කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුමින් සිටි මොවුන් දෙදෙනා පසුගිය සඳුදා රාත්‍රියේ හා ඊට පසු දින අලුයම මියගොස් තිබුණා. මෙලෙස මියගොස් තිබුණේ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදී පොලිස් විශේෂ බුද්ධි ඒකකයේ සේවය කළ සන්දික ලක්ෂාන් ගුණවර්ධන හා ලුණුගම් වෙහෙර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදී බන්ධනාගාර නියාමක පසිද්දු මදුසර දෙදෙනායි කියලායි අද වැඩිදුරටත් සටහන් වෙලා තියෙන්නේ.
1: එතකම අද දිවයින පුවත්පත සඳහන් කරන පුවතකටයි මේ අවධානය මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කළා තිනු. උසස් පෙළ කල් දානවාද නැද්ද? නියෝගය ලබන 23 වෙනිදා මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිත වැතුල් පිටුවල තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. එජේ අබේනායක අද දිවයින වාර්තා වරගෙන ඉන්නේ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගයේ කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නේයි ඉල්ලා ඊට පෙනී සිටින සිසුවියන් පිරිසක් විසින් ගොනු කර ඇති පිටසම විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන්න නියෝගය මේ මාස 23 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව අභ්‍යාචනා අධිකරණයේ ඊයේ දැනුම් දුන්නා. එම පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේ පෙත්සම් කාර්ය පාර්ශවය සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභ්‍යාචනා අධිකරණ විනිසුරු මඩොල්ල මෙම නියෝගය නිකුත් කළා කියලා තමයි වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
0: එතකම දිනමින පුවත්පතේ සටහන් කළ තිබෙන අතරමඟ නතරවුණු බලශක්ති ව්‍යාපෘති සියල්ල යලි ආරම්භන්න ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්. කොළොන්නාඹට අලුතෙන් තෙල් ටැංකි 6ක්, ඒ වගේම මුතුරාජ් වෙලට 2ක්, ඩෙල්ෆ් අන්නතිව් 9තිව් බලශක්ති දූපත් කරයි කියලා අද දවසේදී දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළා තිබුණා. අපි වළමු දිනමින පුවත්පතේ අතුල් පිටුවලට අවධානය යොමු කළා. අද උපාලි කරුණාරත්නයි වාර්තාව ගෙනවිත් තිබුණේ දිනමින පුවත්පත වෙනුවෙන්. ඩෙල්ෆ් අන්නතිව් සහ 9තිව් දූපත් හරිත බලශක්ති දූපත් ලෙස ප්‍රවර්ධනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා එම උපදෙස් ලබා දෙනු ලැබුවේ බලශක්ති අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවකට එක්වෙමින් එය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. බලශක්ති අමාත්‍යාංශ විසින් 2026 ප්‍රතිපාදනයට ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය මේ වසරේ අවසන් කළ හැකි ව්‍යාපෘති සහ ඉදිරි වසරේ ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳවද එහිදී පුළුල් ලෙස විමසා බැලුණා කියලත් වැඩිදුරටත් අද දිනමින පුවත්පත සටහන් කරලා තිබෙනවා.
1: දෙවෙනි පුවත්පත සටහන් කරනවා අද ජනතාවගේ විනෝදයට ඉඩදී කොළඹ විනෝද බද්ද 5%කින් බස්සයි. අද සුජීව චත්තර සහ චමින්ද සිල්වායි වාර්තාව අරගෙන ඉන්නේ. කොළඹ නගරයේ ජනතාවට විනෝදාස්වාදය සංස්කෘතික කටයුතු සහ ක්‍රීඩා සඳහා වැඩි අවස්ථාවක් ලබා දීමේ අරමුණින් කොළඹ මහනගර සභාව අය කරන විනෝද බද්ද එන්ටර්ටේන්මන්ට් ටැක්සියට 5%කින් අඩු කිරීමට පියවර ගත් බව කොළඹ නගරාධිපතිනි රාය් කැලී බල්තසාර් මහත්මිය සඳහන් කරනවා කියලා තමයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට සටහන් කරන්නේ. කොළඹ නගරයේ ජනතාවගේ විනෝදාස්වාදය සඳහා වැඩි ඉඩක් ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරයා කර තිබූ ඉල්ලීමකට අනුව 2026 අයවැය මගින් මෙම බදු සහනය ලබා දීමේ යෝජනා සම්මත වූ බව නගරාධිපතිනිය සියනිල ෆේස්බුක් ගිණුමේ සඳහන් කරලා තියෙනවා කියලා තද වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරනවා.
0: එතකම අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ ඩෙංගු මදින්නට OVI උගුල භාවිතයට නව වැඩපිළිවෙලක් කියලා සඳහන් කළ තිබුණා. සඳය කරුණාරත්නයි වාර්තාවගෙන තිබුණේ ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය කිරීම සඳහා නව විද්‍යාත්මක ක්‍රමයක් ලෙස OVI උගුල ක්‍රියාවට නැන්වීමට නව වැඩපිළිවෙලක් සැලසුම් කිරීමට සෞඛ්‍ය කීට විද්‍යානිලධාරීන් පියවරගෙන ඇතැයි සෞඛ්‍ය කීට විද්‍යානිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා දිනමින පුවත්පතට සඳහන් කළ තිබෙනේ වෛරස ව්‍යාපෘතිය කරන මදුරුවාට බිත්තර දැමීම සඳහා සුදුසු පරිසරයක් සකස් කර මෙම ක්‍රමවේද යටතේ සිදු කරන බවත් මදුරුවන් බහුලවම සිටින ප්‍රදේශයක් වන බියගම් ප්‍රදේශය මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නන්වන බවත් ඒ මහතා වැඩිදුරටත් එහිදී සඳහන් කළ තිබුණා.
1: එතකම ගියහන අද දිවයින පුවත්පතත් සඳහන් කළ දෙනවා අධි අවදානම් කොට්ටාස 63ක විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුම් රෝගීන් 72430ක් පැය 24ට 1195ක් කියලා අද සඳහන් කළ තියෙන ප්‍රදීප් ප්‍රසන්න සමරකොන්ස සුජීව සත්සරයි වාර්තාව අරගෙන ඉන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 63ක් ආවරණය වන පරිදි යළි විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුමක් ඊයේ සිට ආරම්භ කළ බව තමයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරන්නේ කියලා අද දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරනවා.
0: අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරු නැවත හමු වෙමු ලක්කන මෝනින් නිවුස් වලට. ඒක ලක්කන මෝනින් නිවුස් වලට හංගින් වෙලාව මතක් කරනවා. වෙලාව දවස් 9:00යි.
1: විනාඩි 46යි.

0: ලකන මෝඩින් නිවස් වලට අහගෙන වෙලාව 2:00 විනාඩි 53යි.
1: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7:00 මහජන සම්පත රටටම සම්පත ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න

0: ఇలాగేమ లఖన ప్రవృత్తి అంశే సహకార కల్పనాకారు చందన మార్ సింగ్ ఐ బన్ శుభోదయ సనాక్
1: ఐ బన్ శుభోదయ సనాక్ జ్ఞాన్
2: ఐ భవన్
0: దెన్ మీ సంబంధం మునవగి తొరతురు దద్దవసిది వార్తా మీ దినమిన పోత్పత్ మందక్క తొరతురు వార్తా కలు తిబున అనకుత్ పోత్పత్తలత్ మీ సంబంధం తొరతురు వార్తా విల తిబున
1: ఓ ఎతరమ మీ దవస్ కీపేమ దవస్ గణనావక ఇందలా యుద్ధే తామత్మ బరపతల విధిహట వర్ధనే మిమిన్ పౌతినో ඉගෙනෙ මැද පෙරදිග කලාපයේම යුද උණුසුමක් බවට පරිවර්තනය වෙලා තියෙනවා මොකද ඇමරිකාව සහ ඉරානයේ එකිනෙකාට ප්‍රහාර එල්ල කර ගැනීම නිසා ඇමරිකාව ඊයේ දවසේ ඉරානයේ ප්‍රදේශ ගණනාවකට දෙවන්ත ප්‍රහාරයක් එල්ල කළා තියෙනවා මොකද මීට කලින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වා සාකච්ඡාවලට ආවෙ නැත්නම් සිවිල් මධ්‍යස්ථානවල පවා ප්‍රහාර එල්ල කරන්න සිද්ධ වෙනවා කියලා. නිසා විදුලි බල මධ්‍යස්ථාන, දුම්රිය ස්ථාන, පාලම් වගේ දේවල් පවා ඉලක්කේ වෙලා තියෙනවා ඊයේ ප්‍රහාරවලට. තංග බුෂර් ගුවන් තොටුපළට ප්‍රහාරයක් එල්ල කළා. ඒ වගේම ඒ කලාපෙ තිබෙන නාවික හමුදා කඳවුරටත් ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා ඉරානයේ. තංග හොමස් ආශ්‍රිත තීරණාත්මක ප්‍රදේශ ගණනාවක් තියෙනවා. එතනින් ඉතා වැදගත් වෙනවා සිරික්කින කලාපය ඉරානයට අයත්. මේ කලාපයටත් බරපතල සහ දැඩි ප්‍රහාරයක් ඇමරිකාව එල්ල කරලා තියෙනවා. මේ හිඳම ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳවැටීම් වාර්තා වුණා. ඉරානයේ කියන්නේ මෑත කාලීනව එල්ලබු ඇමරිකා ප්‍රහාරවලින් 40 දෙනෙක් මිය ගිහිල්ලා 300කට තුවාල සිද්ධ වුණා කියලා. දැන් ඒත් එකම ඉරානයට යන්න ගිය නෞකා 3ක් ආපසු හරවා යවන්නත් ඇමරිකා ආරක්ෂක අංශ පියවර ගත්තා. දැන් ඇමරිකා මේ විදිහට ප්‍රහාර එල්ල කරද්දී ඉරානය කරන්නේ මැද පෙරදිග කලාපයේ පිහිටි බහරේනිය, කුවේටය වගේ ඇමරිකා ඉලක්කවලට දැඩි ලෙස ප්‍රහාර එල්ල කරන එක. ඉරානය කියනවා හෝම සමුද්‍රන්දිය දවස් 40කට කලින් තිබූ තත්ත්වයට ආය කවදවත් එන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මීට පෙර තිබූ තත්ත්වයට ආපහුපත් වෙන එක නැහැ කියලා ඒ ප්‍රකාශය තුළම යම් ආකාරයක බරපතල තර්ජනයක් පවතිනවා. මොකද ඒ මුලොත් යම් විදිහක මේ කලාපයේ තමයි ඉන්ධන සහ ගෑස් ප්‍රවාහණය කිරීම 20%කින් පවතින්නේ. ඔවුන් යම් ආකාරයක අවහිර කිරීම හෝ වෙනත් ආකාරයක ක්‍රියාමාර්ග ගත හොත් එහෙම එතන යම් ගැටලුවක් මතුවෙනවා. ඒත් එක්කම ඇමරිකාව කියනවා, ඇමරිකාව කියලා තියෙනවා ඉරානයට හොමුස් පාලනය කරන්න බැහැ කියලා. මේ රටවල් දෙකේ මේ කාරණා අතරතුර තමයි දැන් දැඩි තත්ත්වයක් මතුවලා තියෙන අතර උප ජනාධිපති අපි ඊයේත් කිව්වා ජෙඩි වෙන්ස් කියලා තියෙනවා ඇමරිකා සහ ඉරානය අතර සාකච්ඡා දුර්වල කිරීමේ වැඩසටහන් වලට ඊශ්‍රායලයේ සහය දක්වනවා කියලා. ඔව්, කොමරත් යුද්ධය සම්බන්ධයෙන් තරම් ප්‍රියමනාප පුද්ගලෙක් නෙවෙයි. යුද්ධය සම්බන්ධයෙන් ඔහුගේ තියෙන්නේ යහපත් අදහසක් නෙවෙයි. ඔහු කියලා තියෙන්නේ ජනාධිපතිවරයාගේ තීරණයට අනුව කටයුතු කරනවා කියලා. ඔහු ඊශ්‍රායලට යෝජනා කරලා තියෙන මේ සාකච්ඡා කඩාකප්පල් කරන්න ඊශ්‍රායලය මෙදිහත් වෙලා තියෙනවා කියලා. කොහොමද 1949 ජිනීවා සම්මුතියට අනුව සිවිල් වැසියන්ගේ පරිහරණයට යොදා ගන්නා ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම නීතියෙන් තහනම්. හැබැයි ඉරානය වෙන්න පුළුවන්, ඇමරිකාව වෙන්න පුළුවන් මේ එල්ල කරන ප්‍රහාරවලින් සිවිල් වැසියන්ට බරපතල හානි සිද්ධ වෙන නිසා මේ සම්මුතිය පවා උල්ලංඝනය වෙමින් තමයි දැන් යුද්ධය ක්‍රියාත්මක වෙන්නේ.
0: හොඳයි, මේ වගේ තත්ත්වයක් තමයි මැද පෙරදිග පැත්තෙන් අපිට වාර්තා වන්නේ. මෙහෙන් ස්තුතියි ඔබට බලන දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා මේ විදේශ පත් විශ්ලේෂණය කරාට. අපි යන හදන්නේ ක්‍රීඩා පිටුවට. වාර්තා වන ක්‍රීඩා තුරුතුරු මොනවද කියලා හොයලා බලන්න.
3: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
2: බංගලාදේශයේ ක්‍රිකට් තහනම් වූ ෂකිබ් අල් හසන් අද SSC පිටියට. ප්‍රින්ස් ගුණසේකරයි වාර්තා වරගෙන ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැනකෙළ ලෙසින් සැලකෙන ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් 20/20 ක්‍රිකට් තරගාවලිය අද පස්වරු 7:30 කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර පසුගිය කාලයේදී දේශපාලන හේතු මත බංගලාදේශයේ ක්‍රිකට් තහනම් වී සිටින ෂකිබ් අල් හසන් ජෙෆ්නා කිංග්ස් පිල සමග පිටියට පෙවිසීම කාගේ තවදහනයට ලක් වී ඇති කරුණක් කියලායි සඳහන් වෙන්නේ. ඒතෙක MLPL තරඟ කාලසටහනත් අද දිනමින පුවත්පතේ සටහන් කරලා තියෙනවා. ජෙෆ්නා සහ ගෝල් අද රාත්‍රී 7:30 SSC පිටියේදී තරඟ ආරම්භ වීමට නියමිතයි. ඒතෙකම හෙට දවසේදී කැන්ඩි සහ දඹුල්ල කියන කණ්ඩායම් දෙක පස්වරු 3ට SSC පිටියේදී සහ ගෝල් සහ කලම්බු කණ්ඩායම් දෙක හෙට රාත්‍රී 7:30 SSC පිටියේදී ක්‍රීඩා කිරීමට නියමිතයි කියලා සඳහන් වෙලා තියෙනවා. ඒත් එක මෙරිදා දවසේදී දමුල සහ ජෙෆ්නා සහ කලම්බු සහ කැන්ඩි කණ්ඩායම් හතර අතරත් තරඟ දෙකක් පැවැත්වීමට නියමිතයි කියලා තද තරඟ කාලසටහනේ සටහන් කරලා තියෙනවා දිනමින පුවත්පතේ. දිනමින පුවත්පතේ අංජනගේ කාටුන් ඩයි අපේ මේ අවධානය යොමු කරන්න අද සඳහන් කළ තියෙනවා.

0: අසුරු විශ්‍රාම යන වයස ඉහළ දානවා කියලා GL විරුද්ධයිලු. GLට දේශපාලනය කරන්න හොඳයි කියලා තමයි අද සඳහන් කරන්නේ දිනමින පුවත්පත.
1: මෙජයරත් වික්‍රමසිංහගේ Facebook කාටුණේ වීමිල තවත් ඉහළ දැම්මොත් හාල් මිල ඉහළ යනවා කියලා ගොවි ඇමතිවරු දැන් දුක් වෙනවා. අම්මපා විපක්ෂේ ඉන්නකොට තමයි ඔය හදවත නැති කියලායි අද ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුණෙන් කියලා තියෙන්නේ.
0: ලංකාදීප පුවත්පතේ පංකජ රවින්දගේ සරදම් කාටුණේ සඳහන් නම් මෙහෙම. මත්තල දිනක පාඩුව 170ක්ලු. බලන් යනකොට නටලත් නෑ, බෙරේ පළුත් නෑ කියලායි සඳහන් කරලා තියෙන්නේ අද ලංකාදීප පුවත්පතේ.
1: අපි දිවෙනු පුවත්පතේ ශ්‍රී සමයන් කාටුණෙන් ලකන මෝනින් නිවුස් වලට නිමාවටපත් කරනවා. වෙනසිරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්නයි කල්පනාව. හැරමිටියනුත් ඇවිත් දේශපාලනය කරන ආතලා සියලාටත් විශ්‍රාම වයසක් ගේන්නකෝ කියලා සඳහන් කර තිබුණද ශ්‍රී සමයන් කාටුණෙන් පවුනේ කියලාත් වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. අපි නම් අද ලක්කන මෝනින් නිවුස් වලට මේ විදිහට නිමාවටපත් කරනවා. අපි නැවත හමුවන්නේ ලබන සතියේදී. එතෙක් ඔබට සුවදායි සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජයග්‍රහී වාසනාවන්ත
0: දවසක් ප්‍රාර්ථනා කරනවා.
2: අකුරු අතර පුවත් සොයන පත්තරේ
3: සහයෝගීතා අනුග්‍රහය
4: කොටු දෙක.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
5: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සිය ග්‍රිප් X5 සහ සුම් X5
6: මම නම් දැන් මාරම රිලැක්ස්
0: දශක
4: හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
7: Good morning සුබදාසන කුදේ 7:07 වෙලාව හද මම පරක්කුයි මට මං මේ ඔෆිස් එක ඇතුළට එනකොට මට කෙනෙක් කිව්වා ආද පරක්කුයිනේ මොකද ජොස් මං කෝ මට පොඩ්ඩක් නිින්ද ගියා කියලා ඒක තමයිනේ පේනවා මූණේ මොකද වෙනන් ඉන්න හැටි එහෙම කියලා තව මං ඇහි මොකද්ද දිනවල නේ හදිස්සි ඉඳා මේ හොඳ මදි නේද වෙනන් ඇවිල්ලා තියෙන්නේ මං කිව්වා නෑ මේක තමයි මං සාමාන්‍ය අඳින විදිය ටී-ෂර්ට් එකයි මේ කලිසමයි දාගෙන ඉනවා ඉතින් උදේ පාන්දරනේ කියලා ඊට පස්සේ ඉතින් යා එතනින් එහාට මේ කතාව නැවැත්තුවා හැබැයි මං මේ එන ගමනුත් මේ පරිවැල නගිනකොට මම කල්පනා කරා මේ අපි ගැන කොච්චර මිනිස්සු හිතනවද කියලා දැන් දවස් 30න් මට මේක හිතෙනවා මොකද කරන්නේ උදේ හවස හම්බෙන අය අපිට කේකේවා කියනවා ඉතින් අපිට ඒවා හිතේ අර අපිට දෝංකාරදී ආයි ඇහෙන්න ගන්නවා හා ඉතින් අපි දිහා මිනිස්සු බලාගෙන ඉන්නේ නේ අපිට ඕන විදියට ජීවත් වෙනවට වැඩිය දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා අනිත් අයට ඕන විදියට ජීවත් වෙන්න මම මේ කියන කතාව සමහර විට අර ගේට්වේ අය අහගෙන ඉන්නවත් ඇති හැබැයි මෙහෙම එකක් තියෙනවා ඔය මනෝවිද්‍යාත්මකව ගත්තම ලෝකේ තියෙනවා මනෝවිද්‍යාත්මක සංකල්පයක් ස්පොට්ලයිට් ඉෆෙක්ට් කියලා එකක්. ඒ කියන්නේ ඔබට හැම වෙලෙම හිතෙන ඔබ දිහා කවුරු හරි බලාගෙන ඉන්නවා. ඔබ අඳින්නේ ඇයට පේන්න, ඔබ කන්නේ බොන්නේ ඇයට පේන්න, ඔබ වාහනයක් ගන්න අනිත් අයට පේන්න. Please excuse me පොඩ්ඩක් ඉන්න. අපි දිහා හැම බලාගෙන ඉන්න ඒ අයට වෙලාවක් නැහැ ඇත්තටම. ඉඳලා හිටලාම දෙන්නේ තුන්දෙනෙක් අපි දිහා බලලා හරියටම මෙහෙම කිව්වට ඔබ හැම හිතමින් ඔබ ගැන වද වෙන්න එපා. මොද මේ කාර්ය බහුල ලෝකය ඇතුලේ ඔබගෙන හිතනවට වැඩිය ගොඩාක් දේවල් AI ට තියෙනවා AI ගේ ජීවිතය ගැන හිතන්න. ඒ නිසා ඔය ස්පොට්ලයිට් ඉෆෙක්ට් කියන කන්සෙප්ට් එකෙන් එහෙම නැත්නම් ඔය ආකල්පයෙන් ඔයා එළියට එන්න. ඔයා අඳින්න, ඔයා හොඳට ඉන්න ඒ ඔක්කොම හරි. හැබැයි තව කෙනෙක් හින්දා, තව කවුරු හරි මේ බලන් ඉන්න හින්දා මට මෙහෙම වෙලා ඉන්න වෙනවා කියලා වගේ එකක් ඔළුවේ තියෙනවා නම් මනෝවිද්‍යාඥයෝ කියනවා ඒක අයින් කරගන්න කියලා. මොකද එතකොට ඔයාට ඔයා වෙලා ජීවත් වෙන්න පුළුවන්. සුබ දවසක් වටේ.

0: උදේ 7යි විනාඩි 17යි.
1: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව්.

අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්

මේතවස්වල ඔෆිස්වල ගොඩාක්කය එක පාරට හදිස්සියේ නිවාඩු ගන්නවා වැඩ කරන තැන්වල ෆැක්ටරිවල එහෙමනේ. මේ එකපාට උදේ කියලා සෙක්ෂන් එකේ බැලුවම කියනවා අද නෑනේ සයා දැවිල්ලනේ යට උන්න කියලා කිව්වා. ඉතින් අදාළ නේද රෙන්නේ ක්‍රමවේද අනුව එහෙම නිවාඩු ගන්නවා වෙන්න පුළුවන්. නමුත් එකපාරට එහෙම අසනීපයක් වෙන්න පුළුවන් නේ. දැන් මේ දවස්වල වැඩිපුරම තියෙන එකක් තමයි වෛරස් උන සහ ඩෙංගුන. සමහර වෙලාවට ඩෙංගු හැදුනත් ඔබ විශ්වාස කරනවා ඔබ අර බ්ලඩ් එකක් චෙක් කරගත්තේ නැත්නම් අර ඩෙංගු පරීක්ෂණයකට ලක් නොවුනොත් ඔබට ඒක ඒක ඒකට යන්න ඔබ හිතන්නේ ඔබ ඔබ හිතනවා නියම් උණ ගන්නකොට නිතර මේ දවස්වල වෛරස් එකක් තියෙනවනේ කියලා. වෛද්‍යවරු එහෙම ළඟට ගියා මේ දවස්වල ඔය කියන නිතර කියන දෙකක් තමයි. ආ මේ දවස්වල වෛරස් එකක් තියෙනවා. ඒ වගේම ඩෙංගු තියෙනවා. එහෙනම් දවස් දෙක තුනක් උණ තියෙනවා නම් බ්ලඩ් එකක් චෙක් කරගන්න කියලා. හරි කොහොම හරි වෛරස් උණ කියලා කියන එකෙන් අපිට මිදෙන්න ඩෙංගු වලින් මිදෙන්න නම් අපේ පරිසරය අපි තාම මේ සෝදායක විදියට තියාගන්න ඕනේ, පිරිසිදුව තියාගන්න ඕනේ. වෛරස් උණ කියන එක ඉතින් මිදෙන්න බෑ. දැන් කාට හරි උණ ගැනිලා නම් ඔෆිස් එකේ ඔෆිස් එකට නැවිත් ඉන්න ඕනේ වගේම එහෙම කෙනෙක් ඔෆිස් එකේ ඇවිල්ලා හරි ඉන්නවා නම් සමහරු ඉන්නවන්නේ හරිම කියන්නේ වගකීම් විරහිතයි. ඒගොල්ලෝ ඕනම ලෙඩක් හැදුනම සමහර විට හිතනවා නෑ රාජකාරියට යන්න ඕන නිසා මේ මෙතනින් අපිට මේ නිකන් ඔෆිස් එකෙන් අපිට කිසිම ගැළවිලමක් නෑ. ඒ නිසා කොහොම හරි මම ආද යනවා. ආ ලෙඩේ තියාගෙන හරි එහෙම යනවා. එහෙම කියලා ගිහිල්ලා අවසානේ නේද ඒ කාර්යාලේ ඉන්න අනිත් අයත් අපහසුතාවයට පත් කරනවා. හරි උණ කියලා කිව්වම ඉතින් අපිට ඉක්මනට ෂණිකව ගන්න පුළුවන් විසඳුම් කීපයක් තියෙනවා. මොන හරි පෙත්තක් පිව්වා නේ. එහෙම නැත්තම් වෛද්‍යවරයෙක් මුණ ගැහුණා. හරි ඒ කොහොම වුණත් ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් ඔයාගේ ගෙදර ගෙනල්ලා තියාගන්න ක්‍රිමිරාජ පේයාව, සෙම් ප්‍රතිශ්‍යාව, ඒ වගේම උණ කැස්ස නේද සෙම කැස්ස, ඒ වගේ ගොඩාක් දේවල් සඳහා ඉතාම අගනාවසුවක්. ඒ නිසා තමයි මම මතක් කරන්න හේතුවේ ගුණාත්මක ආයුර්වේද ඖෂධ නිෂ්පාදන රසක් ලංකාවේ ආදරණීය ඔබට තිනල කරපු ක්‍රිමරාජ නිවසෙන් තමයි මේ නිෂ්පාදනයත් එන්නේ. ඉතින් අර හැමදාම කතා කරන කුරුලය සුවය, ඒ වගේම ක්‍රිමරාජ කරල් ගුලි, වැල්මි පැණිය, හන්දි තෛලයේ ක්‍රිමරාජ මුඛසෝදනය, මහා අග්‍රරාජ කසාය, ඒ වගේම සඳුන් පැණිය, මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා මේ නිෂ්පාදන අතරේ. ක්‍රිමරාජ පේයව ගැන මතක් කරේ. ඉතින් උණකට මේක දෙපාරක් විතර බොනකොට හරියටම හරි. ක්‍රිමරාජ පේයව කියලා ඉල්ලන්න මතක් කරන්න එපා. ඔයාට මේක ගෙන්න ගන්න ඕන නම් 0112 753 809 0112 753 809 ගෙන්න ගන්නවා කියලා කිව්වේ ගෙදරට නම් ගන්න ළඟ කඩේට යන්න පුළුවන්. ඔය කඩවල් එහෙම නැත්නම් අපි කියන මේ ඖෂධ හල් කරන කෙනෙක් මාව අහගෙන ඉන්නවා නම් ක්‍රිමරාජ නිෂ්පාදන වල තියෙන ඉල්ලුමත් එක්කවත් කැමති ඇති නේ මේ ඔයාගේ ඖෂධ හලී ක්‍රිමරාජ නිෂ්පාදන විකුණන්න. ඉතින් ඔයාට පුළුවන් කමක් තියෙනවා 0112 753 809 කෝල් එකක් දෙන්න. ළඟම කඩේට ගියාට පස්සේ ඔයාට අත්‍යවශ්‍යම දේවල් ටික ගන්නකොට ඔයා ගන්නවා කුළුබඩු නිෂ්පාදන ටික. දැන් ඔයා දන්නවා මොකද්ද ගන්න ඕනේ බ්‍රෑන්ඩ් එක කියලා. ලෝකෙම පිළිගත් නේද ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදනයක් අපිට තියෙන නිසා ආයි අපිට රැවටෙන්න ඕමනාවක් නෑ. එක එකව තියෙනවා, එක එක නම් වලින් තියෙනවා නේ. හැම එකම මෙන්න මෙහෙමත් තියෙනවා. ස්වභාවික අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන්න ලදී. හැබැයි ඉතින් ගෙදර ගෑන්ලා ඔක ට්‍රයි කරලා බලන්න ඕනේ, කැම වේලා කුයලම් බලන්න ඕනේ. ඇත්තටම ඔය කියන අන්තර්ගතය ඇතුලේ තියෙනවද කියලා කියන්න නම් කාට කාටත් පුළුවන්, ඕනම කෙනෙකුට පුළුවන්. හැබැයි ඉතින් ඔක හරියටම කරගෙන ආවේ අවුරුදු ගාණක් තිස්සේ විජය නිෂ්පාදනය. ඒ නිසා අදටත් මාකට් එකේ වැඩිම ඉල්ලුමක් තියෙන සහ විශ්වාසය ගොඩනගා ගත්ත නිෂ්පාදනයක් තමයි විජය නිෂ්පාදන කියලා කියන්නේ. පැලවත්ත කිරිවීදුරුව කරස බලලා දවස පටන් ගන්න ආදරණීය ඔබ රටේ සංවර්ධනයටත් දායක දීලා. ඒ කොහොමද? ලංකාවේ කිරිගොවීන් කියලා කිව්වම ලංකාවේ කිරිගොවීන් නෝ දන්නව පහුගිය කාලේ ඉතාම අපහසු කාලයක් ගත කරේ. නමුත් ඒ ඇයිට දැන් හොඳ කාලයක් ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව පැලවත්ත නිෂ්පාදන ආයතනයේ ලංකාවේ කිරිගොවීන් 30,000ක් විතර එකතු කරගෙන තමයි මේ කිරි නිෂ්පාදන ටික කරන්නේ. ඒ ඇයිගේ ජීවිතෙත් නේ වටිනාකමක් එකතු කළා ගොඩදාන ගමන් ඔබට හොඳ ප්‍රොඩක්ට් එකක් දෙන්නේ පැලවත්ත නිෂ්පාදනය.

හතයි විනාඩි 27යි වෙලාව. ගුඩ් මෝර්නින් සුබදාසනක්. ඔයාගෙන් මම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහුවොත්, වැඩිම කාලයක් ජීවත් වෙන්නේ පිරිමිද ගැහැනුද, කාන්තාවෝද පිරිමි පාර්ශවයේද වැඩිම කාලයක් ජීවත් වෙන්නේ, කියන්නේ ආයු කාලය වැඩි කාගේද? එතකොට ඕන කෙනෙකුට කියන්න පුළුවන් කාන්තාවෝ කියලා නේ. ඇත්ත, කාන්තාව තමයි අපිට වැඩි ජීවත් වෙන්නේ. ඒගොල්ලන්ගේ ආයු කාලය වැඩි, ඒක හොඳයි. ඇයි එහෙමනම් පිරිමින්ගේ ආයු කාලය කෙටි වෙන්නේ? කාන්තාව ඔබ නිසා. එහෙමත් උත්තර ඇත්තේ තෑගි. නෑ නෑ, ඇයි මේ මේ මෑතකදි කරපු සමීක්ෂණයකින් හෙළි වෙනවා පිරිමින්ගේ සෞඛ්‍ය ඉතාම නරක තැනක තියෙන්නේ කියලා. ඉතින් ඇත්තනේ, සිගරට් බොනවා, අරක්කු බොනවා, ඊට පස්සේ නිදි මරනවා, සමහර විට තව නේද නොගැලපෙන ක්‍රියා කරනවා. ඉතින් ඒ නිසා ඔබේ ශරීර සෞඛ්‍ය, තව කෙනෙක්ට මෙහෙම කියන්න පුළුවන්, වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා. හරි, දැන් බරපතල වැඩ කරනයි ඉන්නේ නේ, බර වැඩ කරනයි. එතකොට එහෙම වෙන්න පුළුවන් බුලත්ට වගේ දේවල්. මේ පිරිමින්ගේ සෞඛ්‍ය නංවාලීම සඳහා වන නව උපාය මාර්ගික සැලැස්මක් පිළිබඳ උපදේශන ක්‍රියාවලියක් එංගලන්තයේ ආරම්භ කරලා තියෙනවා. එකින් කියනවා මේ පිරිමි දුම්පානය කිරීමට, මත්පැන් පානය කිරීමට, මත්ද්‍රව්‍ය භාවිත කිරීමට සහ අධික කොලෙස්ටරෝල්, ඒ වගේම අධි රුධිර පීඩනය කියන කාරණාවලින් පෙළීමට වැඩි ඉඩකඩක් තියෙන ඔන්න ඔය කියන දේවල් නිසා කියලා. අර අපි කරපු නරක වැඩ. එතකොට මේක තමයි මේගොල්ලන්ගේ මේ ආයු අපේක්ෂාව වසර 4කින්, කියන්නේ අපේ පිරිමි අපේ ආයු අපේක්ෂාව වසර 4කින් කාන්තාවන්ට වැඩිය අඩුයි. ඒ කියන්නේ මම 60ක් ජීවත් වෙනකොට කාන්තාවක් අවුරුදු 64ක් ජීවත් වෙනවා. හරි, එතකොට අපිට ආයු කාලය අඩුයි. එතකොට මේකට ප්‍රධානම හේතුව තමයි අන්න අර කියපු දේවල්. එතකොට හෘද රෝග, පෙනහළු පිළිකා, අක්මා රෝග, ඊට පස්සේ තව එකක් තියෙනවා අපිට අමතක වෙච්ච එක, හදිසි අනතුරු. පාරේ වැඩිපුරම නේද රියදුරු මහත්තුරු ඉන්නේ, රියදුරු මහත්තුරුනේ ඉන්නේ. එතකොට ඒ නිසා වෙන ප්‍රශ්නක් තියෙනවා, හදිසි අනතුරු. එතකොට අවුරුදු 75කට කලින් මේ කෙනෙක් මියන්න තියෙන සම්භාවිතාව ඉතාම වැඩි කියලා කියනවා. ඒ කියන්නේ පිරිමි 60ක විතර අවධානමේ ඉන්නවා අවුරුදු 75ක්වත් ජීවත් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේක හිතන්න ඕනේ. මොකද රටක ආර්ථිකයේ වැටිම නේද ශ්‍රමදායකත්වය දෙන්නේ සමහර රටවල, සමහර සමාජයන්වල පිරිමි පාර්ශවේ. කාන්තාවත් හරියට ඉන්නවා. මම කියන්නේ ගෙදරක ආර්ථිකය නේද, ආර්ථිකයට අවශ්‍ය කරන ඒ හැමදේම හොයාගෙන ඉන්නේ, සල්ලි ටික හොයාගෙන ඉන්නේ තාත්තානේ නේ. එතකොට එයාගේ ජීවිතේ කොච්චර දුරට පරිස්සම් වෙන්න ඕනේද, සුරක්ෂිත වෙන්න ඕනේද? ඉතින් එයාගේ මේ සෞඛ්‍ය අවධානම ගැනයි පොඩ්ඩක් මතක් කරන්න හිතුනේ. 7:31 වෙලාව. දැන් තියෙන ඔබට වාසනාව කියන, දැන් යන්නේ වෙනම කතාවකට. ඒ තමයි ඔබට වාසනාව කියන ජාතික ලොතරැයි මණ්ඩලය. ඊයේ දවසෙත් දිනුම් මැදීම තිබුණා, සුපිරි දිනුම් වාරය. ඉතින් මේ සුපිරි දිනුම් වාරවලදී ජයග්‍රහණය කරපු අය, දැන් අපි කියන්නම් කොහොමද ටිකට් එකේ නම්බර්ස් ටික තිබුණේ කියලා. එතකොට ඔයාලට පුළුවන්කමක් තියෙනවා ඔයා ගත්ත ටිකට් වල ඒ අංක ටිකත් එක්ක හරියට ගලපලා ඔයා ජයග්‍රහකෙක්ද කියලා හොයලා බලන්න. හරි, එහෙමනම් ඊයේ දවසේ දිනුම් මැද්ද ලොතරැයි අතරේ සුබ දවසක් ලොතරැයියට අවධානය යොමු කරන්නේ. වෘශ්චික ලග්නේ ජයග්‍රහයි ලග්නේ වෙනකොට ජයංක අංක 2, අංක 16, අංක 40. එවගේම ජය ලොතරැයි දවසේ දිනුම් මැද්ද V අක්ෂරයත් එක්ක අංක 6, අංක 3, අංක 0 සහ අංක 8. අද සම්පත අංක 5, අංක 1, අංක 3, අංක 5, අංක 1, අංක 3, අංක 3, අංක 5, අංක 1, G අක්ෂරයත් එක්ක. කටක ලග්නය සහිතව හඳහන ලොතරැයි දවසේ දිනුම් මැද්ද දිනුම් වාරයේ ජයග්‍රහණ ප්‍රතිඵලය මේ මතක් කරන්නේ. කටක ලග්නය අංක 31, අංක 34, අංක 37 සහ අංක 38. එවගේම ධන නිදානය T අක්ෂරයත් එක්ක අංක 11, අංක 20, අංක 24 සහ අංක 78. මෙගා පවර් ගත්තනම් L අක්ෂරයත් එක්ක ප්‍රසාද අංකය අංක 5, ජයංක අංක 8, අංක 9, අංක 51 සහ අංක 64. ගොවිසත ලොතරැයිය තිය දවසේ දිනුම් මැද්ද J අක්ෂරයත් එක්ක අංක 33, අංක 52, අංක 70 සහ අංක 75.
මහජන සම්පත ගත්තනම් G අක්ෂරයත් එක්ක අංක 0 අංක 6 අංක 3 අංක 3 අංක 5 අංක 1 ජැක් රයි ප්‍රතිපලයේ බවට පත් වෙලා තිනෝ. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ අදත් ඔය ටිකට් එකක් ගන්න අමතක කරන්න එපා. මොකද ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ නේද රටේ සංවර්ධන කාර්යයන් සඳහා ඔයා වියදම් කරන රුපියල් 40න් තව තව ගොඩාක් වැඩ කරන තැනක්. එතකොට රුපියල් 40ක් කියලා කියන්නේ ඔයාට කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න තියෙන අවස්ථාව විතරක්ම නෙමෙයි රටේ සංවර්ධන කාර්යයේදී ප්‍රමුඛ නේ සෞඛ්‍ය අරමුදල ඊට පස්සේ රණවිරු සේවා අරමුදල කෘෂිකාර්මික අරමුදල ගොවි කටයුතු සම්බන්ධව තියෙන ඒවා ඉතින් ඔය වගේ ගොඩාක් තැන්වල සමාජ මේ ආරක්ෂණ අරමුදල මේ වගේ ගොඩක් තැන්වලදී ඔය රුපියල් 40න් මේ අවශ්‍ය කරන දායකත්වය දෙනවා ඒ තැන්වලට එතනින් පස්සේ තමයි ඔයාගේ දිනුමක් කියලා එකක් ආයි ඔලුවට එනවනේ ඒත් ඔයා දිනන්න ඕනේ වට දිනන්න තියෙන අවස්ථාව වැඩි මොකද මේ දවස්වල මහජන සම්පත විශේෂම මිලදී ගන්න පෞගිය කාල සීමා මේ මාස 6ට සුපිරි ජයග්‍රාහකයෝ 25 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොටත් බිහි කරලා තිනවා ඉතින් ඒ නිසා අද දවසේ ජයග්‍රාහකයා ඔයා වෙන්න පුළුවන් කමක් තියෙනවා ඒ නිසා මතක් කරේ ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක ජීවිතේ වෙනස් කරගන්න

0: ലഖാൻഡ റേഡിയോ ITN.
1: ජීවිතයක් නැති කර ගැනීමට කතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පා ප්‍රතිහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
4: ಕೃಷಿ ಕ್ಷೇತ್ರದ ನವಪನಕ್ ಲಭಾತೆವಿನ್ ಕಸಾಗಲ ಪ್ಲಾಂಟೇಷನ್ ಮಗಿನ್ ಅರಬ ಅತಿ ಪ್ರಧಾನ ವ್ಯಾಪ್ರತಿ ಅತರ ಒಬ್ಬ ಸಮೀಪ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಜಾಲಿಯ ಇತ ಅಡು ಮಿಲಕನ ನೆಟತೆ ಒಬೆ ಪಸು ಮೀಟರ್ ಸಹನೆಯಕ್ ಮಸಕಟ ರೂಪಾಯಿ 25000ಕ್ ದಕ್ವ ಮಿಲತಿಗೆ ನಿಮ್ ಸಂದಹ ನಯ ಸಹನೆಯಕ್ ಹಂದುನಾದುನ್ ಏಕಮ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಜಾಲಿಯೈ
5: හැමෝම එකම රේස් එකතු වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
6: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ් නේ
5: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
6: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් වයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5 සියට් රෝඩි සුවර්ස්
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
8: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මුඛසෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
9: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
10: ලඛන මොමදින් දේසල්
11: සම අනුග්‍රහය
12: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: Good morning, Subudasana Katai Binadi Tunai.
1: විලාබ ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
0: අලුත් පැයකට එන්නේ අලුත් පැයකට එනකොට පොඩි ලස්සන කතාවකින් මට හිතුණා ඉන්න මේ වයසක පුද්ගලෙක් ඔන්න ගිහිල්ලා ගඟක් ළඟ මාළු බානවා. මේ මාළු බාන කෙනා මේ හරි සරල කෙනෙක්. ඉතින් එයා අර සරමක් යනගෙන සුරුට්ටුවක් ඉඳ හිට බොන හා සමනය අවුරුදු 55ක 60ක විතර කෙනෙක්. එයා ඉතින් බිලිපිත්තමේම දාගෙන ඉන්නවා. ඉන්න ගමන් ඉඳලා හිටලා සුරුට්ටුව පොඩ්ඩක් අදිනවා, වටපිට බලනවා. එක පාරට මාළු එක වුණාම ඒ මාළුවව අරගෙන එයාගේ ගෙනාපු ඒ මොකක් හරි භාජනයක් හරි මොකක් හරි ඇත්තිනවා, ඒකට දාගන්නවා. ඉතින් ආයි ඉන්න ආයි ටික වෙලාගින් තව මාළු එක හවු වෙනවා. ඉතින් මාළු දෙන්නෙක් විතර අල්ලගත්තම මෙයා නෙතනින් නැගිටලා යනවා. ඉතින් මාළු දෙන්නෙක් අල්ලගෙන යන මෙයා මෙයාගේ මේ මේක දෛනික රාජකාරිය වගේ එකක් කරගෙන තිබුණා. මේක බලන් හිටියා දවස් ගාණක්. තවත් පුද්ගලෙක් යහල පහල ඉන්න මිනිස්සෙක් එනවා, සුරුට්ටුව බිබී නිකන් විහිළුවට වගේ විනෝදිට වගේ මාළු දෙන්නෙක් අල්ල ගන්නවා යනවා. හැමදාම එනවා, මාළු දෙන්නෙක් අල්ල ගන්නවා යනවා. ඉතින් මෙයාට හිතුණා දවසක මේක ඇයි මේ මොනසර පිස්සුද මාළු දෙන්නෙක් අල්ලගෙන යන්නේ, තව ටිකක් කළා හිටියනම් හොඳයි කියලා වගේ ගිහිල්ලා ඇහුවා. ඇයි ඔයා මාළු දෙන්නෙක් අල්ලගෙන යන්නේ? මම කිව්වා එක මාළුවෙක් මට, අනිත් එක මගේ ගෙදර ඉන්න බිරිඳට සහ අය කවුරු හරි ඉඳලා හිටලා හරි කවුරු හරි ආවොත් ඒ කෙනෙකුට, එහෙම නැත්නම් මගේ සොරතල් බල්ලෙක් ඉන්නවා ගෙදර. ඉතින් යාට ඒ මාළුව ඒ කට්ටියට බෙදෙනවා. හා ඉතින් වාඩ පුළුවන් මාළු ගොඩක් අල්ලන්න. ඉතින් මෙයා ඇහුව ඇයි මං මාළු ගොඩක් අල්ල. ඉතින් මාළු ගොඩක් අල්ලනවා නම් වාඩ පුළුවන් මාළු ගොඩක් අල්ල ගෙදරට දෙන්නෙත් දීලා ඉතුරු ටික අහල පහල අයට විකුණන්. හා ඉතින් විකුණලා සල්ලි හම්බ කරන්. ඔව් සල්ලි හම්බ කරන්. එතකොට සල්ලි හම්බ කළා මම මොකද කරන්න? සල්ලි හම්බ කළා ඉතින් වාඩ පුළුවන් හොඳ ගෙයක් ගන්න, වාහනයක් ගන්න. හා ගෙයක් වාහනයක්. ඊට පස්සේ වාඩ පුළුවන් ඕනේ නම් මේ ප්‍රදේශෙටම මේ පැත්තටම මාළු දාන්න, ඕනනම් මාළු පිටරට යවන්න. ඔව් පිටරට යවන්න පුළුවන්. එතකොට ඩොලර් හම්බ වෙනවා. එතකොට ඩොලර් වලින් වාඩ පුළුවන් ඕනනම් තව බෝට්ටු නැව්. ආ ඔයාට පුළුවන් සුද්ධ වගේ ජීවත් වෙන්න. ඊ අතරේ වාඩ පුළුවන් ඔය ඔක්කොම ටික වැඩේ ලස්සනට යනකොට වාඩ පුළුවන් ගෙදරටල වගේ මාළු දෙන්න උයාගෙන කන්න. ඉතින් මිනිස්සු දැන් මං ඒකනේ මිනිස්සු දැන් කරන්නේ. ඉතින් මම මොකටද මෙච්චර නැහින්නේ කියලා අනිත් පැත්තට උත්තරේ හම්බුණා. ඇත්තනේ සමහර තැන්වල සමහර මිනිස්සු සැනසෙන තැන හරි පොඩි. මේ කතාව ඔයා මීට කලින් අහලා ඇති. සමහර අයගේ ලෝකය හරි පොඩි. ඒ අය හිතන්නේ අද දවස සහ හෙට දවස ඊළඟ මොහොත පමණයි. ගොඩාක් ලොකු වගකීම්, ගොඩාක් ලොකු ප්‍රශ්න ඔලුවට දාගන්න කැමති නෑ. ඉතින් අර අච්චර දේවල් කළා තවසානේ මෙයා ගෙදර ගිහිල්ලා කන්නේ අර මාළු දෙන්න නම්. ඉතින් මෙයා මේ වෙලාවේ ඒක කරනවා. මේක කරමින් ඉන්නේ. මෙයා කිව්වා ඉතින් මට ඔය වා කියන ලොකු ගොඩක් දේවල් කරන්න ඕනේ නෑ. මොකද මිනිස්සු මම දැන්ටත් ඔය මාළු දෙන්න කනවා. ඉතින් අච්චර කළත් මට කන්න තියෙන ඔය මාළු දෙන්න නම් මොකද්ද මිනිස්සු මේ කියන්නේ කියලා ඒ මිනිස්සු අතරින් ගියා. වැඩේ ඉවරයි, කතා ඉවරයි. හරි රයිට්. අපේ ජීවිතවලත් අපි ඔහොමනේ. අපි මාළු දෙන්නෙක් නේ. කොච්චර කරත් අපි මාළු දෙන්නෙක් තමයි අපි කන්නේ නේ. ඉඳලා හිටලා මාළු දෙන්නෙක් අල්ලගෙන කනවා නෙමෙයි, අපි හැමදාම මාළු දෙන්නෙක් අල්ල ගන්නවා කනවා. ඔක වාගේ ජීවිතේ තියෙන විශේෂ දේවල් වලට ඇප්ලයි කරලා බලන්න. හැමදාම කරන ටිකක් නේද කරන්නේ. මේ ටික කරලා ඔයාගේ අර අපි කියන්නේ සැටිස්ෆැක්ෂන් එක, එහෙම නැත්නම් ඔයාගේ තෘප්තිමත් භාවය එක තැනක තියාගෙන ඉන්නවා. ඔයා එතනින් සැනසෙනවා. සමහර අයට ඊට වැඩි හා ලෝක තියෙනවා. ඒව පස්සේ ගිහිල්ලා සමහර විට අර නිදහසේ කන මාළු දෙන්න නිදහසේ කන්න බැරි වෙනවා ඔයාට. හා සමහරු ඉන්නවා එහෙම ලොකු ප්‍රශ්න දාගන්නේ. හරි පුංචි තැන් වලින් සැනසෙන්නේ. හා පොඩි දෙයකින් සැනසෙන්නේ. සමහර අය ඉන්නවා ලොකු දේවල් හිතලා ලොකුවට හිතලා අර නිදහසේ මාළු දෙන්න කන්න වෙලාවක් නැති කරගන්න. Good morning, Subudasanak. අපි අලුත් පැයක ඉන්නේ.

0: భవిష్యత్తులో
1: విద్యానుకూల
2: విసదము ఓతుశీల్ యాక్టివ్ క్లాస్.
3: අටයි පහළයි වෙලාව ඔයා බස් එකේ තෙරපි තෙරපි යන ගමන් වෙන්නේදී මාව ඇහෙන්නේ. එතකොට අනිතන පුළුවන් ඉතින් මොකද කරන්නේ? විකල්පයක් නැහැ. විකල්පයක් කියන්නේ ඔයාට බයික් එකක් වගේ ගන්න පුළුවන් නම් හොඳයි නේද? ලෝන් එකක් දාලා එහෙම නැත්නම් ෆිනෑන්ස් කරලා වගේ. දැන් මොකද තත්ත්වය බයික් වල ගණන් කොහමද? බයික් එකක් ගන්නවට වැඩිය ලේසි නේද කාර් එකක් ගන්න එක? ඔය පොඩි නිකන් ඔය මේ අපි කියන්නේ 14 15 වගේ නම්බරයක් තියෙනනේ පරණ කාර්යයක් වුණත් හොඳ කන්ඩිෂන් තියෙනක් ගන්න ලේසි අලුත් බයික් එකක් ගන්නවට වැඩිය ඒකත් හොඳයි. හරි, බයික් එකක් කියලා කියන්නේ ওই වාහනයක් ගන්න හිතමින් ඉන්න අයගේ පළවෙනි ඉලක්කය. එතනින් පස්සේ ටික ටික වාහනයකට යනවා. බයික් එකක් කියලා කිව්වම බයික් එහෙම නැත්නම් අපි කියන ස්කූටර් ওই කියන ඕනම එකක්. හරි, ඔයාගේ ජීවිතේ ඔයා දකින හීන හැබෑ වෙන්න ඕනේ. ඒ හීනෙට නේද ඉක්මනට ළඟා වෙන්න අවස්ථාවක් ලැබෙන්න ඕනේ. හැබැයි ඒක යන්න ඕනේ හරි පරිස්සමෙන්. ඒ නිසා මේ මතක් කිරීම කරන්නේ ඔයාට තව එක්ස්ට්‍රා මයිල් එකක් ඉස්සරහට යන්න. ඉතින් එක්ස්ට්‍රා මයිලේජ් එකක් දෙන සුපිරිම ටයර් එක ගැන තමයි මේ කියන්නේ. සියට් ග්‍රිප් X5 කියන ටයර් එක. ඉතින් මාකට් එකේ තියෙන අනිත් ටයර් වලට වඩා මේ ටයර් එකේ තියෙන නේද මේ වැඩි දියුණු කරපු ට්‍රෙඩ් පැටර්න් එක. ඒ නිසා තමයි ටයර් එක ගෙවෙන්නේ නැත් අර තරං ඉක්මනට. අර තරං කියලා කිව්වේ සමහර ටයර් ගෙවෙනවනේ මේ බලන් ඉදිද්දි මාසෙයි දෙකයි මාස තුනයි සමහර ටයර් ගෙවිලා. හා ඉතින් එහෙම ඕනේ නැහැ. ලිස්සන්නේ නැතුව සුපිරි ග්‍රිප් එකක් එක්ක ඔයාලට පුළුවන් කමක් තියෙනවා. දැන් බිගර් සෙන්ටර් බ්ලොක් ඒරියා එක නිසා කෙලින්ම යන ධාවනයේදී ස්ට්‍රේට් ඩ්‍රයිව් එකේදී පාර හොඳින් ග්‍රහණය කරගෙන උපරිමයටම ස්ටැබිලිටි තියාගන්න. ඉතින් වැස්සට නොසලන ආරක්ෂාවක් විශේෂයෙන්ම ඇඟිවුල ග්‍රූව් ඩිරෙක්ෂන් සහ ඉම්ප්‍රූව් ඇක්වප්ලෑනින් කියන තාක්ෂණය නිසා වැසි දිනවල පාරේ තියෙන වතුර ලේසියෙන් අයින් කළා ඔයාට වෙට් රෝඩ් එකේ ලිස්සන් නැතුව යන්න පුළුවන් කමක් තියෙනවා. භයානක වංගුවක් කියලා හිතන්න ඉස්සර මාරාන්තික වංගුවක් ගහලා තිනවා බෝඩ් එකකුත්. බය වෙන්න එපා. ඔයා ස්පීඩ් එක කන්ට්‍රෝල් කරගත්තා නම් හරි එච්චරයි වෙන්න ඕනේ වාට වංගුව ගන්න පුළුවන්. ගාන්ඩ හරි. ඉතින් ස්ටිෆර් ෂෝල්ඩර් බ්ලොක්ස් විත් ඩයමන්ඩ් නර්ලින්. ඉතින් ඒ තාක්ෂණික නිමාව නිසා තමයි ඕනම වංගුවකදී බයික් එක ලිස්සන් නැතුව හරිම බැලන්ස් එකේ ඔයාට බය නැතුව හරව ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. කැපිපෙන ලුක් එකක් තියෙනවා. ඒ නිසා මතක් කරනවා සීට් ග්‍රිප් X5 සූම් X5 ටයර් එක ගන්න. ඉතින් ඔයාගේ හීන කරා යන ගමන කිසිම තැනක ස්ටක් කරගන්නේ නැතුව ඉස්සරහටම යන්න තමයි සීට් වෙතින් ඒ මතක් කිරීම කළේ. මේ පැයට එනකොට තව දෙයක් කියන්න ඕනේ. ඒ තමයි මේ පැයට ඉන්නේ ක්‍රිමරාජ නිෂ්පාදනත් එක්ක. ඔයාට ක්‍රිමරාජ කරල් සහ ගුලි පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. බඩේ අපහසුතාවයක් තියෙනවා නම් ලදරු පණු රෝග තියෙනවා විශේෂම කුඩා දරුවන්ට නේ. ඉතින් එහෙම පොඩි එක්කෙනෙක් ගෙදර ඉන්නවා නම් ඔයාලට ක්‍රිමරාජ නිෂ්පාදන ගෑනල තියාගන්න පුළුවන්. වසර 77ක විශ්වාසය සහිතව තමයි ක්‍රිමරාජ ගැන මම මේ මතක් කරේ. විජය නිෂ්පාදන ගැන තව පුංචි දෙයක් කියලා යන්නම් මේ පැය පටන් ගන්නකොටත්. මොකද ලෝකෙම පිළිගත් නිෂ්පාදනයක් පාවිච්චි කරන ආදරණීය ගෘහණියක් ඔයා රසර කෑම හදනවා. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට හේතුව ඔයාගේ ආදරේ කරුණාව ඔක්කොම තියෙනවනේ නේ. පවුලක් පෝෂණය කරනවා කියනකොට අම්ම කෙනෙක්ට නේ ඒ අම්ම කෙනෙක් කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් කඩේකට කියලා කෑමයක් මේ ඉල්ලුවම් බලන්නකො ඒගොල්ලන්ට එහෙම කිසිම හැඟීමක් අපි ගැන නැහැ නේ. ගෙදරක කෙනෙක්ට අම්මට අපිට කෑම ටික හදනකොට එයා කොච්චරනම් ඒ ගැන හිතනවද? රසය ගැන හිතනවා, ගුණාත්මක බව පැත්ත ගැන හිතනවා, අපේ කැමැත්ත හිතනවා. අපි කැමතියව හදන්නේ, අපි කන්න අකමැති කියලා කියන දේවල් හදන්නේ නැහැ. සමහරට අකමැති නම් ඒකේ ගුණාත්මක බව ගැන හිතලා එයා අපිට බලෙන් හරි කන්න. එහෙම නැත්නම් ඒක වෙන උපක්‍රමයක් පාවිච්චි කරලා හරි අපිට කන්න දෙනවා. නේ පොඩි කාලේම ඔය අපි ප්‍රතික්ෂේප කරපු එළවලු තිබුණේ ඔය වැටකොළු පතෝල වගේම පොඩි කාලේ අපි එහෙම එච්චර කන්න කැමති නැහැ කරවිල වගේ. හැබැයි දැන් ඔය ඒවා කන මේති. يعني ඔක ඔයාගේ වයසත් එක්ක ඔයාගේ අවබෝධය. ඉතින් කොහොමනත් කැමති රසටම යන්න නම් ඔයා විජය නිෂ්පාදන පාවිච්චි කරන්න.

0: අතයි විනාඩි 26යි වෙලාව. දැන් මේ දවස්වල ඩෙංගු මර්ධන වැඩසටහන් ගැන හැමතැනම කතා කරනවානේ. ඊයේ මම දැක්කා රජයේ ආයතනයකට කොහේ හරි ඔය විදුලි සම්බන්ධ කොහේ හරි රජයේ ආයතනයකට කියලා මේ PHI මහතුරු මේ වගේම ශ්‍රී ආරක්ෂක බලකාය ආමියක මේ වගේ ගොඩක් යනවානේ. ඒ ගිහිල්ලා රජයේ ආයතනයක ඩෙංගු මදුරුව තවාන් වගේ කියන්නේ දැන් රජයේ ආයතනවල කවුද වගකීම ගන්නෙ? සමහර විට දෙපාර්තමේන්තුවක කන් මොකක් හරි මණ්ඩලයක හරි කොහේ හරි. දැන් මතකද පෞගේ දවස්වල අපි කිව්වා අපේ IT එකේ සතියට කීප වතාවක් කාර්ය මණ්ඩලයට වෙන් කළා තියෙනවා මේ කලාපය පිරිසිදු කරන්න. දැන් එතකොට දැන් මේක අපි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තුලේ ලක්කණ්ඩ අපි වසන්තම් TV වසන්තම් FM MMC මේ ඔක්කොම එකතු වෙලානේ මේ කටයුත්ත කරන්නේ. එතකොට ඔයාගේ ඔෆිස් එක අපි හිතමු ප්‍රයිවට් සෙක්ටර් එකේ ඔෆිස් එකක් කියලා ෆැක්ටරි එකක් කියලා ඕගල්ලන්ගේ ස්ටාෆ් එකට කොහොමද ඩෙංගු මර්ධන ක්‍රියාන්විතය සඳහා දායක වෙන්න අවස්ථාවක් දීලා තියෙන්නේ? දවසට විනාඩි 15ක් ඔබට පුළුවන් නම් යම් කලාපයක් තෝරගෙන කලමනාකාරීත්වය එක්ක කතා කරලා මේ කලාපේ ඩෙංගු අවදානම් කලාපයක් බවට ඔයා දෙනවා සහතිකයක්. සතියේ දවස් 3යි දෙන්න තියෙන්නේ. සමහර සතියේ දවසක් කරන්නකො. සතියේ දවසක්. දැන් මේ අධිකරණ පරිශ්‍රයේ මදුරු කීටේ නලක්කන්න පොලිසියට දැනුවත් කිරීම. දැන් පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගන්න නඩු භාණ්ඩ හා අධිකරණ පරිශ්‍රවල තියෙනවා නේද? ඔය වාහන, පරණ වාහන, හැප්පිච්ච වාහනවල කෑලි, තව තව එක එක ඒවා තියෙන අන්නේ වගේවා. දැන් පොලිස් ස්ථානවල එහෙම පොලිසියක් ওই පිටිපස්සට එහෙම ගිහින් බලන්නකෝ. පැත්ත පොලිසිය පිටිපස්සට යන්න අපිට දෙන්නේ නැහනේ. සමහර පොලිසියවල තියෙන්නේ නේ. ඒතකොට ඒ වගේ අධිකරණවලත් එහෙමයි. ඔය දැන් වාහන යාඩ්වල නේ පරණ වාහන ගෑනලා දාලා තියෙන ඒවැ කවුද ඒවැ බලන්නේ? අන්න එහෙම ප්‍රශ්න තියෙනවා. අන්න ඒ අයට පොලිසිය දැන් මේ වෙනකොට දැනුවත් කිරීම කරගෙන යනවා. මේ ඔයාගේ ගෙදර අහල පහල තත්වෙ මොකද කියලා කල්පනා කරලා බැලුවොත් ඔයාගේ වත්ත හරිම ලස්සනට පිරිසිදුව තියෙනවා. ප්‍රශ්න තියෙන්නේ ඔයාගේ වත්තට එහා පැත්තේ තියෙන ඉස්සරහා තියෙන ඉස්සරහවත් ඉස්සරහා ඉඩම ඒකේ කවුරුත් නැහැ. ඒක ගත්ත කෙනා ඉන්නෙත් නැහැ. වැටක් මායිමක් ගහලත් නැහැ. ඔහේ කැලෑ වැදිලා ඔයා වුණත් ගෙදර නේද මොකක් කරේ ටින් එකක් පරණ බාල්දියක් නා පොල් කට්ටක් වුණත් විසි කරනවා ඇති සමහර විට උතන්ට. දැන් ඒ අන්න එතන අවදානම් තැනක්. ඒ වගේ තැනක් ගැන ප්‍රදේශයේ ඉන්න ඔයාගේ ආදරණීය අසල්වැසියෝ සියලු දෙනා එකතු කරගෙන මොකක් හරි තීරණයකට එමු. මොකද එහෙම නැත්තම් නඩු වැටෙන්න කෙලින්ම නඩු දාන්නේ දැන් ඈ. ඒ නිසා චුට්ටක් මතක් කරනවා. ලැජ්ජාවක් කියලා එකක් එන්න පුළුවන්නේ. දැන් ගිහිල්ලා උසාවියට ගිහිල්ලා උසාවියට ඉදිරිපත් කරාම නරකි ඩෙංගු මර්ධනය ව්‍යාප්ත කිරීම සඳහා අනුබල දීම. එහෙම නැත්තම් ඒකට අවශ්‍ය කරන වටපිටාව හදපු ඔයා හරිනේ සූට් බර්ඩ් කාලා ගිහිල්ලා ඒ වගේ තැනක වාහනයක් එහෙ මේ වැදිලා ඒ වගේ පොඩි දෙයකට උසාවිය කිය වෙන ප්‍රශ්නයක්. මේ වගේ එකකට හරිනේ සමාජ වගකීම කියලා එකක් තියෙනවානේ. ඩෙංගු නේ ව්‍යාප්තිය සඳහා අනුබල දීම. අනුබල දෙනවා කියලා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. ඔයා ඔයා ඔයාගේ පරිසර පද්ධතිය හරියාකාරව තියාගත්තේ නැහැ කියන එක. ඒ නිසා ඒ වගේ චෝදනාවක් ලබන්න ඕන කෙනෙක් නෙමෙයි ඔබ. ඒ නිසා ඔයාගේ පරිසරය, ඔයාගේ ගේ මිදුල නේද, ඒ වත්ත ඉඩම් ඒ ඔක්කොම ගැන හිතනවා වගේම චුට්ටක් අහල පහල ගැනත් පොඩි අවධානයක් දෙන්න. එහෙම වුණොත් ඔබ පරිස්සම්, සමාජයේ පරිස්සම්, මේ වෙනකොට රෝගීන් නිසා වදන්නව රෝහල් ගණනාවක් පිරිලා ඉතිරිලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේක දරා ගන්න බෑ රටේ සෞඛ්‍ය පද්ධතියට. ඒ නිසා අපි අපේ වගකීම ඉටු කරමු කියන ඉල්ලීමයි වට කරන්නේ. උදේ 8යි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අකසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.

0: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
1: අපේ අම්මා ගෙදර ආවද?

0: නොතරයියේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.
3: කේන්ති ගන්න ආදරේ ගොඩාක් තියෙන මිනිස්සු. මං වාට ගැහුවා කියනට වඩා තරහට අත ඉස්සුනායි කියන එක තමයි හරි. අපරාධිනේ පොලිසි ගන්න රස්තියාදු
2: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
4: මිනිහෙක්ගෙන් ගුටි කන්න හරි ඇඟේ පැත්තේ හයිය තියෙන්න ඕන. නොකනොබේ හිටියොත් එහෙම හිත විතරක් නෙමේ ඇඟත් වැටෙනවා. ඔන්න ඔක් බොනෝ හලෝ.
5: මෙතනින් හර මට මොකද වෙන්නේ තාරි?
4: උසාවියෙන් ඔයාට තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අයින් කරලා නිදහස් ගෑණියක් විදියට හිතන්න පුළුවන් පරිසරය නිර්මාණය කරලා දෙනවා.
2: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: புது பன சித்தன புது பன
1: சத்தியாந்தையே ராத்திரி சுமதுர தர்ம தேசனைய சினசுராதா ராத்திரி நவேட
2: கமகன பன பதன் மோகய துரலன்
1: சசர மக பின்புறன ஒப சித்த நிவன புது பன தாயகத்துவ சதஹா விமசன்ன பிந்துவை ஹத்சிய ஹத்தை ஹத்தை தேசிய ஹத்தை துணை ஹாரசிய பனஸ் ஹத்தர
3: சக்புரா ஜாத்தியக் விஸ்வாசே தேபோ லொதரை நோவே கிருல மகாஜன சம்பத தன் சதியே தின ஹதேம மகாஜன சம்பத ரடடம சம்பத தப்பரே தப்பரே அப்டேட் பின காலிக பத்தரின்ம மிஸ்தர் ஹோயான பே
4: சாஸ்தரே தன்னாயை சூஸ்தரே தன்னாயை எக்கம் தன்னக பிச் கர்னவா
3: சைபர் ஜென் மே நெக்ஸ்ட் ஜென் நிகாய் சைபர் ஜென்
5: தன் ஐட கியன்னாய் நொதன் ஐட ஆனாய் செனசுராதா உதியடட
3: சம அனுக்ராய் அடசியவ சக்புரா ஜாதியக் விஸ்வாசே தேபோ லொதரை நோவே கிருல மகாஜன சம்பத தன் சதியே தின ஹதேம மகாஜன சம்பத ரடடம சம்பத
6: மமனந்தே மானம ரிலாக்ஸ்
7: அனமனங்கள வதுனா நேது மே எக்ஸ்பர்ட் ஹரிடம் ஹரினி
8: ஓனம சந்தி வேதனாவகட பிரபலம வித்யானுகுல விசந்தம ஓதுஷில் ஆக்டிவ் கிளாஸ்
9: අටයි විනාඩි 43යි වෙලාව. වට මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මොකද්ද මම කතා කරන්නේ? මම කතා කරන්නේ ෆැඩ් නවුත ෂීල්ඩ් ගැන. ඇයි ෆැඩ් නවුත ෂීල්ඩ් ගැන කතා කරන්නේ? අයියනේ අපේ ඇඟි දැන් උදේට නැගිට්ටාට පස්සේ ඔයාල වෙනද වගේ නිකන් අපි හිතමුකෝ සාමාන්‍ය සුපුරුදු සුවයෙන් ඔයා නැගිටිනවා. හැබැයි ඉඳලා හිටලා පොඩි නිකන් උරහිසේ වේදනාවක් එනවා. ඊට පස්සේ මැණික් කටුවේ වේදනාව. ඔය එන්නේ ඇයි? ඔයා කරන වැඩ ටිකත් එක්ක. වා දෛනිකව කරන වැඩ ටිකත් එක්ක ඇති වෙන තත්ත්වයන් ඕක. දවස 30ම හිටගෙන ඉඳලා හවසට නිඳරිලා ආයි ඊළඟ දවසේ උදේ පාන්දර තමයි ඒකේ ප්‍රතිඵලේ වාට හම්බෙන්නේ නේ. වාට ඒකකට දැනෙන්නේ. හරි ෆැඩ් නවුත ෂීල් ගැන මතක් කරන්න හේතුව තමයි වාගේ ඇඟේ තියෙන සියලු සන්ධි වේදනාවන් වලට නිසක විසඳුම හරියටම හරියනවා කියලා. මේක තහවුරු කරලා තියෙන විද්‍යානුකූලව තහවුරු කළාට පස්සේ ආයි කතන්දර දෙකක් නැහැ. මේක ආයි ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ විශ්වාසය තියාගෙන 1920යි රුපියල් 1920යි කියන්නේ හැම සන්ධි වේදනාවකටම හරියටම හරියන විසඳුම තමයි ෆැඩ්නා පර්යේෂණාගාරය ඇතුලේ මේක සනාථ කරගත් ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඔයිල් එකක් නෙමෙයි, ප්‍රසන්න සුවඳක් තියෙනවා. එතකොට 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඔය කියන හැමදේම බැලුවම ෆැඩ්නා ඔතෂිල් ඇක්ට් ප්ලස් කියන්නේ වඩ හරියටම හරියන විසඳුම. ඉතින් ගෘහණියක් වුණත් වෘතිකයෙක් වුණත් වඩ ඕන අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙක් අවුරුදු 40ට වැඩි වෙනකොට පොඩ්ඩක් අපේ ජොයින්ට්ස් එහෙම පොඩි දන්නේ නැද්ද ඉතින් වයසත් එක්කනේවත් තියෙනවනේ. අන්න ඒ වගේ දෙයකට වුණත් වඩ හරියටම හරියන විසඳුම තමයි ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. හරි ඒ වගේම පැල්ලත්ත යෝගට් ගැන මතක් කරන්නම්. ප්‍රොඩක්ට් එකක් කියලා කිව්වම පැල්ලත්ත යෝගට් එක මේකේ ක්වොලිටි එක ඊට පස්සේ මේක ඒගොල්ලෝ ඇසුරුම් කරණය බෙදා හැරීම ඔය කියන හැමදේම ඇඩ්වර්ටයිසින් පැත්තෙන් වුණත් මේ හැම තිස්සෙම පාරිභෝගික ඔබට පහසුවක් සුවපහසුවක් හැදෙන විදිහේ නේ නිෂ්පාදන ආයතනයක් තමයි පැල්ලත්ත කියලා කියන්නේ. ඔයාට ළඟම තියෙන කඩේට ගියත් ගන්න තියෙනවා, ෆැක්ටරි එකට ගියත් ගන්න තියෙනවා. ඒ වගේම අපි හිතමු ෆැක්ටරි නෙමෙයි සමහරවිට අවුට්ලට් එකට ගියත් ගන්න පුළුවන්. ෆැක්ටරි එකට යන්න පුළුවන් නම් හොඳයි. එතනින් අර ඉවිලෙම හැදෙන යෝගට් එකක් ගන්න පුළුවන් නේ. මොකද ලංකාවේනේ පිටරට යෝගට් එක නෙමෙයි මේක, ලංකාවේ හදන්නේ කිරි ගොවීන්ගෙන් නේද? ඒ කිරි අස්වැන්න ගත්තට පස්සේ එතනින් පස්සේ මේක ප්‍රොඩක්ට් එකක් බවට පත් වෙලා ඉන්නේ බොහොම පුංචි කාලයක්. පැය 48ක් වගේ පොඩි කාලයක්. සමහර විට ඔයාට උදේ ගත්ත කිරි ටිකෙන් හවසට ෆැක්ටරි එකට ගියොත් යෝගට් එක කන්න පුළුවන්. ලංකාවේ අපේ නිෂ්පාදනයක්. හරි ඩෝම මැෂින් එක ගැන මතක් කරන්න ඕනේ. මාක්ස් පෙන් ගෲප් එක තමයි ඉතින් ඩෝම මැෂින් එක ලංකාවට ගේන්නේ. එතකොට මේ මැෂින් එක විතරක් නෙමෙයි, දැන් ඔයාට ගෙදරදි ස්වයං රැකියාවක් විදියට ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා නම් මොකක් හරි නිෂ්පාදනයක් එක්ක මොකක් හරි වැඩ වයිදන පොල් තෙල් හිඳින්න. ඕනෑම වර්ගයක තෙල් හිඳලා විකුණන්න ඔයාට හිතෙනවා නම් දැන් අන්න ඒ මැෂින් එක පවා ඔයාට ගන්න පුළුවන්කමක් තියෙනවා. කොහෙන්ද? මාක්ස් පෙන් හරහා 0117 679 579. ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රය පැයකට වී කිලෝ කීයද? වී කිලෝ 1000ක් කොටන්න පුළුවන්. එතකොට දැන් වීකිටීම කියන එකට ලංකාවේ ආයි වෙන මැෂින්ස් නැහැ. මේ තරම් ඉක්මනට කරන්ට් එක ඉතුරු කළා, ඔයාගේ වෙලාව ඉතුරු කළා, ආ එතකොට වී ටික සහල් බවට පත් වෙනකොට ඒකේ ප්‍රමිතිය රැකලා මේ හැමදේම කරන්න පුළුවන් ඩෝමා මැෂින් එකට. එතකොට ඐඩියා එකක් තියෙනවනේ. ඉතින් කොච්චර ලෝකේ ටෙක්නොලොජි එකත් එක්ක ඉස්සරහට යනවද අපිට ඒකට අනුගත වෙන්න පුළුවන් හරි ඉක්මනට. මාක්ස් පෙන් ගෲප් එකත් එක්ක 011 6779 579. ඒ වගේ මතක් කරන්න ඕනේ ඔයාට මේ වෙලාවේ ඩීප් ටෙක් සෝලා ගැන, සෝලා පද්ධතියක් ඔයාගේ ගෙදරට අවශ්‍ය නම් අන්න ඒ වෙනුවෙන් තමයි ඩීප් ටෙක් ගැන මම මේ මතක් කරන්නේ. ඉතින් ඩීප් ටෙක් ගොඩාක් වැඩ කරපු තැනක්, ගොඩාක් වැඩ කරපු ආයතනයක්. මම හිතන්නේ ලංකාව පුරාම කොළඹ ඉඳලා යාපනයට වෙනකම්, ඊට පස්සේ මුළු කඳුකරයට වෙනවා. කඳුකරයට වුණත් සෝලා ඕනේ. එතකොට මේ සෝලා අවශ්‍යතාවයේ හරියටම ප්‍රමිතියක් තියෙන තැනකින් ඕනේ කරගන්න, කතා කරලා කරගන්න. යන්නේ ඒකට තමයි මම කියන්නේ 071 711 711 එකකින් නම්බර් එකට කතා කරන්න කියලා. වෝඩ පම්ප් එක ඕනේ. කොච්චරනම් වගාවන් වලට වතුර දානවද සාමාන්‍ය විදුලි මෝටරේ, විදුලි වතුර මෝටරේ. යන්න ඒ වගේ වෙලාවට ඔයාට යන කරන්ට් එකේ මේ වියදම කොහොමද දරාගන්නේ? සමහර විට අස්සැන්නෙන් ගන්න ඒ ආදායමෙන් ඒ වියදම බැලන්ස් කරගන්න බැරි වෙනවා. කරන්ට් බිල් එක ගෙවලා අනිත් වියදම් ටික මේව කරාම අතට ඉතුරු වෙන්නේ හරි පොඩි ගාණක් නේ. ඉතින් ඒ විදුලි බිල කියන එකේ ඔන්න ඒකට තියෙන ප්‍රශ්නේ ඔන්න දැන් වෝටර් පම්ප් එක, සෝලා වෝටර් පම්ප් එක හරහා ඔයාට මේව කරගන්න පුළුවන්. ඒක කව කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසායි 071 711 711 එකකින් නම්බර් එකට කෝල් එකක් දෙන්න කියලා මතක් කරන්නේ. විජය කුළුබඩු අතරේ තියෙන විජය 3-5 ගැන මම කතා කරලා තිනවා. වර්ග කීපයකින් වඩ ගන්න පුළුවන්. ඒ කියන්නේ මස් කරි එකක් හදනකොට මිරිසට ඕනනම්, එහෙම නැත්නම් කිරි මාළු කරි ඒ වගේ එකක් පාවිච්චි කරනවා. මේ මස් කරි වලදී මම කියන්නේ මාළු කරියක් හදනකොට මස් කරි එක කොහොමද ඉතින් අපි මිරිසට කිරට සාමාන්‍යයෙන් එහෙම චිකන් එහෙම හදන්න බැයිද? පුළුවන්ද? ට්‍රයි කරලා තියනවා. හදලා බලන්න. ඒක අමුතු එකක්. මාළු කරි එක දැන් අපි කියන්නේ කිරි මාළු කරිය. කිරි මාළු කරියයි ඉදියප්ප 10යි පොල් සම්බෝලයි උදේ කෑමට ගෙදර හදා ගන්නකොට, කඩේක වුණත් ඔයා මාළු කරි එකක් හදනකොට, දවල්ට ඔයා හදනවා ඔය තලපත් මාළු, එහෙම නැත්තම් ලින්නනම් එපා. ලින්නනම් කන්න බෑ නියනේ. ලින්න කාලේ එපා වෙලා තියෙන. හරි මිරිස් මාළු කරියක් හදා ගන්නකොට මතක තියාගන්න. හරි නියම ප්‍රමිතියෙන් නුදු කුළුබඩු පාවිච්චි කරන්න. මිරිස් කුඩු ටික දැම්මත්, 3-5 ටික දැම්මත් විජය කියන නමින් දාන්න. මොකද ලෝකෙම පිළිගත් ප්‍රමිතියක් සහිතයි විජය නිෂ්පාදනවලට.

0: පසු එවනවිට පොලිස්පති පූජි ජයසුන්දර මහතා අනිවාර්ය නිමාඩුව වීම කටයුතු කෙරුණේ සීඩී වික්‍රමරත්න මහතායි. 2020 තනතුරේ ස්ථිරව 2023 වසරේ නොවැම්බර් 25 වනදා ශ්‍රාම ගියා.
1: කඩ විදේශීය ප්‍රවෘත්ති
0: ගෙන තිබෙනවා. සජ්ජනපදයේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් සංස්කෘතික

ඒක ඉල්ලන්න ගියොත් මන් දන්නවා මගේ මේ තියෙන තත්ත්වෙන්නේ මේ කෙලිම

ऐसा शरीर है पावर पाते नहीं राइट फेसबुक के पासवर्ड के दिन नैने अपने लेसिंग काट बंदे मैं लासन सिंधो को सोशल मीडिया वो मैं तीन ना ये अपे क्या मैं मत आखिर ना तीन ना प्रश्न एक कर लासन का ताकत लो तीन सिंधो मम्मा आलू पैक टाइप लेन मम्मा देंगे आगे हाँ ना दूध इधर क्या है बाद मनोद क्या है बातनंग खबर नहीं कि मु पांग रोटी वाकी तीरिंग गोली हाथों पे क्या मक द क्या है बाद द क्या है वो आगे पिंगाने दिए ना मैं क्या मैं का वो आगे उसे वो आगे हैसरीम समाजे नहीं द वो आटा तीन ना थैना वो वो क्या ना देवाल तीरने करना के लकी वो तो आम को द किया वो आमटा हीना आवी गिदर वो आमे मामा खाना बात पिंगाने मैं विधिर द माओ माई नहीं ओ नहीं अभी हिम नहीं खाना बोन विधिर माई ना नहीं अभी होंदा होटल एक इन काल एलियर भाई ना कावरा देख कुत आ संख्या मारा तेंगोली इन करने पुड़ी खड़े एक इन आर ओलुआ पात करेगे ने गिहिल्ला में हम पोल्ला तू बात खड़े एक इन वाके खानो दे मेंस में वाके तेंगोली करने नहीं दो मेटियार नहीं का शो एक दागी ने हाँ एम तबत्तर पेट्टी खड़े एक इन वाके खानो दे कुत ये ते हिम ने ये कोहमुना तमंग खाना बोन विधिया तमंगे समाज तत्ते तीरने करनो केला का कपे ओलुए थी ना ඔයාගෙ කෑම පිඟානේ තියෙන මේ කෑම එක ඔයාගෙ උස ඔයාගෙ හැසිරීම සමාජයේ වාඩ තියෙන තැන ගැන යම් කිසි අදහසක් ලෝකෙට දෙනවා මම මේ කියන්නේ ලෝකයේ ප්‍රධානතම ධාන්‍ය වර්ග දෙකයි තියෙන්නේ එකක් හාල් අනිත් එක තිරිඟු ඉතිහාසයේ වැඩි කාලයක් පුරාවට මිනිස්සු මේ දෙකෙන් එකකට තමයි හුරු වෙලා හිටියා කියලා කියන්නේ දැන් මේ ධාන්‍ය වර්ග දෙක අතර අවුරුදු 10 ගාණක් ඉඳන් ලොකු ටර්ෆ් වෝ එකක් තිබිලා තියෙනවා මොකද ටර්ෆ් වෝ එකක් කියලා කියන්නේ ඒ කියන්නේ බලප්‍රදේශ අත්පත් කර ගැනීමේ සටනක්. දැන් යුරෝප මහද්වීපය හරහා යන මනංකල්පිත රේඛාවකින් මුළු ලෝකෙම මිනිස්සුන්ගේ කෑම වේල හරියටම දෙකට බෙදුණා කියලා කියනවා. ඒ කියන්නේ භූමි ප්‍රමාණය නෙවෙයි ජනගහනය. වයම දිග පැත්තේ අය තිරිඟු කෑවා, ගිනි කොන දිග පැත්තේ අය බත් කෑවා. ඉතින් මේ කෑම වර්ග දෙක නිසා යුරෝපේ දෙපැත්තේ හිටපු මිනිස්සු ශරීර ප්‍රමාණය සංස්කෘතිය මොලය වැඩ කරන විදිය වෙනස් වුණා කියලා කියනවා. කොහොමද මේක වෙන්නේ? මේ ධාන්‍ය වර්ග දෙක වගා කරන ප්‍රදේශ තීරණය වුණේ කෙලින්ම ඒ ප්‍රදේශවල තියෙන දේශගුණය මත. දැන් වී වගාව කියලා ගමු. වී වගාව වගා කරන ලොකු ආර්ද ත්‍රාවයක් තියෙන්න ඕනි. හරි. හොඳට වතුර පිරුණු පරිසරයක් තියෙන්න ඕනි. නිතරම වහින්න ඕනි. මෝසම් වැසි නේ. ඒ වගේම කුණාටු වලින් වතුර පිරින නැගෙනහිර සහ දකුණු ආසියාව මේකට හොඳම තැන. එතකොට තිරිඟු වගාව කරන්න තිරිඟු වගාවට උඩ ටිකක් වියලි දේශගුණයක් සාමාන්‍ය වර්ෂාපතනයක් තියෙන හොඳින් හිරු එළිය වැටෙන නේ. ඉතින් අර මේකට ගැළපුණේ ගොඩක් කලාවට යුරෝපයේ උතුරු අප්‍රිකාව වයම දිග චීනය බඩහිර ආසියාව ලෝකේ ප්‍රධානම මේ ඔය කියන තිරිඟු වගාවලට කලාපේ බවට පත් වුණා. හැඩයෙන් සහ රසයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මේ දෙකම අයිති වෙන්නේ එකම පවුලකට. ඒ තමයි මොකද්ද මේ පවුල? එකම පවුලේ. දැන් තිරිඟු සහ සහල් කියන්නේ එකම පවුලේ, එකම කුලකේ. කෑම ජාති දෙක. හරි. මීට අවුරුදු 10000කට කලින් දකුණු චීනයේ වී වගාවත් ඒ කාලෙදිම වගේ අර මොසපොතේමියා මොකද පොඩි ඉන්න මොසපොතේමියා වලදී තිරිඟු වගාවත් ආරම්භ වෙලා මුළු ලෝකයේ පුරාම පැතිරලා ගියා කියලා කියනවා. තිරිඟු කන මිනිස්සුයි බත් කන මිනිස්සුයි බෙදෙන රේඛාව දේශපාලන මායිම් වලට සීමා වුණේ නැහැ. ඉන්දියාව සහ චීනය වගේ දෙවන්ත රටවල් ඇතුළෙත් මේ රේඛාව කෙලින්ම ගමන් කරනවා. ඉන්දියාව ගත්තොත් පංජාබය සහ ඔය හරියානා වගේ වයමදිග ප්‍රදේශවල ප්‍රධාන කෑම උනේ තිරිඟු, චපාති, රොටි. ආ හැබැයි බටහිර බෙන්ගාලි, තමිල්නාඩු පැත්තට එනකොට මිනිස්සු ගොඩක් කලාට බත් කෑවා කියලා කියනවා. කොහොමද ඒක දැනගෙන හිටියද එහෙම එකක්? දැන් සුදු බත්වල තියෙන කැලරි ප්‍රමාණය වැඩි වුණත් ප්‍රෝටීන් තියෙන ග්‍රෑම් එකකට 6ක් 8ක් වගේ. එතකොට දැන් තිරිඟුවල මේකේ 12ක් 15ක් වගේ තියෙනවා. ඉතින් තිරිඟු කන කෙනෙක්ට සාමාන්‍යයෙන් බත් කන කෙනෙකුට වඩා වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් හම්බ වෙනවා. එතකොට දැන් ඔයාලට පේනවා ඇඟවල්වල එහෙම මොලේ වුණත් හැදෙන විදිය අතර යම් වෙනසක් තියෙනවා කියලා. බත් කන මිනිස්සු සහ තිරිඟු කන මිනිස්සු හිතන විදිහත් සම්පූර්ණයෙන් වෙනස්. වී වගාව කියන්නේ තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කුඹුරට වතුර බඳින්න, පැල හිටවන්න, වල් නෙලන්න නේද? ගමේ මිනිස්සු එකතු වෙලා කණ්ඩායමක් විදිහට වැඩ කරන්නේ. මේ නිසා
බත්කන සමාජයක් ඇතුලේ සාමූහිකත්වයේ තියෙනවා කියලා කියන. හැබැයි තිරුගුව ගාවට ඒ තරම් මිනිස්ත්‍රමයක් ඕනේ නැහැ. ඒ නිසා තිරුගු කන සමාජය ඇතුලේ ස්වාධීනත්වයේ වර්ධනය වුණා. ඒගොල්ලෝ තමන් ගැන වැඩිපුර හිතනවා. අනුන් මත යැපෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි මම කිව්වේ කන බොන දේවල් එක්ක මිනිස්සුන්ගේ ඔයාගේ මගේ ස්වභාවය තීරණය වෙනවා කියලා. බත් එකේ තියෙන ව්‍යංජන ගානින් නෙමෙයි මම කිව්වේ. හාල්ැටි තිරිඟු ඇටි කොච්චර අපේ ජීවිතවලට මේ සමාජයට බලපෑමක් කරන බවක් පේන්න තියනවාද හරියට ඇතුළට ගිහිල්ලා මේවා අධ්‍යයනය කරලා බලන්න. පුදුමයිනේ. පුදුමයි ඒත් ඇත්තයි. 9:14

සමාන් සමාන් සංඛ්‍ය ඇස්සක් කරන්නේ. මගේ යාළුවෝ කාලේ වල ඒ කියන්නේ බත් කන අය කොටයි මහාතයි වගේ. එතකොට තිරිඟු පිටි එහෙම නැත්තම් පාන් රොටි මේ කොත්තු අනම්මනම් කන අය උස මහාතයි කියලා කියන්නේ. වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් උස මහාත හරියට හරි. හැබැයි ඒකේ තියෙන මේ පෝෂණ ගුණය ගණන් ගත්තම තිරිඟු පිටි ඔරිජිනල් තිරිඟු පිටි නම් කමක් නැහැ. හැබැයි එතනින් එහාට ගිහිල්ලා ඒක අපි දන්නේ නැහැ මොන තත්ත්වයන් වලට මුණ දීලාද කියලා නේ. හරි කොහොම වුණත් ඔයාලගේ උදේ කෑමෙන් ගැන කතා කරමු ඉඳන් මම මේ පොඩ්ඩක් මතක් කරලා යන්නම්. උදේ කෑම වේල කියලා කියන්නේ පොඩ්ඩක් ඔයා පරක්කු කරනවා ගන්න. ඒක එහෙම කරන්නත් එපා. ඊට පස්සේ ඔය ගැස්ට්‍රයිටිස් වගේ දේවල් ඇති වෙන්න පුළුවන් කමක් තියෙනවානේ. හරි උදේ කෑමක පහ වෙනවා නම් ඔයාලට පුළුවන් රස කිරි වීදුරුවකින් දවස පටන් ගන්න. පැල්වත්ත කිරි වීදුරුවක්.

ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: රෝවිසිතලත් රයින.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස්
3: කවුද ඩොක්ටර් යාර සුන්නද මම කිරිත බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ
5: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න
6: Even in driving, Chamit and Charu.

0: නවයයි විනාඩි 26යි වෙලාව. මේ පැයදිත් තව පොඩ්ඩකින් අපිට ලොතරැයි ප්‍රතිඵල බලන්න තියෙනවා. කලින් මම රයිනෝ රූෆින් ගැන මතක් කරලා ඉන්න. ඔයා ලස්සන ගෑක් හැදුවා, ලස්සනට බිත්ති බැඳලා, ලස්සනට ඔක්කොම දේවල් කරා, ගාඩන් එක නියමිත කරා, තාප්පේ ගැව්වා, රෝලර් ඩෝ එකක් දැම්මා, CCTV හයි කරා, ඔක්කොම හරි. වහලෙට මොකද කරේ? වහලෙට රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එකද දැම්මේ. ආයි බලන්න, දැන් බලන්න උඩ බලනකොට දැන් ඔයාලට පේනවා ශීල් සීලිමක් ගහලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ආඩ ඔකේ ඔය බාල් කරනම් මනම් පේනවා. ෆිනිෂින් මදි වගේ පේනවා. ෂීට් එක යට හරි කැතයි. දැන් රයිනෝ රූෆින් ෂීට් එක දාලා නම් තියෙන්නේ එහෙම උඩ බලන කෙනෙකුට උඩ බලලා උනත් මෙහෙම සතුටු වෙන්න පුළුවන්කමක් තියෙනවා. මොකද මාර ලස්සනක් එනවා ගේ ඇතුළට රයිනෝ රූෆින් ෂීට් එක. මොකද අර මැටි ආලේපනයත් එක්ක ඒක මේ ලංකාවේ පළවෙනි වතාවට මේ තාක්ෂණය අඳුන්නාදී. ඔක ලස්සන පැත්තකින් තියන ඔක නිකන් නෙවෙයිනේ ඔය මැටි ආලේපනය දැම්මේ. දැම්මේයි ෂීට් එක රත් වෙනකොට ඒ රත් වීම හරහා ගේ ඇතුළට එන උණුසුම කන්ට්‍රෝල් කරන්නත් එක්ක. ඉතින් බලන්න කොච්චර දුරට හිතලා තියනවද. දැන් අපි කියන උළු අහල වඳුරෝ පෑනලා උගුඩුව දුවලා ඊට පස්සේ උළු එකින් එක සතියට උළු කැට හතරක් පහක් මාරු කරන්න වෙනවා. වහලේ උඩ ගෙදර කවුරු හරි තියලා තියන්න වෙනවා. මේ වඳුරු රංචුවක් ආවට පස්සේ වඳුරු ඉන්නවා මේ නගරසන්න මේක කොළබත් ඉන්නවා ගම්වල කොහොමත් ඉන්නවනේ. ඒ කියන්නේ ගෙදර එක්කෙනෙක් කවුරු හරි වඳුරන් නේද? සහ උළු සම්බන්ධ කවුරු හරි තියන්න. මේ ප්‍රශ්නනේ වාපෝ. මම මේ අත්දැකීමෙන් කියන්නේ. මම ඕක කරනවා. සෙන්සුරා දීලා මම වහලේ උඩම ඉන්නේ. රයිට් මේ ෂීට් එක දාලා දැන් ඔය ෂීට් එක නිසා හීට් එක එනවා කියලා එකක් ඔළුවේ තිබ්බනම් දැන් ඒක නෑ රයිනෝ රූෆින්. ප්‍රීමියර් ෂීට් එක මේක ඇතුලේ මැටිආලේපනේ තියෙනවා. ඉතින් ඒකින්ද ප්‍රශ්නයක් නෑ. ඇතුල් පැත්තේ උඩ පැත්තේ තියෙනවා ෂීට් එක පරිස්සම් කරන්නනේ ජල විකර්ෂක ආලේපනේ. ඒකෙන් වතුර ටික ෂීට් එකට වැටුණාට පස්සේ අර නෙළුම් කොළයට වැටුණ වතුර බින්දු වගේ ගාලා එළියට ඉවත් වෙලා යනවා. එතකොට ඒ හරහා ෂීට් එකේ වතුර රැඳෙන්නේ නැහැ, බර වැඩි වෙන්නේ නැහැ, පෙඟෙන්නේ නැහැ, දියසෙවල බැඳෙන්නේ නැහැ, පාසි බැඳෙන්නේ නැහැ, ෂීට් එක කැත වෙන්නේ නැහැ. හරිම ලස්සනට ෂීට් එක පරිස්සම් කරලා දෙනවා. ඉතින් ළඟම තියෙන රයිනෝ ඒජන්ට්ගෙන් ගිහිල්ලා අහන්න රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන ෂීට් එක තියෙනවද කියලා. මෙහෙම රේඩියෝ එකේ ඇහුණා කියලා. හරි. රයිට්. එතකොට අවුරුදු 60ක් මේ ෂීට් එක එනන් රයිනෝ නමට. ඉතින් ඒ විශ්වාසයත් එක තමයි මම ඊගෙන මතක් කරේ. ක්‍රිමරාජ නිෂ්පාදන ගැන කිව්ව අවුරුදු 77ක්. අවුරුදු 77ක් කියලා කියන්නේ ඔයා සහ ඔයාගේ අම්මා. ආච්චි, අපේ ආච්චිලත් පාවිච්චි කරපු ප්‍රොඩක්ට් එකක් මේ ක්‍රිමිරාජ කියලා කියන්නේ. අවුරුදු 77ක් කියන්නේ ලේසිද? ඔයාගේ ආච්චිරත් අවුරුදු 77ක් වෙන්නේ නැති. ඔයාගේ සීයටත් අවුරුදු 77ක් වෙන්නේ. සමහර විට ඔයාට අවුරුදු 55ක් 60ක් විතර ඇති. ඒ කොහොම වුණත් ඉතින් පරම්පරා ගණනාව විශ්වාස කරපු බ්‍රෑන්ඩ් නේම් එකක් තමයි ක්‍රිමිරාජ නිෂ්පාදනය. අතරි කරල් සහ ගුලි කියලා කියන්නේ අපි දන්නවනේ බඩේ අපහසුතාවයකට හරියටම හරි. ඊට පස්සේ වැල්මි පැණිය බොන්නේ කැස්සට. එතකොට සඳුන් පැණිය බොන්නේ gastritis වලට. හරි. එතකොට මම උදේ කිව්ව පේයාවක කියලා කියන්නේ උණකට. හරි. ඊට පස්සේ තව ගොඩක් ඒවා තියෙනවා. හන්දි තෛලය තියෙනවා. ඒ වගේ නිෂ්පාදන ගොඩක් තියෙන නිසා ඔයාලට පුළුවන් කමක් තියෙනවා ක්‍රිමිරාජ කියන නිවසින් ක්‍රිමිරාජ නිෂ්පාදන මිලදී ගන්න. ෆැඩ්නා ඔත ෂීල් ගැන මතක් කරන්න ඕනේ. ෆැඩ්නා ඔත ෂීල් කියලා කිව්වම රුපියල් 1920යි ඔයාගේ ඇඟේ පතේ තියෙන සියලු වේදනාවන් වලට ප්‍රතිකර්මය මේක තමයි. අයියෝ, තෙල් බේත් කුප්පි ගෙනල්ලා ගාලා තැන් තැන්වල තියලා ඔය සමහර ගැල්වල මේ අර ඔය ජනෙල් මේ ඒ අයින් වල ඊට පස්සේ කුස්සියේ ෆ්‍රිජ් එක උඩ කෑම මේසෙ තෙල් බේත්. දැන් ඒ කාලි වරයි. දැන් තෙල් එකක් ගන්න දෙයක් නැහැ. තෙල් ගගා මේ අත ගගා ඒක වටපිට මිනිස්සුන්ට අපහසුතාවයට පත් වෙන ඒව ඉවරයි. දැන් ෆැඩ්නා ඔත ෂීල් ඇක්ටිව් ප්ලස්. මේක ඔයිල් එකක් නෙමෙයි. සුවඳයි, ප්‍රසන්න සුවඳක් තියෙනවා. විද්‍යාගාර තුල මේක තහවුරු කරලා තිනවා. මේක හරියටම 99%ක්ම මේක හරි කියලා. තව මොකද්ද? තව මොනවද ඉතින්? ඉතින් දියුණු ලෝකෙත් එක්ක ඉස්සරහට යනකොට තාක්ෂණය පාවිච්චි කරනවා වගේම තමයි ස්වභාවික අමුද්‍රව්‍ය වලට ඒ වටිනාකම දීලා තියෙනවා. මේවා අපේ පරම්පරාවලින් එන දේවල් එක්ක ඒ මත පදනම් වෙලා තමයි ෆැඩ්නා ඇතුලේ මේ ප්‍රොඩක්ට් එක මාකට් එකට දාලා තියෙන්නේ. ඉතින් සුපර් මාකට්ස් වල මේක ගන්න පුළුවන් කමක් තියෙනවා. ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන මම ඒ මතක් කරේ. ඒකට පුළුවන් කමක් තියෙනවා. ඔයාට සමහර විට අවුරුදු 18යි. ඔයා හිතනවා මට එහෙම ප්‍රශ්න නැහැ, එහෙම එකක් නැහැ. ක්‍රීඩා කරන කෙනෙක් නම්, වැඩිපුර ටිකක් වෙලා හිටගෙන ඉන්න කෙනෙක් නම්, එකතැන ඉඳගෙන ඉන්න කෙනෙක් නම්, ඉඳගත් තැනින් නැගිට ගන්න බැරි නම්, අවුරුදු 40ට වැඩි නම්, ශල්‍ය කර්ම එහෙම කරලා තියෙනවා නම්, සුව වෙමින් පවතින කෙනෙක් නම්, ක්‍රීඩිකාවන්ට ඕන කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒ ෆැඩ්නා නිවසින් එන ෆැඩ්නා ඔත ෂීල් ඇක්ටිව් ප්ලස් ගැන මතක් කරේ. හරිනේ. ඔයාට ඕනේ නැති වුණත් ඔයා මේක ගෙදර කියලා තියාගන්න. දිගටම පාවිච්චි කරන්න අද ගෑව ආයි ලබන සුමානි ගාල හරියන්නේ ටිකක් එක දිගට මේකනේ නේ. ඒ අදාළ තැන්වල පොඩ්ඩක් ඒ සන්ධි වේදනා දැනෙන තැන්වල පොඩ්ඩක් ගන්න. එතකොට මේක හරියටම හරි ඔයාගේ ওই සන්ධි වේදනාව නිට්ටාවටම සුව වෙනවා. 9යි විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
0: උදේ පාන්දර වාගේ වාසනාව නේ. ඔයාගේ වාසනාව කියලා කියන්නේ ඉතින් ඔයා කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙනවා කියලා කියන්නේ දවස පටන් ගන්නකොටම. ඔයාට මෙච්චර කල් තිබ්බ ප්‍රශ්න ගොඩකට විසඳුම් ඔයාගේ ඔළුවේ නේ. එක පාරටම දැන් කෝටියක් ඇදිලා, ලක්ෂ 10ක් ඇදිලා. කොහොමද ප්‍රශ්න කියලා කියන්නේ? අපේ අතේ තියෙන සල්ලි තියෙනවා නම් ප්‍රශ්න නැහැනේ ගොඩක් අයට. අපිට තියෙන එකම ප්‍රශ්න නම් සල්ලි. හරි, ඉක්මනට බලමු ඊයේ දවසේ දිනුම් අදින්නද වාසනා වාසනා සම්පත ඇතුළු නේද? අද දවසේ බලමු මහජන සම්පත ඇතුළු ටිකට් පත්‍රික තමයි මේ බලන්න සූදානම් වෙන්නේ. මුලින්ම ඉන්නේ සුබ දවසක් ලොතරැය බලන්න. ඊයේ දවසේ දිනුම් මැද්දා 366 වෙනි දිනුම් වාරය. වෘෂික ලග්නයත් එක්ක ජයග්‍රහණ අංක 2 අංක 16 අංක 40 තමයි ජයග්‍රහණ ප්‍රතිඵලය. ජය ලොතරැය ගත්තනම් V අක්ෂරයත් එක්ක අංක 6 අංක 3 අංක 0 අංක 8. අද සම්පත අංක 5 අංක 1 අංක 3 අංක 5 අංක 1 අංක 3 අංක 3 අංක 5 අංක 1 සහ G අක්ෂරය. හඳහන ලොතරැය ගත්තනම් කටක ලග්නයත් එක්ක අංක 31 අංක 34 අංක 37 අංක 38. ඊට පස්සේ ධන නිධානය T අක්ෂරයත් එක්ක අංක 11 අංක 20 අංක 24 සහ අංක 78. මෙගා පව ගත්තනම් L අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 5, ජය අංක 8 අංක 9 අංක 15 අංක 54. එවගේම ගොවිසත ගතනම් ජේ අක්ෂරයත් එක්ක අංක 33 අංක 52 අංක 70 සහ අංක 75. මහජන සම්පත වගේ අතේ තියෙන අන්තිම ටිකට් එක බලන්න අංක ටික ජී අක්ෂරයත් එක්ක අංක 0 අංක 6 අංක 3 අංක 3 අංක 5 සහ අංක 1. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මේ මතක් කිරීම. අද ටිකට් එකක් ගන්න ඔයාගේ කෝටිපති ලක්ෂපති සේ

0: రేడియో ITN
1: గుణాత్మక సహ నిష్పాదనయక్ సదహా నవీన తాక్షణీన్ బలగెన్వును డోమా కలువట ఇవత్ కిరీమే యంత్రయక్ ఒబత్ అదమేనూం కరంగ సమూహ మధ్య పరిమాణ సహ నిష్పాదకీన్ సదహా స్వయంక్రియ వీకటీమే యంత్రయక్ హందున్వాదీమే పురోగామియావన మార్క్స్పెన్ సమూహ వ్యాపారేట అనుబంధిత మార్క్స్పెన్ హోల్డింగ్స్ పుత్కలిక సమాగమ వితిన్ అదుమ అవతన్న 01176479
2: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න.
0: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කඩ ක්‍රීඩා මිටිය. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා මිටිය.

0: Angelo Trend.
1: හැම මේකම රේස් එකතු වාටි ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
2: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියත් ප්‍රීමියම් රේන්ජ් නේ
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේට් වයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියත් ග්‍රිප් X5 සහ සුම් X5 සියත් ද රෝඩි සුවර්ස් රේඩා Live, beat, if it's a mix winner.

0: ඇහෙ දොර ගඟේ දලනහි නහදේ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: මම නම් දැන් මානම රිලැක්ස්
4: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
6: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්‍රමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12/2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ 2026 ජූලි මාස 27 වනදා පසවරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්‍රමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක වැඩි විස්තර සඳහා 0112 774 424 0112 775 493 අමතන්න.

සුබදාසනක් 9 විනාඩි 45 අද ඔෆිස් ඇඳගෙන ආවේ එහෙම නැත්නම් දැන් එළියට යන්න හදනවා නම් ඔයා ඇඳුමක් මොකක් හරි තෝරගන්නකොට ඔයා බලනවා ෂර්ට් එක කලිසම නේද ඊට පස්සේ අපි හිතමු කාන්තාවක් කියලා ඒ ඇඳුම් ටික එතකොට ෂර්ට් එකයි කලිසමයි සපත් දෙකයි බෙල්ට් එකයි ওই ටික වොච් එක ওই ටිකනේ අපි මූලික වශයෙන් නේද සැමට පළමු අඳිනේ වැන්දර පස්සේ රයිට් ඊට පස්සේ දැන් ওই ටික දැන් අපි බලනවා ජෙන්ස් දැන් සපත් දෙයක් ගන්න ගියත් අපි බලනවා පිරිමි නේ ජෙන්ස් ලට අදාළ වෙනම තියෙනවා ලේඩිස් ලට වෙනම තියෙනවා අපි දාන්නේ නැහනේ ඔය හයිල්ස් එහෙම දාගෙන අපි යන්නේ නැහනේ හැබැයි ඔයා දන්නවද ඔය සපත්තු සෙරප්පු සහ ඇඳුම් වලට ලිංග ભેදයක් නැහැ කියලා කියපු මාර්ක් බ්‍රයන් කියලා කියන්නේ ජර්මනියේ ජීවත් වෙච්ච අවුරුදු 61ක් වෙච්ච මේ ඇමරිකානු ජාතික රොබොටික්ස් ඉංජිනේරුවෙක් එයා අවුරුදු 61 දී තමයි මේ ප්‍රකාශය කරන්නේ එයා කියනවා මේ කාන්තා පිරිමි කියලා ભેදයක් නැහැ සෙරප්පු සපත්තු ඇඳුම් වලට හරි කොහොමද එහෙම කියන්නේ කියලා කියනවා මෙයා ගොඩක් වෙලාට හන්ද එහෙම මෙයා දිහා මිනිස්සු බැලුවා මෙයා දැන් රොබොටික්ස් ඉංජිනේර කෙනෙක් වුණා මෙයා දිහා බලන විදිහක් තියෙනවානේ මෙයා මාර විදිහට ෆැෂන් කරපු කෙනෙක් එයා ඕනම තැනකට යන්න ලෑස්ති වෙලා කාටවත් හිතාගන්න බැරි විදිහ ඇඳුමකින් තමයි සැරසිලා යන්නේ මා තමන්ගේ ඉනෙන් පහල කොටස සාමාන්‍ය පිරිමි ඇඳුම් වලින් හැඩ කරද්දි ඉනෙන් ඉහළ කොටස අඳින්නේ කාන්තාවන් පාවිච්චි කරන ඔය වෙනස්ම විදිහේ මේ ඇඳුම් හරි උඩුකය ඇඳුම් තියෙන්නේ කාන්තාව අඳින එහෙම එහෙම ඉතින් සමහර දවස් වලට එනවා උඩට පිරිමි වගේ ඇඳලා යට කොටසට ගහනු වගේ ඇඳලා සපත්තු උනත් එහෙමයි අඩි උස සපත්තු දානවා හරි අර පෙන්සිල් ස්කර්ට් කියන ඒවා අඳිනවා හරි අර හීල්ස් පළඳිනවා අර ෂූ වල තියෙන කාන්තාව දාන අන්න එහෙම. ඉතින් මේ විලාසිතාව දැකලා මිනිස්සු එක එක කතා කිව්වා. මා කියන්නේ දරුවෝ 3 දෙනෙක් ඉන්න සර්ව සම්පූර්ණ නේද? මිනිස්සෙක්ගේ හොඳ ෆැමිලි එකක් තියෙන, හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන එහෙම කෙනෙක්. ඉතින් මේ සමහර අය කිව්වා මෙයා හරියටම පිරිමිද කියලා සමහරු ප්‍රශ්න කරා. හැබැයි ආ ඒවට ලස්සන උත්තරයක් දීවා. එයා කිව්වා ඔයගොල්ලෝ කියන කිසිම දෙයක් මට අදාළ නැහැ. හරි? මේ කාන්තා පිරිමි කියලා ඇඳුම් වලින් බෙදන්න යන්න එපා. තමන්ට ලස්සනයි කියලා හිතන ඕනම එකක් අඳින්න. මම වියදම් කරලා ගන්න ඇඳුම මට ලස්සනයි කියලා දැනෙලා මම ඒක ඇඳගෙන යනකොට කවුරු හරි ඒක ප්‍රශ්න කරනවනම් ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. කවුරුත් අනුන්ගේ ඇඳුම් ගැන ප්‍රශ්න කරන්න එපා. මේක මගේ විදිය කියලා එයා කාගේවත් හිත රිදෙන්නේ නැති විදියට එයා ඒක පැහැදිලි කරලා දුන්නා. ඇඳුමක් ඇඳලා මාර ආත්ම විශ්වාසයකින් පාරේ ඇවිදගෙන යන මාගේ මේ වැඩේ මුල් කාලේ සෑහෙන ප්‍රතික්ෂේප වුණා. පස්සේ ඒ රටවල මිනිස්සු ජර්මනි වගේ රටවල මිනිස්සු හිතුවා හරි මේ මිනිස්සේ හරි. ඇඳුමක කොහෙද ලිංග ભેදයක්? සපත්තු සෙරප්පු පළඳිනගේ අරමුණ මොකද්ද? ඕක ඔය ව්‍යාපාරිකයෝ තමයි ඕක දෙකට බෙදුවේ කියලා මෙයා කිව්වා. ඔහෙම එකක් නෑ. කකුලේ ආරක්ෂාව ගල්මුල්වල වැදෙන එක ආරක්ෂාවට නම් සෙරප්පුව සපත්තුව හැදුවේ කාලගුණික තත්ත්වවලට ඔරොත්තු දෙන්න නම් ඇඳුම කියන එක හැදුවේ මොකද්ද මේක ගැහැණු පිරිමි කියලා දෙගත්ත කතාව ඇත්තනේ කියලා හිතෙන්නේ නැත්. එහෙමයි කියලා දැන් ඔය ලෑස්ති කරගත්ත ඇඳුම අඳින්න ඔක චේන්ජ් කරලා වයිෆ් ගේවයි වයිෆ් හස්බන්ඩ් ගේවයි එහෙම දෙගෙන යන්නේ. අපි එහෙම යන්නේ නැහැ. අපිට පොඩි කන්ට්‍රෝල් එකක් තියෙනවානේ. නමුත් ඉතින් මේක තමයි මේ මාර්ක් බ්‍රයන්ගේ අදහස උනේ. ඉතින් ලෝකෙ වෙනස් විදියට හිතන එහෙමයි ඉන්නෝ. ඉතින් බලන්න මම නිකන් මේ ගැන අදහසක් විදියට වාර කිව්වේ මේ මෙහෙම දේවලුත් ලෝකෙ තියෙනවා. අපි නොහිතන දේවල්. හා 9යි විනාඩි 49යි. එහෙනම් මම වැඩි ඉවර කරන්න බෑ. යන්න කලින් මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඔයාලට මතක් කරනවා ඩෝමා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් එක ඔයාගේ අලුත් බිස්නස් එක පටන් ගන්න මේ සතියන්තේ හොඳයි. පොඩක් 0.117 679 579 කෝල් එකක් දීලා මාර්ගම ඇල්ලේන පරි හෙඩ් ඔෆිස් එකට ගිහිල්ලා හම්බුනත් කමන්නේ. එහෙම නැත්නම් කෝල් එකක් දීලා සම්බන්ධ වෙලා අලුත් බිස්නස් එකක් පටන් ගන්න විදිය ගැන කතා කරගන්න. මේ දවස්වල ඒගොල්ලන්ගේ ස්ටාෆ් එකටත් මාක්ස් පෙන් ගෲප් එකට ගොඩාක් අය සම්බන්ධ කරගන්නවා. ඒ අතරේ ව්‍යවසායකෙක් විදියට හිතන අයට තමයි මම කියන්නේ ඩෝමා මාක්ස් පෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. ඒ වගේම ජාතික ලොතරැයි මණ්ඩලය අඩ 100 වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දෙන ලොතරැයි ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත
ලොතරැය රටේ සංවර්ධනයේ සෞඛ්‍ය අධ්‍යාපනයේ වගේම රාජ්‍ය සේවයේ පවත්ව ගන්න රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය දෙනවා. ඉතින් 2025 අවුරුද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක්, ඒ වගේම සුපිරි මෝටර රථ හිමිකරුවෝ රුපියල් ලක්ෂ 25 ජයග්‍රාහක 300කට අධික පිරිසක්, රුපියල් ලක්ෂ 10 ජයග්‍රාහක 5 දෙනෙක් නේද, ලක්ෂපතියෝ 6000කට අධික පිරිසක්, ඒ වගේම යතුරු පෙදි රන්කාසි වවුචර් පාති හිමි වාසනාවන්තයෝ රට පුරා බිහි කළා තියෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලය මේ 2025 වර්ෂයේ රජයේ ඒකාබද්ධ අරමුදල් විතරක් රුපියල් කෝටි 220ක්ට වැඩි මුදලක් දීලා තියෙනවා. ඉතින් ලේසි නෑ. ඉතින් මේ වර්ෂයේත් මේ වෙනකොට 12 වෙනි සුපිරි ත්‍යාගලාභියා අනුරාධපුර පැත්තෙන් බිහි කරා කියලා කිව්වේ ඒ 11 වෙනියා. 12 වෙනියා යක්කල ප්‍රදේශයෙන් එස් නානායක්කාර මහත්තයාගේ ටිකට් වලින් තමයි බිහි කරේ මේ පහුගිය දවසක. ඒ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරේ. සිය ටයර් එක ගැන කියන්න ඕනේ, ග්‍රිප් X5 කියන ටයර් එක, සූම් X5 කියන ටයර්ස් දෙක. ඔයාට පුළුවන් කමක් තියෙනවා වගේ බයික් එකක් තියෙනවා නම් නේද, ස්කූටර් එකක් තියෙනවා නම් ඔයාට මේ ටයර් දෙක කැමති විදිහට තෝරගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේකේ අදි තාක්ෂණික දේවල් ලෝකෙත් එක්ක ගලපලා මේ ටයර් එක නිෂ්පාදනය කරලා තියෙන නිසා එක්ස්ට්‍රා මයිලේජ් එකක්, ඔයාට තව වැඩිපුර කිලෝමීටරයක් හරි යන්න තියෙන අවස්ථාව තමයි මේ සිය ටයර් එක මතක් කරන්නේ. ඉතින් ටයර් එකකට වියදම් කරන්න බෑනේ, මාස 6න් 6ට ටයර් දාන්න පුළුවන්ද බෑනේ. ඒ නිසා වැඩිපුර කාලයක් මාකට් එකේ තියෙන අනිත් ටයර් වලට වඩා මේ ටයර් එකේ තියෙන මේ වැඩි දියුණු කරපු ත්‍රෙඩ් පැටර්න් එක නිසා ටයර් එක ගෙවෙයි කියලා බය වෙන දෙයක් නැහැ. මේක ගෙවෙන වේගය ඉතාම හිමින් සිද්ධ වෙන්නේ. ඉතින් bigger center block area එක නිසා ඔයා දන්නවා ලිස්සන්නේ නැතුව පාරේ ස්ට්‍රේට් drive එකකට මේ ටයර් එක ඉවහල් වෙනවා. ඒ වගේම තමයි angular groove direction සහ improved aqua planning කියන concept එක ඒ තාක්ෂණය නිසා වැස්සට නොසැලෙන ආරක්ෂාවක් දෙනවා. ඉතින් stiffer shoulder බ්ලොක්ස් කියලා එකක් කිව්වා නේද, මතකයි නේද? ඒ වචනේ එච්චර වාට මේ ළඟ නැති වුණාට මං කියන්නම්, ඒකෙන් වෙන්නේ ඔය ස්ටිෆර් ෂෝල්ඩර් බ්ලොක් සහ ඩයමන්ඩ් ක්ලෑනින් කියන තාක්ෂණයෙන් වෙන්නේ වංගුවකදී වාවල ඉස්සල යන්නේ හරියට බැලන්ස් එක හොඳ සමබරතාවයකින් යුතුව ඒ වංගු අවශ්‍ය වේගයෙන් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් සිය ටයර් එක ගැන මේ මතක් කරේ. ඒ වගේම පැල්වත් නිෂ්පාදන ගන්නකොට ඔය මතක තියාගන්න ලංකාවේ කිරිගොවීන්, ලංකාවේ කිරි කර්මාන්තයට ඔයා දෙන සපෝට් එක. අපේ නිෂ්පාදකයෝ දිරිගන්නවන් අපිට මොනවද කරන්න පුළුවන්? පොඩි දෙයක් වෙන්න පුළුවන්. කිරිපිටි පැකට් එකට වියදම් කරන ගාණ වෙන්න පුළුවන්. මාසෙට කිරිපිටි පැකට් 4ක් ගත්තා නම් ඒකෙන් යම් කිසි කොටසක් නේ ඒ කිරිගොවීන්ට ඒ මාසේ ආදායම උපයගන්න ජීවත් වෙන්න ඒක සපෝට් එක. ඒ සතුට කොහොමද? ලංකාවේ අපිට අපේ කෙනෙක් තව ගොඩ යනවා දකින්න තියෙන අවස්ථාවක්. ඒ පැල්වත්ත නිෂ්පාදන ගැන මතක් කරේ. ලෝකෙ කොහේ ගියත් රසට කැම ටික කන්න හිතන ඔයාට විජේ නිෂ්පාදන අදත් දවල්ට වෙනකොට එකතු කරගන්න කියලා මතක් කරනවා. ඉතින් පිටරටවල එහෙම ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් එයා ඉස්සර නම් මෙහෙ ඇවිල්ලා යනකොට නේද, මෙහෙන් තුන පහ ටිකක් එහෙම අරගෙන ගියා. එහෙම නැත්තම් මෙහෙන් කෑම ටිකක් හදාගෙන ගියා. තියාගන්න පුළුවන් ඒව නේ, ඔය බැදු මකච්චාරුවක්, පොලොස් ඇඹුලක් වගේක්, මාළු ඇඹුල් තියල් ටික. දැන් එහෙදි යාට පුළුවන් ඒ රසට ඒ කෑම ටික හදාගත්. මොකද විජය කියන්නේ ජාත්‍යන්තරයේදී දැන් ඉහළ පිළිගැනීමක් සහිතව ඔයාට ජාත්‍යන්තර වෙළඳපොළ තුල ගන්න පුළුවන් නිෂ්පාදනයක්. එමනම් මේ සතියන්තේ වාට ජය වෙන්න ඕනේ. සතුටින් පරිස්සමින් ඉන්න LPL අදහසට පටන් ගන්නවා මැච් ටික බලන්න. FIFA World Cup එක, ඒක නම් 20 වෙනි ෆයිනල් එක. හරි. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්, සුබ සතියන්තයක්. ජය වේවා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපි තහරන දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න බිතු එක එකයි හතයි හයිසේ හත නමයයි පන්සේ හත නමය
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
5: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
6: මම නම් දැන් මාරම රිලැක්ස්
0: දශක
7: හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණුරෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: අස්සසුම ප්‍රතිලාභී පවුල්වල තරුණ තරුණියන්ට බරවාහන ක්‍රියාකරවීම පිළිබඳ පුහුණුව නොමිලේ ලබා දීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය මගින් එක් පුහුණුලාභියෙකුට පුහුණු ගාස්තුව වෙනුවෙන් රජය උපරිමයෙන් වැය කරන මුදල රුපියල් 150,000ක්. එය අනුව අස්සසුම ප්‍රතිලාභී පවුල්වල තරුණ තරුණියන් සඳහා බැකෝ ලෝඩර්, ඩෝසර්, ෆෝක්ලිෆ්ට් ඇතුළු බරවාහන මෙහෙවීම සම්බන්ධයෙන් පුහුණුව ලබා දෙනවා. ලබන 15 වනිදා දක්වා ක්‍රියාත්මක ජාතික ප්‍රජා සවිබල මාසයේ යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ. එය අනුව වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ තරුණ තරුණියන් මෙම පුහුණු වැඩසටහන ගැන දැනුවත් කෙරුණා. අමෙරිකාව අඛණ්ඩව 6 වන දිනටත් ඊයේ

0: රාත්‍රී ඉරානය ඉරානය වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා. හෝමෝ සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග මැද පෙරදිග කලාපයේ අර්බුදකාරී තත්ත්වය තවදුරටත් උත්සන්න වුණා. ඒ අනුව අමරිකාව සහ ඉරානය අතර අඛණ්ඩව ගැටුම් වාර්තා වනවා. ඒ රාත්‍රී අමරිකානු හමුදාව ඉරානය වෙත ප්‍රහාර මාලාවක් එල්ල කළ බවයි එරට ආරක්ෂකංශ සඳහන් කළේ. ඉරාන හමුදා හැකියාවන් මර්ධනය කිරීමේ අරමුණෙන් ප්‍රහාර එල්ල කළ බවද අමරිකා මධ්‍යම අණදෙන්නිලධාරී මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. හෝමුස් සමුද්‍ර සන්ධිය අසල කෙෂ්මි දූපතට අවාස් ඉරානාශාර් සහ න්‍යාස්ටික බලාගාරයන් පිහිටි කණ්ඩාර් අබ්බාස් මෙන්ම බුෂේර් වෙත අමරිකා ප්‍රහාර එල්ල වූ බවයි ඉරානය නිවේදනය කළේ. එමෙන්ම හෝමෝස් ගන් කලාපයේ පාලම් දෙකකටද ප්‍රහාර එල්ල වී තිබෙනවා. මෙලඟ ලක්කන්න ප්‍රවෘත්ති පෙරවරු 11ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ රීදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැගේ ලක්ෂ 20 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
2: Good morning. උදේ 10:04යි.

සුබෝදෑ සනක්. අද ඔයා චුට්ටක් සතුටෙන් දැදින්න්න. මට පේනුව ඔයාතින් ගොඩක් සතුටෙන් ඉන්න කියලා. මොකද දන්නවා ඉතින් අද වීකෙන්ඩ් එකක් පටන් ගන්න එන්නේ නේද? පොඩක් ඉතින් අර සත්‍යයම වැඩ කරලා චුට්ටක් මහන්සි වෙලා පුංචි විවේකයක් ගන්න බලාගෙන නේද ඉන්නේ. අද උදේම නැගිටලා බලද්දී අද සිකුරාද කියලා පොඩ්ඩක් ඉතින් සතුටක් දැනුණාද? ඕනේ කිව්වේ නැතුව නට පුංචි අර හිත යටින් පුංචි සතුටක් දැනෙනවනේ අද වීකෙන්ඩ් එක ලං වේගෙන එන්නේ කියලා. ඉතින් ඔයාට පුළුවන් වැඩ කරනකම මම ආවහගෙන ඉන්න. අර පොඩ්ඩක් වැඩ කරනකොට මහන්සි දැනුනොත් එහෙම ඔයාට ඉතින් සෙන්දුවක් අහලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න පුළුවන්නේ. ඒ වගේම තමයි ඉතින් ගෙදරට වෙලා මේ වෙලාවේ ගෙදර ඉඳගෙන වැඩ කරනකම මම ආවහගෙන ඉන්න වෙන්න පුළුවන්. එම නැත්තම් ඉතින් පුංචි ගමනක් යනවා වෙන්නත් පුළුවන්නේ. මේ කොහොම වුණත් ඔයාට මම ආවහගෙන ඉන්න පුළුවන් දවල් එක වෙනක. ඔයා කැමතිබ සින්දු ඉල්ල ගන්න අමතක කරන්න එපම්. FM 93.5 93.7 ඔයාටම වහගෙන ඉන්න පුළුවන්. ඒ වගේම ඔයාට කතා කරන්න එහෙම නැත්නම් මැසේජ් එකක් තියන්න මේ ඕන දෙයකට පුළුවන් දවල් එක වෙනකන්. ඔයාටම ෆෝන් නම් එක මතක් කරන්නද? 0703935937. මේ කියන ෆෝන් නම් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. පස්සේ කියන්න එපා ඉතින් මං ඔයා ගැන කිව්වේ නෑ කියලා. ඒකට හින්ද තමයි මං කියන්නේ කලින්ම ඔයා ගැන කියන්න මට මැසේජ් එකක් එවන්න. ලස්සරම සින්දු අහන්න එන්න වෙබ් පැත්තට උදේ 10:13.

සත්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ලකාණ්ඩ රේඩියෝ ITN

0: රටට වග කියන රේඩියෝ.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
5: වෙනතයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight Night.
6: ඉරිදා උදේ 8ට. වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 93.5 93.7. Searchlight සමාජ ගවේෂණය.
7: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 0711 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි.

යාළුවෝ හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: දැන් වෙලාව උදේ 10:00 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ලකාණ්ඩ රේඩියෝ ITN හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලකාණ්ඩ හට්

උදේ 10 විනාඩි 30 ඉතින් ඔයත් එක්ක ඉන්න සහභාගිකුත් ගිහිල්ලානේ අපි දන්දුම නැතු. එයා ඉදින් මට ගොඩක් කතා කිව්වා නේද? කියලා දිනනවා. අපි බලමුද මොනාද කියලා. ඔයාට ඔයා කැමති මායව එකතු කරගන්න පුළුවන් කැමති සින්දුවක් අහන්න FM 93.5 ගනුතුන 93.7 ඔයාට පුළුවන් මේකේ නම්බර් එකට කෝල් එකක් දෙන්න, එහෙම නැත්නම් මැසේජ් එකක් තියන්න 07.03.93.5.7 මේකේ ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. පස්සේ ඉතින් අර පරක් වුණා කියන්න එපා. ඉතින් ඔයාට පුළුවන් දවල් එක වෙන්න කලින් ඔයා කැමතිම කෙනෙක්ව එකතු කරගෙන කැමතිම සිංදුවක් අහන්න ඔයා කැමතිම තැනක ඉඳගෙන. දැන් මේ වෙලාවෙ ඉතින් මොකද කරන්නේ? ඔෆිස් එකේ ඉතින් වැඩ වැඩිද? මට නම් හිතෙනවා ඉතින් වීකෙන්ඩ් එකක් කියද්දී දැන් සතියේම වැඩ ටික ඉවර කරගන්න ඕනේනේ කොහොම හරි. ඉතින් ඒක ෆයිල්ස් ටික ෆිල් කරගන්න ඕනේ, වැඩ ටික ඉවර කරගන්න ඕනේ. අලුතෙන් අලුත් වීක එකක් පටන් ගන්නවා සඳුදා. ඉතින් ඒ ඔක්කොම කරන්න කලින් මේ සතියේ වැඩ ටික ඉවර කරන්න ඕනේ නේද? ඉතින් කොහොම හරි ඉක්මනට ඉවර කරන්න. ඔයා ඉතින් කිව්වට මං කොහොමද වැඩ ටික ඉවර කරන්නේ නේද? එහෙම කියලා හරියන්නේ නැහැ. ඔයාගේ තියෙන වැඩ ටික ඉවර කළ තුමේ යන ගෙදර යන්න වෙන්නේ. Good morning, Manike. කවුද මේ උදේම? ඉතින් කොහොමද? මම ලස්සන සින්දුවකට එකතු කර ගන්නකෝ. කොටිකාවතින් චන්දිමා තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. චන්දිමා මම ඔයාව එකතු කර ගන්න හරි මාදරි. අද ඔයා තමයි මුලින්ම වාසනාවන්තය වුනේ. හાર્ට් බීට් වාසනාවන්තය. ඔයාව එකතු කර ගන්නකොට දෙවුනි තිමිර යුවෙන්දිවත් එකතු කර ගන්න කියනවා. පුන්සඳි එකම ඉතින් මාවත් එකතු කරගෙන තමයි යන්නේ. තනියම යන්නේ. එකනම් හොඳ පුරුද්දක්. චන්දිමා ඔයාවත් එකතු කර ගන්න. ඊළඟ සින්දුවට දිගටම මේ විදිහට අහගෙන ඉන්න තවල් එක වෙනක. ජය වේවා කියලා තිනවා සරච්චන්ද ඩයස් ගලේ කඩේ රයිගම පැත්තෙන්. ඉතින් ආවත් එකතු කරගන්න කඩේ සද්දට ලක්කන දාලා තියන්න. පෝර්ණිමා සඳ ලංකාවෙන් එකතු වෙනවා. ඉතින් සෙව්වන්දි පෝර්ණිමා සෙව්වන්දි. ලස්සන නම සෙව්වන්දි කියලා කියන්නේ අර මලක් නමක් නේ. දැන් මලක් කියලාත් කියනවා අර දෙමළ භාෂාවෙන් එහෙම. සෙව්වන්දි පෝ කියන්නේ අහලා තියෙනවද? ඉතින් ඔයත් ඉතින් මලක් වගේ වෙන්න ඇති නේ. ඔයාවත් එකතු කරගෙන අපිට යන්න තියෙන ලස්සන සින්දුවක් අහන්න. ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕනේ, දැන් මේ වෙනකොට 10:30 කියන ඉතින් දවල්ට කෑම කන්න කෑම හදන්න ලැස්ති වෙනවා පුළුවන්. හැම නැත්නම් සමහරක් කෙනෙක් උදේට කෑම කනවා වෙන්නත් පුළුවන්. එහෙම අයත් ඉන්නවනේ. අර උදේ වේලට හරියට කන්නතු පස්සේ කන අය එහෙම. ඔයත් එහෙම කෙනෙක්. කොහොම හරි කමක් නැහැ. ඉතින් කෑම ටිකක් කාලා ඔයාට රසට යෝගට් ටිකක් එහෙම කන්න පුළුවන්. එහෙම නැත්නම් වා තේකක් බොන බලාගෙන ඉන්නවා නම් පැල්වත්ත කිරි වීදුරුවක් වුණත් අමතක කරන්න එපා. සීරසියක්ම දේශීය නිෂ්පාදනයක් කියලා අපි විශ්වාසයෙන් කියන. ඒ නිසා ඔයාට පුළුවන් විශ්වාසයෙන් ගන්න පැල්වත්ත කිරිපිටි, ඒ වගේම පැල්වත්ත යෝගට්, පැල්වත්ත බටර්, මේකේ ඕන දෙයක් වට පැල්වත්ත කියන නමින් බබලදී ගන්නත් පුළුවන්. ඉතින් ඒකම මතක් කරන ගමන් අපි යමු බලන්න රණිදුගේ ලස්සන සින්දුවක් අහන්න. මේ සින්දුවට ආවත් එකතු කරගෙන යන්න. උදේ 10:37

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
1: හැමෝම එකම රේස් එකට වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
2: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ් නේ
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියල් ද රෝඩිස් යුඑස්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: රටට වග කියන රේඩියෝ
1: උදේ 10:41
0: Hi Bean.

ජීවිතයට ඉතින් අපි සමහර වෙලාවට අප හිතනම දේවල් වෙන්නේ නේද? ඔයාට ඉතින් හැම දේවල් වෙලා හැටිවා කැමති මේ ඉන්න කාලය තුල. ඔයා දන්නවද දැන් ළඟම ඉන්න කෙනෙක් අපි ඉතින් අම්මයි තාත්තයි කියන්නේ. අම්මයි තාත්තා ලැබුණාම ඉතින් ගොඩක් දුක හිතෙනවා නේද? අද ඉතින් ඒ වගේ කෙනෙක්ගේ යගේ තාත්තා ලෙඩ වෙලා ඉතින් හොස්පිටල් එකේ කිව්වා ඉන්නේ ඉතින් සංජීව ඔයාගේ ඉතින් තාත්තා ඉක්මනට හොඳ වෙන්න කියලා තමයි එයා කියනවා කිව්වේ. ඉතින් තාත්තා ඉක්මනට අඩුවේ නේද? එහෙම තමයි. ඉතින් හැමදාම එක වගේ නෑනේ. සමහර දවස් ඉතින් අපි හිතන්නේ නැති දවස් වෙනවානේ. ඉතින් මේ හැමදේම ඉතින් අපිට මූණ දෙන්න වෙනවා නේද? ඒ ගමන් ඉතින් යාටත් හොඳ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමුනේ. හත් බිට අහගෙන ඉන්න අය ගම. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ වෙලාවේ ලක්කන අහගෙන ඉන්නේ හාට් බීට් අහගෙන ඉන්නවා කියලා තේරුවා ලස්සන සින්දුවක් දෙන්න. හලාවත පැත්තෙන් තමයි මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. කරුණාපලාවත් එකතු කරගන්න ඈන් සහන් රශ්මිත් එක්කම මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා තියෙනවා. ගුඩ් මෝර්නින් ලක්කන, අපිත් ඔය වහනවා. ඕකේ, ලස්සන සින්දුවක් දෙන්න. ට්‍රින්කු පහේ කනුවෙන් තමයි මැසේජ් එක දාලා තිනේ පවුල හැමෝමත් එකතු කරගන්න කියලා. ගිනිගත් වෙන තැබල් කාර්යාලය මෙවෙලාවේ සද්දට ලක්කන දාලා තිනවා කියලා මට පේනවා. නෑ නෑ නෑ, මන් දන්නවා. මේ වෙලාවෙ එතන වැඩ කරන උඩදෙනී මහතා චාන්දනී මිස්, චාන්දනී මිස් එක මගේ රිෆ්කා මේ හැමෝම එකතු කරගන්න කියනවා. වැඩ කරන ගමන් ඉතින් එහෙම තමයි නේද? පොඩ්ඩක් විතර අර කම්මැලිකමක් මහන්සියක් එහෙම දැනනකොට සින්දුවක් අහලා වැඩ ටික කරන් යනකොට අර පොඩක් දැනුණ මහන්සිය නැති වෙලා යනවනේ. සමහරක් වෙලාවට දැන් රේඩියෝ කියනකොට සින්දුවක් මේ මටමද කියන්න කියලා හිතෙනවා නේද? හැම තමයිනේ අපේ ජීවිතත් එක්ක බැඳුන තියෙන සින්දු තියෙනවනේ සමහරක් දේවල්. ඉතිමාතත් පුළුවන් ඔයා කැම්බතිම සින්දුවක් මේ විදිහට ඉල්ල ගන්න. ඔයාට මර්ථකම සින්දුවක්, ඔයා කැම්බතිම සින්දුව. ගුඩ් මෝර්නින් යශමණික. ඉතින් කවුද මේ ගුඩ් මෝර්නින් ඔයාටත්? ලක්කනත් එක්කම හිටියේ. අද තමයි ඔයාට මුලින්ම මැසේජ් එකක් දැම්මේ. ඉතින් ඔයා දෙන ඕනම සින්දුවකට එකතු කරගන්න ගොඩක් ආදරෙන් එකතු වෙනවා කියලා තියෙනවා. තරු වැල්ලවායින් තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. තරු ඉතින් ওই විදිහටම ඉන්න හරි ආදරෙන් හાર્ට් බීට් එක කැමතිම සින්දුවක් ඉල්ල ගන්නත් පුළුවන්. 07 03 93 7 කියන ෆෝන් නම්බරයකට ඔයා තාමත් මැසේජ් එකක් දැම්මේ නැත්නම් ඉක්මනට එවන්න. FM 93.5 93.7 ශබ්ද වැඩි කරගෙන අහන්න.

0: Lucaia, mare vedeni uni. Tutti chi vuole, ma le memory lost chila.
1: Memory lost? Call the doctor. Yaro sunnadi.
0: Mamma, chi li che bunne hai, ya? Sì, mi vedene, muku tata poi vedekirane, ya, mata.
2: Oh my god!
1: Super doctor ne. Doctor Harita Makira Dianwani.
3: Hina Vivi Sindhu Hanna FM 93.5 FM 93.7 Handavi Hatra Veddi Tune Karala Tiyagan
4: Even in driving Chamit and Charu
5: Sama Anugrahaya
4: Marksman Samuha Vyapari Within Genva Vita Harina Dan Navani Mavakin In a Domasu And Tri VKT Miyantrika Sadambar Himikaru Yukumanda Adi Mavutana Bindu Ekaikai Hatai Hai Sehatanamaya Pan Sehatanamaya
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2 wheel 4 wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක්
4: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රිය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: මුහුදු ප්‍රදේශ කීපයක් රළුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. හලාවත සිට පුත්තලමහරහා කංකසන්තුරේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොත්විල් දක්වා වෙරළට ඔබෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි විය හැකි. එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළුවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. වාකරේ සිට ත්‍රිකුණාමලය හරහා කංකසන්තුරේ දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි වෙනවා. එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. හම්බන්තොට සිට පොතුවිල් දක්වා

0: ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 අතර මට්ටමකින් නිහල යාමේ හැකියාවක්ද පවතිනවා. මේ අතර බස්නාහිර සබරගමු සහ වයඹ පළාතල මෙන්ම මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. දෙවයිනේ සෙසු ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වයකුයි පවතින්නේ. උතුර උතුරු මැද සහ වයඹ පළාතල මෙන්ම මාතලේ හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40ක 50ක පමණ තද සුළන්ද ඇතිවිය
1: හැකියි.
0: වෙනෙසුලාවේ භූකම්පා දෙකෙන් මියගිය සංඛ්‍යාව 5000කට ආසන්න වී තිබෙනවා. මේ වනිට තහවුරු කර ඇති මරණ සංඛ්‍යාව 4930 බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් ජගත් සංවිධාන ඇස්තමේන්තුවට අනුව 50,000ක් පමණ තවමත් අතුරුදන්ව සිටින බවද අල් ජසීරා ප්‍රවෘත්ති සේවය වාර්තා කළා. ඉන් බොහෝ දිනේ සුන්බුන් යට වැල්ලී සිටින බවටයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී තිබෙන්නේ. අතුරුදන් වූවන් සොයා තවමත් සහන මෙයුම් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සංවිධාන සහ රටවල් ගණනාවක් එක්ව සිටින බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: උදේ 11:04යි.

0: රටට වග කියන රේඩියෝ.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
4: ලඛන මොඩින් ඉස්සල්
5: සම අනුග්‍රහය.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

Lakhanda Radio ITN හැම කාලෙම ට්‍රෙන්ඩින් සිංදු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Hot.

අපේතින් අලුත් පැයක් තමයි මේ විදිහට පටන් ගන්න තේනනේ උදේ 11 විනාඩි 14 කියද්දි අලුත් පැයක් ඉතින් පටන් ගන්න තියෙනවා අලුත් පැය ඉතින් අලුත් විදිහට ඉන්න ඕනේ නින් අර ගෙවිලා ගියපු වෙලාව වැඩක් නෑ අපේ ජීවිතේ එකතු වෙන දේවල් ඉතින් වටින්නේ නේද අර ගියපු අතීතේ ඉතින් වැඩක් නෑනේ අපිට අලුතෙන් දේවල් ඉගෙන ගන්න හම්බ වෙන්නේ අපිට ඉස්සරහට හම්බ වෙන දේවල් වලින් ඉස්සරහට හම්බ වෙන වෙලාවෙත් ඉතින් අලුත් විදිහට ඉමු නේද අපි අලුත් විදිහට ඉදකට අපේ ජීවිතයේ සමහරක් වෙලාවට ලෙඩ රෝග හැදෙන්න පුළුවන් නේ කොච්චර අපි උත්සාහ කරත් අලුතෙන් ඉන්න අලුත් විදිහට නිරෝගීව ඉන්න උත්සාහ කරත් මේ දේවල් වෙන්න පුළුවන් හැබැයි ඉතින් ඔය දන්නවද වගේ දැන් සංදි වේදනාවක් තියෙන පුළුවන් ගොඩක් වෙලාවට සමහරක් විට මෙතන තියෙනවා අනිවාර්යයෙන්ම ඉතින් වඩ සංදි වේදනාවක් තියෙන කෙනෙක් නම් වා මතක් කරලා ඔයාලට හොඳම විසඳුමක් තමයි මේ අරගෙන ලැබුණා තියෙන ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයත් එක්ක එකට එකතු වෙලා නිෂ්පාදනය කරන සංදි වේදනා නාශකයක් තියෙන ඉතින් ඔයා දන්නවද මේ මොකක්ද කියලා 100%ක්ම ස්වභාවික අමුද්‍රව්‍ය භාවිත කරමින් නිෂ්පාදනය කරන ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස් එකකට තමයි ඔයාලට මේ කියන්නේ ඉතින් හොඳම විශ්වාසයෙන් 100%ක්ම ස්වභාවික අමුද්‍රව්‍ය භාවිත කරන නිසාම ඔයාලට දීර්ඝකාලීන විසඳුමක් ලබා ගන්න පුළුවන් ඔයාගේ සංදි වේදනාවට ඔයාට කොන්දි වේදනාව බෙල්ල උරහිස එහෙම නැත්නම් දණහිස් වලලු කර දැන්දි හැම වෙලෙම එක දිගටම වාඩි වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම දණහිස් වේදනාව බෙල්ල උරහිස මේ කියන තැන්වල සංදි වේදනාවල් තියෙන පුළුවන් ඔයා අවුරුදු 18ට වඩා වැඩි සංදි වේදනාවෙන් පෙළෙන කෙනෙක් නම් ඔයාට හොඳම විසඳුම තමයි ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස් එක ඉතින් අදම මෙලඳී අරගෙන බලන්න ඉතින් මේක අර තෙල් ගෑව වගේ වෙන ගඳක් කියන්නේ නැහැ ඒවාට කිසිම බයක් සැකක් නැතුව ඔෆිස් එකකට ගියත් ඔයාට මේක ඉක්මනට ගාගෙන යන්න පුළුවන් විශේෂම දේ තමයි ඉක්මනින් හැමදේ ඇබ්සෝබ් වෙන නිසා ඔයාට කොහේ හරි යන්න කලින් වුණත් ගාගෙන යන්න පුළුවන් නේගනතර මතක් කරන්න ඕනේ මිල රුපියල් 1920ක් විතරයි වෙන්නේ ඔය ලංගුම තියෙන වෙළඳසාල එහෙම නැත්නම් ෆාමසි එකකින් අරගෙන බලද්ද ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස් එක මෙවලපෙතින් ආව මතක් කරන්න ඕනේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න හાર્ට් බීට් චැට් එකේ පැත්තට යන්න තමයි හදන්නේ. උදේ මේකින් මට බැලලා තියෙනවා එක්කනේ. නෑ නෑ ටින් ආදරයටනේ බනින්නේ නේද? Good morning. Good morning. අද වගේ බර්ත්ඩේ එක කවුද මේ අදීපදුන ළමයා? ලස්සන සින්දුවක් ඕනේ. උදේ ඉඳලා රාවණික ගහන්නේ අපි ලක්කඩ පුතා සිතුම් දුව යෙනුලිත් එකතු කර ගන්න කියලා තියෙනවා පන්නේ පිටියේ නශාන්ති ඔයාට සුබම සුබපන්දනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ශාන්ති හાર્ට් බීට් එක අහගෙන නේද ඉන්නේ අන්නම සද්දෙටම කිව්ව ඔයාගේ මේ උපන්දිනේ ලස්සන වෙන්න ඕන ඕනි ඔයා ඉතින් අර හිතනවා වගේ ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම මේ උපන්දිනේ ලැබුවත් එක්ක හැබෑවේ හරිද අදිටින් බර්ත්ඩේ පාටි එකක් එහෙම දානවද මොකද වෙන්නේ කියලා පවුල හැමෝමත් එකතු වෙලා මොකද කරන්නේ කියන බලන්න කේක් එකක් එහෙම කපනවා නම් මතක් කරලම මේ පැත්තට කෑල්ලක් එවන්න හාද ජය මාමා තින්නවා මේ පැත්තේ කට්ටියත් එකතු කරගෙන බේකරි එකට වෙලා සද්දර ලක්කන අහනක මං රසම රස කෑම ටිකක් හදනවා මට සුවඳක් නිකන් එනවා එනවා වගේ මේ පැත්තට සුබම සුබ උදෑසනක් වේවා කියලා තින ඔයාට සුබම සුබ උදෑසනක් වේනවනේ. ඉතින් මේ වෙලාවේ සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා යාගේ වැඩ කරන තැන හැමෝමත් එක්කම මදුසංක ඉන්දික ජගත් දිස්නාමිස් මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. දුව කට්ටිය බනිනවා තින් ඔයා යාගේ නම් ටික කියන්නේ කියලා නෑ නෑ මම ඒක නිසාමයි අද නම් ටික කිව්වේ. එහෙම තමයි තින්නේ චුට්ටක් ඉතින් එනවනේ. කමක් නෑ තින් මං අද හරි කිව්වනේ නේද? ඕකට ඉතින් බනින්න ඕනේද? ඔයාට ලස්සන සින්දුවක් අහන්න පුළුවන් රහිනිගේ ලස්සන සින්දුවක් තමයි මේ වෙලාවේ මම ලෑස්ති කරගෙන ඉන්නේ. ඉතින් ඔයාලත් මේ පැත්තට කතා කරන්න මේ පැත්තට එන්න පුළුවන් 93.5 93.7

0: ශාස්ත්‍රයේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: ශාස්ත්‍රයේ දන්න අයයි සූත්‍රයේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර්ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත. දැන් සතියේ දින 7ේම මහජන සම්පත, රටටම සම්පත.
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාතිය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාතියයි.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: උදේ කලහයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ.

වෙලාව බලලා අපි ඉක්මනට ආවනේ මේ පැත්තටම. ඔව් පැය භාගයක් වගේ තමයි තියෙන අපිට නිවුස් අහන්න තියෙන ගොඩක් වැඩ කරන්න තියෙනවා. ඔයාට බලවත් මේ පැත්තට එන්න. එන්න කලින් මම ඔයාට කියන්න දු දෙයක්. අහගෙන ඉන්නවද? නෑ නෑ මන් දන්නවා. ඉතින් ඒකේ මට වොයිස් මෙසේජස් වලින් මේවලා තියෙන අපි අහගෙන ඉන්නේ කියලා පෙන්නන්න. මං කියන්නම්කෝ. මේ වෙලාව මම ඔයාලට කියන්නේ දැන් අපි සමහරක් වෙලාවට අපි සමහර දේවල් අපි ළඟට එනකම් බලන් ඉඳලා හරියන්නේ නැහනේ. අපිට ඕනේදී අපි හොයාගෙන යන්න ඕනේ. කොහොමත් අපේ ජීවිතේට දැන් අපි කැමතිම දේවල් ළඟට එන්නේ නැහනේ. අපේ උත්සාහය තියෙන්න ඕනේ අපි කැමති දේවල් හදාගන්න, කැමති විදිහට ජීවත් වෙන්න නේද? ඔයා ඉතින් කැමති දේවල් හොයාගෙන යනකොට ඔයාට පුංචි තල්ලුවක් කරන්න, පුංචි උදව්වක් කරන්න NLB මෙගා පවල ඉදිරිපත් සූදානම් වෙලා ඉන්නවා. ඔයාගේ ජීවිතයේ මුදල් හිනේ, එහෙම නැත්නම් මෝටර් රථ හිනේ, මේ ඕනම දෙයක් ඔයාට ජීවිතේට හැබෑ කරගන්න පුළුවන් පුංචි රුපියල් 40ක වියදම් කළොත්. ඔයා දන්නවද දැන් රුපියල් කෝටි 47ක් වගේ වෝ රුපියල් කෝටි 23ක් මෙතෙක් ලංකාවේ දුන දෙවැන්තම සුපෘත්ති ආයක දෙකක් එක්කම කෝටි 70ක් දෙනා දීලා තියෙන ලංකාවේ එකම ලොතරැයි පත තමයි NLB මෙගා පවර් කියන්නේ. ඔයාට ඉතින් ඒ වගේ වාසනාවන්තයෙක් වෙන්න පුළුවන්. ඔයාගේ වාසනාව ඉලක්කම් වලට කොටු කරාට ඔයාගේ ජීවිතේ හෙට වෙනකොට ඔයාගේ වාසනාව ඉලක්කම් අතර තියෙන්න පුළුවන්. ඔයා හිතන්නේ නැති වාසනාවන්ත අංකයක් ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. ඉතින් ජීවිතේ වෙනස් කරන්න නම් ඔයා NLB මෙගා පවර් ලොතරැයි පත අටකර බලන්න අතුම. මහා යන එනකම ලොතරැයි කෝඩුවක් ගාවට ගිහිල්ලා ඒ නමින් මෙල්ලලා බලන්න. ජීවිතේ අනිවාර්යෙන් වෙනස් කරනවා. ජීවිතේ ඉතින් වෙනසක් ඕන වෙනකොට වෙලාව ඉතින් 11:33 කියන්නේ රස කිරි වීදුරුවක් එහෙම නැත්නම් යෝගට් එකක් එහෙම තිබ්බත් කොහොමද? එහෙම නැත්නම් ගෙදර මේ වෙලාවේ දවල්ට කැම ටික හදන කෙනෙක් වෙන්න පුළුවන්. කැම ටිකක් හදනවා නම් ගිතෙල් ටිකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් යා ඩ්‍රින්කින් යෝගට් එකක්, යෝගට් පානයක්. මේ ඕන දෙයක් ගන්න පුළුවන් වට පැල්වත්ත නිෂ්පාදනත් එක්ක එකතු වුණ ජීවිතේ වෙනසක් එක්ක, වෙනස් රසයක්, උකු රසයක්, කිරි රසයක් එක්ක පැල්වත්ත නිෂ්පාදනම වටම දී ගන්න පුළුවන්. කිරිපිටි ගන්නකොට මේද සහිත මේද රහිත කිරි මේ ඕනෙම වර්ගකින් ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි බුදු ඒ වගේම කල් කිරි, ඒ වගේම තමයි ෆ්‍රෙෂ් මිල්ක්, මේ ඕන දෙයක් පැල්වත්ත කියන නමින්ම මෙලදී අරගන්න. ඒ කියද ගමන් අපි අපුල බලන්න හාට් පිට් චැට් එක පැත්තට මේ වෙලාවේ සද්දර ලක්ෂණ දාලා තියෙන කවුද කියලා බලන්න. අර මං වාට කිව්වනේ ඉස්සෙල්ලා ආමට වොයිස් මැසේජ් එකක් එවුවා කියලා. ඒ මං අහගෙන ඉන්නේ කියලා මට පෙන්නන්න. එහෙම තමයි නේද? දිශිනි ලාබ කඩේ ඉඳලා තමයි මට මේ වෙලාවේ අයා කඩේ සද්දර ලක්ෂණ දාලා තිනවා කියලා එවල දෙන්න. ඉතින් එහෙම තමයි ඉන්නවනේ නේද? සද්දර ලක්ෂණ දාලා තින කියලා මම දන්නවා. ඉතින් දිශිනි ලාබ කඩේ ඉතින් යන කෙනෙක් ඉන්නවා නම් ඒ ලඟින් අහගෙන යන්න පුළුවන් ලක්ෂණ දාලා තිනවා. හයි අක්කෙම්ම කිරිබත් කඩින් ගිහන් දිලිප්ප. ඉතින් මට සින්දුවක් ඕනි කියලා තියෙනවා. ඉතින් ඔය සින්දුවේ නම කියන්නේ දු මං කොහොමද කැමති සින්දුව දන්නේ? ඒකට තමයි ඉතින් 07 03 93 5 97 මේකේ ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔය කැමතිම සින්දුවත් ඉල්ලන්න. සින්දුවේ නමත් එක්කම කියන්න බලන්න. අක්කේ අපිව අමතකද? නෑ නෑ මට ඔව අමතක නෑ. මට හොඳට මතකයි. ලස්සන හින්දි සින්දුවක් දෙන්න. ආහා මට මතකයි මේ අර හින්දි සින්දු ඉල්ලන ළමයා නේද? හැබැයි නම කියලා නෑ. ඒ වගේ මේ වෙලාවේ හાર્ට් බීට් එකට එකතු වෙලා ඉන්නවා. ලස්සන සින්දුවක් අහන්න මායාගේ මහත්තයා තිලක් පුතා සිනිත දුව. ඒ වගේම බිනුලිත් එක්ක බිනුදිත් එකතු කරගන්න කියලා දා නිට්ටුබින් ජයමාලි තුමා මැසේජ් එක දාලා දින්. ඔයාලත් මේ විදිහට කැමතිම සින්දුවක් අහන්න එකතු වෙන්න පුළුවන්. ඉතින් දැලා ඇස්ස කරන් ඉන්නේ ලස්සන සින්දුව.

ඔයාට තින්නවදතින් ජීවිතය මුණ කෙනෙක් ජීවිතේ මුණ කෙනත් එක්ක ජීවිතේ දිනන්න කැමතිදම්? කවදෙද ඉඟක්කොම තිනේද? ජීවිතේ මුණ කෙනත් එක්ක ජීවිතේ කැමති විදිහට ඉන්න කැමතිනේ. ජීවිතේ දිනන්න නම් අර පුංචි රහසක් කියන්නද මම? සද්ද වැඩි කරගෙන අහගන්න බලන්න. ජීවිතේ දිනන්න නම් පුංචි තල්ලුවක් ඕන වෙනවා නිවාට. සමහරක් වෙලාවට ඔගේ ජීවිතේ සමහරක් දෙයක් පටන් ගන්න ඉන්නව වෙනවා පුළුවන්. හැබැයි පටන් ගන්න ඉන්නකොට ඒකට පුංචි ඉතින් අර සල්ලි අඩුපාඩුවක් එහෙම එන්න පුළුවන්. අලුත් දෙයක් පටන් ගන්න ඉන්නකොට එහෙම නැත්තම් ඔයාගේ ජීවිතේ තිබුණ වාහනයක් වෙන්න පුළුවන්. මේ හැම හිණයක්ම හැබැයි කරගෙන සමහරක් වෙලාවට අපිට සල්ලි හරස් වෙන්න පුළුවන්. ඒකට හොඳම විසඳුමක් තමයි NLB මෙගා පවල් අතරයි පාර්ති කියන්නේ. ඔයාගේ ජීවිතේ ඒ හැම තිබුණු පස්සට ගිහපු හැම හේනෙම හැබෑ කරගන්න පුළුවන්. ඔයාට රුපියල් 40කට NLB මෙගා පවල් අතරයි පත්‍රය කරගත්තොත් ඔයාගේ ජීවිතේ මොඩල් හේනයක් වගේම මෝටර රථ හේනයක් හැබෑ කරගන්න ඉතින් වාසනාව අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් වාසනාව ඔයාට දොරට තට්ටු කරනකන් ඉන්න එපා. ඔයා හොයාගෙන යන්න. ඔයාගේ ජීවිතේ ඒක ඉලක්කමකින් වෙනස් වෙන්න පුළුවන්. ජීවිතේ දිනන්න ඔයත් එක්කම ඔයාට ලස්සන තැනකට ලස්සන ගමනක් යන්න හීන හැබැයි කරගන්න NLB මෙගා පවල් අතරයි පත්‍රයම අරගෙන බලන්න. එවගේම තමයි ඔයාට මතක් කරන්න ඕනේ මේ වෙලාවේ පැල්වත්ත නිෂ්පාදන ගැන. පැල්වත්ත නිෂ්පාදන කියන්නේ එදා ඉඳලා අද වෙනකම්ම ඒ විශ්වාසයම වෙළඳපොලේ රැඳිලා හිටියා. ඉතින් ඒ නිසාම තමයි තවමත් ඒ ගැන විශ්වාසය තියන්නේ. ඉතින් ඒ ගැන විශ්වාසය තියෙන නිසාම තමයි ඔය පැල්වත්ත යෝගට්, කිරිපිටි, අයිස්ක්‍රීම්, බටර්, එවගේම මේද රහිත, මේද සහිත කිරිමි ඕන දෙයක් වටමිලදී ගන්න පුළුවන්. ඔයාට තියෙන විශ්වාසෙත් එක්කම ඉතින් ඔයා මතක් කරලා පැල්වත්ත නිෂ්පාදනය ගන්නකොට පැල්වත්ත කියන නමින්ම මෙලදී අරගන්න අමතක කරන්න එපා. තවයිති චූටි වෙලාවකින් අපිට නිවුස් අහන්න තියෙනවා. ලෝකේ රටේ වුණ දේවල් දැන් ගැන දැනගන්න ඊට පස්සේ සමයි තින් ආයෙම ආපහු හම්බ වෙන්නේ. ඊට කලින් මම මතක් කරන්නම් ඔබ වෙලාවේ හાર્ට් බීට් අහගෙන ඉන්නේ කවුද කියලා. වෙලාවෙදී මොකද වෙන්නේ? ගෙදරින් හැම නම් පොඩක් ඉතින් කැම හදනවද? එහෙම නැත්නම් ඔෆිස් එකේ චුට්ටක් ඉතින් වැඩ වැඩි වෙලාද කියන්න බලන්න. එහෙම නැත්නම් ඔයා කොයි හරි වීකෙන්ඩ් එකත් එක්ක අල්ලගෙන ගමනක් යන බලන් ඉන්නවද? කියන්න බලන්න වීකෙන්ඩ් එකේ මොකද ඔයා කරන්න බලාගෙන ඉන්නේ කියලා. මේ වෙලාවේ අක්කේ මට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙන වාසිරංග එකතු කරගන්න උදේස ඒ වගේම ලක්ෂංශ අරල ගංගුල සද්දට ලක්කන අහගෙන ඉන්නවා කියලා තමයි තියන්නේ. එයාලා අලුරියේ ගමනක් යන ගමන් තමයි ඉතින් පරිස්සමට යන්න. මේ දවස්වල ඉතින් ඔයා අවධානයෙන් ගමන් කරනවා. ඉතින් ගමනක් යනකොට ගියපු පරිස්සමට මම අපහු වෙන්න. ඒකටත් මතක් කරන ගමන් අපි යන හදන්නේ. තුසිත්තු මතක් කරන තුසිත් කියලා තියෙනවා. මැසේජ් එකකින් චුට්ටක් දාන පරක් වුණා කියලා. හැබැයි ඉතින් හැමදාම ඔයා වහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. ඔන්න ඔයා අපිත් ඔයා වහගෙන ලස්සනට වැඩික කරගෙන යනවා කියලා තියෙන කවුද මේ? මේ වෙලාවේ කර්මශාලාව වැඩකින ගමන් තමයි. ඉතින් ඒ වෙලාවේ කීර්ති, උදයන්ත, සඳරුවන්, ප්‍රදීප් මේ හැමෝම එකතු කරගන්න කියලා තීරමයි ළඟ සින්දුවට නලින්ද, ලාල්, චානක, ලහිරු මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා වැඩකින ෆැක්ටරි එකේ හැමෝමත් එක්ක. ඉතින් ලස්සන සින්දුවක් අහනවා වැඩකදකම වඩ පොඩ්ඩක් මහන්සිය නැති කරගන්න, මහන්සිය අඩු කරගන්න හොඳම වෙලාව. ඉතින් හાર્ට් බීට් අහගෙන ඉන්න වෙලාව ඔයාලත් පුළුවන් ඔය කැමති කෙනෙක් එකතු කරගන්න FM 93.5 93.7 කොළියපිටිය පැත්තෙන් තොරකොටුවේ පරි මොහොත්තව ගොඩ පැත්තෙන් අනුර තේලස්සගෙන් තමයි අනුර මැසේජ් එකක් දැලා තියෙනවා. ඉතින් යාව නිපුණ ඒ වගේම නිරෝෂණ කඩේ ධර්ම මාම මේ හැමෝම එකතු කරගෙන කියලා තියෙනවා. සැලුන් එකේ ධනුෂ්කත් එක්කම ලස්සන සින්දුවක් ගන්න යන තමයි හදන්නේ. මේ වායෝ එකේ ලස්සන සින්දුවක් මම තෝරගෙන ඉන්නේ. ඉතින් අහලා බලන්න ඒ තරම්ම ලස්සනයි. අය අපි හම්බ වෙන්නේ නිවුස් එකෙන් පස්සේ. 11:48

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්

0: වෙලාව මධ්‍යහන 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: මෙම සිරියසේදී ඩෙංගු මරණ සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් 35 දෙනෙකුම කාන්තාවන්. වයස වෘදු 15ට අඩු දරුවන් 5 දෙනෙකුද මිය ගියා. එමෙන්ම මේ වසරේ ඩෙංගු රෝගීන් 73455 දෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කළේ. පසුගිය මාසයේදී පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 21538ක්. මේ මාසේ ගත වූ දින 16ක කාලය තුල ඩෙංගු රෝගීන් 18076 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ වසරේ වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 15341ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 14625 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ අතර ඩෙංගු මදුරු මර්ධන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගිර මහතා පවසන්දී. ඉදිරිදී විභාග ආරම්භ වන බැවින් සෑම විභාගයකටම පෙර දුමායනය කර තවදුරටත් මදුරු මර්ධන වැඩසටහන් සිදු කරන බව කපිල කන්නන්ගිර මහතා කියා සිටියා.
1: බස්නාහිර පළාත් සභාවේ ගම්පහ සහ කොළඹ තමයි වැඩියෙන්ම රෝගීන් වාර්තා වෙන්නේ. ගම්පහෙන් 20.88ක් වාර්තා වෙන අතර කොළඹ 19.91ක් තමයි වාර්තා වෙන්නේ. දකුණු පළාතෙන් මාතර සහ ගාල්ලත්, සබරගමුවෙන් රත්නපුර සහ කෑගල්ල, මධ්‍යම පළාතෙන් නුවර දිස්ත්‍රික්කයත්, එකම ඌව පළාතෙන් පුත්තලම කුරුණෑගල යම් ප්‍රමාණයකට රෝගීන් වාර්තා වෙනවා. රෝගීන්ගේ මරණ සංඛ්‍යාව තුල 50 තුල කාන්තාවන් 35කුත් පිරිමින් 15කුත් ඉන්නවා. එයින් ළමයින් 5 දෙනෙක් තමයි මරණයට පත් වෙලා තිබෙන්නේ. අවුරුදු 15ට අඩුවෙන් ඉන්න ළමයින්. ඊයේ සිට අලුතින්ම අපි පටන් ගත්ත නැවත වරක් රතුකුරුස සංවිධානය සමග සම්බන්ධ වෙලා, ඒ අයගේ ස්වේච්ඡා සේවකින් සමග සම්බන්ධ වෙලා දිස්ත්‍රික්ක 11ක සහ සෞඛ්‍ය වර්ධන නිලධාරී කාර්යාල 63ක මේ වැඩසටහන කරගෙන යනවා. ඊයේ පටන් ගත්ත වැඩසටහනෙන් 13027ක් පරිශ්‍ර පරීක්ෂාවට ලක් වෙලා තිබෙනවා. එයින් 3142ක පරිශ්‍රවල ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන හඳුනාගෙන තියෙනවා. ඒකෙනොත් පරිශ්‍ර 420ක EDC ජිප්ටයි ID සර්බපික්ටස් කියන මදුරු විශේෂයන්ගේ කීටයන් ඒ තුළ හම්බ වෙලා තිබෙනවා. ඒ අවස්ථාවේදීම අවශ්‍ය පියවර අරන් තියෙනවා. 2233ක පරිශ්‍රවල රතු නිවේදන ලබා දීලා තියෙනවා. පරිශ්‍ර 329කට නීතිමය ක්‍රියාමාර්ග අරන් තියෙනවා. පරිශ්‍ර 146කට.
0: ශ්‍රී ලංකා ආර්ථිකය 2026 වසරේදී තිරසර ලෙස ප්‍රකෘතිමත් වීමේ මාවතකට අවතීර්ණ වී ඇති බව KPMG ශ්‍රී ලංකා ආයතනය පෙන්වා දෙනවා. එවුන් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ සාර්වාර්ථික දැක්මෙන් තහවුරු කරමින් එම වාර්තාවට අනුව ආර්ථික වර්ධනය, රාජ්‍ය මූල්‍ය කාර්ය සාධනය, පෞද්ගලිකාංශයේ ආයෝජන ක්‍රියාකාරකම් සහ විදේශ විනිමය ප්‍රවාහයන් සහ අංශ රැසක්ම ධනාත්මක ප්‍රවණතාවන් පෙන්නුම් කරන බවයි KPMG ශ්‍රී ලංකා ආයතනය සඳහන් කළේ. ඒ අනුව 2026 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ සැබෑ දළදේශීය නිෂ්පාදිතය 5.1%කින් වර්ධනය වී තිබෙනවා. එය ශ්‍රී ලංකාවේ ආර්ථික අඛණ්ඩෝමේ අතාතත්වයට පත්වෙමින් නැති බවට ප්‍රබල සාක්ෂියක් බවයි KPMG ශ්‍රී ලංකා ආයතනය පෙන්වා දෙන්නේ. අඩු උද්ධමනය, පහළ පොලී අනුපාත සහ බැංකු පද්ධතියේ ප්‍රමාණවත් ද්‍රවශීලතාව හේතුවෙන් දේශීය ඉල්ලුම ශක්තිමත් වී ඇති බවද උන් සඳහන් කළා. පෞද්ගලික අංශයට ලබා දුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 485.4කින් නිහල යාම ව්‍යාපාරික ක්‍රියාකාරකම් සහ ආයෝජන යළි වේගවත් වෙමින් පවතින බවට ධනාත්මක සංඥාවක් පෙන්නුම් කරන බවද KPMG ශ්‍රී ලංකා ආයතනය පවසනවා. ආර්ථික අංශ අතරින් කර්මාන්තාංශයේ 7.2% වර්ධනයක් වාර්තා කරමින් ප්‍රමුඛස්ථානයේ පසුවන බවත් ඔවුන් සඳහන් කළා. සේවාංශයේ 3.4% සහ කෘෂිකාර්මිකාංශයේ 1.1% වර්ධනය වී තිබෙනවා. නිෂ්පාදන සායිධි කිරීමංශද නැවත ව්‍යාප්ත වීමේ මාවතට පිවිසීම ආර්ථික ක්‍රියාකාරකම් ශක්තිමත් වන බවට තවත් සාක්ෂියක් බවයි KPMG වාර්තාපෙන් බාදෙන්නේ. රාජ්‍ය මූල්‍ය අංශයේද කැපී පෙනෙන ප්‍රගතියක් දක්නට ලැබෙනවා. 2026 වසරේ මුල් කාර්තුව තුළ බදු ආදායම 36.4%කින් ඉහළ ගියා. එම කාලය තුළ රජයේ රුපියල් බිලියන 116.4%කින් අයවැය අතිරික්තයක්ද වාර්තා කළා. මෙය පසුගිය දශක කීපය තුළ වාර්තා වූ ශක්තිමත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවලින් එකක් ලෙසයි KPMG හඳුන්වා දෙන්නේ. බාහිර අංශය තුළද ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. විදේශගත ශ්‍රමික ප්‍රේෂණ 26.5%කින් ඉහළ ගොස් අමෙරිකා ඩොලර් බිලියන 2.3 දක්වා ළඟා වී තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ නිල විදේශ විනිමය සංචිත 2026 වසරේ ජුනි අවසානයේ වන විට ඇමරිකාව තුල ඩොලර් බිලියන 6.45ක් දක්වා වර්ධනය වී ඇති බවයි KPMG පෙන්වා දෙන්නේ. ඉදිරි කාලයේ තවදුරටත් ඉහළ නැංවීමේ හැකියාව පවතිනවා. මැද පෙරදිග ගැටුම්, ගෝලීය බලශක්ති බිල, උද්ධමනය පීඩනය සහ ඉහළ ආනයන වියදම් වැනි බාහිර අවධානම් තවදුරටත් ශ්‍රී ලංකාව වෙතට පවතින බැවින් මුල්‍ය හා මුදල් ප්‍රතිපත්ති ප්‍රවේශමෙන් කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවද KPMG අවධාරණය කළා. සමස්තයක් ලෙස KPMG ශ්‍රී ලංකා ආයතනය තක්සේරු කරන්නේ ශ්‍රී ලංකා ආර්ථිකයේ මෙවැනිට ශක්තිමත් වර්ධන මාවතකට පිවිස ඇති බවයි. රාජ්‍ය මූල්‍ය විනය පෞද්ගලිකාංශය ආයෝජන කර්මාන්තා සේවාංශයේ වර්ධනය විදේශීය පරිශ්‍රණ යෙලයාම සහ විදේශ විනිමය සංචිත ශක්තිමත් වීම වැනි සාධක එම ප්‍රකෘතිමත් වීම තුළින් තිරසර ආර්ථික වර්ධනයක් බවට පත්කිරීම වඩාත් යහපත් පදනමක් සකසා ඇති බවයි. ලෝක යුද ගැටුම් හමුවේ බොරතෙල් මිලේ සුළු වෙනස්කම් සිදුවද ඒ තවමත් මෙරට ඉන්ධන මිල කෙරෙහි බලපෑමක් සිදු කර නැති බව කංජතෙල් නීතිගත් සංස්ථාව සහ කංජතෙල් තොග පරයන්ත සමාගම පෙන්වා දෙනවා. ඒ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නිති කුමාරගේ මහතාය පිළිබඳව මෙලෙස අදහස් පළ කළා.
2: නිරීක්ෂණය කරමින් ඉන්නා ලෝක වෙළඳපොලේ තෙල් මිල උච්චාවචනය සම්බන්ධයෙන් අපිට පේන විදිහට මේ මිල නැවතත් මේ මාසේ මුල තිබුණු තත්ත්වයට පල්ලට එමින් තියෙනවා කියන එක තමයි අපේ නිරීක්ෂණය. පහුගිය දවස් දෙකේ තිබිච්ච තත්ත්වයත් එක්ක සහ ලෝකයේ යුදමය තත්ත්වය එක්ක බලනකොට ඒ අනුව ගත්තාම අපි මේ මාසේ ඉතුරු දවස් ටික පරීක්ෂා කරලා බලලා ඒ අනුව මේ මාසේ අගදී තමයි මිල සංශෝධනය කරන්නේ. නමුත් අපි කල්පනා කරන්නේ විශේෂ විශාල වෙනසක් සිද්ධ වෙන කිසිම තත්ත්වයක් පේන්න නැහැ මේ වෙද්දි. මොකද පහුගිය දවස් 3කට කලින් තෙල් මිල වැඩි වුණත් මේ වෙද්දි පහුගිය දවස් දෙකේම එක දිගටම ශීඝ්‍රයෙන් තෙල් මිල පල්ලෙහාට එමින් තියෙනවා. නැත්නම් 6 වෙනි මාසේ අග තිබිච්ච තත්ත්වයට නැවතත් පැමිණෙන බවක් තමයි පේන්න තියෙන්නේ. ඒ වගේම විශේෂම දේ තමයි මෙවර යුද්ධය ඇති වුණත් සප්ලයි චේන් එකට කිසිදු ගැටලුවක් ඇති වෙලා නැහැ. මේ වෙනකොට සෑම කෙනෙකුටම ගොඩක් රටවලට අපි ටෙන්ඩර් සඳහා අවස්ථාව සලසලා තියෙනවා. ඒක කොන්දේසි ප්‍රමාණයට එකඟ වෙන ඕනෑම සැපයුම් කරුවෙකුට අපිට තෙල් ලබා දීමේ හැකියාව තියෙනවා.
3: රුසියාවත් සමග තිබුණ ගිවිසුම මොන වගේ තත්ත්වයක්ද දැන් ආරම්භ වෙලාද සක්‍රිය වෙලාද?
2: රුසියාව සමග තිබිච්ච ගිවිසුමත් ඒ වගේම තමයි. රුසියානු සමාගම් දෙකක් අපි රෙජිස්ටර් කරා. නෙමෙයි සියලුම දෙනාට දෙන කොන්දේසි මාලාව තමයි උන්ටත් ඉදිරිපත් කරලා තියෙන්නේ. QR ක්‍රමවේදය පවත්වාගෙන යන්න වෙනවා. මොකද මේ වෙන විට ලෝකයේ ස්ථාවරත්වයක් නැහැ මේ යුද්ධය සම්බන්ධයෙන්.
0: අත්තරංගොඩගෙන රඳවා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේ සලේ මහතා ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා ගොනු කර ඇති අතරමැදි පෙත්සම් සලකා බැලීම සඳහා අගෝස්තු 4 වෙනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්තරංගොඩගෙන රඳවා ගැනීමට එරෙහිව සුරේ සලේ මහතා පෙත්සමක් ගොනු කර තිබුණා. ඊට මැදිහත් වී කරුණු දැක්වීමට තමන්ට දවස්තාවක් ලබා දෙන ලෙස ඉල්ලා පාර්ශ්වවාටක් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. ඒ පූජ්‍ය බෙන්ගමුවේ නාලකෙමි සහ කොළඹ අගරද්ද ගුරුහිමිපාණන් ඇතුළු පාර්ශ්ව 8ක් විසින් එම පෙත්සම් අද කැඳවූ අවස්ථාවේ අභියාචනාධිකරණය ප්‍රකාශ කළේ පෙත්සම්කාර පාර්ශ්වයේ ජනාධිපති නීතිඥවරයාගේ දේශන අවසන් වූ පසු අතරමැදි පෙත්සම් සලකා බලන බවයි. එය අනුව අතරමැදි පෙත්සම්කාර පාර්ශ්ව එකඟතාව මත ඒවා සලකා බැලීම සඳහා අගෝස්තු මාස 4 සහ 6 යන දිනවලදී කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා. කොළඹ මහනගර සභාවේ සිදු ඇති බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන අංශය හමුවට කොළඹ හිටපු නගරාධිපති රෝසි සේනානායක මහත්මිය කැඳවා තිබෙනවා. සිදු ඇති බව කියන වංචා හා දූෂණ ක්‍රියාරසක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහායි ඇය මෙලෙස කැඳවා තිබෙන්නේ. 2010 වසරේ සිට 2025 වර්ෂය දක්වා කොළඹ මහනගර සභාවේ සිදු ඇති බව කියන වංචා දූෂණ ක්‍රියා සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළා. ආර්ථික අර්බුදයේ පැවති 2022 වසරේ කොළඹ අඩුවාදහම් ලාභීන්ට සතුසින් භාණ්ඩ ලබා ගැනීමට වවුචර්පත් ලබා දී තිබුණා. ඒවා මගින් සාවාහන් අතර කරන ස්ථාන වෙන් කිරීමේදී සිදු ඇති බව කියන වංචා ක්‍රියාව සම්බන්ධයෙන් හිටපු නගරාධිපති රෝසි සේනානායක මහත්මියගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඒ අනුව කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඇයට දැනුම් දී තිබුණා. ඒ අනුවයි ඇය පෙරවරුවේ කොමිසම හමුවට පැමිණ සිටියේ. එමෙන්ම 2010 සිට 2025 දක්වා කොළඹ මහනගර සභාව තුළ සිදු ඇතැයි සැලකෙන දූෂණ ක්‍රියා වංචා සාපරාධී ලෙස විශ්වාසය කඩකිරීම බලය රජයේ සම්පතා වරප්‍රසාද අනිසි ලෙස භාවිතය හෝ අවභාවිතය නීත්‍යානුකූල නොවන බඳවා ගැනීම් පත්කිරීම හා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇගෙන් කරුණු විමසීමට නියමිතයි. සියලු දෙනාගේ අදහස් සලකා බලා ගොවීන් සහ පාරිභෝගිකයින් යන දෙපාර්ශ්වයටම සාධාරණය වන පරිදි තීරණය කළ සහතික වීමිල කිසිසේත් වෙනස් නොකරන බව අමාත්‍ය KD ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළා. ඒ මහනුවර දීප ඇති මධ්‍යම රජයේ කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සමුළුවට එක් වෙමින්
4: තෙතවි කියන එක හරහා තමයි අද දැවැන්තම ගසා කෑම සිද්ධ වෙන්නේ. දැන් සමහර විලන වී කිලෝ එකට මෙච්චරක් දෙන්නේ කියලා. ඒ කියන විදිහට දුන්නොත් එහෙම පාරිභෝගිකයට සහල් කිලෝ එකක් ගන්න වෙන්නේ රුපියල් 400ද. අපි ගොවියෝ ගැන විතරක් හිතන හැමදෙවරු නෙමෙයි. පිටරට ගිහිල්ලා රස්සා කරලා දුක් විඳලා එවන සල්ලිටිකෙන් තමයි පෝරසානාධාරය දෙන්නේ. අපිට මේ පෝරසානාධාරය දෙන, අපිට මේ වාරි මාර්ග පහසුකම් සපයන, අපිට මේ විවිධ සාන සපයන, අපේ දරුවන්ට පාසල් උපකරණ ටික ගන්න රුපියල් 6000ක් දීපු ඒ ජනතාව ගැනත් ගොවිය හිතන්න. එක එක දේශපාලන සටන් පාඩ වලට රැවටෙන්නේ නැතුව ගණන් හදලා තමයි ගාණ කියලා දෙන්නේ. 120, 130, 140. ඒක තමයි ගාණ. ඊට වඩා වැඩි ගණන් ඉල්ලන්නේ ඇති තරම් උද්ඝෝෂණය කරන්න දෙන්නේ නැහැ. යථාර්ථයෙන් පරිබාහිර සටන්කාමීකම් පෙන්වුවට වැඩක් නැහැ. ඔය වී කිලෝ එකට රුපියල් 150ක් 60ක් ඉල්ලන්නේ යථාර්ථවාදී සටන්කාමීන් නෙමෙයි.
0: රටක් ගොඩනැගීම නම් රාජ්‍ය සේවය වෙනස් විය යුතු ආකාරය පිළිබඳවද අමාත්‍යරයා මෙහිදී අදහස් පළ කළා.
2: දිට්ඨසුලි කුණාට
4: ආණ්ඩුව කියලා ආයතනයක් තියෙනවනේ. දැන් මං ආණ්ඩුවේ රජේ නෙමෙයි. ඒ කියන්නේ ආණ්ඩුවේ ඉන්නේ දේශපාලනය කරන අය බලයට ඇවිල්ලා. කං හැන්දකින්වත් දෙයක් තමන්ට කියලා බෙදාගෙන නැත්. තිබ්බේවත් අහිමි කරගත්තයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙන්න සමහරු ඉස්සර පොරකාන්නේ ඔය වරප්‍රසාද ගන්න. අපි අරගෙන තියෙන 1.0ක් කියන්න නැවත කියලා. පටගැලින මීඩියා දෙකක් තියෙනවා මෙතන. උදේ ඉඳන් රෑ වෙනකම්. අද තියෙන්නේ ප්‍රභූ නෝන පන්තියේ පාලනය. ඒක තමයි අපි පාලකය විදිහට බෙදාගන්නේ නැත්තේ. හැබැයි අපේ රාජ්‍ය සේවය ආණ්ඩුව වගේ නෙමෙයි. අපේ කාර්යාලවල රාජ්‍ය සේවය හතරාමාරට ඇඟිල්ල ගාලා කියන ලබන සතියෙන්නේ කියලා. තාම මේක නිලධාරී වාදයේ තියෙනවා තදට. එහෙම නැතුව කැපවීමෙන් වැඩ කරන අයත් ඉන්නේ. අපි ආණ්ඩුවේ හොරකම වංචාව දූෂණය 100%ක් නවත්තලා තියෙනවා. හැබැයි රාජ්‍ය සේවය එහෙම නැතනම් මිනිස්සු අපිට කියනවානේ සමහර අයගේ නංගාගේ එක කියනවා සමහර වෙලාවට ෆයිල් එකේ යට ගහන් ඉන්න ගාණක් ගන්න සර් කියලා. ඒ නිසා මේ රට හදන්න නම් රාජ්‍ය සේවෙත් හදන්න ඕන හැදෙන්න ඕන.
0: අපරාධකරුවන් නීති විරෝධී මත්කුඩු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමේ මෙහෙයුම් තවදුරටත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. අපරාධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඊයේ දිනේ පුද්ගලින් 27,180 දෙනෙකු පරීක්ෂාවට ලක් කෙරුණා. එහිදී අත්අඩංගුවට සංඛ්‍යාව 555ක්. 25 දිනක අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගෙන තිබෙනවා. වරින්තුකරුවන් 268 දිනකුද අත්අඩංගුවට ගත්තා. විවෘත වරින්තුකරුවන් 139 දිනකු අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. බේම ත්‍රියදුරන් මෙන්ම අපරීක්ෂාකාරී රියපැදවීම සම්බන්ධයෙන් තවත් කිහිප දිනකුද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඊයේ දිනේ ඇතුළත 816 දිනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැටලීම 818කදී. 5 දිනකු පුනරුත්ථාපනය සඳහා යොමු කළ බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර පොලිසිය සිදු කළ මෙහෙයුම්වලදී මත්කුඩු සහ නීති විරෝධී මත්පැන් සමග සැකකරුවන් 2 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් වැටලීමක් සිදු කෙරුණේ ගල්කිස්ස පොලිස් වසමේ බොරුපන ප්‍රදේශයේදී. එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 671ක් සහ හෙරොයින් ග්‍රෑම් 20ක් සමග යතුරු පෙදිකින් ගමන් කරමින් සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 37 ඔහු මඩපාත ප්‍රදේශයේ පදිංචි කරුවේ. ග්‍රෑන්ඩ් පාස් පොලිස් වසමේ පර්ගියුෂන් පාර ප්‍රදේශයේදී තවත් වැටලීමක් සිදු කෙරුණා. එහිදී හෂීෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ දිසා අපරාධ කොට්ටාශයයි වැටලීම සිදු කළේ. දෙත්වා සුලිකුණාටු හේතුවෙන් නිවාස අහිමි වූ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් සඳහා නව ඉඩම් ලබා දී නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාත්මක වෙනවා. ලංකාපුර කොට්ටාසේ නෙළුම්පුර ග්‍රාම සේවා වසමේ හානියට පත් නිවාස 13ක් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම ආරම්භ කළා. ඒ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. සම්පූර්ණයෙන්ම නිවාස අහිමි වූවන් වෙනුවෙන් පර්චස් 10 බැගින් වෙන්කර රුපියල් 150ක් වටිනා නිවසක් ඉදිකිරීමට කටයුතු යොදා ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
2: දිත්වාසුලි කුණාටුවේදී මේ සුංගාවිල ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවගේ ගෙවල් විශාල ප්‍රමාණයක් යට වුණා. ඒ වගේම ගෙවල් 11කට වඩා ආසන්න ප්‍රමාණයක් නැවත පදිංචියට යන ඒ ස්ථානයේ සුදුසු නැහැ. ඒ නිසා අපි ප්‍රාදේශීය ලේකම්තුමියේ යටතේ තිබුණු මෙම ඉඩම ඒ සඳහා වෙන් කරගෙන ජනතාවට නිවාස 11ක් ගන්න වැඩ ආරම්භ කරා. එතනින් පස්සේ නැවත වතාවක් ගෙවල් 2කට මෙතන ආධාර දීලා තියෙන. ඒ අනුව අපි ගෙවල් 13ක් සම්පූර්ණයෙන්ම මෙම ස්ථානයේ හදන අවසන් කරන්න කටයුතු කරමින් තියෙනවා. අපි උපරිම උත්සාහ ගන්න තව මාස 2ක් වගේ ඇතුළත මේ ගෙවල් මේ අයග පදිංචිය බාර දෙන්න.
0: මහාවිහාර වංශික ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උපසම්පාදනයේ විනය කර්මයේ 8 දිනටත් කළුතර බෝධි පරිශ්‍රයේදී සිදුවනවා. කළුගඟ මැදිකර ඇති උදකුක්කේප මණ්ඩපයේදී යද පැවැතුණා. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ සම්බුද්ධ සාසනෝදේ මහසභාවේ මහානායක වස්කඩුවේ මහින්දවංශ මහානායක ස්වාමින් වහන්සේගේ සහ අමරපුර මහානිකායේ වජිරවංශ පාර්ශවයේ මහානායක මාචාර්ය පල්ලිකන්ද රතනසාර ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් කරඬුව වැඩම කරවීම කළුතර මහනගර සභාවේ නගරාධිපතිවරයා විසින් සිදු කළා. මුහුදු ප්‍රදේශ කිහිපයක් රළුවන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. හලාවත සිට පුත්තල මහරහා කංකසන්තුරේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ පැයට කිලෝමීටර 50-60 දක්වා වැඩි විය හැකි. එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළුවන බවයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. වාකරේ සිට ත්‍රිකුණාමලේ හරහා කංකසන්තුරේ දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ පැයට කිලෝමීටර 50 දක්වා වැඩි වෙනවා. එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 2.25 අතර මට්ටමකින් ඉහළ යාමේ හැකියාවක්ද පවතිනවා. මේ අතර බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත් තුළ මෙන්ම මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසී ස්වල්පයක් ඇති වෙන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. දිවයිනේ සෙසු ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වයකුයි පවතින්නේ. උතුර උතුරු මැද සහ වයඹ පළාත්වල මෙන්ම මාතලේ හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 40ක පමණ තද සුළඳ ඇති විය
5: හැකියි.
0: අමෙරිකාව අඛණ්ඩව 6 වන දිනටත් ඊයේ රාත්‍රී ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා. හෝමු සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග මැද පෙරදිග කලාපයේ අර්බුදකාරී තත්ත්වය තවදුරටත් උත්සන්න වුණා. ඒ අනුව අමෙරිකාව සහ ඉරානය අතර අඛණ්ඩව ගැටුම් වාර්තා වනවා. ඊයේ රාත්‍රී අමෙරිකානු හමුදාව ඉරානයේ විතර ප්‍රහාර මාලාවක් එල්ල කළ බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කළේ. ඉරාන හමුදා හැකියාවන් මර්ධනය කිරීමේ ආරමුණින් ප්‍රහාර එල්ල කළ බවද අමෙරිකා මාධ්‍ය මානදෙන් නිලධාරී මධ්‍යස්ථානයේ ප්‍රකාශ කළා. හෝමු සමුද්‍ර සන්ධිය අසල කෙෂ්මි දූපතට ආවාස් ඉරාන් ෂාර් සහ න්‍යෂ්ටික බලාගාරය පීටි කණ්ඩාර් අබ්බාස් මෙන්ම බුෂේර් වෙත අමෙරිකා ප්‍රහාර එල්ල වූ බවයි ඉරානයේ නිවේදනය කළේ. එමෙන්ම හෝමෝස්ගන් කලාපයේ පාලම් දෙකකටද ප්‍රහාර එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් ඉරානයේ පාලම් වලට ප්‍රහාර එල්ල නොකළ බවයි අමෙරිකාව නිවේදනය කර ඇතේ. ප්‍රහාර එල්ල කිරීම සඳහා ජෙට් යානා, ඩ්‍රෝන් යානා සහ යුද නෞකා යොදාගෙන තිබෙනවා. ඉරානයේ විරලබඩ නිරීක්ෂණ මධ්‍යස්ථාන, ගුවන් ආරක්ෂණ මධ්‍යස්ථාන, හමුදා යටතල පහසුකම් සැපයුම් හා සමුද්‍රීය සම්පත් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කළ බවත් අමෙරිකාව නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර ඉරානයේ සිවිල් ඉලක්ක වෙත පහර දෙන බවට අමෙරිකාව සිදු කර ඇති තර්ජනය ක්‍රියාත්මක කළහොත් මැද පෙරදිග කලාපයේ සියලු යටිතල පහසුකම් විනාශ කරන දමන බවටයි ඉරානය අනතුරු අඟවන්නේ. එමෙන්ම කුවේටයේ, බහරේනයේ සහ ජෝර්දානයේ අමෙරිකා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවද ඉරානය ප්‍රකාශ කළා. ලංකා ප්‍රීමියර් ලීග් 2026 පන්දුවර 20 තරගාවලිය අද ආරම්භ වෙනවා. තරගාවලියට කණ්ඩායම් පහක් ඇතුළත්. ඒ අනුව පළමු තරගයේ අද පැවැත්වෙන්නේ ගෝල් ගැලන් සහ ජැප්නා කිංග්ස් කණ්ඩායම් අතරයි. තරගයේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. රාත්‍රී 7:30ටයි තරගයේ ආරම්භ වන්නේ. තරගාවලිය ලබන අගෝස්තු මාස 8 වෙනිදා දක්වා පැවැත්වෙනවා.
5: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
0: හිටපු පොලිස්පති CD වික්‍රමරත්නගේ මරණය සියදිවි නසා ගැනීම බවට සැකයක්. ඩෙංගු රෝගීන් 73,000 ඉක්මවයි. මරණ 50%ක්ම කාන්තාවන්. සලෙගේ පෙත්සමට මැදිහත් වීමට ඉල්ලූ පෙත්සම් සලකා බැලීම අගෝස්තු 4. කොළඹ නගර සභාවේ සිදු බව කියන වංචා දූෂණ විමර්ශනයට රෝසිවත් කැඳවයි. අමරිකාවෙන් ඉරානයට 6 දිනටත් දැවැන්ත ප්‍රහාර. LPL 20/20 වසන්තයේ ඇරඹෙයි. මෙලක ලක්කන්ද ප්‍රවෘත්ති පස්සරු එකට.
5: 24 පෑම සිරුවෙන් ලක්කන්ද ප්‍රවෘත්ති.
0: දැන් ආටබ් විශේෂාංගය.
6: නොපෙනෙන මානෙක හිද දකින්නට වෙරදරන.
7: තෙලපෙන හිත්වල දෝංකාරය.
6: ආට් හබ්.
7: අයිබෝන් ආට් හබ් සමගින් රැඳෙන ඔබට කලාවේ අලුත්ම තොරතුරු ගෙනෙන ආටප් තුලින් අද මම ඔබව කැඳවාගෙන යන්නේ දකුණු ඉන්දියා සිනමාව උඩු යටිකුරු කරන සූදානම් වෙන දැවැන්ත සිනමා අත්දැකීමක් වෙතට. මේ මාසේ 17 වෙනිදා, ඒ කියන්නේ අද ඉඳන් තිරගත වීම ආරම්භ කරන හැමෝම මග බලාගෙන හිටපු චිත්‍රපටයක්. ඒ තමයි GDN. මොකක්ද මේ අකුරු තුන? මේ අකුරු තුනෙන් කියවෙන්නේ ගෝපාල ස්වාමි දොරේ සාමි නයිදු. අහලා තියෙනවද මේ නම? නැත්නම් එඩිසන් ඔෆ් ඉන්දියා. ඉන්දියාවේ එඩිසන් විදිහට හඳුන්වන ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා. නව නිපියම් කරවා. ඔහුගේ සැබෑ ජීවිතය ආශ්‍රිතව නිර්මාණය වුණු අපූර්ව කතාවක් තමයි මේ චිත්‍රපටයට පාදක වෙන්නේ.
8: இவங்க சொல்ற அந்த தகுதியான மனிதர் இருக்காரு இல்லைங்களா, அவருடைய வயசான காலத்துல பைத்தியம் பிடிச்சி அவரோட சொந்த பில்டிங்க்கு பாம்பு வச்சிருக்காரு.
9: Who the hell is this fakir?
10: GD Naidu.
7: கிருஷ்ணகுமார் ராமகுமார்கே கதாவு வகையும் அத்தியக்ஷனேன் சினிமாவட நகின GDN கியானே சினிமா லோலேன்ட் அமுத்தக நொவன அத்தக்கேமக் வேவே. තරුණ කාලේ ඉඳන් අලුත් දේවල් අත්හදා බලන තිබුණු දැඩි උනන්දුව නිසාම ඉන්දියාවේ ප්‍රථම විදුලි මෝටරය, විවිධ කුෂිකාර්මික මෙවලම් වගේම අතිශය අපූරු නව නිපුම් රැසක් ලෝකෙට දායක කරපු මේ අපූර්ව මිනිසාගේ ජීවිතේ ඔහු මුහුණ දුන් අභියෝග, ඔහුගේ අසාමාන්‍ය බුද්ධිය වගේම හැල හැප්පී මේ කතාවෙන්
9: දිගහැරෙන.
10: எந்த நாட்டில இருந்துகிட்ட நீங்க யாருகிட்ட பேசிட்டு இருக்கீங்கன்னு உங்களுக்கு கூடி சீக்கிரம் புரியுங்க.
11: மனசு சுத்தமானவன் சொல்றது பலிக்கும் போய் குறிச்சு வச்சுக்க. இன்னையில இருந்து ஒரு நாள் கூட ஒன்னாயிடு வர நிம்மதிய தூங்க கூட முடியாது.
7: ஆர் மாதவன் சமக தகுணு இந்திய சினிமாவே பிரபலின்வன சத்யராஜ் ஜெயராம் மீ சிற்றுப்பாட்டி பிரதான சாரித்தவிலட்டு தாய்கத்வே லபாதேனவா ஏ வகேம தக்ஷ ரங்கினு ஷேப்பினி பிரியமனி துஷார விஜயான் சமகேன் வினிய ராய் தம்பி ராமையா வகே அதி தக்ஷ பிரிசாக் சிசும் சாரித்தவிலட்டு ரங்கரின் தாய்கரேனா நந்தலால் டிஜே அருணாசலம் ஷீலா கருணாகரன் முரளிதரன் அதிதி பாலன் மோகன் ராமன் வகேம தனியா சமகின் ரமேஷ் திலக்வெனி நலு நிலையன் ரசக் GDN චිත්‍රපටයේ චරිත ජීවමාන කරන්න එකතු වෙලා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, ජාත්‍යන්තර ආකර්ෂණයක් එකතු කරමින් කාල් ඇන්ඩ්‍රූ හාටේඩ් සමග රිචඩ් බක්ති ක්ලේයින් වගේ විදේශීය නළුවන් පවා මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වීම විශේෂත්වයක්. GDN චිත්‍රපටයේ හැඟීම් ප්‍රේක්ෂකයාගේ හදවතට අරන් යන්න තනුවලින් ජීවය දෙන්නේ තරුණ පරපුරේ ආකර්ෂණය දිනාගත් සංගීත අධ්‍යක්ෂ ගෝවින්ද් වසන්ත්. ඔහුගේ අපූරු සංගීත සංකලනය මේ සිනමාපටයට ගෙනෙන්නේ කිසිදාක අමතක නොවන චමත්කාරයක්.

0: දවල් 12 වෙන අරති 21යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක. ලක්හඬ Hot.

නිවුස් එහෙම අහලා බිග් බිල්ට අවුරු මේ පැත්තට 12 විනාඩි 32යි වෙලා ඔබ ඔයා හાર્ට් බීට් අහගෙන ඉන්නවා. පැය භාගයක් වගේ තමයි තියෙන්නේ දින චූටි වෙලාවක් ඔයාලා මේ පැත්තට එන්න 93.5 93.7 අහගෙන ඉඳ ගමන් ඔය කැමැතිම කෙනෙක් එකතු කරගන්න වැඩ කරන ගමන් ඔය මේ වෙලාව වින්නේ නේද? අය ඉන්න ගමන් ඔයාලට පොඩක් ඉතින් මහන්සියක් දැනුනොත් එහම ලස්සන සින්දුවක් අහන්න පුළුවන්. ඔයා කැමැතිම අයවත් එකතු කරගෙන 0703935937 මේකින ෆෝන් නම්බරයකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. මඩපාත ලක්ෂ්මන් මැසේජ් එකක් දාලා තිනවා තමරා නිශානිව එකතු කරගන්න කියලා. චේතනා තේජ අවෝර් මේ පුංචි පුතාව භාග්‍යවත් එකතු කරගන්න කියලා සේරුවවිල කෙඩිය සම්බර සිංහතුමේ මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාවත් එකතු කරගන්නා ඊළඟ ලස්සන සින්දුවට. ඔයාගේ සින්දුව කිල්ලුවා අපි බලමු මේ වෙලාවේ දෙන්න පුළුවන්ද කියලා. ඒ ඉන්න සින්දුව මේ වෙලාවේ අපි ලෑස්ති කරගෙන නෙවෙයි තියෙන්නේ, අපි ලිස්ට් එකක් හදාගෙන තියෙනවනේ. ඉතින් ඒකයි අපි බලමු කොහොම හරි යන්න කලින් හරි දෙන්න. හයි නංගි, කොහොමද? හයි හයි, මම නම් ඉතින් ගොඩක් හොඳින් ඉඳුවා. ලස්සන සින්දුවක් ඕනේ කියලා තියෙනවා. ඔයා ඉතින් ඉල්ලනකට කොහොමද නොදී ඉන්නේ? බින්දවල ශාන්ති තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. කොහොමද කියලා අහලා තියෙනවා. ඊට පස්සේ මම නම් ඉතින් ගොඩක් හොඳින් ඉඳවානේ. ඉතින් බින්දවල පැත්තේ ලස්සන පැත්තක් නේද? ඔයාගේ පුතාව එකතු කරගන්න කියලා තියෙනවා. හස්බන්ඩ් එකතු කරගෙන, සමින්ද අපි පොල හැමෝම එකතු කරගෙන, මේ වෙලාවේ ලක්කඩ අහන හැමෝමත් එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. සසන්ද සම්බතවා ඉතින් ලෙඩ වෙලා දෙන්නේ. ඉතින් ඉක්මනට හොඳ වෙන්නේ අපි ප්‍රාර්ථනා කරන්න නේද හට් බීට් එකේ. ඉතින් ඉක්මනට ආගේ ලෙඩ එක අඩු කරගන්න පුළුවන් වේවාවත් එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. ඉතින් ආඩත් පුළුවන් කැමති මායව එකතු කරගන්න ගම. ඔයා වැඩි කරන තැන සත්‍යෙට සද්ද වැඩි කරලා රේඩියෝ එක දාන්න. ඉතින් ඒ මතක් කරන ගමන් අපි ආ මූලස්වර සින්දුවක් අහන්න. සුමිහිරි පානේ අහමුද?

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: අසත ගුණට උයන්න විජය තුන පහ
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5
5: ලුකයා මාරෙ වෙඩෙනේ ඌනේ ඩොක්කි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා
6: Memory lost? Call the doctor. Yaar sunnadu?
5: Mama kirike bunne ayya seeni vedune muku thatta pay vidukrene ayya mata.
7: Oh my god.
5: Supri doctor ne. Doctor hariyatama kiyala thiyenawane.
8: Hina levi sindu ahanna. FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න.
9: Evening drive with Chamit and Charu.
10: Sama anugrahaya.
11: Mama nan dan marama relax.
12: අනම් මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
13: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්

මම වෙලා ඉතින් මොකද වෙන්න මේ වැඩ කරන ගමන් දෙන්නේ නැත්තම් ඉතින් රස කෑම එක කන ගමන්ද නැත්නම් ලන්ච් ටයිම් එකනේ නේද ලන්ච් ටයිම් එකේ ඉතින් රසට ඉතින් කෑම ටිකක් හදාගෙන ගෙදරින් ආපු එක කනවා වෙන්න පුළුවන් නේද එගමන් ඉතින් ලක්කන හගෙන ඉන්නවා ඔයා වැඩි කරන තරක සත්තර ලක්කන දාලා තියෙන 93.5 ගණන් 93.7 ඔයාට මම අහගෙන ඉන්න ගමන් වැඩ කරන්න පුළුවන් ඉතින් ඔයා කැමතුම සින්දුවක් කිල්ල ගන්න පුළුවන් හැබැයි ඉතින් මට දැන් යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ යන්න කලින් මම එකතු කරගන්න ඕනි මහරගම ඔපල් ෆැෂන් එකේ මේ වෙලාවේ වැඩ කරන හැමෝම රසික චනිතු පසින්දු තව ගොඩාක් අය ඉන්නවා නයිනිව එකතු කරගන්න එක තියෙනවා ඉරේෂා චන්ද්‍රානි මේ හැමෝම එකතු කරගන්න තව ගොඩාක් අයගේ නම් ටිකක් තියෙනවා හැබැයි ඉතින් මේ වෙලාවේ හැටියට ඔක්කොගෙම නම් ටික කියන්න බැරි වෙනවා පාසිටි මට බනින්න එපා ඔක්කොම නම් ටික කිව්වේ නැයි කියලා නැත්නම් ඉතින් මට බැලුම් අහන්නත් වෙනවනේ කමක් නැහැ ඉතින්නේ ටික දෙනෙක්ගේ නම් ටික කියන්න ඉතින් හැමෝම ආදරෙන් මතක් කරා කියන්න මම වෙලා මේසේජේ මැසේජ් එකක් දාලා තින ලක්කන අහන හැමෝමත් එක්ක මේකතු කරගන්න කියලා අය වගේම තමයි තරු මැසේජ් එකක් දාලා තින යා මේ වෙලාව නම් ඉතින් වැඩ ගොඩාක් එක්ක ඉන්නේ හැබැයි ඒ උන ලක්කන අහගෙන වැඩ ටික කරගෙන ඉන්නවා කියලා තමයි තියෙන ෂේප් එකේ එහෙම තමයි ඉන්නවනේ ෂේප් එකේ ලහස්සන සින්දුවක් අහනකම වැඩ ටිකක් කරගෙන ඉමු ගුඩ් මෝර්නින් සුබදාම ලක්යෂ් කියලා තියෙනවා සුබදාවල ඔයාට කොහොමද මන්නම් ඉතින් ගොඩක් හොඳින් ඉන්නවා ඔයාත් ගොඩක් හොඳින් නේද ඉන්නේ අපිට ලස්සන සින්දුවක් දෙන්නවත් අහගෙන ඉන්නවා කියලා මන් දන්නවා ඉතින් බොලස් සිංහලින් 10 තමයි මැසේජ් එක දාලා තියෙන්නේ එයාගේ අම්මා තාත්තා මල්ලිලා දෙන්න වගේම නංගිලා දෙන්නවත් එකතු කරගන්න කියනවා එයාගේ හස්බන්ව රංගවත් එක්ක එයාගේ චුටි මැනිකා ඉනුකිවත් එකතු කරගන්න තියෙනවා ඉතින් මාවත් එකතු කරගෙන තමයි ලස්සන සින්දුවක් අහමු කියලා තියෙන්නේ අපි දැන් වෙලින් පැත්තට මුදවත් වෙනවා දැනනම් අපි ඩබ්ලිව් වලින් සරත් මැසේජ් එකක් දාලා තියෙනවා ඔයා හරි ස්වීට් අනේ කියලා එහෙමද ඔයා තමයි කියන්නේ අපි දන්නේ ආදරණීය දවසක් වෙන්න කියලා තියෙනවා හැලගිලි ඇහැලියගොඩ පැත්තේ ඉතින් ඇහැලියගොඩ පැත්තේ කවුද මේ ඔබිනියට තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ ඉතින් ආවත් එකතු කරගන්න ඊළඟ ලස්සන සින්දුවට එයාගේ අනිල් පුතාවත් ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා ගේ ලස්සන සින්දුව අපි බලමු නේද එහෙම තමයි සමහරක් වෙලාවට මැසේජ් ටික චුට්ටක් පිටිපස්සට යනවා තව කෙනෙක්ගේ එකක් එනකොට මැසේජ් එකක් එනකොට ගමක් නැبي කොහොම හරි දෙන්න සාගරන නම් ආයෙත් සින්දුව දෙන්නවා HKD ගමන්නක මේ වෙලාවේ සද්දර ලක්කන දාලා තිනු මාෂා දිල්හානි වගේම කමල් ධම්මිකා විනීතා මේ හැමෝම එකතු කරගෙන ඕනේ ඊළඟ සින්දුවට වගේම තමයි ඉතින් normal messages එවලා තියෙන. ඉතින් හැමෝම එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් ගන්න තමයි හදන්නේ. හැබැයි ඉතින් අද මට ගිහින් එන්න වෙලාව ඇවිල්ලා ගිහින් ආවට weekend එකක් කියලා weekend එකෙත් ඉතින් සතුටින් වැඩ ටික කරගෙන ඉන්නවා. මම ඉතින් අදට ගිහිල්ලා එන්නම්. හැමෝම සඳ දනේද? උදේ 10ට සද්ද වැඩි කරගෙන ආද? ගිහින් එන්නම් පරිස්සමට සතුටින් ඉන්න. මම යෂ්.

0: ಸತತ ವಾಗಕಿಯನ್ನ ರೇಡಿಯೋ
1: ಅಗಸಿಯವ ಸತ್ಪುರ ಜಾತಿ ಹಕ್ಕು ವಿಶ್ವಾಸ್ಯತೆ ಬೋಳೊತರೈಲೋವೇ ಕಿರುಳ ಮಹಾಜನ ಸಂಪದ ದನ್ ಸತಿಯ ದಿನ ಹತೇಮ ಮಹಾಜನ ಸಂಪದ ರಟಟಮ ಸಂಪದ
2: හැමෝම එකම රේස් එකට වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
3: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ් නේ
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් එක්ස් 5 සහ සුමිට් 5 සියට් රෝලිස් වර්ස්
4: සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
5: දෙක්යා සුරකින් මගතොට.
4: දන්නවද? ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: மைதா வாய் பீட் இட் மிக்ஸ் வெட்டர் ஹார்ட் பீட் අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි? මේක අපව තැගිද ඩබල් වෙලා. සුපිරි තැගි තුනක්. ප්‍රථම තැගිය 120. ලක්ෂ දෙකේ තැගි සමග සුපිරි අංකයට තැග්ගා. මේක

0: নয় দশমা পাহা অনুত নয় দশমা হাতা লাখান্ড রেডিও ITN সেভে শ্রীলঙ্কা হান্ড
1: বেলাও পাসরুই খাই විලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: නෝඩ් ප්‍රදේශයේ තේවත්තක මැණික් ජාවාරමක් හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුව තිබෙනවා. ඉල්ලම්ද ගොඩටගෙන එම ස්ථානයෙන් රැගෙන ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. එමෙන්ම නෝඩ් එන්සි තේවතු යායට ආසන්නයේ පිහිටි කාසල්රි ජලාශයට ජලය ගලා බසින කෙසල්ගම ඔයාසල පෝට්‍රී වතු යායද රාත්‍රී කාලයේ 200කට ආසන්න පිරිසක් එක්ව මැණික් කැරීමේ නිරතව සිටින බවටයි අනාවරණය වන්නේ. එම භූමියද විනාශ වෙමින් පවතින බව අප වාර්තාකරු සඳහන් කළා.
3: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
2: ගාසා තීරයේ බටහිර යුරේ සින්චිල් නගරයේ මාධ්‍ය වාර්තා කරන කටයුතු වල නිරතව සිටි කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ලව තිබෙනවා. නගරේ නවාතැන්ගෙන සිටි පිරිස් CNN ඇතුළු මාධ්‍යවේදීන්ට මෙලෙස පහර දී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. පසුගිය වසරේ පදිංචිකරුවන් විසින් පහර දී ඝාතනය කළ ඇමරිකානු සම්භවයක් සහිත පලස්තීන වැසියෙකු සැමරීමේ සංවත්සරය ආවරණය කිරීම සඳහායි මාධ්‍යවේදීන් පැමිණ ඇත්තේ. එදී පදිංචිකරුවන් මාධ්‍යවේදීන්ට පහර දී තිබෙනවා. ප්‍රහාරය සම්බන්ධ 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි ඊශ්‍රායල් පොලිසිය සඳහන් කළේ. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු දෙකට.
3: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොත

දවල් එකයි වෙනඩි අටයි වෙලාව ඔල්ටයිම් බෙට්ස් චාමි අහන් ඉන්න ගමන් 0.7.3 0.5 0.7 මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: බලන්න රේඩියෝ ITN
1: දවල් එක අයවනට දොලයි
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
0: ලක්හඬ රේඩියෝ ITN
1: දවල් එකේ විනාඩි 13යි වෙලාව අයිබෝවන් සුබ දහවලක් ජූලි මාස 17 වෙනිදා සතියන්තයක සිකුරාදාවක අපි මුණ ගැහෙනවා ඔයාව අනිත්ට ඔප්පු කරන්න හදනක නතර කරන්න ඕනේනේ. එයි මං එහෙම කියන්නේ කියලා පැහැදිලි කිරීමකුත් අවශ්‍යයිද? හා කියන්න. ඒ කියන්නේ ඔබ කියන්නේ කවුද කියලා ඔබට හමු වෙන හමු නොවන හැමෝටම හරියට ඔප්පු කරන්න ඕනකමක් නැහැ. ඒක ඔයාගේ වැඩක් නෙවෙයි. ඒක කරන්න බැරි දෙයක් වගේම හරිම සංකීර්ණ දෙයක්නේ. එක එක විදිහේ මිනිස්සුන්ට ඔයාව පේන්නේ එක එක විදිහට. කෙනෙක්ට වදයක් වෙන්න පුළුවන්, තව කෙනෙක්ට ඔයා හරිම දක්ෂයෙක් වෙන්න පුළුවන්, තව කෙනෙක්ට ඔයා නිශ්ශබ්ද කෙනෙක් වෙන්න පුළුවන්, යාළුවෙක්ට ඔයා හොඳම හොඳ යාළුවෙක් වෙන්න පුළුවන්, සතුරෙක්ට ඔයා නරකම කෙනෙක් වෙන්න පුළුවන්, ඒ වගේම තවත් කෙනෙක්ට ඔයා ස්මාර්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඒතර හැමෝටම ඉතින් ඔයා නොදන්න මිනිස්සෙක්නේ නේද? ඒ අය ඔයා ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඔයාත් ඒ අය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඒක නිසා තව කෙනෙක්ට ඔයාව ඔප්පු කරන්න යන්න එපා. ඔයා කවුද කියලා ඔයා ඔයාට ඔප්පු කරගත්තාම ප්‍රමාණවත්නේ. හරිද? ඒක නිසා හිතේ සතුට සහැල්ලුව වෙනුවෙන් හැමදාම වැඩ කරන්න. තමන් වෙනුවෙන් තීරණ ගන්න. 07:03.93.5.7 එපු මැසේජස් මම මේ සින්දෙන් පස්සේ මතක් කරන්නම්. හරි? එකයි විනාඩි 14යි.

0: ITN දවල් එකයි වෙනාට 21යි
1: නතරයේ පෙරලිකරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නතරයේ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාර වෙතින්ගෙන් අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
3: ඔබ කැමතිම ලකන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලකන YouTube නාලිකාවට
4: ලකන YouTube channel එක දැන්ම subscribe කරන්න

pasul e kai venate vese tu nai velava. Efe manu tu nai dasuma pahen hari anu tu nai dasuma haten hari. Me velave o ata hene lakka dol time bits. Chau mi suba sati antyak. Khora na Mahinda Kumar oge message ekai yo 12:30 ekata me message ge uwe. Chau mi kela mulimma sadahan kala dibun natta mam me message ek balanne na. Anuge messages mokada ne mam balanne. Meet passe ekem passe evanna ne. Hari de natta meke miss wenna tiyena ida kada sahenna wedi. වඳුරු බෙන් ඉන්නවා මා බොටුවනින් ඉසුරු මදශාන් යමුනා චන්ද්‍රිකා ලක්ෂ්මී ජයන්ති සනිටු කටුමුරාවෙන් ඉමාච දෙනේ තලෙල් වලින් සදෙව් ඔකිද පහන්දි බූසින් සුතත් සෙල්වා හොරණින් ඉන්නවා මාලා උදාරා චාමින්ති ගගනි ආශින්සනි දෙනියයින් ඉන්නවා සුසන්ත මැනේකින්නෙන් සමානන්ද ධාබරේ ඔයවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ මේ කවුද මේ? හයි චාමිනාගේ සුබ දාවලක්. ඔයා හින්දි සින්දුවක් අහන්න ඕනේ කියලා තියෙන්නේ අටියන්තොට ශිවන්තී අහන්න දෙන්නම්. ගුඩ් ආෆ්ටර්නූන් චාමි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. තෙරුණි, ඔයාගේ මැසේජ් එක ආව මාතලෙන් එකතු කරගන්න. ඊට පස්සේ අපි යනවා බරුදල් පොලට. ලහිරු ශහානි, නතාලේ, ෂෙනාරා, දුමින්ද, එස් එල් ප්‍රනන්දු, ෂෙනාල්, මිරොන්, ඇන්ටන්, වසන්ත, මැක්සිමස් ඔයාලව එකතු කරගත්ත. චාමි අක්ක කොහොමද? හදින් හදින් හදින්. අපේ මුළු ධර්මීය ගල මහන්ගින් යක්කිව තමයි කියලා තියෙනවා. කාට දෙදින් ආරම්භල අලුත් යාළුවෙකුත් හම්බුණා ලක්කඩ නිසා කියලා තියෙනවා. දහඩක්කේ තයාගේ යාළුවෙක් කියලා තියෙනවා. යසයි යසයි. ඒකට යාළුවෙක් තෙලා එකතු කරගන්නවා කියලා තියෙනවා. යාවත් ධර්මීය ගලින් තරුෂි බස්නායක අපි ඔයාව තාදරෙන් මතක් කරගෙන තව සින්දුවක් අහලා එන්න යන්න. මොකද ඔගොල්ලෝ කියන්නේ ලැබෙනවා.

0: Lakhanda Radio ITN
1: Ekaya wenata tesakai
2: Velawa oba weta gena aave
3: අසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: පසරු එකයේ විනාඩි 37යි.
2: හැමෝම එකම රේස් එක තුවාදී ඔයා ෆුල් චින් එකේ බයික් එකේ වයිනේද ගමන.
3: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ.
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේට්. බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5. සියට් ද රෝඩිස් වර්ස්.

එකයි විනාඩි 38 වෙලාව. හායි, මං එවන පළවෙනි මැසේජ් එක ඔයා කියවයිද දන්නේ නැහැ ඉතින්. කියවයිද දන්නේ නැහැ ඉතින්. මම මේක දැකලා කියන්නේ නැහැ. මල්ලිකා පදිය තලාවේ ඔයාව ආතරෙන් පිළිගන්නවානේ දිගටම. මේ කියන්නේ ඊළඟ සතිය පුරාවටම අපිට මැසේජස් එවයි කියලා අපි හිතනවා. Thank you හොදේ. අහන් ඉන්නවා මදිවට මැසේජ් එකකුත් එවුවනේ ඔයා. ඉතින් ඔය ලස්සන හද හැනකොට හිතට හරිම ආදරණීය බවක් දැනෙනවා කියලා කවුද කියන්නේ කියලා බලමු. මට ඒක හොයාගන්න පුළුවන් වේද කියලා. ෂාන් සා. ඔයාගේ නම ඉතින් මට කවදාවත් කියන්න නැද්ද නංගී? අගට 803 නම්බර් එක ඔයා ආදරෙන් එකතු කරගන්න. අපි ලස්සන සින්දුවක් අද ඊළඟට අහන්න දැස්ස කරලා තියෙන්නේ. සුබතාවලක් ඒවා චාමි නංගී අපි තාගෙන ඉන්නේ. මේ ඉන්නේ හොරාට හොරාට යාළෝ යාළු කරගෙන ඉන්න කෙනා. බුලත් සිංගලින් ධාරා. අම්මා තාත්තා ලොකු මල්ලී චුටි මල්ලී දෝනී ඉඳුනිල් ප්‍රණීත් කෞෂික් මදෝ තොහින බබා ආදි බබා. ඊට පස්සේ මතුගම පළවත්තෙන් හවී රංගු ඉන්නවා කියලා තියෙනවා. ඉනුකිවත් එකතු කරගන්න. තරෝ බස්නායක අයියා තමයි මට කිව්වා දැන් එයාගේ යාළුවෙක් කියලා. මට මේ කවුද කියලා මතක ගලා තිබුණා. තරෝ ගැන මතක් කරලා තියෙනවා. හොඳයි. ඊට පස්සේ සුබ දවසක් ඒවා චාමි නංගා. මුළු ධර්ණිය ගලම ලක්කඩ තමයි මේ වෙලාවේ හන් ඉන්නේ කියලා තියෙනවා. කතමයි එක තමයි. සනගම්ලත් පත්මලල් යසෙන්රත් එක 226-8448 ලොරියේ අරුණ සමග රෝහන් ඔල දෙන්න අහගෙන යන්නේ මාව. ආයි නියමයි. ඊට පස්සේ චාමි අපිටත් සිද්ධුවක් ඕන. වාදවේ රූපසේන සහ සුනන්දනි ලස්සන ගැළපීමක් තියෙන නම් දෙකක් ඔය දෙන්නට තියෙන. ඒක නිසා නේ පෑහිලා ඉන්නේ නේද? අපි ලස්සන සිද්ධාක් අහමු. ඊළඟට තව එක මැසේජ් එකක් විතරක් කියවන්න. හයි චාමේ, සින්දකට එකතු කරගන්න මේ මැසේජ් එක පොතු පිටිය වාදුවෙන්. සමන්ත ලක්කරට ජය වේවා කියලා තියෙනවා. ලක්කඩහන් ඉන්න ඔයාලට ජය වේවා. 1:39.

0: තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනගේ ඇහෙන මතක මම් පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All Thai beats with Chami.
2: Suno na sang mal mal.
0: එකයි විනාඩිය 47යි වෙලාව. ආදරණීය දවසක් වේවා. මහත්තයා දමින්ද පුතාලා දෙන්න සඳළු සහ රිශ්මිතව එකතු කරගන්න කියලා පොකුරු පිටින් සංජීවනී එපු මැසේජ් එක පෝස්ට් කීපයක් මෙවලා තියෙනවා. බලන්න තමන් තක්කාලා. එකිනෙකාට ගරු කරන තැන, එකිනෙකාට වටිනාකම් දෙන තැන, එකිනෙකාට කාලය වෙන් කරන තැන ආදරේ හරි පරිස්සම් හැමදාම. සාතික ඇත්ත. ඊට පස්සේ මොකක්ද කියන්නේ කියලා බලමුද. හිත ඇතුලේ මවාගත්ත චරිත සැබෑ ජීවිතයේදී මුණ ගැහෙවි කියලා හොයන්න එපා. මොකද මිනිස්සු ප්‍රතිරූප නඩත්තු කරන්නේ අවශ්‍යතාවයන් ඉෂ්ට වෙනකන් විතරයි. එච්චරයි. බස්. හරි හරි. ලස්සන පෝස්ට් එකක් හදෝයා අපිත් එක්ක ෂෙයා කරගෙන ඉතින. Thank you. ඔපෙන් ෆැෂන් එකේ සත්තට වංගින්නවද අදත්? ගාන රැපට අවුමුට කියයි ඔත්තුවක් දෙයි අහන් ඉන්නවද නැද්ද කියලා. විමල සේන, කලමනාකාර ඩිලංක, නදේශන්, රසික, චනිතු, පසිදු, චමෝත්, ගයන්, සිරිවංශ, ගාමිනී, ලසිත, චුටි, අනුර, ශාන්ති, කුමාරි, නිරෝෂ, හර්ෂණී, සුභා, දිනුෂා, කමනී, චන්ද්‍රානි, ඉරේෂා, නයන, දෙල්පචිත්ත. ඒ රෙජිස්ටර් එක මාක් කළා. හරිනේ. ළමයා කොමල අද පෙරට ඇවිල්ලා තියෙනවා. සතුටුයි. සබදාවලක් ලක්හද අපිට වහගෙන ඉන්නවා කියලා ත්‍රිකුණාමනේ පුංචි බණ්ඩ පවුල අනිතාගේ නම් ටික එවන්නේ. ඔයා විතරක් කැපිලා පේන්නයි උත්සාහ කරන්නේ. ඈ මට සසන්නගේ නම විතරයි අනේ මතක. ඉතුරු අයගේ නම් ටික එවන්නේ. හරි. චාමියාගේ මම සෙනුල. ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක හැමදාම අහනවා කේ කියලා තියෙනවා. ඇත්තටම මරුවක් කියලා තමයි තියෙන්නේ. හොඳේ. ඔයා වැඩසටහන කරනකොට මං ඒ ලෙවල් යන ඉන්න කෙනෙක් වැඩ කරලා ස්ට්‍රෙස් වෙනකොට වගේ කටහඬක් අහන ගමන් සින්දුකුත් අහනකොට හරි මහමුතු ෆීලින් එකක් එන්නේ. ඒකට මං ගොඩාක් කැමතියි කියලා තියෙනවා. ඔම්ම කළොත් පුතේ හොඳට එක්සෑම් එක කරගන්න පුළුවන් කියලා අම්මා කිව්වේ නැද්ද? මං නම් කියන්නේ ඔයාට කරගන්න පුළුවන් එක්සෑම් එක හොඳට මාව අහගෙන හිටියොත් ඉන්නේ එහෙම. අයි දෙකක් නෑ ඒක නේද? මට කොකට රිසල්ට් එක කියන්න ඕනේ. හොඳේ. කොහොමුණත් පාඩම් කරන්න පුතේ. හොඳේ. අම්මා කියන්න කලින් මාත් කියලා ඉන්න බෑ. නැත්තම් මංගේ බැබඳුන් ටික. ඊට පස්සේ තියෙන මැසේජ් එක අපේ ජයා මාමගෙන්. සතුට පිරිසව දායක වාසනාවන්ත දවසක් වේවා කියා ප්‍රාර්ථනා කරමි. කොටි මියාමට ලියුමක් කියවලා තියෙන්නේ. මලු මොකද කියන්නේ කියලා. ආයි ඉතින් ඔය හද ඇස්සනේ දවස් දෙකකින්නේ. පරිස්සමට එන්න. නැවත හම් වෙනතුරු බලා සිටින්න. බලන්නේ ආදරේ. අසහක් කටවක් නම් වෙන්න එපානේ ජයා මාමා. කවුද ඉන්නේ කියලා බලමු අදත්. වීරකුඩි බේකරි එකේ කට්ටියව ඉන්නවා කියලා තියෙනවා. ලොකු බොස්, උපුල් පොඩි බොස්, වරුණ, චම්පා මිස්, දිස්නා මිස්, මතුශංක, ජගත් එක්ක ජයමාම ඉන්නවා කියන එක ඉතින් ආයේ අහන්න දෙයක් නැහැනේ. මුළු මැසේජ් එක පුරාම හිටිය ජයමාමනේ. යන්ද සින්දුවක් අහලා එන්න එනවා. දවල් 1:00. විනාඩි 50යි.

0: FM 93.7 Lakhana Radio ITN.
1: Ekai vinadi panastunai.
2: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

දවල් 1:57යි. මේ සඳ වහගෙන ඕල් ටයිම් බෙඩ්ස් ඉට් චාමි. අපි අපේ දෙවෙනි පැයට යනවා.

0: নয় দশমিক অনুতু নয় দশম হাত লাখান্ড রেডিও আইটিএন শ্রীলঙ্কা হান্ড
1: বেলাও পাশর দেখায়
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: කතරගම වන්දනා සමය සහ වියලි කාලගුණය හේතුවෙන් බුත්තල කතරගම් මාර්ගයේ දෙපස වනාලි ගැවසීම ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් කතරගම් වන්දනාවේ යන පිරිස ප්‍රවේශම් විය යුතු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. බුත්තල සිට කතරගම දක්වා යාල චාතික වනෝද්‍යානය මැදින් ඇති මාර්ගයේ වනාලීන් මේ දිනවල වැඩි වශයෙන් ගැවසෙන ආකාරයක් දැකගත හැකි. රථවාහන වලින් පැමිණෙන පිරිස ආහාර ලබා දෙන තෙක් මාර්ගයේ අසල් රැඳී සිටීමට වනාලීන් පුරුදු වී සිටිනවා. මේ අතර සෝමාවතී ජාතික වනෝද්‍යානය තුළ සිට රාත්‍රී කාලයේ වනාලීන් රංචු ලෙස අවට ගම්මානවලට පැමිණ උදෑසන වන විට යළි වනාන්තරයට ගමන් කරන ආකාරය දක්නට ලැබෙන බව අප වාර්තාකරු සඳහන් කළා. ඉතාලියේ මෝටර රථ පාලමක් කඩා වැටීමෙන් 43 දෙනෙකු මේ යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රට නිලධාරීන්ට සිරදඬුවම් නියම කර තිබෙනවා. 2018 වසරේ අගෝස්තු මාසයේදී ජෙනෝවාහි මොරන්ඩි පාලම කඩාවැටීමෙන් අනතුර සිදු වුණා. ඊට සම්බන්ධ මෝටර රථ පාලම් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයාට වසර 12ක සිරදඬුවම් නියම කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඔහු 2013 වසරේ තවත් මාර්ග අනතුරක් සම්බන්ධයෙන් මෙවනිට වසර 6ක සිරදඬුවමක් විඳිමින් සිටින අයෙකු බවටද අනාවරණ වී තිබෙනවා. මෙලඟ ලක්කඬ ප්‍රවෘත්ති පස්වරු තුනට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

හවස දෙකයි විනාඩි පහයි. සමහරට මේ සින්දුව මංගන වෙන්නත් පුළුවන්. තුන්සේ අච්චා කොහොන හැ? ඔයාට වඩා හොඳ තව කවුද ඉන්නේ? හා කියන්න බලන් ඉන්නවනම්. අවදවනේ පයාදිමේ

0: තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික පැන්තනායක
1: ඕවර්ටයිම් බීට්ස් විත් චාමි
0: සතියේ දෙනවල දවල් එකේ ඉඳන් හවස හතර

හවස දෙකයි විනාඩිය 11යි වෙලාව. FM 93.5 93.7 All Time Bits චාමිව අහන් ඉන්න ගමන් 0.7 0.3 93.5 93.7ට මැසේජ් එකක් ඇහුවද? එවන තියෙනවනේ මං දැක්කා. පොඩ්ඩක් ඉන්න කියන්න. ඒ වගේම තව දෙයක් මතක් කරන්න තියෙනවනේ. ලක්කන Facebook page එකට ගියාම අද අපේ post එකක් තියෙනවා කියලා දැක්කද? දැක්ක නැත්නම් ගිහින් බලන්න කියලා මම මේ කියන්න හැදුවේ. ඒකට like එකක් දාලා comment එකක් දාලා තියන්න මම තුනේ පැයදී එකනම් මතක් කරනවා. සුබතව සච්චාමි. අපි තහගෙන ඉන්නේ හොරණ බටකොඩ සිරෝෂන් comment එකේ ලීනා ශ්‍රියානි ලතා ප්‍යුමි නිරෝෂා දෙලානේ නිරෝෂලා සුමනා ජීවක්වත් ඉන්නවා කියලා තියෙනවා මාව අහගෙන. ඊට පස්සේ ධර්මියගල දිෂ්ණිලාභ කඩේ අපි හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් සිදු කරන්න දෙන්නම්. අතින් වැටුණු දේවල් අහුලන්න පුළුවන් වුණාට කටින් වැටුණු වචන ආයෙමත් ඇහිදින්න බෑ. කවදාවත්ම ඒ වැටෙන වචන වලට පුළුවන් හිත වලට ගෙන තියන්න. ඉතින් හැඟීම් වචන කරද්දී පරිස්සම්. මං ඉතින් කොච්චරවත් ඔක කියනවා. කතා කරද්දී කතා කරන්න අවශ්‍යම නම් විතරයි. නැත්තම් නිහඬියාවේ කල් ගෙවන්න. කාගේවත් හිතක් දෙන්නේ නැහනේ. ඔයාගේ හිතර දෙන්නේ නැහැ කොටින්ම. සුබදාම ලක්ෂාමි මේ පෝස්ට් එක එවලා තියෙන කෙනා බලන් ඉන්න ඇති මගේ නම කියන්නේ නැද්ද කියලා නේ අනුෂ්ක. ඔයාව පිළියඳලෙන් එකතු කරගන්න MLA කමෙන්ට් එකේ සිසිරස තනුජමිස් රම්‍යාක කුමාරියක ගීතක්ක මදු නාමලී කුමාරි රූබන් ලක්මාලි උදේශක මල්ගාදේ උදයා කීර්ති අසුර මාෂති නෝ තිලිනෙන්න ශ්‍රියානි රුක්ෂානි රක්ෂා ශෛලා සහ මැෂින් ආශේ සිසිර අයවත් එකතු කරගන්න කියලා තමයි තිබුණේ. ඊට පස්සේ අක්කේ මටත් ලස්සන සින්දුවක් දෙනවද? කවුද කියන්නකො ඉස්සෙල්ලා සින්දුවක් දෙන්න බැරිය? අස්සේ සරංග ඔයාගේ මැසේජ් එක එකතු කර ගන්නවා කියලා තියෙනවා. උදේස ලක්ෂාංශ අපේ අරල කංගල සත්තට මහගෙන ඉන්නේ කියලා තියෙනවා. LB 9524 ලොරිය යන ගමන් පොලිසියට පොඩ්ඩක් කියන්නද? නෑනේ පරිස්සමට ගිහිල්ලා එන්න. ඔයාව ආදරෙන් එකතු කර ගන්නවා ඒ අනිත් අයවත් එක්කම. චාමි කොහොමද ඉතින්? සනුදා දිනේදී මුණ ගැහෙන තුරු දින දෙකක් නිවාඩු දෙන්නම්කො. බොස්කේවත් නෑ මෙච්චර ගෑස්. හරි හරි හරි බොහොය ගොඩ සුමන කවුද අනිත් එක්කන සමන්තද බලන්න වර නම් ටික පැටලිලා ආදවද? ලසන්ත ටුවිස්ලා ඉන්නවා කියලා තියෙනවා. රුවංශි සුජා ජගත්වත් එකතු කරගන්න. චාමි අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. අපිත් වාගේ ඔය ලස්සන හඬට හැමදාම වශී වෙලා වගේ අහගෙන ඉන්නවා කියලා තියෙනවා. කවුද මෙමෙ කියන්නේ? මොරගහේ ඉනෝකා ප්‍රසාදී සෙවුම් දෙසා ලක්කඩහන හැමෝමත් එකතු කරගන්නවා කියලා තියෙනවා. හවස දෙකයි විනාඩි කීයක් වගේ කියන්නද මගේ ගානේ?

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: How is it that I have been at it? We see Hatarai.
2: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: මම නම් දැන් මාරම රිලැක්ස්
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
0: රීදා වයිබ් බීට් එකට මික්ස් වෙනවා

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: ලොතරැයි ලක්හඬෙන් අහන්න පුළුවන් කියලා කිව්ව නිසාම මට කියන්න හිතුණා මාලබේ ටවුන් එකේ ලොතරැයි කවුන්ටර් එකේ මාව සද්දට හංගෙන්නවද? තැන්කියු අනේ. තව පොඩ්ඩක් සද්ද වැඩි කරමුද? ඔය පැත්තේ අනේ නෑ. මොකද්ද මේ චැනල් එක කියලා අහන්න ඉතන තරමට මාව සද්ද වැඩි කරන්න. හරිද? තැන්කියු. හේමන්ත ටෙක්ස්ටයිල් එකේ තව පැත්ත මහරකම දෙතරන්න අපි අහන. කවුද ඉන්නේ කියලා බලමු. විමලසේන, කලමනාකාර ඉන්ද්‍රජේත්, අජන්ත දෙන්නෙක් ඉන්නාද? යසරත්න සම්පත්, කනුරත්න, ජේපි යසරත්න, උමේෂ් කුමාර, දයාබරන්. ඒ නම හරි දයාබරයිනේ. දයාබරන් කියන්නේ. ඊට පස්සේ ජනක ඉන්නවා. ගීනාත්, ටීගාමිනී, කුමාරේ, ශිමාලී, ජනකේ, සජානී, සන්ධ්‍යා, කුෂානේ. එයාලවත් එකතු කරගත්තා. නසිතුව වෙලාවක එන කරදර ඉවසීමෙන් සිත පාලනය කරගෙන බාරගන්න කියලා තියෙන්නේ නේද? සරච්චන්ද්‍ර ඩයස් රයිගමින් මැසේජ් එක වල මගෙන් අහනවා හරිද වැරදිද කියලා. කරදරේදී අපි ඇත්තටම නේද ඉවසලා දරාගන්න තරමට අපිට ඉක්මනින් යහපත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා මම එක බේර ගන්නවා. හරිද? සබම සබදාව ලක්කේවා. කාලෙකට පස්සානේ ෆුල්ම බිසි වුණා කියලා කියන්නේ කවුද? කවුද කියලා බැලුවටින් අක්කට හතරේ පතුම. මට මැසේජ් කරන ඉඩම් හිමි වැවිලි කාර දන්න. අක්කර හතලිය පත්ම කිව්වමට පොඩි බඩක් තියනනේ නමේ. ඔයාව එකතු කරගන්න. පුතර දෙන්න පඬු පොල් වෙහස් වෙන මහත්තයා වසන්ත. තැන්ක් යූ. ටික දවසකට පස්සේ හරි තේමාව මතක් වුණානේ. ඒ කියන්නේ අමතක වෙලා නැහැ කියන එකනේ. සබ සන්ධ්‍යාවක් වේවා. ඔයාව අහගෙන වැඩ කරන අපේ බණ්ඩාරගම විදාගමී නිර්මලා මිස් සහන්ස, රෝහිණි අක්කා, චම්පි අක්කා, තෙරේස අක්කවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. ඔය දිග පෝස්ට් එකක් එවලා තියෙනවා. ඒ කියන්නේ අකුරු තියෙන විදිහ යනවා. මට කියවන්න ටිකක් අමාරුයි වගේ. ලස්සන සින්දුවක් දැන්නම්. ගල්පත් HKD කමෙන්ට් එකේ මාෂා දෙල්හාමි, කමල් දේශාන්ත, ධම්මිකා, විනිතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, ඉරංගේ, කාන්තී, චාන්දනී, හර්ෂණී මේ කට්ටියම එකතු කරගන්න කියන මැසේජ් එකේ තියෙනවා. සුබ සති අන්තයක් චාමි. ඔයාට මේ මැසේජ් එක අසරි සම්පත් ඔයාකෙන්. ඔයා කියනවා මෙහෙම දෙයක්. 365ක් අහවර වෙන වේගයක්, ඒ අතරින් භාගයක් ගෙවා ගන්න වෙදලා දුකක්. එකම දෙකට දින පහක් වෙහසනවා බොහොමයක්. විවේකයට දවස් දෙකක් වැඩ කරනවා නැහැ නිසාක්. මිනිසුන් තුටුවන දවසක් පේන නෑ ඒ රහසක්. එකමත් එක නිල් අහසක් යට තියෙනවා දෝෂයක්. මං කියන්නේ නිල් අහසයට නෙවෙයි දෝෂය තියෙන්නේ. සමහර වෙලාවට ඒක අපි ළඟමයි තියෙන්නේ. නැත්තාසරි, සමහර වෙලාවට අපි වැඩක් පටන් ගන්න හිතනකොට කම්මැලිකම ඉස්සරහට දාලා තමයි වැඩේ කරන්න හිතන්නේ. එක්කෝ මේක කරන්න තම වෙලා තියෙනවා. මේ වැඩත් කරලම බලන්න. ෆෝන් එකේ මැසේජස් ටික කියවලම මේ පටන් කරන්න ගන්නවා. එහෙම නැත්නම් වාහනේ හොදන්න ඕනේ. තව ටිකක් වැඩ ටිකක් තියෙනවා. ටීවී එකත් බලලා ඉවර කරලා මේ ප්‍රෝග්‍රෑම් එක ඉවරලාම අපි මේ වැඩේ කරනවා. එහෙම කියලා අපි අපේ වාසියට හැමදේම කල් දානවා නේ. එහෙම වුණහම අපිට අපේ අර ප්‍රාර්ථනා කරන ටාකට්ස් වලට යන්න තමයි පහු වෙන්නේ. අපි හුඟක් වෙලාවට අරයා මේව කරයි, මෙයා අපිට උදව් කරයි කියලා අපේ තියෙන ඉලක්ක ටික පසපසට ඇදලා දානවා කියලා කියන්නේ. ඉතින් ඒක මේ නිල්හසයට තියෙන දෝෂයක් නෙවෙයි යන්නේ. ඒවා අපේ ප්‍රශ්නානේ. තේරුම් ගන්න. ඒවා හදා ගන්න. කම්මැලි වෙන්න එපා. මේ මම බලන්න. අපේ ගෙදරේ කවුරුත් කතා කරන්නේ නැති නිසා හොඳයි නේ. නෑ මං ඇත්තටම හොඳ. හවස 2:00 විනාඩි 30.

0: හවස දෙකයේ වෙනාඩි 34යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
3: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් බහර දිය හැක. වැඩි විස්තර සඳහා 0112 774 424 0112 775 493 අමතන්න.

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි 266 176 අංකයට ඔබින්

මෙහ එන්නකො ලස්සන සින්දුවක් අහන්න දෙන්න. වගේ මූඩ් එක ඔල් වෙලා නම් තියෙන්නේ. ඔහට බිසි වගේ හිතනවා නම් පොඩක් හිත නිවා ගන්න ඕනේ කියලා හිතනවා නම් චුට්ටක් එන්නකො. මේ සින්දුව අහන්නේ

ఎవరూ నా అనేద హౌసు దెక్క ఎవెనారి హతలిస్తున్నాయి మమ్మే అవస్థావ ఎత్తటమ యొదాగన్న కమతి మిత్రవరుని డోమా హోమ్ ఆయిల్ మేకక గరే అమక్ పవసాన్న కందెన్న కందెన్న కందెన్న මොකෝද අන්නාද සමහර බැහැත වර්ගවලට වගේම සමහර කෑම වර්ග හදාගන්න තෝමනා වෙන රටකජෝ කජෝ සූර්යකන්ත වටක්ක අබ කොහොඹ එඬරු මේ දේවල් වලින් තෙල් හදාගන්නත් පොල් තෙල් හදාගන්නත් තියෙන ලේසි පහසු ක්‍රමේ තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ගන්න එක. සම්පූර්ණ යාන්ත්‍රය මහතලා තියෙන සුදු යකඩ වලින් ඒක නිසා ගෙවියම අවමයි කියන විශ්වාසය තියාගන්න පුළුවන්. සිංගල් පේස් යුදුලිය මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධර්තාවය ගතොතින් පැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මිලවෙන රුපියල 88000යි. වැඩි විස්තරයක් තවත් ඕනේ නම් 01176779 කෝල් එකක් අරන් බලනවට වැඩකුත් නෑනේ. ඔය නිකන් ඉන්නේ කියලා කිව්වම සෑහෙන ගේන්දි ගියානේ. හරි හරි හොඳට වැඩ කරන වෙලාවක බිසී ඉන්න වෙලාවක කාගෙන් හරි නිකන් නිකමට ගිහලා නිකන් ඉන්නේ කියලා. හොඳට වෙනුන් ටිකක් අහගෙන ඉන්න පුළුවන්. මම නම් විනෝද ටික කරනවා. හොඳට වෙනුන් ටිකක් අහගෙන ඉතින් ආයිති ඉන්න සීට් එකටම ගිහලා වඩලා ඉන්නවා ඉතින් කඩවාගෙන. මොනව කරන්නද? අයිබෝවන් ලක්කන තියෙන මැසේජ් එක කාගෙද කියලා බලමු. වඩකාගොඩ රේණුකා. හයි කොහමද? සින්දුවකට එකතු කරගන්න කියලායි මැසේජ් එකේ තියෙන්නේ. මේ කවුද? මේ සුබදාවලක්ෂා මේ කුටුමාතුව සම්පත් ෆැෂන් එක අපිටත් සින්දුවක් ඕනේ. දිලේක තමයි මැසේජ් එක ගවලා තියෙන්නේ. බොස් එනවා සම්පත් රේණුකා මානෙල් නන්දනි නයනා උදේශී රාධිකා පහන්ව එකතු කරගත්තා. ඊට පස්සේ අපිවත් එකතු කරගන්න ආතරේ හැමදාම කියලා තියෙනවා. බෙන්තර කුෂී කෝවනේ අදව නමේ වල නැහැ. මම ඊට කලින් දවසේ කියන්නේ ඊයපු මැසේජ් එක බලන් කියන නම් ටික. හස්බන් ඉන්නෝ බුද්ධික බබාලා තුන්දනාවත් එකතු කරගන්න ඕනේ. අයි මැසේජ් එකක් කියනකොට නම එවන්න. ඔයා පෝස්ට් එකක් එවලා තියෙනවා. පරිණත වෙන්න ඔබව එකපාරක් එපා කියන මිනිස්සුම සියපාරක් අත්හැරලා දාන්න. නැත්නම් වෙන්නේ ඔයාගේ අවංක හිතයි මනසකමයි හැමදාමත් ඔවුන්ට පැගෙන එක. පැහැදිලිද? අය කියන්න ඕනේ නෑනේ. මං කියන්නේ ඒවා පැහැදිලි කරන දෙයක් නෑ. ඒවා දැකීම් තුලින් ඔබ මං හිතන්නේ දන්නවා. යෙනුල් නෙත් මෙර යෙහෙන් නෙත් සුක ජනල් නෙත් සර පුතල තුන්දන. එහෙනම් ටිකේ ලස්සන කොපි කරගන්නවා. ඉතින් වැඩක් නෑ හැබැයි. ලස්සන නම් ටිකක් සින්දුකට එකතු කරගන්න. වහා ඇබ්බැහි වෙන සුළු හඬක් නම් ඉතින් චාමි තමයි කියලා තියෙනවා. Thank you ඉතින් අනේ. ඔයාගේ නම ඉතින් කොහොමද මං හොයාගන්නේ කියලා පැහැදිලි නැත මට. ස්තුතියි මැසේජ් එකක් කියවුවට. සුබම සුබ දවසක් වේවා චාමි. හයි අංජන ජයතිලකවත් මැසේජ් එකක් කියවලා තියෙනවානේ. ඔයාවත් එකතු කරගෙන සින්දුවක් අහන්න ගියා නම් හරි කියලා මට මේ දැක්කල හිතුණා. මේ සින්දු මොකක් කැමතිනේ?

හවස දෙකයි විනාඩි 49යි. මං ආයෙම තව හොරෙක් වගේ. මොකද මේ මැසේජස් ටික කියලා ඉවර කරන්නත් බෑ. සිනහ බොවන් අපිට ආවා දැන් දහවල සබවන්. කියලා නැනම සිනාලමට මැසේජස් එවලා තියෙනවා. තුෂාරි සහ රංජේ. ඔයාලා වැඩ කරන්න යන්නේ ඔයගලාගේ වැඩේ තමයි මම අහන් ඉන්නක මේ පැය තුන. ෆිල්ම් එකක් බලනවා වගේ තමයි කියලා තිනවා මේ පැය තුන. වැඩ කරන්න එපා. එහෙම කරන්න එපා. හරිද? ඔයාලා රටේ ජාතික සම්පත් වැඩ කරන්න ඕන. එහෙම පුළුවන්ද රේඩියෝ කැහෙන්න දාලා මාව තහගෙන තියෙන වැඩ ටික කරගන්න. ඊට පස්සේ රෑ දෙගොඩ හරිය නැගිටලා ඉතින් ඔය තියෙන වැඩ ටික කරගන්න බැරි වෙච්ච වැඩ ටික කරන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ගියෙන් බණුම් අහන්න වන්නේ. මං කැමති නෑ වඩ. රංජි ඉන්නවනේ අහගෙන. සහන ඉර්සියානේ තුෂාරි හොමිටියට දන්නෑනේ ඔයා. මං කියලා දෙන්න. හරිද? පොඩ්ඩක් කවල තියන්න ඕනේ. ලක්ෂ්මන් ගලකම රතාවඩුන්නේ ගාමිණී වීරසිංහ. ශෂික අශන් දුලනේ රූපවති. ඒ ලස්සනයිනේ රූපවතිනේ යගේ නම ඒකයි. තව රෝහිණීනෝ නයනේ කුමාරි නිමල් බර්නඩ් ගුණරත්න කුමාරි ආලවත් එකතු කරගන්න. මම අලුව හදන ගමන් ඉන්නේ කියලා කවුද මේ වැරදි මැසේජ් එකක් මට එවලා තියෙන්නේ? එහෙම මැසේජස් එවන්න එපා කෑම ජාති මතක් කරලා මේ වෙලාවේ. අබන් පිටිය රේණුක හරි හරි ඉතින් රසට කෑම ටික හදාගෙන කන්නකෝ. කමක් නැහැ. ඉතරි දුන්න. ලස්සන සන්දාවක් අපි තාගෙන ඉන්න සද්ද ලස්සන සින්දුවක් දෙන්න ඉන්නවා කවුද ඔය පැත්තේ ගීතික චතුර් රමා අයිරංගනී ශ්‍රියානි ශ්‍රීමති කුසුම් කීර්තිනන්දා සමීර සමීර නෙමෙයි සමීරා ගීතික ඇතුවට සමීරා වැරදිනවා තමයි මිනිස්සුන්ට නේ වැරදින්නේ මහත් පවස්සෙක් ඒක නිසා මටත් වැරදිනවා නේද හසන්ත සවත් එකතු කරගන්න ඊට පස්සේ තියෙනවාද උපන්දිනයක් තියෙනවා කියලා. කීර්ති නන්දා ඔයාගේ උපන්දිනය කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. නිතුක් නිරෝගී වසනාවත සුසුබ උපන්දිනයක් වේවා කියලා අපි හැමෝම එකතරාට ආදරේ ආශිර්වාද කරනවා. චූටි දුවවත් එකතු කරගන්න දුල්මී සිතුම් සහ කියලා එයාගේ නමත් එකතු කරලා තියෙනවා. දුල්මී ඔයාගේ නම මුලින්ම කියන දවස නේද මන්නේ? ඔයාව ආදරෙන් එකතු කරගන්න ඕම. හරිද? හවස දෙකයි විනාඩි 52යි. කොහෙවත් යන්න. තව පැයක් තියෙනවා මාව අහන් ඉන්න. හරි?

හවස දෙකයේ විනාඩි 56යි. අන්තිම පැයට යන්නයි හදන්නේ. 0.7, 0.3, 0.95, 0.3, 0.4 මැසේජ් එකක් එවලා තියන්න.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: සත්ව සුබසාධනය සඳහාවන කැබිනට් පත්‍රිකාවක් ගෙනෙමින් සතුන්ගේ ජීවිතය ආපත් කිරීම සඳහා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජයට අවස්ථාව ලැබී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. APET Expo 2026 ප්‍රදර්ශනයට එක්වෙමින්. එය ආරම්භ වුණේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා සුරතල් සත්තු පශු වෛද්‍යවරුන්ගේ සංගමයයි ඒ සංවිධානය කළේ. වේදි සතුන්ගේ සුරක්ෂිතභාවය සහ සුබසාධනය වෙනුවෙන් සමාජයේ දැනුවත් කිරීම සඳහා වූ ආලෝකා ප්‍රදර්ශන කුටිය නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යවරිය වේදි බලු පැටවෙකු රැකවරණය සඳහා ඉල්ලුම් කරුවෙකු ලෙස බාරදීමද සිදු කළා. වේදි සතුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙසයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී ජනතාවගෙන් ඉල්ලා
3: සිටියේ.
2: ඉරාන රාජ්‍යතාන්ත්‍රික භාවය පිළිබඳ ඇමරිකා මතය වෙනස් කිරීමට ඊශ්‍රායලයේ උත්සාහ කළ බවට ඇමරිකා උපජනාධිපති ජේඩී වෑන්ස් චෝදනා කරනවා. ඇමරිකාව සහ ඉරානය අතර යුද ගැටුම අවසන් කිරීම සඳහා පැවති රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලට ජේඩී වෑන්ස් නායකත්වය ලබා දුන්නා. එහිදී තමාට ඉතා කුරිරු පෞද්ගලික ප්‍රහාරයන්ට මුහුණ දීමට සිදු වූ බවයි ඇමරිකා උපජනාධිපතිවරයා පවසන්නේ. ඊශ්‍රායල් රජයේ ඇතැම් සමාජිකයින් ඉරානය සමග යුද්ධය අවසන් කිරීමේ ඇමරිකා ගිවිසුමට විරුද්ධ වීම සඳහා ඇමරිකා ජනතාව අතර මතයක් ගොඩනැගීමට උත්සාහ කළ බවත් ඔහු චෝදනා කළා. ඊශ්‍රායල් රජයට මෙම යුද මෙහෙයුම අඛණ්ඩව කරගෙන යාමට අවශ්‍ය බැවින් සාම ගිවිසුමෙන් ඇමරිකාව ඈත් කිරීමට උත්සාහ කිරීම සිදු කරන බවට සැකයකින් තොරව ඔප්පු වී ඇතැයිද ජේඩී වෑන්ස් පෙන්වා දෙනවා. එමෙන්ම ඇමරිකාව නැවතත් ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් කිරීමේ ට්‍රම්ප්ගේ පදනමට ඊශ්‍රායලයේ බලපෑම් කරන බවත් ඇමරිකා උපජනාධිපතිවරයා කියා සිටියා. මෙලක ලක්කන ප්‍රවෘත්ති පස්වරු හතරට.
3: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: ඔබට එල්ලම් ආරීජේ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

හවස 3යි විනාඩි 10යි වෙලාව. අන්තිම පැයත විනාඩි 10ක් ගත කරගෙන ඉන්නව නේද ලස්සනටම වහගෙන. 0.7 0.3 93 5 93 4 වල තියෙන මේ මැසේජස් ටික ඔක්කොම මං කොහොමරි කියලා යන්නම්කෝ කියලා මං හිතනවා. රස්නේ දරන දහවලක් ඒත් මම වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ප්‍රියා බණ්ඩාරගමෙන් දැන් නම් ඉතින් හැන්දෑ වෙලා තියෙනවා. අඩෝලාට කොහොමද? ඒයි මේ මමත් ඉන්නවා කියලා කපිල මැසේජ් එකක් කියලා තියෙනවා. ඔයා මට වෙනස්ව විදියකට මැසේජ් එකක් කියලා තියෙනවා නේ. හරි, thank you. ඊට පස්සේ මේ ඉන්නේ කවුද? බලමු. ඇහුනේ නෑ ශාමි, සිග්නල් ගැටලුවක් ආවා කියලා හොරණ මහින්ද කුමාර මැසේජ් එකක් කියලා තියෙනවා. දැන් මම මේක ආයිසරයක් කිව්වොත් ආයිසරයක් ඇහුන්නේ නැත්තම් මං ආයි කියන්න බෑ. මැසේජ් එක කිව්වා. යටි අන්තර සීපොත් ජනපදයේ ධනෝෂි දෙදුලංගන ලස්සන සිද්ධාක් අහන්න අහන් ඉන්නවා කියලා තියෙනවා නේද? චමින්ද මාමත් ඒ නම බලන්නන්නේ ඔයා එක එවල තියෙන විදිහ. මට ඒක කියාගන්න බැරිකම නෙමෙයි, ඔයා එවල තියෙන විදිහ වැරද්ද. පොඩ්ඩක් බලන්න මොකද මේ කියන්නේ. හරි, කලාතුරකින් හම්බ වෙන හිතවත්කම් හිතට තදින්ම දැනෙනවා. මොකද සමහර වෙලාවට තමන්ට තමන්වම එපා වෙන වෙලාවේ තව කෙනෙක්ට තමන්ගේ හයියට ඉන්නවා කියන එක ඒක වචනවලට ගන්න බැරි විදිහට දැනෙන හැඟීමක් කියලා ඉරේක බණ්ඩාර ලස්සන පෝස්ට් එකක් ෂෙයා කරලා තියෙනවා. මහත්තයා ලසන්ත සංජීව, ලක්වින්, සස්මින්, ගැට්මින්, ජනුකි වැගතු කරගන්න ඔපූ ගුඩින් අපි සිද්ධාක් අහමු. සුබ දවසක් ෂාමී. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න පොහොර බාව ව්‍යාන ක්‍රියේෂන් එකේ බොස් ඉන්නවා තිලක් කුමාර, සුසන්ත, සුරේෂ්, රුක්මන්, අංජලි, හෂෙන්, කවිදු, බණ්ඩාර ඇතුළු ලකඩහගෙන හැමෝම එකතු කරගන්නවා කියලා තියෙනවා. චාමී ගෑනු ළමයාගේ ආදරණීය බැනුම් ගැනයි මේ කියන්නේ. එවන මැසේජස් වල නම් ගම් නැති වුණාම ඔයා කරන ආදරණීය බැනුම් නව රේඩියෝ සංස්කෘතියක් කියලායි මට හිතෙන්නේ කියලා තියෙනවා. ආදරේ ඒ එක එක හේතු නිසා කරන ආදරණීය බැනුම් වලට කියලා තියෙනවා. බැනුම් වලට ආදරේ මනුස්සෙක් මට මේ මුණ ගැහුණාමයි මේ ජීවිතේ. දොලිප් සමරසිංහ මහත්මයාව න්‍යුසීලන්ත වලින් ආදරෙන් එකතු කරගන්න එහෙට රෑ වෙලත් මාව නිදි මරාගෙන අහන් ඉන්න කෙනෙක් ඔයා නේද? ස්තුතියි. ඊට පස්සේ කාගෙද මේ මැසේජ් එක කියලා ඔගොල්ලෝ දන්නේ නැහනේ. මං ගාවනේ මැසේජ් එක තියෙන්නේ. චුට්ටක් කොහොම ඉන්න මාත් බලලා කියන්න. අයි බොහෝ වේවා. මඩ පාටෙන් ලක්ෂ්මන්, තමරා, නිශාලි, චේතනා, තේජාවර්, පුංචි පුතා භාග්‍ය, ආවිෂ්කත් එක්ක සේරුවාවිරින් කේඩියේ සමරසිංහව එකතු කර ගන්න කියලා තියෙනවා. සින්දුවක් තියෙන ඉසින්ද වචන වලින් ගන්නේ පටන් ගන්න එක නිසා මම මොහොතක් නිශ්ශබ්ද වෙනවා.

0: ATM.
1: හවස 3යි විනාඩි 16යි.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
6: ලඛන මොමදින් ඒසල්
7: සම අනුග්‍රහය
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
9: රීතා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: ගඟේ කලන හින හදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: ලකන්ද රේඩියෝ ITN
4: හවස 3 විනාඩි 18යි වෙලාව සුබදා සක්ෂාමේ මොර්ටුවෙන් වසන්ත වගේ මැසේජ් එක නෝනා ඉෂාරා දුව ඉමල් ශාවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් වේවා චාමියා කමම තහගෙන ඉන්නේ සුජීව මතුරංග යටියන්තුටින් එවපු මැසේජ් එක. ඔයාගේ තීම් එකට මං හරි ආසයි. ඒක ඇහෙදි දුක හිතනවා. ඒකේ මොකක්ද අර ටයිම් පාස් කරන්න ඕනේ නම් පොතක් කියවන්න, චිත්‍රපටයක් බලන්න, හැබැයි ඒකට මනුස්සයෙක් තෝරගන්න එපා කියන එකද සාහිතක ඇත්තන්නේ මං ඒ කියලා තියෙන්නේ. මමක් නෑ ඉතින් මට කවුද කියලා කියන්න බෑ. ස්තුතියි කියලා ආදරණීය සන්ධ්‍යාවක පරිස්සමෙන් ඉන්න ආදරයේ කියලා තියෙනවා. හලිගොඩ මියනකොල තන්නේ විනිතයි රංගනි, ඔයාව එකතු කරගන්නම් හරි. ඊට පස්සේ හෙලෝ චාමි, මේ මාත් ඉන්න ඔයා අහගෙන ලස්සනයි වැඩසටහන කියලා තියෙනවා. Thank you Nishu. හැමෝවම බේරගන්න ඔබේ ජීවිතේ විනාශ කරගන්න එපා. අහන්න මොකද මේ කියන හතන්නේ කියලා. ජීවිතේ අපිට මුණ ගැහෙන සමහර මිනිස්සු හැබෑවටම අපිට ආදරය කරන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ඔබේ කාලය, ඔබේ ශක්තිය, ඔබේ අවධානය, ඔබේ සාමය වෙන්න පුළුවන්. ඔවුන්ගේ ජීවිතය අවුල් වුණාම ඒගොල්ලෝ ඇවිල්ලා ඔබව සොයනවා. නමුත් ඔබ වැටුණු දවසේ ඔවුන් අතුරුදහන් වෙලා යනවා. මතක තියාගන්න, ඔබේ හදවත හොඳ වීම හැමෝටම ඔබේ ජීවිතයට ඇතුල් වීමට බලපත්‍රයක් නෙවෙයි. ජීවිතයට සීමාවන් දාගන්න ඒක අකාරුණික වීමක් නෙවෙයි, එය ස්වයං ගෞරවයේ සලකුණක්. සමහර දොරවල් වහන එක අනිත් අයට දෙන දඩුවමක් නෙවෙයි, ඒක ඔබේ මානසික නිදහස ආරක්ෂා කරගන්න එක. ඔබේ සාමය නිතරම කඩන කෙනෙක්, ඔබේ වටිනාකම නිතරම අඩු කරන කෙනෙක්, ඔබ නිතරම වර්ධකාරය කරන කෙනෙක්, ඔවුන් වෙනස් වෙයි කියලා අවුරුදු ගණන් බලන්නේ නැවා. ඔයා වෙනස් වෙයි. ඒ වගේ මිනිස්සු විශ්වාස කරන එක වෙනස් කරගන්න. හවස 3යි විනාඩි 20යි.

0: හවස තුනයි වෙන හට 24යි.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැනු සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: සුපිරි බෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියන් ග්‍රිප් X5 සහ සුම් X5
4: ලුකයා මාරේ වෙඩෙනි ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා
5: මෙමරි ලොස්
4: කවුද ඩොක්ටර් යාද සුන්නද මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ
6: hina baby sindu ahanna FM 93.5 FM 93.7 handabe hatara weddi tune karala tiyaganna
0: evening drive with chamit and charu
1: sama anugrahaya
0: marksman samuha vyapare vithin genwa api taharina dan navanimawakin ena domas and tv kitimi yantrika sadambara himikaruwe kumanna adumama tanna 0117 679 579
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
8: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
9: ලකන්ඩ රේඩියෝ ITN
0: හවස 3:00 වෙනාට 27:00 වෙලාව මට ආයමත් එන්න උනේ ඔහල නිසා මේ මැසේජස් ටික කියලා ඉවර කරන්න බෑ. තව පැය භාගයක්වත් නෑ නේද? චාමි අත මම කොටක් දුකින් ඉන්නේ. තාත්තා අසනීප වෙලා හොස්පිටල් එන්න කියලා තියනවා. තාත්තට ඉක්මනින් සුවපත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා සංජීව හොඳේ. ඊට පස්සේ තියෙන මැසේජ් එක මේ දිනිය කමේ උපනන්ද ඔයාගෙන් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියනවා. අපි වැඩ කරන ගමන් ස්ටයිලිෂ් එම්බ්‍රොයිඩරේකේ එකතු කරගන්න කියලා තියෙන සින්දුවකට ශෂි නේද? අයේෂා එරන්දි අක්කා සත්‍යවත් එකතු කරගන්නම්. Thank you. මහින්දා සින්දුවක් කියලා තියෙනවා මාතලෙන්. ඒ සින්දුවද මං අරගෙන ආවේ නෑනේ. මටත් අද මතක් වුණා ඒ සින්දුව. අර ට්‍රේලර්ගේ තියෙන සින්දුවනේ. අපි එක සඳහන් කොහලනේ ජයකල්ලනේ වගේ මැසේජ් එකේ ළඟට දකින්නේ උපාලී චිත්‍රාණී මාධව කසුන් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. ඊට පස්සේ ජය වේවා කියලා මේ මැසේජ් එක එවලා තියෙන්නේ ගම්පොලින් කුමාරි වෙන්න ඕනේ වසන්තා. ඔයාව එකතු කරගන්නම්. ඒ මැසේජ් එක තියෙන විදිහ ටිකක් අමාරුයි කියලා ගන්න හොඳේ. වැල්ලවායන පාටිය මාවත් සින්දුවකට එකතු කරගන්නකෝ කියලා තියෙනවා. සින්දුව අහන්න එකතු කරගන්න. සුබ වේවා ශාමිවාට. වේයන්කුට අපිටත් ලස්සන සින්දුවක් දෙන්න දීපාගේ මැසේජ් එක. ද්වචතෝ පුතමදෝ මහතයා සුදත් ඔයාව මාන විදියට අගේ කළා කියලා තියෙනවා. ඊ පාටියකට ආපු කට්ටියද? එහෙනම් ඒගොල්ලන්ට බෝකලා නම් ඇති මාව අහන්න. අන්න එච්චරයි මට වෙන්න ඕනේ. වැඩි වැඩි මාව අහන්න පොළඹවන්නේ ගොල්ලන්ව. හරිද? 5:09 විනාඩි 20 කීයද?

0: Anda Radio ITN
1: හවස 3 වෙනාට 33
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මහජන හිස පැන දූ කිරුළයි
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
1: 0.7023 93.5 93.7 අපේ මැසේජ් නම්බර් එක. දැන් මගේ වේගය අඩහල වෙලා නේ තියෙන්නේ. මම වෙන්නත් තරම් يعني කලින් පහ දෙකේ තරම් කයෙන් කෑ ගහන්නේ නෑනේ. දැන් මට ටිකක් හරි අමාරුයි මේ මැසේජස් ඔක්කොම කියලා මම මේක කල්පනා කරේ. මාතර චන්ද්‍රානේ වාගේ මැසේජ් එක කියන්න හදන්නේ. අහසේ පියාසර කරන විහඟේ කොසේ වේගෙන් දුවගෙන එන්නේ මේ ලස්සන වැඩසටහන අහන්න. දැක්ක නේද? හෙට අනිද්දා කියලා ප්‍රශ්නාර්ථ තුනක් දාලා දෙනවා. හෙට අනිද්දා මන් නෑ ඉති. කතා කියලා හිටිය හැකි ඔයාලට. මට නම් අමාරු ඉති කියවන්න විදිහක් නෑනේ. ජාමි හොඳින් නේද? අදත් මාව සින්දුවකට එකතු කරගන්න මම මැද මහනුවරින් ගාමිණි. වැල්ලවයේ මේ දවස්වල ඉන්නේ කියලා මැසේජ් එකේ තිබුණේ මම බලමු මොකක්ද ඒ කියලා තියෙන්නේ කියලා. දොමින්ද මල්වත්තෝ ඔයාවත් එකතු කරගන්නවා. හයි අකි මම රිකෙල ගස්කඩින් උපේක්ෂා සහන් නොවන් පබෝත් අකිල කෞශල්‍ය මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවක් අහන්න. ඊට පස්සේ රත්නපුරේ රත්නේ තමරා කුමාරි ඔයාගේ මැසේජ් එක. ඊට පස්සේ අපි යනවා කාගේ මැසේජ් එක බලන්නද? චන්දි මහවත්ත පස්සෙන් ගිහලා තියෙන මැසේජ් එක. සෙනෙහසේ ගුණ සුවඳ සුරකන හදක සුවඳක් ඉහිරෙලා ඔබේ හඬ මුතු මලක්ව යයි මගේ හඬ ඇත හැම වෙලා දහස් සුවහස් තාරකා නෙදු අහස් තලයේ හෙනහෙලා ඇත්තටම මට එක කියවගන්න අමාරුයිනේ. මොකද කරන්නේ? වට සිංහලෙන් ටයිප් කරලා වන්න බෑද? මොකද ඒ තියෙන විදිහට මේ හරි අමාරුයි. ඒක ඇත කියලා තියෙන්නත් පුළුවන් නැත්නම් ඈත කියලා තියෙන්නත් පුළුවන්. එතකොට ඒ සිංහල අදහසට හානියක් වෙන්න පුළුවන්. හරිද? තරහ නෑනේ. ඔයකරි ලස්සන අදහසක් තියෙන මම හිමීට බලන්නම් මොකද ඒවල තියෙන්නේ කියලා. චාමියකි මට දෙන්න සෙද්දුවක්. මම අනු මගේ ෆැමිලි එක හැමෝම වයි රසාංජලි සනලි කාව්‍ය සහස්න කසනිව එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ මේ මැසේජ් එක බලමු කාගෙන්ද කියලා. මං ආය යනවා WhatsApp messages එක බලන්න. සුබ දවසක් වේවා. මාතලේ කුමාරේ රබුදු ගොල්ල නයිනි ගාමිණි සුභාෂිනි වයකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ පොර්ලස්කමුටාන ජතිෂ් මැසේජ් එකක් කියවලා තියෙනවානේ. ගැල්ලමයි දෙන්නක මතක් කරන්න කියලා. ඒ ගැල්ලමයි දෙන්නගේ පිරිමිලමයි දෙන්නත් එක්කම අන්න එහෙම පාවා දෙන්න ඕනේ. සනුලි රත්නායක ඊට පස්සේ ඉන්නවා ආශින් සන අරවින්ද. ඒ ළමයි දෙන්නගේ මූණවල් මට පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්ද? ඔගොල්ලේ ප්‍රශ්න විස්තර ගන්න මම ප්‍රශ්න ඇති කරලා දුන්නා. ඒත් ටික ඔගොල්ලන්ට බාරයි. 3:37

0: ලකන රේඩියෝ ITN
1: හවස 9 විනාඩි 40යි. ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කලවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ ප්‍රෝග්‍රාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176479.
2: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
1: හවස 3 විනාඩි 40යි. මොකද උනේ දන්නවද? මොකද මේ චාරුටයි චමිතයි වෙලා තියෙන්නේ කියලා මට හිතාගන්න බෑ. ඒ දෙන්න මොකෝ මේ දැන් විනාඩි 5කට කලින් චාරුවාවක්ගේ ප්‍රෝග්‍රෑම් එක ඉවරද කියලා අහගෙන දැන් චමිතාවයි මට ඒ දෙන්න කිටේ දැන් 4යි කියලා වෙලාව දන්නේ නැති මිනිස්සුනේ ප්‍රෝග්‍රෑම් කරන්නේ. සර්ට කියන්න ඕනේ. හරි බලන්න ඉතින් මගේ මූඩ් එක කෑවා. හරි ලස්සන සින්දුවක් දෙන්න කියලා ගයාත්මි මැසේජ් එකක් එවලා තියෙනවා මාදිවලි. ලස්සන දවසක් ශාමී. පොබුදුපුර රමණේ විජය කුමාරේ අදින දුම්මුල සූරිය පුතාලගේ ගෙදර කියලා තියෙනවා. පුතා ශාන්ත සන්ධ්‍යා ලොකු දුව සඳෝ පොඩි දුව පේෂේ පවුල හැමෝමත් එකතු කරගන්න. ඊට පස්සේ අපි යන කොහෙටද නැද නෝරට. ජීවසිනෝ ෆරේඩා දීප්ති සිල්වා ශුරීන් ඩයස් නිරෝ ගෑනි සිල්වා චන්ද්‍රානි මාරසිංහ රසටිකම්මගේ එකතු කරගත්තය පැත්තේ. ඊට පස්සේ සුපතව සක්කකි අපිත් ඉන්නවා ඉනෝකා වගේ මැසෙන්ච් එක කන්දලමේ දෙමට හත්ත පාලම ළඟ පූජි කඩේන මහත්ය සංජීව චුරිදුව සහස්න ලොකදුව සෙනුරි පුතා සෙහන් ඇතුළු පවුල හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. චාමි අක්කේ අපිටත් සින්දුවක් දෙන්න කියලා මේ මැසේජ් එක කාගෙන්ද? කුෂාන් ආවකට කරගන්න. හරිද? අර ගොල්ලෝ අහන්න මට සාහන ඩිස්ටර්බ් ඒගොල්ලන්ගේ. 3:43

0: Lakhanda Radio ITN.
1: හවස 3යි වෙනාඩි 45යි වෙලාව. මං ආව Facebook එක පැත්තේ. එතන ඔයා ඉන්නවද කියලා බලමු. සමීර දේශාන් කමෙන්ට් එකක් දාලා තිබුණා. Thank you. සුබ දවසක් වේවා ශාමිනංගා බුලත් සංගලෙන් 16. කොහමද? තරුෂි බස්නායක මාත් ඉන්නවා කියලා තියෙනවා. සරසඳ එක්ස්ප්‍රෙස් අලවතුකොඩ 8 කණුවෙන් එකත කරගන්න. සිරිකුමාර් Thank you. සමදාසක් ශාමිනංගේ මාරවැලියන් ශිරාණි දමයන්ති සහන දවසකට පස්සෙ මම ඔයාගේ කමෙන්ට් එකක් දකින්නේ මං හිතන්නේ. පුෂ්ප කුමාරේස් ලියනගේ Thank you. ප්‍රේමසිරි බංගමූගේ කුරුණෑකල පොතහර ප්‍රේමසිරි. ෂම් හයි කොහමද? මාපලගම පියාජේ ඉන්නවා මහින්ද කුමාර. අද මම ලස්සන සින්දුවක් ඉල්ලලා තියෙන්නේ කියලා තිබුණා. දැන් මට ඒ සින්දුව මතකයි. ඒක මං ඒ සින්දුව අහන්න දීලා ඇති. උපුල් වජිර ප්‍රසන්න මල්ලිකා කුමාර. එයාට මුලින්ම මට මැසේජ් එකක් කිව්වද? එයාද? නැත්නම් වෙන මල්ලිකා කෙනෙක්ද? පද්මිනි HG ස්තුතිය ආගාදලේ කමෙන්ට් එකට. චූලා කුමාර අයිබෝවන් වටත් මම පේන නැතුව හද කොහෙදෝ කියලා මල්ලික අහලා තියෙනවා. නෑනේ දැක්ක දැනු ඉන්නේ මං කමෙන්ට්ස් එක කියවන්න ගත්තේ. අසල බයන් වෙලා Thank you වගේ කමෙන්ට් එකට. අසංග ෆර්නාන්ඩෝ එයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ කවද මිස්සුනේ කියලා බලමු. ටක් ටක් ලා ටක් ටක් ලා කෝ කෝ කෝ පේන්න පේන්න පේන්න පේන්න නෑනේ. අමිති අසදි සම්පත් මතුමන්ති රාජපක්ෂ යතේෂ් TN රූපසිංහ කියන්නේ හලාවත තුෂාරනේ චමින්ද ඥානරත්න වසන්ත කුමාර උපුල් වචිර දුලිප් සමරසිංහ අංජන ජයතිලක නිශාන්ත වික්‍රමසිංහ පත්මිනි ඔයාලා කුමලව මං ආදරෙන් මතක් කරන වකාගැරින් නමක් මට මිස් වුණා නම් ආයි කමෙන්ට් එකක් දාන්න කොහොමද ඒක 3:47 ඔබ වෙනුවෙන් මම මේ සින්දුව දෙන්න. එච්චරයි කරන්න පුළුවන්.

0: Radio ITN.
1: හවස 3:54යි. චා මේ මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න පදිය තලාවෙන් නිශාන්ත මදුෂංක වගේ මැසේජ් එක. හයි චාමියකි. සද ලංකාවේ තාරුණිය පවුලේ හැමෝටම සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් කරලා තියෙනවා. ඊට පස්සේ කවුද? එන්න පොඩේ. කමල් හසන් ප්‍රසාද් රාජවංශය ස්ටේෂන් පොල්ගහවල එළගම සුදු අයියා චෝටි අක්කා සුරේකා හසදරා සාගර ඔයාලගේ පවුලේ හැමෝම මයිරා වැලිගොඩ පිටියෙන් පොල්ගහවල ලක්කඩහන හැමෝම එකතු කරගන්න කියලා තුෂාර මැසේජ් එකක් කරලා තියෙනවා. ඊට පස්සේ මේ කවුද මේ ඉන්නේ කියලා ටක්කාලා බලමු. අපිටත් සින්දුවක් දීලාම යන්න කියලා මැසේජ් එකක් එවලා තියෙන්නේ සජේත්‍රා. ඔයාට සින්දුවක් දීලා ගියාම හරියද එතකොට? යන්නම් එහෙනම්නේ. යන්න කලින් මම මතක් කරන්න හිටියේ අන්තිමට කියන්න තියාගත්තා. බනින්න තියෙන්නේ. බනින්නේ නෑ පොඩක් නෙමෙයි පොඩක් සීරියස් ගන්න කියලා කියන්නයි ඕනේ. එන්නේ වීකෙන්ඩ් එකක්. ඩෙන්ගු රෝගයේ අධිවසංගත තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේක වෙලා තියෙන්නේ වෙන කාගේවත් වරදකින් නෙමෙයි. මේක වෙලා තියෙන්නේ අපේම වැරදී වලින්. අපි මදුරු තමන් හදන එක මදුරු ජනපද හදන එක නවත්තලා දාමුද? හාද? හෙට ඔයාගේ ආරක්ෂාව ස්ථිර කරගෙන, ඒ කියන්නේ මදුරු තවන් බලන්න ගිහිල්ලා මදුරු අංග කාගන්න එපා. හරිද? මදුරු විකර්ෂණ තියෙනවනේ, ආලේපන ඒවා ආලේප කරලා වැඩේට බහින්න. ඊට පස්සේ ගිහිල්ලා බලන්න ගස්වල තියෙන කොලයක් ගානේ බලන්න. ලස්සන්ට වගා කරන සමහර අර ගොටු ෂේප් එක තියෙන ශාක පත්‍රවල උනත් වතුර රැඳිලා මදුරු බෝ වෙන තැන්වා හදලා දීලා තිනවා වෙන්න පුළුවන්. රෙඩ් එකක්වත් ගන්න නෑනේ මදුරුවන්ගෙන් නේද? නිසා තියාගෙන වැඩක් නෑ. ඩෙන්ගු හදාගන්න එපා. වෙහිලුවෙන් කිව්වට හරිද? පරිස්සමින් ඔබ අවට පරිශ්‍රය පිරිසිදු කරගන්න. අපි එහෙමනම් යාළුවනේ ආපහු මුණ ගැහන්නේ හරියටම දවස් දෙකකට පස්සේ. සඳද දවල් එකට මේ වගේ මාතරෙන් අපි මුණ ගැහෙනවා. එතකන් පරිස්සමට ඉන්න. ගිහින් යන්නම් මැසජස් කඩා කෙව්වට මාව හංගිටියට බොහොම ස්තුතියි. මම චාමිකා මනෝජිනී. සුබ දවසක්.

0: ලංකාවේ 105.7 ශ්‍රී ලංකීය හඬ
1: වෙලාව 5:04යි.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: නුවරෙලියේදී බෞද්ධ චිකිත්සකවරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු 4 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් ලබන 30වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නුවරෙලිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. නුවරෙලිය මහේස්ත්‍රාත් පුෂ්පිකා ජයදාස මහත්මිය හමුවේ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇතේ. රක්ෂිත බන්ධනාගාරගත කළ පිරිස අතරට ප්‍රධාන සැකකරු මෙන්ම ඔහුගේ බිරිඳ ප්‍රාදේශීය සභා රියදුරු සහ මැණිකින්න පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුද ඇතුළත්. සිද්ධිය පිළිබඳ පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරනවා. එක්සත් ජාතීන්ගේ සංගමේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් චීනයේ සංචාරයක නිරත වනවා. අද සිට ලබන 20වැනිදා දක්වා ඔහු චීනයේ සංචාරය කරන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ. 2026 ලෝක කෘතිම බුද්ධි සම්මේලනය සහ ගෝලීය කෘතිම බුද්ධි පාලනය පිළිබඳ ඉහළ මට්ටමේ සමුළුවක් චීනයේ ෂැන්හයි නගරයේදී පැවැත්වෙනවා. ඊට සහභාගී වීම සඳහායි ජගත් මහලේකම්වරයා චීනයට පැමිණ ඇත්තේ. විවිධ රටවල් අතර සම්නිවේදනය වැඩි දියුණු කරමින් පොදු අදහස් ගොඩනැගීමට සහ සහයෝගීතාව පුළුල් කිරීමට මේ වේදිකාවක් වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දුන්නා. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
3: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා බෙදා හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 500

0: ಹತರಾಯಿ ವಿದಾಡಿ ಕೊಲಹಾಯಿ ವಿಲಾವ ಶುಭ ಸಂಧ್ಯ ಅವಾಗ ಶುಭ ಸಂಧ್ಯ ಅವಾಗ ಚಾರ
1: ಶುಭ ಸಂಧ್ಯ ಅವಾಗ ಗುಡ್ ಈವ್ನಿಂಗ್
0: ಗುಡ್ ಈವ್ನಿಂಗ್ ಈವ್ನಿಂಗ್ ಡ್ರೈವ್ ಆದ ಸಿಕುರಾದ ದವಸೇ ಅಭಿ ಹಂಬುವಿನ ವಿಲಾವ ಸತ್ಯಾಂತೇಟ ಲಾಂಗ್ ವಿಲಾ ತಿಯನ್ನೇ
1: ಅದ ಅಪ್ಪ ಅಪಿಟ ಹರಿ ಸಾತುಟುಯ್
0: ಐ ಸತುರು
1: ಅದ ಸಿಕುರಾದನೆ
0: ಸಿಕುರಾದೆ ನಮ್ಮ ಬೆಲ ಮನ ಸ್ಪೆಷಲ್ ಡೇ ಆತಿರನದಿ ಕಿಲ ಮಮನೋ ದಾನ್ನ ಅದ ಅಪಿಟ ಹರಿ ಸತುರು ಗೋ ಮಮತ್ ಏಕಡೆ ಕಗ ಎವೆನ್ ಮೊಕರ ಹೇದು ಅತ್ತಿ
1: ಏಕದು ಎನ್ನೆ ಬೈ ಅಪಿ ಗೆವು
0: මට නැති මොකද්ද මේ
1: සතුටක් මේ
0: සතුටක් මොකද්ද මෙයාට මේ දෙන්නේ කියලා මම බැලුවේ.
1: ආද හැපි ෆ්‍රයිඩේ නිසා අපි සතුටින් ඉන්නේ.
0: හැපි ෆ්‍රයිඩේ. ඉතින් හාඩ පුළුවන් ඔන්න හදත් සිකුරාදා දවසේ කලබලෙට ගෙදර යන ලෑස්ති වෙන ගමන් වීකෙන්ඩ් එකක් අත තියා අත ළඟ තියාගෙන නේද? ගොඩක් දේවල් ප්ලෑන් කරන ගමන් අපි වහගෙන ඉන්න පුළුවන්කම තියෙනවා හවස 6 හමාර වෙනකන්.
1: එතකොට හෙට වැඩ කරන අය ඒගොල්ලන්ට සතුටක් නැද්ද?
0: එතකොට යාළට මෙහෙම වෙන්නේ. යාළට යාළට ඊට පස්සේ නිවාඩු හම්බෙනවා.
1: ඔව්.
0: සෞඳන් අහරුවාද හරි එහෙම නැත්නම් සතිය නැද හරි.
1: හා
0: හා. යාළට එතකොට
1: ඔව්.
0: අපිට ඒ දවසට කියන්න බෑ එහෙම.
1: බෑනේ.
0: කියන්න බෑ අපි
1: පොදුවේ. හැමෝම සතුටේ පොදුවේ ඉන්නවා.
0: අපි පොදුවේ කියන්නේ.
1: ඕකේ.
0: රයිට් මැසේජ් එකක් එවන්න කතා කරන්න සිදුවක් අහන්න මේ හැම දෙයක් වෙන මීට කර තියෙනවා වැඩ කරන තැන යන එන ගමන් මේ ඕනම තැනක ඉඳගෙන
1: ඉවනින් ඩ්‍රයිව් පටන් අරගෙන තේන ඉතින් ආට පොලංකම තියෙන වෙනද වගේම මේ පැත්තට මැසේජ් එකක් එවන්න කට්ටියක් එකතු කරගන්න WhatsApp එකට මැසේජ් එකක් දාන්න එහෙනම් හැමෝම එකතු කරගෙන 0953 93 5 93 7 0953 93 5 93 7 වගේ WhatsApp මැසේජ් එක කට්ටියක් එකතු කරගෙන මේ පැත්තට එවන්න
0: 4:12 වෙලාව

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නේකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
4: මම නම් දැන් මානම රිලැක්ස්.
5: නැතුව
6: ලාංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011 6679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.

0: හතරයි විනාඩි 24යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව විජේ නිෂ්පාදන අපිත් ගේනවා. විශේෂ මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන කිව්වම අපි හැමදාම කියනවා වගේ මේවා මේ අර කෑම වේලට ගෙදු කරගන්නා කියලා අපි කියන්නේ. ලංකාවේ පිළිකාකාරක කෑම නිසා, ඒ වගේම මේ රසකාරක වර්ණකාරක එකතු කරපු කෑම නිසා වසරකට සෑහෙන ප්‍රමාණයක් පිළිකා රෝහලට යනවා. දිනකට ඇඩ්මිෂන් 76ක් 80ක් අතර ප්‍රමාණයක් එකතු වෙනවා කියලා කියනවා දිනකට මේ නව පිළිකා රෝගීන් විදියට. ඉතින් එහෙම ගත්තට පස්සේ
1: දිනෙදිට වැඩි වෙනවා.
0: පරපතල තත්වයක්. ඉතින් මේවා මේ සඳහා ප්‍රධානම හේතුවක් තමයි
1: ආහාර.
0: පිළිකාකාරක සහිත ආහාර වර්ග ආහාරයට ගැනීම. ඒ නිසා තමයි අපි කියන්නේ විජේ නිෂ්පාදනවල මේ කියන කෘතිම රසකාරක වර්ණකාරක මේ දේවල් නැතුව නිෂ්පාදනය කරන හොඳ ප්‍රොඩක්ට් එකක් නිසා තමයි අපි කියන්නේ කෑම වේලට එකතු කරගන්න කියලා.
1: ඒ විතරක් නෙමෙයි විජේ නිෂ්පාදන කියලා කිව්වහම 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජේ නිෂ්පාදන අපි අදටපත් වෙන්නේ. ඒ නිසා තමයි ආටි කියන්නේ ගන්නකොට කුළුබඩු ටිකේ ඉඳන් අවශ්‍ය කරන නිෂ්පාදන සියල්ලම ඔන විජේ නම්ින්ම මිලදී ගන්න කියලා. අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව ළඟම වෙලෙන් සැලෙන් සුපිරි වෙලෙන් සැලෙන් ආ විජේ නිෂ්පාදන මිලදී ගන්න.
0: ඒ වගේම වගාබි මේ ඔබේ වතුර ටික කරගන්න කොහොමද කියලා ප්‍රශ්නයක් වෙලා නම් තියෙන්නේ. ලයිට් බිලට සැහෙන ගාණක් යට කරන්න වෙලා තියෙනවා. ඔක්කොම ගණන් හිලව බලනකොට වැඩිම කොටසක් ගිහින් තියෙන ලයිට් බිලට වතුර ගන්න කියලා. ඔන්න ඒ කොටස අයින් කරන්න පුළුවන් ඔයාලට ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් ගත්තොත් වතුර බිලට වතුර සඳහා යන විදුලි බිලට. යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් ගන්න සම්පූර්ණයෙන්ම සූර්ය ශක්තියෙන් වැඩ කරන.
1: අර පරිමස්මෙන් තොරව හොනාට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා විදුලි බිලට තෙත තියලා ඩීප් ටෙක් වල වෝටර් පම්ප් එකක් මිලදී ගත්තොත් අපේ ගොවි මහත්තයට පුළුවන්කම තියෙනවා අස්වැන්න සරු කරගන්න පිරවය අඩු කරගන්න. ඒ විතරක් නෙමෙයි සුවිශේෂීව මිල අඩු කිරීම එක තමයි ඩීප් ටෙක් වල වෝටර් පම්ප් එක අපේ ගොවි මහත්තන් ඔබට දෙන සෝදානමෙන් ඉන්නේ. ඒ නිසා දැන් දැම්ම ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න. ඒකෙන් ඔයාලට ලොකු වාසියක් වෙනවා. ඉතින් 0711711711 0711711 කියන ෆෝන් නම්බරට කෝල් කරලා ඩීප් ටෙක් ආයතනයට සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙනවා.
0: අතන රිදෙනවා මෙතන රිදෙනවා කියලා කිව්වට කොතන රිදුණත් අපිට කරන්න තියෙන වැඩ රාජකාරී මග හරින්න බෑනේ. ඒ කොතන අමාරුකම් තිබුණත් අපිට සිද්ධ වෙනවා
1: එදිනෙදා වැඩ ටික කරන්න.
0: එදිනෙදා වැඩ ටික ඒ විදිහටම කරගෙන යන්න. බොස් නිවාඩු දෙන්නේ නැහැ හන්දි රිදෙනවා කිව්වට. ධනෙස් දෙක රිදෙනවා වලලු කර රිදෙනවා වැලමිට දෙක රිදෙනවා කියලා කිව්වට බොස් කියන්නේ නැහැ අනිමාඩුවක් ගන්න නේද. නිවාඩුවක් කරගෙන හිටෙන්න එහෙම කියන බොස්ලා නෑ ලංකාවේ මහත්තයෝ. හරිද? අර ඉදනවද?
1: හරි.
0: එහෙනම් එන්නකෝ මේ එහෙම කියලා තමයි කියන්නේ.
1: හරි.
0: ඒ නිසා ඉතින් අපි කොහොම හරි කොඳු කඩාගෙන හරි වැඩට යන්න ඕන. යන වැඩේ හරියට කරන්න නම් ඔයා වේදනාවෙන් තොරව ඉන්න ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක ප්‍රොඩක්ට් එක ඔයාලඟ තිබුණොත් මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න පුළුවන්.
1: දැන් ඔයාගේ ඕනම සන්ධි වේදනාවකට ඔයාට ප්‍රබලම සහ ක්‍රියාකාරී විසඳුම ලබා ගන්න ඕන ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ඉන්න. දැන් ඔයාගේ උරහිස් වලලු කර බෙල්ල කොන්ද මේ ඕනම තැනක වේදනාවලට ඔයාට ක්ෂණික සුවය ලබා ගන්න පුළුවන් වගේම දීර්ඝකාලීන සුවයක් එහරහා ලබා ගන්න පුළුවන්කම තියෙනවා. සිරසිය ස්වභාවික අමුද්‍රව්‍ය වල නිෂ්පාදනය කළ තියෙනවා වගේම දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් උත්සාහතික කළ තැන නිෂ්පාදනයක් තමයි ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. දිවයින පුරාම තියෙන ෆාමසි සුපිරි වෙනසල් වලින් ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්.
0: දැන් වැඩ කරනවා කියලා කිව්වම මම කල්පනා කරේ දැන් පාරට බැස්සහම එමු ඔය ගාල මාතර පැත්තේ හික්කඩුවේ පැත්තට ගියාට පස්සේ එතකොට නුවරේ පැත්තට ගියාට පස්සේ විදේශිකයෝ සෑහෙන්න
1: ඉන්නවනේ.
0: කතා කරලා බැලුවොත් සමහර කෙනෙක් එක්ක එයාලට වැකේෂන් එක 6 මන්ත් විතර තියෙනවා කියලා. මාස 6ක් විතර එයාලා මේ ට්‍රැවලින් වලට වෙන් කළා. ඉතින් අපිට බොකු ප්‍රශ්නයක් නේ.
1: ඔව්.
0: අපි කොහොමද අපි කල්පනා කරලා බැලුවොදින්
1: ඔව්
0: එයාලගේ එයාලේ සමහර රටවල් තියෙනවා අවුරුද්ද මාස 6යි වැඩ කරන්න ඕනේ.
1: ඕකේ.
0: ඉතුරු මාස 6 යාලට වැකේෂන්, යාලට ට්‍රැවලින් වලට ඉඩ දීලා තියෙනවා.
1: හරි. විනෝද වෙන්න.
0: ඕකේ. යාලගේ කාලුගුණික දේශකුණක විනාශ වීම එක්ක
1: ඒ
0: දේවල් එක්ක මාස 6ක් වැඩ කරලා ඉතුරු මාස 6 යාලට වැකේෂන්ස් අරගෙන ට්‍රැවල් කරන්න මේ දේවල් වලට තියෙනවා.
1: ඔව්.
0: ඉතින් ඒ වල මොනවත් අපිට මුකුත් කියන්න බෑ. දෙයිනේ කියලා අපිට මේ අපිට ලැබෙන නිමාඩුවේවත් කතරගම අවුරුද්දකට සැරයක්
1: කතරගමටවත් දාගන්න විදියක් නැහැ අපිට මහත්තයෝ.
0: කතරගමටවත් දෙන්නේ කියලා ආගන්න අපිට නම් ඉඩක් නැහැ ඉතින් නේද? එහෙම තත්ත්වයක් තියෙනවා.
1: පුළුවන් නම් ඒ නිවාඩුවෙත් වැඩ ටික ගන්න අපේ.
0: ඒකට අපේ මේ රටට එන විදේශිකයා.
1: අපි පොඩක් පිං කළා බලමුද?
0: ඒ රටකට ගියා නම් අපිට නේද?
1: එහෙ
0: මාස 6ක් කඩ කරලා ලංකාවට එන්න තිබ්බා නේද?
1: මම ටුවරිස්ට් කෙනෙක් කියලා.
0: නෑ කවන්නේ. අපි මේ වැඩ කරලම බලමුනේ ඊළඟ දවස් තුනක වගේ ලොง වීකෙන්ඩ් එකක් වෙන වෙලාවක.
1: ඕකේ.
0: කතරගමවත් ගිහිල්ලා එමු.

0: හවස 4යි විනාඩි 33යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වඩේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න. 0.76 366 176 අංකයට

0: අප්ඩේට්න කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
2: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
3: සම අනුග්‍රහය. අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: FM 93.7 Lakhana Radio ITN
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාතිය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාතියයි
3: මම නම් දැන් මානම රිලැක්ස්
0: ලොතරැයියේ
4: පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න

0: හතරයි විනාඩි 45 වෙලාව ඉවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සිද්ධාක් අහන්න මැසේජ් එකක් එවන්න පුළුවන්කම තියෙනවා. මේ වෙලාවේ කවුද මැසේජ් කරපයි ඉනික්මෙන්ට මතක් කරමු චාරු.
1: සුදේෂ් ඉන්නවා, රත්මලාගේ මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාව එකතු කරගන්න අගට කැදරෙන්. ඒත් එක්කම ඔපල් ෆැෂන් එකේ කට්ටිය සද්දටම අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඩිලංක රසික චනිතු පසිදු චමෝත් ගයාන්, එතකොට ගාමිණී ලසිත චුට්ටි අනුර කුමාරි ශාන්ති නිරෝෂ මේ වගේ ගොඩාක් කට්ටිය ඉන්නවා. හැමෝම ගොඩක් කැදරෙන් එකතු කරගන්නවා. ඒත් එක්කම රයිගම ඉඳන් සරච්චන්දු ඩයස් මැසේජ් එකක් දාලා තියෙනවා. කුලියාපිට ලක්ෂ්‍ය ආවත් එකතු කරගෙන ලක්ෂ්මන් මාරපති නම් මැසේජ් එකක් දාලා තිනු. හැමෝම එකතු කරගන්නවා. අපිට සින්දුවක් දෙන්නේ කියලා කෙසල් වති දා නිරෝ ෆර්නිචර්ස් එකේ කට්ටිය මැසේජ් එකක් දාලා තිනු. ආලවත් එකතු කරගන්නවා.
0: එවැගේම ප්‍රදීප්, එවැගේම සුමන රත්න තුළු කට්ටිය එකතු කරගන්න කියලා පිළියන්දරින් මැසේජ් කරනවා. මේලා ප්‍රෝග්‍රෑම් එක හගෙන ඉන්නවා කියලා. රයිට්, වාසනාව අරගෙන යන්න. ගෙදර යනකොට වාඩ පුළුවන් ගොවිසතල උතරයියක් අරගන්න. ගොවිසතල උතරයියත් එක්ක ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න දැන් වාඩ පුළුවන්කම තියෙනවා. අද හවසම යනකොට
1: අපි
0: දන්නවා විශේෂයෙන්ම ලංකාවේ තියෙන කේක විදිය නිෂ්පාදන තියෙනවා වැඩ කරගන්න කේක විදියට. හැබැයි ඒවයි කල්පවැත්ම වගකීම ආලවෙන් පසු සේවාව මේවා ගැන ප්‍රශ්නාර්ථයක් තියෙනවා.
1: හැබැයි
0: ඩෝම කියන්නේ කාලයක් තිස්සේ හොඳ පාරිභෝගික විශ්වාසයක් දිනාගත්ත නිෂ්පාදන පෙළක් මාක්ස් පෙන් හෝල්ඩින්ග් සමාගම හඳුන්වා දීලා තියෙන්නේ.
1: ඉතින් ඔයාට පුළුවන්කම තියෙන අලවීන් පසු හොඳ සේවාවක් දෙන තැනක් තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. ඔයාට අවශ්‍ය කරන යන්ත්‍ර සියල්ලම අවශ්‍ය ධාරිතාවලින් අවශ්‍ය මාදිලි වලින් මිලදී ගන්න ඔය යන්න ඕන හොඳම තැන තමයි නොම්බර 30 ගැලහේන පාර මහරගම තියෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව කියලා කියන්නේ. යන්න කලින් ඔයාට විස්තර දැනගන්න ඕනේ කියලා හිතනවා නම් ඔයාට පුළුවන්කම තියෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න 011-779-579 කෝල් එකක් දෙන්න.
0: අපි දැන් විශේෂයෙන්ම මතක් කරන්න ඕන අර මේ ගායන හැකියාවන් තියන අයට අපි කිව්වනේ වාගේ හඬ පටයක්.
1: ඔව්,
0: මේක අර අපි පහුගිය කාලේ ලීක් වෙච්ච හඬ පට වගේ වෙන්නේ. අපි කියන්නේ වාගේ මේ සින්දුවක් කියන
1: රයිට්
0: හඬ පටයක් අපිට එවන්න, අපේ WhatsApp නම්බර් එකට එවන්න පුළුවන්. එවුවට පස්සේ අපි ඒවයින් තෝරාගත් පිරිසකට, තෝරාගෙන යම් හැකියාවක් තියෙනවා කියලා හඳුනාගත්ත පිරිසට අපි අවස්ථාව දෙනවා ළඟදීම. වැඩි කල් නොගිහිල්ලා අපි අවස්ථාව දෙන්න සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා තවමත් අපිට එවන්න බැරි වුණා නම් අපේ WhatsApp නම්බර් එකට වාගේ ලස්සන සින්දුවක කොටසක් ගායනා කරලා ඔයාලට පුළුවන් සින්දුවක ගායනා කරන්න. කොටසක් අපිට එවුවේ නැත්තම්
1: දැම්මම එවන්න.
0: දැම්මම එවන්න.
1: මෙන්න මේ නම්බර් එකට 0706-166-166 කියන නම්බර් එකට ඔන්න ඔයා ආසම සින්දුවේ කොටසක් ගායනා කරලා අපිට WhatsApp කරන්න.
0: 4:43 අද LPL තරගාවලියේ සමාරම්භය තියෙනවා SSC ක්‍රීඩාංගණය. අපි ගණන් තොරතුරු කියන්නේ සූදානම්.
1: Mm-hmm.

Radio ITN Rhythm Vibe Beat It Mix Winner Heart

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

භවිෂ්‍යතලෝ ක්‍රය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13 96 අමතන්න

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්රමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12/2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්රමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0112-774-424 0112-775-493 අමතන්න.
1: You're my enemy.

0: අවසන් 4 වෙනි 55 වෙලාව අපි යන්න සූදානම් වෙන්නේ කොළඹ SSC ක්‍රීඩාංගණයට. අද LPL තරගාවලියේ සමාරම්භය සිදුවෙන්නට නියමිතයි. අපි දෙගෙන තොරතුරු කියන්න සමීර කාර්යවසම්. සමීර, කොහොමද අද තරගය පැවැත්වෙන්නේ? තරගයේ එක තියෙන විශේෂිතා මොනවද? මේක අපි දැනගන්න කැමතියි.
1: ඔව් සමීර, චාරු අයිබුන්, අපි මොහොතේදී ඔබට සඳහන් කරන්න ඕනේ LPL උණුසුමත් එක්ක ක්‍රිකට් සම්මාදේ ආයිමත් ශ්‍රී ලංකාවේ ඇදපිටෙනින් තිබෙන ඉතින් ක්‍රීඩා ලෝලින් විශාල වෙදිකක් අද දවසේදී LPL තරගාවලිය සමාරම්භ කුසිකරණ ගැනීම සඳහා පැමිණ කියන විශ්වාසය තමයි අපිට තිබෙන්නේ. අපිට අද දවස විශේෂයෙන්ම සලකන්න ඕනේ අද අපි ආරම්භක සමාරම්භක උත්සවය හවස 6:00 කාලට තමයි සමිත් ආරම්භ කිරීමට සංවිධායක මණ්ඩලය කටයුතු සූදානම් කර තිබෙන්නේ. මෙවර තරගාවලිය ආරම්භක තරගයේ වෙන්නට අපි ආශ්‍රමදාස ක්‍රීඩාංගණය ආරම්භ කළත් මෙවර SSC ක්‍රීඩාංගණයේ තරගෙන තිබෙනවා පළමු තරගයේ පැවැත්ම සඳහා අවස්ථාව. මෙවර පළමු තරගයේ කණ්ඩායම් දෙක තමයි ජර්නකින් කණ්ඩායම සහ ගෝල් ගැලන් කණ්ඩායම මුහුණ දෙනවා. ජර්නා කණ්ඩායමේ නායකයා ඇටියට ආදුක රාජපක්ෂ තමයි තෝරගෙන තිබෙන්නේ. ගෝල් ගැලන් කණ්ඩායමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතුරු නායකයා දසුන් ශාන්තිට අවස්ථාව ඉන්නලා තිබෙනවා. ගෝල් කණ්ඩායමට නායකත්වය ලබා දෙන ගියවර අපි දැක්කේ නිරෝෂන් සික්කල් කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා. මෙවර දසුන් ශානක තමයි කණ්ඩායමේ නායකත්වය ගැන කටයුතු කරන්නේ. විශේෂයෙන්ම ජර්නා කණ්ඩායම මෙවර ගියවසරේ ශූරතාවය හිමි කරගත් කණ්ඩායම සමග තමයි මෙවර තරගයේ මුල්ම තරගයේ පැවැත්මට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන්නේ. සියලු පහසුකම් ක්‍රීඩාංගණයේ සපයා තිබෙනවා. ඒ වගේම තරගාවලියේ සංවිධායකවරයා අපේ දොඩංගොඩ මහතා අපි සමග සඳහන් කළා. විශේෂයෙන්ම සමන්ද දොඩංගොඩ ඔහු කියන විදිහට අපි ඔහු සම්බන්ධ කරගත්ත මේ සුදු මොහොතකට කලින් ඔහු සඳහන් කළේ සියලුම ක්‍රීඩාංගණවල SSC ක්‍රීඩාංගණයේ පමණක් නොවෙයි ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ, ඒ වගේම පල්ලිකැලේ, ඒ වගේම ගඹුල්ල ක්‍රීඩාංගණ හතරක තරග ප්‍රතිදින මේ ක්‍රීඩාංගණ හතරෙම ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය සියලුම පහසුකම් ආරක්ෂාව සහ ඒ අවශ්‍ය ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් සූදානම් කර තිබෙන බවයි සඳහන් කරන්නේ. ඉතින් යනු ගත්තාම මෙවර තරගාවලියේ වෙනස්කම් කීපයක් සිදු කර තිබෙනවා. මෙවර අලුත් ක්‍රීඩකයන්ට තරගාවලිය තුළින් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ලබා දීම ප්‍රමුඛතාවයක් ලෙස සලකලා තිබෙනවා. ඒ නිසා දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාවක් උදා වී තිබෙනවා. විශේෂයෙන්ම අද දවසේදී අද තව සුළු මොහොතකින් තව හෝරාවකට ආසන්න කාලයකදී ආරම්භ වන තරගාවලිය LPL තරගාවලිය දෙස් ක්‍රීඩකයන් රැසක් ක්‍රීඩාංගණයේ තවත් නියමිතයි. ආරම්භ උත්සවය දැක බලා ගැනීමට ඒ වගේම ආරම්භ උත්සවයට සහභාගී වීම සඳහා කණ්ඩායම් පහ හඳුන්වා දීම සිද්ධ වෙනවා. ඊට පස්සේ තමයි අපි දකින්නේ ඩ්‍රෝන් යාන 500ක් අහස සිඹින ඩ්‍රෝන් යාන 500ක් ගුවන් ගත කිරීමට සූදානම් කර තිබෙන ආකාරය දැක ගන්නට හැකියාව ලැබෙනවා. ක්‍රීඩා පිටියේ විවිධ වර්ණ රටා පවුමින් අහස පුරා ගමන් කිරීමට ඩ්‍රෝන් යාන කටයුතු සූදානම් කර තිබෙන බව සංවිධායක මණ්ඩලය සඳහන් කරනවා. ඉතින් ඒ වගේම ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් කිහිපයක් අද දවසේදී මේ 7 ක්‍රීඩාංගණයේ විශ්වාසීමට නියමිත බව සංවිධායක මණ්ඩලය සඳහන් කරනවා. 7:45 වන විට පළමු තරගය ආරම්භ කරනවා. පළමු තරගයෙන් අද තියෙන සමාරම්භ තරගය ආරම්භ වෙනවා. පළමු තරගය ඇතුළත වෙදර තරග දෙකක් පැවැත්වීමට තමයි කටයුතු සූදානම් වෙන්නේ. අදින් පස්සේ අමුත අද සමාරම්භ උත්සවයත් එක්ක එක තරගයයි සමීප පැවැත්වීමට කටයුතු කරන්නේ. අද තරගයේ අපට කිංග්ස් කණ්ඩායමේ භානුක රාජපක්ෂ නායකත්වය ලබා දෙනවා. විදේශීය ක්‍රීඩකයන් අතරේ රකිබල් හසන්, ඒ වගේම අපේ ක්‍රීඩකයන් දුනිත් එල්ලාලගේ අවිෂ්ක ප්‍රනාන්ඩු, ඒ වගේම දිල්ශාන් මසුසංක, කමිල් විචාර, ක්‍රීඩකයන් රැසක් ක්‍රීඩා කරනවා.
0: හරි සමීර, අපිට ලැබෙන කාලයත් රයිට්. අපි තවත් ලාවක තොරතුරු දැනගන්න, තොරතුරු කතා කරන්න සමීරත් එක්ක සම්බන්ධ වෙන සූදානම් ගොඩක් සුදී. අපිත් එක්ක තොරතුරු කියන්න මේ වෙලාවේදී එකතු වුණාට හවස 4:59 වෙලාව අපි මතක් කරන චාරු විශේෂම මේ දැන් රන් ණයක් ගන්න බලාගෙන ඉන්න අයට හදිසි අවශ්‍යතාවයකට අත්තරන් ණයක් ගන්න කොහෙන්ද කියලා කල්පනා කරනකොට අපි බලන්න ඕන වැඩි මුදලක් අතර ලැබෙන, ඒ වගේම රත්න බහණ්ඩ අපිට බේර ගන්න වැඩි කාලයක් ලැබෙන තැන,
2: හදිසියක් නැතුව
0: අන්න එහෙම තැනක් විදියට තමයි පල්ලිය ගුරුගේ රන් ණය සේවාව කියන්නේ. වාඩ ගියෝ තින් ඒ සේවාව හරියටම ගන්න පුළුවන් තරක් තමයි රන්නය පැත්තෙන් පල්ලියගුරුගේ රන්නය සේවාව කියලා කියන්නේ.
2: 40 වසරක විශ්වාසනීය සේවයක් තමයි පල්ලියගුරුගේ රන්නය සේවාවෙන් ඔබට ලැබෙන දිවයින පුරා ශාකා 24ක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙන රස්තියාදුවක් නැතුව ඉක්මනින් ඔයාගේ අතටම සල්ලි ගන්න සතිය දින 7ේම පල්ලියගුරුගේ රන්නය සේවාව මැදස්ථාන විවෘතව පවතින දිවයින පුරාම. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙන ලක්ෂයටම පොලිය රුපියල් 480යි වෙන්නේ. ඒ වගේම ඔයාගේ රන් බාඩිය බේරගන්න ඔයාට මාස 14කට වැඩි කාලයක් ලැබෙන නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව විශ්වාසයෙන් යන්න පුළුවන් එකම තැන තමයි පල්ලියගුරුගේ රන්නය සේවාව කියලා කියන්නේ.
0: ඒ වගේම විජය නිෂ්පාදනව ගන්නව නම් කැම වේල රස කරගන්න පුළුවන් වගේම පෝෂණය ගුණය හැම දෙයක්ම රැකෙන විදියට මේ නිෂ්පාදන සිදු කරලා තියෙනවා. වසක් විසක් કૃතිම දේවල් කිසිම දෙයක් නැතුව කැම ටික රසට හදා ගන්න පුළුවන් විජය නිෂ්පාදන එක. සුබ සන්ධ්‍යාවක් හැන්දෑවේ 5 වෙලාව.

0: රයිට් ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ හවස පහක් පහු වෙලා තියෙන්නේ. අපි මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන. සියර්සියක්ම අපේ රටේ නිෂ්පාදන පෙළක් විදියට හඳුන්වා දෙන විජේ නිෂ්පාදන අපේ රසය රටේ සැමට බෙදෙන, ඒ වගේම විශේෂයෙන්ම අපේ රටේ තියෙන කුළුබඩු ටිකෙන් රසවත්ම නිෂ්පාදන පෙළක් හදලා තමයි අපි ළඟට අරගෙන ඉන්නේ 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක.
1: ඉතින් ආට පොළොවන්කම තියෙනවා කැමරික රස කරගන්න, ගුණ කරගන්න, ප්‍රමිතියට හදාගන්න, විජේ කුළුබඩු එකතු කරගන්න. විජේ නිවහනින් අපිට ලැබෙනවා දන්නෝ තත්වීම් වගේම ගුණත්ම බවෙන් ඉස්සස් නියම රසට නියම ප්‍රමිතියට තියෙන නිෂ්පාදන. එනිසා වට බයස් එකක් නැතුව ගන්න කියලා කියන්නේ. අනුකර නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව ආට පොළොවන්කම තියෙනවා ළඟම වෙලන්සලෙන් සුපර වෙලන්සලෙන් විජේ කුළුබඩු ඇතුළු නිෂ්පාදන සියල්ලම මිලදී ගන්න.
0: දැන් ජරුමේ දැන් ඉන්න පොඩි ළමයි සර අපේ කාලේ වගේ නෙමෙයි. දැන් පන්තියක උගන්නන ගුරුවරයෙක්ටුණත් ලේසින් උගන්නන්න බෑ. මොකද එයාලා එක්ක ප්‍රශ්න අහනකොට එහෙම ගුරුවරුණත් ටිකක් පරිස්සම් වෙනවා. මොන වගේ ඇඩ්වාන්ස් උත්තර දෙයිද කියලා.
1: හරි බයයි. හරි
0: බයයි. මේ එක පන්තියක ටීචර් කෙනෙක් ගිහිල්ලා කිව්වලු, දැන් යුගල පද තියෙනවනේ. කිව්වා පුතා, මේ සැවුමි පුතා, ඔයා කියන්න යුගල පදයක් කියන්නකෝ කියලා කිව්වා.
1: හරි.
0: යුගල පදයක් කිව්වම මං මාවත් යුගලයනේ.
1: ඔව්.
0: ඒ වගේ මං මාවත්.
1: හරි.
0: ඒ වගේ මේ තියෙනනේ යුගල පද. කිව්වා මං මාවත්. රයිට්. හොඳයි.
1: ගුඩ්.
0: ආ වෙරි ගුඩ්. හොඳට අවබෝධයෙන් උත්තර දුන්නා.
1: ඕකේ.
0: කියලා කියලා. රයිට්. දැන් ප්‍රදීප් පුතා, ඔයා කියන්න බලන්න, දැන් සෙව්මිදුව කිව්ව වචනේ දාලා නැත්නම් යුගල පදේ දාලා
1: වාක්‍යයක්.
0: ඔයා වාක්‍යයක් කියන්න. එහෙමනේ පන්තිල ගන්නන්නේ. රයිට්. පුතා නැගිටින්. පුතා කියන්න වාක්‍යයක් සෙව්මිදුව කිව්ව යුගල පදේ දාලා වාක්‍යයක් කියන්න බලන්න කියලා කිව්වා. ටීචර්.
1: හා?
0: සීගිරියන් කිව්වේ මං. මාවත් කියන්න කියලා කිව්වා.
1: අයියෝ.
0: හරිනේ යුගල පදේ ඇවිල්ලා දින්. ටීචර් සීගිරියන් කිව්වේ මං මාවත් කියන්න කියලා කිව්වා.
1: මං මාවත්
0: නෙන්න ඕන යුගල පදේ ඇවිල්ලා තියෙන්නේ.
1: ටීචර්
0: ඒස්ක ශීග්‍රියන් කිව්වේ මං මාවත් කියන්න.
1: ඕකේ.
0: වාක්‍ය අරන්
1: ටීචර්ට ගොඩක් සතුටු හිතෙන්නේ නැති.
0: ඔව් ටීචර් සෑහෙන සතුටු හිතෙන්නේ නැති.
1: හා
0: ඒ සමහරට ටීචර්ම ටොක්ක්ක් කනගන්න නැති.
1: අයි මම මේව ගන්නේ
0: නැහැ. අයි මම මේව ගන්නේ දෙයියනේ. මට නැද්ද ගන්න පොළු පාරක් කියලා. ටීචර්ට හිතෙන්නේ නැති. මේ අන්නේ වගේ පොඩි උන් ඉන්නේ දැන්. අහන්නේ මොකද්ද? ඒකට දෙන උත්තරේ
1: හරිම වෙනස්.
0: සමහරවිට හිතා ගන්නත් බෑ.
1: හරි පරිස්සමෙන් කතා කරන්න ඕනේ.
0: හරි පරිස්සමෙන් කතා කරන්න ඕන සහ මේ සෑහෙන ඇඩ්වාන්ස්.
1: හා.
0: ඉතින් ඉස්සරට වැඩිය. ඒ නිසා තමයි මං කියවර කිව්ව ගුරුවරුණත් දැන් උගන්නන්න ගියාට පස්සේ අර ඕන මරාලේකට මේ ලෑස්ති පිට තමයි යන්නේ. කොහෙන් වෙඩි වදින්ද දන්නේ නැහැ. ඔක්කොම ගාඩ්ස් දාගෙන තමයි යන්න වෙලා තියෙන්නේ මේ දැන් ඉන්න පොඩි අයත් එක්ක
1: වැඩ කරද්දි.
0: ඉතින් එක පැත්තකින් මේ විදියට ඉස්සරහට වෙනස් විදියට හිතන ළමයි බිහි වෙන එක හොඳයි. මොකද ලෝකේ යන්නේ වෙනත්ම පාරක වෙනස්ම විදියකට. ඒවත් එක්ක මේ වෙනස් වෙන ලෝකයක් එක්ක යන්න ඕන වෙනස් විදියට හිතන මිනිස්සු ටිකක්.
1: එහෙම
0: නැති වුණොත් ඉතින් රටක් විදියට ඉස්සරහට යන්න අමාරු වෙනේ.
1: හැබැයි
0: ඉතින් ඒක හොඳ විදියට හොඳ පැත්තෙන් යන්න ඕන.
1: මම්මාවත් කියලා
0: නෑ. මම්මාවත් වගේ නැතුව. අපි සින්දුවක් අහලිමු.

0: රටට වග කියන රේඩියෝ
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප් ටෙක් ප්‍රෙෂර් පම්ප්ස් අමතන්න 077 777 7374
3: මම නම් දැන් මාරම රිලැක්ස්
4: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝ ෂීල් ඇක්ටිව් ප්ලස්

0: සුපදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0271 711 711 1

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකයට ඔබ

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
5: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
4: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
5: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
4: නොවිනස් වන රසවත්ම රසය.
5: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
4: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
6: ඉවිනිින් ඩ්‍රයිව් අහගෙනින් අතරේ අපි මතක් කරන්න ඕන ඔයාට තියෙන සන්ධි ආබාධවලට නැත්තං සන්ධිය මාරුවලට හොඳම ඖෂධය හොඳම ප්‍රතිකාරය මොකක්ද කියලා කල්පනා කරනවා නම් එක එක දේවල් අත්හදා බලලා ට්‍රයි කරලා බලලා ඒවා කිසි දෙයකින් පලක් වෙලා නැතුව මේ වෙනකොට ඔයා ඉන්නේ හොම්බබි මෑනගෙන නා දැන් ඔන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ හරි ප්‍රොඩක්ට් එකට මාරු වෙන්න. ඉතින් මේක ෆැඩ්නා ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක අරගෙන පාවිච්චි කරනවා කියන්නේ ඔයාට කිසිම සන්ධි වේදනාවක් ඇති නොවන ප්‍රතිකාරයක් කියන එක මතක තියාගන්න. මේක අතන මෙතන යනකොට කොතන ගියත් ගාගෙන යන්න පුළුවන් කිසිම ගඳක් නැති ඉතාම මිහිරි සුවඳක් තියෙන ප්‍රොඩක්ට් එකක්. ඒ නිසා බය නැතුව උන්ටන පාවිච්චි කරන්න පුළුවන්. විශේෂම දේ තමයි චාරු දැන් අර අපි ඉස්සෙල්ලා දවසොත් කිව්වා මේක මේ අරගෙන තියාගෙන ඉන්න එපා.
7: හරි.
6: මොකද සමහරු මේක අරගෙන හා
7: හා
6: ලොකු අමාරුවක් වෙන විතරක් මේක ගානවා.
7: නැත්තම් කොයි හැරි තියෙන තෙලක් හරි බාම් එකක් හරි ගහනවා.
6: ආයි පොඩ්ඩක් මොන හරි වේදනාව වැඩි වෙනකොට වෙන එකක් ගන්නවා.
7: හරි.
6: එහෙම ඉතින් මාරු කර කර පාවිච්චි කරාට පස්සේ
7: එතකොට රිසල්ට් එකක් නැහැ නේ.
6: ඒක රිසල්ට් එකක් ගන්න බෑ. ඒ නිසා මේක මේ මේ පරිස්සම් කරලා තියාගෙන වෙනේවෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. මේකේ තමයි ප්‍රතිඵල තියෙන්නේ. ඒ නිසා මේක ගත්තොත් මේක ගන්න. මේකයි අරකයි කලවම් කරගෙන මොකද්ද මේ මේ
7: චාරු කරගන්න
6: චාරුවක් කරගන්න එපා. ඊට පස්සේ වැඩේ වෙන මොකක් හරි
7: වෙනවා. ඔව් වෙන වේදනාවකට තමයි ඊට පස්සේ හැරෙන්නේ.
6: ඒ කියන්නේ ඔෆිස් එනකොට ඔතෝ ෂීල්ඩ් ගාන් එනවා. ගෙදරින් එනකොට වෙන මොකක් හරි ගන්නවා. එහෙම බෑ. ආ ගෙදරින් ඉන්නවටත් ඔෆිස් යනටත් මේක එක දිගට පාවිච්චි කරන්න. එහෙම වුණොත් තමයි මේ ප්‍රොඩක්ට් එකේ හරි රිසල්ට් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ.
7: ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ ඉතින් 100% ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන ඔන්න නිෂ්පාදනය කරන ප්‍රොඩක්ට් එකක් වගේම ආයුර්ද දෙපාර්තමේන්තුව සහතික කළ තියෙන නිෂ්පාදනයක් නිසා ඔයාලට බයක් සැකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. දැන් වයස් ભેදයක් නැහැ වා හිතන්න පුළුවන් මේක වැඩි හිටියයිට විතරද පාවිච්චි කරන්න පුළුවන් කියලා. නෑ එහෙම නෑ. දැන් වයස අවුරුදු 18ට වැඩි ඕනම සන්ධි වේදනාවක් තියෙන කෙනෙක්ට පුළුවන් ඔන්න ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක පාවිච්චි කරන්න. ඒකෙන් ඔයාලට දීර්ඝ කාලීන සුවයක් ලබා ගන්න ඔන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දිවයින පුරා තියෙන ෆාමසි සුපරිවෙනන්සල් වලින් අමිලදී ගන්නකොට නම් බලලම ගන්න ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්.
6: ඩෝම නිෂ්පාදන ගැන අපි මතක් කරන විශේෂයෙන්ම ඔයාගේ ව්‍යාපාරයේ බිස්නස් එක ගොඩදා ගන්න තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න නවීන මෙවලම් එක කවුරු හරි හිතනවා නම් ඔන්න දැන් ඩෝමා හඳුන්වා දෙන සාල නිෂ්පාදනයේ ආශ්‍රිත මැෂින්ස් ගණනාවක් තියෙනවා. ඔයාගේ මැමරුම් කර්මාන්තයට ඒ වගේම පොල් තෙල් හිඳින කර්මාන්තයට මේ හැම දෙයක් වෙනින්ම නවීනතම මැෂින්ස් දැන් මාක්ස්මන් හෝල්ඩින්ග් සමාගම හඳුන්වා දීලා තියෙනවා.
7: ඉතින් ඔයාගේ ව්‍යාපාරයේ තව දුරටත් අඩියක් හෝ දෙකක් හෝ ඉස්සරහට ගන්නවා ආසයි නම් ඔයා කැමති නම් ඔන්න ඔයාගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න ඔයාට පුළුවන්කම තියෙනවා. ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය යන්ත්‍ර අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතා වලින් මිලදී ගන්න. ඒකට යන්න තියෙන හොඳම තැන තමයි නම්බර 30 කැලේන පාර මහරගම තියෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව කියලා කියන්නේ. එතනට ගිහලා ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාට අවශ්‍ය යන්ත්‍ර ටික මිලදී ගන්න. නැත්නම් කතා කරලා විස්තර දැනගන්න ඕන නම් ඒකටත් අවශ්‍ය කරන නම්බර් එක අපි ළඟ තියෙනවා. 011 779 579 කෝල් එකක් දීලා මාක්ස්මන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න.
6: සුදීර එවකෙම සම්පත් ජයතිලක අරුණ ජීවන්ත ඇතුළු කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්න මේලා අපි අහගෙන ඉන්නවා කියලා මාළ මිදල මැසේජ් කරනවා. ඒ වගේම සචි මැසේජ් කළ තියෙනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ කියලා මීරිගමින්. ඒ වගේම කුරුවිට අසංක නිලු ඒ වගේම ජානක ඇතුළු අපේ යාළු සෙට් එකම එකතු කරගන්න කියලා මුදිත තමයි මැසේජ් එකේ වෙලා තියෙන්නේ.
7: නිශාන්ත ඔයාවත් එකතු කරගන්න සමරසිංහ වගේම සංජීව මధుරංග මේ කට්ටියව එකතු කරගන්න කියලා රුක්ෂන් මැසේජ් එකක් දාලා තියෙනවා. මහරගම පැත්තෙන් තිරුණි මැසේජ් එක දාලා තියෙන්නේ. මනසක ඒ වගේම තරුෂවත් එකතු කරගෙන අපිට ලස්සන සින්දුවක් දෙන්නේ කියලා. සුබ සන්ධ්‍යාවක් සද්දට මේ වෙනින් ඩ්‍රයිවර් හංගන්න අපි ටයර් ෂොප් එකේ හැමෝම එකතු කරගන්න මේ වෙලාව අපේ ෂොප් එකට එන හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා කිවංක තමයි මැසේජ් එක දාලා තින්නේ.

0: Honda Radio ITN Ratata Waga Kiyana Radio
1: Hawasa 5 Minadi 32 Ai Dang
2: Vilava Oba Veta Gena Aave
3: Mahadana Hisa Palandu Kirulai
2: Adasiyawa Sakpura Jatiyak Vishwasaya Debo Lotarai Nove Kirula Mahajana Sampada Dan Satiye Dina Hatema Mahajana Sampada Ratatama Sampada
4: Obe Kotipati Sihineya Ada Sabaveida Ratri Dahayata ලක්කඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඬ
5: කෝල් ඩ්‍රයිව් එකට
4: ලක්කඬ ඊවෙනින් ඩ්‍රයිව්

0: FM 93.7 La Khanna Radio ITN Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
1: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කාන ඊවෙනින් ඩ්‍රයිව්
3: රයිට් ඊවෙනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ දැන් චාරුමේ පහුගිය දවසේ අපි ගිහන් ඉන්නේ ගියන්න කෑම එකක් ගෙනාවා ගෙදරින් මේ රස කෑම එකක් හදන් ආවා චන් කමුද කියලා ඔව් කමුද එහෙම කියලා කිව්වා ඉතින් අපි තාසාවෙන් ඇත්තටම බලන් හිටියේ ඉතින් මේ අපි කොහේ එකතු වෙලා කන වෙලාවල් තියෙනවානේ ඉතින් ගෙදරින් කෑමක් කනවා කියන්නේ හරි වෙනම එකක්නේ හැමදාම කඩෙන් කනකොට තියෙන රසයත් එක්ක අපිට ගෙදරින් කෑමක් හම්බ වෙනවා කියන්නේ දිව්‍ය භෝජනයක් වගේ හරි ඊට පස්සේ දැන් රයිට් කියලා කලබලෙන් කොහොම හරි කෑම
4: ගෙදිකා
3: කෑමෙක් කන්න ලෑස්ති වුණා. කන්න ගත්ත විතරයි කන්න බෑ මේ මේකේ මෑකරල් ව්‍යංජනයක් හදලා තිබ්බා. ඔයාලා පැත්තේ භාෂාවෙන් කියනවා මෑකරල් මාළුවා. එහෙම නේද කියන්නේ ඔයාලා?
4: අපේ පැත්තේ?
3: නෑ නේ. ඒ කෑගල්ල පැත්තේ කියන්නේ. මෑකරල් මාළුවක් හදලා තිබ්බා.
4: රයිට්.
3: හදලා තිබුණ කන්න බෑ මේක.
4: ඇයි?
3: ලුණු කියන්නේ පුදුම ලුණු රසක්. හරිද? කන්න බෑ මේ ඒක මේ එක කෑවොතින් ආය සතියක් ලුණු කන්න ඕනේ නැහැ
4: හැම
3: ලුණු නැති හැම කෑමක්ම කන්න පුළුවන් මොකද ඒ තරම් ලුණු දාලා
4: හරි
3: දැස්සේ දැන් විහරන්ට තද වුණා පොඩක් තරහා ගියා
4: ලුණු දාලා වැඩි කියලා
3: ඉතින් ලොරි ටොක්ස් දීලා වාසක් හැබැයි ගලා වාසක් කන්න එන්න ආරෙ මේ කියලා නේ කතා
4: කරේ කොපත් වටකරගෙන
3: ඕ මේ කන්න ගැඩවසේ කන්න බෑනේ දැන් මිනට ලැජ්ජයි ගත්ත කෝල් එකක් ටක් ගාලා
4: ඕකේ
3: වයිෆ්ට ගත්ත කෝල් එකක් හරි මොකක්ද නේවා කරලා තියෙන මේ ලුණු වැඩිනේ මොකද්ද මේ කන්න පුළුවන්ද මේක මෙතන ලැජ්ජුණා මේ සේරම ඉස්සරහා මම හැමෝම ඉස්සරහා මම ලැජ්ජුණා මොකද්ද මේ කරලා තියෙන ලුණු
4: හා
3: යත් ඉතින් අතෑරියේ නැහැ කසයනෝ යත් අතෑරියේ නැහැ
4: ඕකේ
3: කියාගෙන
4: අතෑරින විදිහක් නැහැ
3: කියාගෙන අනිත් පැත්තෙන් එන එක අපිට දැන් ලවුඩ් ස්පීකර් නැත්තම් ෆෝන් එකේ ස්පීකර් දාලත් නැතුව ඇහෙන තරමට අනිත් පැත්තෙන් රියැක්ට් කරනවා දැන් වයිෆ් කියනවා මේ ඔයානේ ඔයානේ වැරද්ද කරේ මම හැමදාම දාන ලුණු ප්‍රමාණය තමයි දැම්මේ ඔයා තමයි මේ මෑකරල් අඩුවෙන් ගනලා තියෙන්නේ මේ ගෙනාපු අඩුවෙන් ගනවට බට කරන් දෙන්නේ නැහැ මම
4: හැමදාම
3: දාන ලුණු ප්‍රමාණය දැම්මයි ඉතින් මම මොනව කරන්නද හරිද
4: අර අසරණ කාපු කඩිය කොහෙද එතකොට
3: අර කට් කරා ෆෝන් එක කට් කරා ඉතින් තේරුවන් නැහැ නේද ඉතින් එයා හැමදාම දාන ලුණු ප්‍රමාණයක් තියෙනවා.
4: එතකොට අඩු උනත් වැඩි උනත් ඒක
3: දාන්නේ. මෑකරල් ප්‍රමාණය තමයි බලපාන්නේ.
4: හරි.
3: එතකොට ඒ කියන්නේ මෑකරල් අඩුවෙන් ගෙනාවොත් ලුණු වැඩි වෙනවා. අපි
4: වැරද්දන්නේ.
3: යා වැරද්දක් කළා නෑ. යාට කියලා දෙන රෙසිපි එකේ යා කියලා තියෙන ප්‍රමාණයක් තියෙන ලුණු දාන්න කියලා. යා ලුණු හැඳි දෙකක් දානෝ. මෑකරල් කොච්චර තිබ්බත් කතා කරන් දෙන්නේ පොර ගට් කළා
4: ෂේට්
3: එකේ අපි අයින් කළා දාමු වෙන කෑමයක් අමු මේ කතා කරලා වැඩක් නැහැ කියලා පොර ෂේප් වුණා ඉතින් අපෞණි දිහාසරන කොල්ලන් ඉතින් අපි මුකුත් කියන්න ගේ නැහැ ඉතින් මොනවා කියන්නද කියන්නේ
4: කියන්න දෙයක් නැහැ නේ
3: අපි හිර වුණා ඇත්තටම සෑහෙන්න දැන් එහෙම නැතුව පාට රසට කැම ටික හදා ගන්න හැබැයි ලුණු නම් ඒ ප්‍රමාණයට දාන්න ඕන මොන ලුණු උනත් විජේ ලුණු තියෙනවා එතකොට 3-5 ටික මිරිස්කුට් එක කවුරුටි මේක කියන හැම දෙෙම වඩා හොඳ ප්‍රමිතියෙන් ගන්න පුළුවන් විජේ නමත් එක්ක දාන ප්‍රමාණය තීරණය කරන්න ඔයා ඒක අපිට කියන්න බෑ හැබැයි හොඳ ප්‍රමිතියෙන් ගන්නවා නම් විජේ නිෂ්පාදන වලින් ගෙදර ගෙනින් තියාගන්න රසට කැම ටික හදා ගන්න පුළුවන්
4: අපේ රස රටේ සමර බෙදෙන විජේ නිෂ්පාදන 30 වසරක පරිභෝගික විශ්වාසයත් එක්ක අපිට ලැබෙන්නේ නිසා වාටි පොලංකව දෙන විශ්වාසෙ ලැගම වෙනසලින් සුපිරි වෙනසලින් විජේ නිෂ්පාදන මෙලදී ගන්න හැබැයි අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්න එපා දැන් වෙළඳපොලේ අනුකරණ රසක් තියෙන ඒ අතරින් ආ හොඳම නිෂ්පාදනය තෝරගන්න ඕනේ විජේ ලාංඡනය තිනවද කියලා බලමු විජේ නිෂ්පාදන මෙලදී ගන්න අපතක කරන්න එපා

0: 97 லாகான ரேடியோ ITN அகன கிரீடாவலின் அகன கிரீடாவகட லாகான கிரீடா மீடியா சேம சினசுராதாவகம சவஸ் 4:30 லாகான கிரீடா மீடியா ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. FM 93.5, FM 93.7 ලක්හඬ රේඩියෝ ITN. The channel that shaped generations, from the stories you grew up with, movies that resonate, musicals that ignite the soul, documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: විසේකාරේ
2: එම් බෑනේ බා, උඹලටත් උඹලගේ වැඩ තියෙනවනේ බා.
3: මෙහෙමයි අයිය, අපි සෙට් එකක් එකට ඉන්න උට එක එක්කෙනාට වෙන වෙන ප්ලෑන් තියෙන්න බෑ. දැන් බලන්නකෝ, අද උදේම නැගිටලා අපි යන්නේ අයි. අපිට ලෙක්චර්ස් තියනවා, කරන්න වැඩ තියෙනවා. ඔය ටික ඔක්කොම කරන්න බෑ. අනිත් එක ඔයා, ඔයා හැමදාම වෙන දේට පරක් වෙනවා. අද උදේම නැගිටලා බිස්නස් එක කරන්න.
4: හිතේ උපන් මාගේ විසේකාරේ.
2: උඹලගේ මේ ලව් එක මට මාර දෙයක් බා. ඇත්තට මං හිතුවේ මම මේව කාගෙන බිස්නස් එකක් කරයි කියලා. සල්ලි අතට දෙද්දි මචං ආස හිතෙනවා බං.
3: මේකම තමයි මචං අපිට තියෙන බය.
1: සතිය දින පහේම රාත්‍රී 9ට ITN බලන්න.
0: ලකන්ද රේඩියෝ ITN. ලකන්ද ප්‍රවෘත්ති සවස 6:00 බලාපොරොත්තු වන
5: සම

0: අනුග්‍රහය
1: සහයෝගීත අනුග්‍රහය
2: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
3: හිටපු පොලිස්පති CD වික්‍රමරත්න වෙඩිවැදී ජීවිතක්ෂයට අධ්‍යාපන සැලසුම්වලදී වෘත්ති අධ්‍යාපනය කෙරෙහි වැඩි අවධානයක් ජනපති කියයි. ඩෙංගු මරණ 50න් 35ක් කාන්තාවන් 5ක් දරුවන් රෝගීන් 73,000 ඉක්මවයි. කිසිදු හේතුවකින් වී සහතික මිල වෙනස් නොකරන බවට ඇමති ලාල්කාන්තගෙන් ප්‍රකාශයක්. ක්වේට්, බහරේන්, ජෝර්දාන් ඇමරිකන් ඉලක්කවලට ඉරානයෙන් ප්‍රහාර.
4: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:30ට.

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාව මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011-676-579-579.
3: ඩ්‍රයිවෙක් අපිට යන්න වෙලාවත් ලං වෙලා තියෙන අද සිකුරාද දවසේ. ඉතින් කට්ටිය ගොඩක් කලබලෙන් ඉක්මනින් ගෙදර යන්න බලාගෙන ඉන්න දවස වීකෙන්ඩ් එකක් කරන නිසා යන්න කලින් මතක් කරනවා ගෙදර යනකොට දැන් සතියන්තයේ බඩු ටික ගේන්න කඩේට යනකොට මතක ඇතුවම විජේ නිෂ්පාදන වලින් නිෂ්පාදන මිලදී ගන්න අමතක කරන්න එපා. රසකාරක වර්ණකාරක මේ කිසිම දෙයක් නැතුව හොඳ ප්‍රොඩක්ට් එකක් විදියට ඔයාලට ගෙදර ගෙනියන්න පුළුවන් විජේ නිෂ්පාදන. අමතක නොකර කඩේට ගියාට පස්සේ මේ නිෂ්පාදන වලින් අරගෙන යන්න. අපි ඒ වගේම ෆැඩ් නාවත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන මතක් කරන්න ඕන.
4: ඔනෝයා දීර්ඝකාලීන සන්ධි වේදනා වලින් පෙළෙන කෙනෙක් නම් දැන් ඔයාලට ෆැඩ්නෝ ඕතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මොකද ඕතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ ෆැඩ්නෝ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක එකතු වෙලා කරපු පර්යේෂණ වලින් පස්සේ ලිදක්වපු හොඳ සන්ධි වේදනා නාශකයක්. ඉතින් ඔයාට අවශ්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන ඕනම සන්ධි වේදනාවකට ඔයාට දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. සිරසියක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන තමයි ෆැඩ්නෝ ඕතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ඔන්න ෆැඩ්නෝ ආයතනය විසින් නිෂ්පාදනය කළ තියෙන්නේ. වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුව සහතික කළ තියෙනවා මේක හරිම සුවදයි. ඔයාට ඕනම තැනක බයක් නැතුව ගාගෙන යන්න පුළුවන් දවසේ ඕනම වෙලාවක ඉක්මනින් සමර ඇබ්සෝබ් වෙන නිසා ඔයාට ප්‍රශ්නයක් නැතුව ඕන තැනක පහසුවෙන් ගාගෙන යන්නත් පුළුවන්කම තියෙනවා. දිවෙන පුරා තියෙන ෆාමසි සුපරි වෙනසල් වලින් ඔයාට මිලදී ගන්න පුළුවන් රුපියල් 1920කට.

0: Evening Drive with Chamit and Charu.
1: සුබ සන්ධ්‍යාවක්. හවස 6යි විනාඩි 1යි.

0: ඒක ධර්ම තිලක අධ්‍යක්ෂණයක්.
1: මේක පොඩ්ඩක් අහනවා. දැන් තමුස කියන දේ කවුරු හරි මේ 3-4 දිනේක අහයි. ඒ වගේ දෝයි මං මොන හරි කිව්වහම මං කියන දේ අහන්න මිනිස්සු කොච්චර ඉන්නවද? තමුස ඔයි මේ සෙකන්ඩ් ඉයර් එකේ ළමයෙක් විතරයි. මම මේ විශ්වවිද්‍යාලේ ප්‍රොෆෙසර් කෙනෙක්.
0: මගේ ඉපැරණි පින්සති.
2: බලපන් මං උඹට කරන දේ. උඹගේ රස්සාවයි ජීවිතේ දෙකම නැති වෙන තැනට වැඩ කරලා මම පස්ස බලන්නේ.
1: වැරදි වැටහීමක් ඔයාට තියෙන්නේ.
2: වැරදි වැටහීමක්? මෙච්චර මේ කෙල්ලෙක් ගියතුළු දාගෙන අඬනකම් බලන් ඉන්නකොට පිස්සුද බල්ලා?
0: මගේ ඉපැරණි පින්සති. සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
4: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත.
1: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
3: හවස 6 විනාඩි 10යි. ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
1: ටේකියා සුරකිමු මගතොට.
3: කෝල් ඩ්‍රයිව් එකට.
1: ලක්කන. ඊවෙනින් ඩ්‍රයිව්.
5: Right, evening drive අහගෙන අපි ඉන්නතරේ මතක් කරන ඕන විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාට මුදල් හදිස්සියකට සමහර වෙලාවට අපිට සල්ලි ඕන වෙන්නේ අපි නොහිතාම. ඉතින් ඒ වෙලාවට අපිට කරන්න තියෙන හොඳම දෙයක් තමයි අපි ගාව තියෙන රත්තරම් බඩුවක් උකස් කරලා මුදලක් හොයාගන්නවා කියන එක. ඉතින් ඒකත් අරගෙන රත්තරම් බඩු උකස් කරන තැනකට ගියාට පස්සේ ඒකටත් 17 කතන්දර කියලා. ඒකට අවන මුදල දෙන්නේ නැතුව වෙන මුදලක් අපිට දුන්නට පස්සේ අපිට වැඩක් නැහැ එකින්. ඒ නිසා ඔබේ රත්තරම් බඩුවට අවශ්‍ය කරන ඔබට අවශ්‍ය කරන නියම වටිනාකම ලබා දෙන තැනක් තමයි පල්ලියගුරුගේ රන්නයි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ විශ්වාසයෙන් යන්න කියලා. ලොකු මුදලක් ඔයාගේ රත්තරන් බඩුවට ගන්න පුළුවන් වගේම වැඩි මුදලක් ලබා දෙනවා වගේම බේරා ගැනීමටත් ඔයාට පහසු කාලයක් ලබා දීලා තියෙනවා මාස 14ක්. ඉතින් මේ වගේ විශේෂ අවස්ථාවන් රැසක් එක්ක තමයි පල්ලියගුරුගේ රන්නයි එක ගනුදෙනු කරන්න ඔබට අවස්ථාව ලැබෙන්නේ.
3: දැන් ඔයාට එහෙම රස්තියාදුවක් නැතුව ඉක්මනින් අතට සල්ලි ගන්න වගේම රන් පවුමට උපරිම මුදල දෙන තැන තමයි ඔයාට තියෙන්නේ ළඟම තියෙන පල්ලියගුරුගේ රන්නයි සේවාව කියලා කියන්නේ. දැන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි වෙන්නේ. ඉතින් ඔයාට විශ්වාසයෙන් යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දිවයින පුරාම ශාකා 24ක් තියෙනව විහිදිලා ළඟම තියෙන ශාකාවට ගියත් ඔයාට පුළුවන්කම තියෙනවා මේ පල්ලියගුරුගේ රන්නයි සේවාව ගැන තවදුරටත් විස්තර දැනගන්න. ඉතින් සතිය දින 7ේම විවෘතයි. එනිසා ඔයාට බයක් සැකක් නැතුව ගිහින් ඔයාගේ සේවාවන් ඔනේ ඉක්මනින් සහ පහසුවෙන් විශ්වාසයෙන් ලබා ගන්න පුළුවන් එකම තැන තමයි පාලියගුරුගේ රන්නය සේවාව.
5: ඒ වගේම තමයි ගොවිසත ලොතරැයියක් ඔබ ගන්නවා කියන්නේ වාසනාව gedara aran yanawa වගේ වැඩක්. ඉතින් ඔබේ වාසනාව කොයි වෙලාවෙ කොතෙන්දී ඔබට ළඟා වේද කියන්න බෑ. ඒ නිසා අදවස gedara යද්දී අනිවාර්යෙන්ම ගොවිසත ලොතරැයියක් අරගෙන යන්න අමතක කරන්න එපා. එමනම් අපි සින්දුවක් අහලා ආයිමත් කතා කරමු.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0706 366 176 අංකයට

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: FM 93.5 FM 93.7 ලක්හඬ රේඩියෝ ITN.
2: හවස 6:22යි. ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතාරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රිය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
0: පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය. ගානු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
2: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්.
3: Right, evening drive එක අපිට යන්න වෙලාවත් ලං වෙලා තියෙනවා. අද සිකුරාදා දවසේ. ඉතින් කට්ටිය ගොඩක් කලබලෙන් ඉක්මනින් ගෙදර යන්න බලාගෙන ඉන්න දවස වීකෙන්ඩ් එකක් යන නිසා. ඉතින් යන්න කලින් මතක් කරනවා ගෙදර යනකොට දැන් සතියන්තයේ බඩු ටික ගේන්න කඩේට යනකොට මතක ඇතුවම විජේ නිෂ්පාදන වලින් නිෂ්පාදන මිලදී ගන්න අමතක කරන්න එපා. රසකාරක වර්ණකාරක මේ කිසිම දෙයක් නැතුව හොඳ ප්‍රොඩක්ට් එකක් විදියට ඔයාලා ගෙදර ගෙනියන්න පුළුවන් විජේ නිෂ්පාදන. අමතක නොකර කඩේට ගියාට පස්සේ මේ නිෂ්පාදන වලින් අරගෙන යන්න. අපි වගේම ෆැඩ් නාවත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන මතක් කරන්න ඕන.
4: ඔනෝයා දීර්ඝකාලීන සන්ධිවේදනා වලින් පෙළෙන කෙනෙක් නම් දැන් ඔයාලට ෆැඩ්නෝ ඕතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මොකද ඕතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ ෆැඩ්නෝ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක එකතු වෙලා කරපු පර්යේෂණ වලින් පස්සේ ලිදක්වපු හොඳ සන්ධිවේදනා නාශකයක්. ඉතින් ඔයාට අවශ්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන ඕනම සන්ධි වේදනාවකට ඔයාට දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. සිරසියක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන තමයි ෆැඩ්නෝ ඕතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ඔන්න ෆැඩ්නෝ ආයතනය විසින් නිෂ්පාදනය කළා තියෙන. ඒ වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුව සහතික කළා තියෙනවා. මේක හරිම සුවඳයි. ඔයාට ඕනම තැනක බයක් නැතුව ගාගෙන යන්න පුළුවන්. දවසේ ඕනම වෙලාවක ඉක්මනින් සමර ඇබ්සෝබ් වෙන නිසා ඔයාට ප්‍රශ්නයක් නැතුව ඕන තැනක පහසුවෙන් ගාගෙන යන්නත් පුළුවන්කම තියෙනවා. දිවෙන පුරා තියෙන ෆාමසි සුපරිවෙලන්සල් වලින් ඔයාට දී ගන්න පුළුවන් රුපියල් 1920කට ෆැඩ්නා ඕතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්.
3: එමනම් අපි අදට යනවා හැමත් ලබන සඳුදා හරියටම හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක මුණ ගැහෙන බලාපොරොත්තු වෙමින්. ගිහින් එන්න මම චමිත්.
4: ගිහින් එන්න ඔබට සුබ දවසක්. මම චාරු.

0: අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාර වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 0117 679 574

0: සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: настала. ಹಿಟಬು ಪೊಲೀಸ್ ಪತಿ ಸಿಡಿ ವಿಕ್ರಮರತ್ನ ವೆಡಿವೆದಿ ಜೀವಿತಾಕ್ಷೇಟ. ಅಧ್ಯಾಪನ ಸಲಸಂವಲದಿ ವೃತ್ತಿ ಅಧ್ಯಾಪನೆಯಟ ವೆಡಿ ಅವಧಾನೆಯ ಜನಪತಿ ಕ್ಯಾಯ್. ಡೆಂಗು ಮರಣ ಪನಹೆನ್ ತಿಹಕ್ಮ ಕಾಂತಾವಾನ್ ಪಹಾಕ್ ದರುವಾನ್ ರೋಗೀನ್ ಹೆತ್ತುಂದಹಸ್ ಇಕ್ಮಬಾಯಿ. ಕಿಸಿಂದು ಹೇತುವಕಿನ್ ವಿ ಸಹತಿಕ ಮಿಲ ವಿನಸ್ ನೊಕರಣ ಬಾಬು ಎಮತಿ ಲಾಲ್ ಕ್ಯಾಯ್. 2026 ಶ್ರೀಲಂಕಾ ಆರ್ಥಿಕೆಯ ತಿರಸರ ಸಹ ಪ್ರಕೃತಿ ಬದ್ಭಾವಟ ಕೆಪಿಎನ್ಜಿ ಶ್ರೀಲಂಕಾ ಆಯತನೇನ್ ಪ್ರಕಾಶಾಕ್. ಕ್ಯಾಗಲ್ ಅಕ್ಷಿ ಸತ್ಕಂ ಪೋಲಿಮೇಸಿನ ರೋಗಿಂಟ್ ನವ ಬಲಾಪುರತ್ವಾಕ್. ಕ್ವೇಟ್ ಬಹರೇನ್ ಜೋರ್ದಾನ್ ಅಮೆರಿಕನ್ ಇಲಕ್ಕವಲಟ ಇರಾನೇನ್ ಪ್ರಹಾರ. ಲಖನ ಪ್ರಧಾನ ಪ್ರವೃತ್ತಿ ಪ್ರಕಾಶೆ ಸಮಗೇನ್ ಮಮಗಾನ್ ದುಶಾಂತ ಪ್ರವೃತ್ತಿ ಸಂಸ್ಕರಣೆ ಮಹಿಂದ ಪಿಬಿಲೆ. ಹಿಟಬು ಪೊಲೀಸ್ ಪತಿ ಸಿಡಿ ವಿಕ್ರಮರತ್ನ ಮಹತಾಸಿಯ ನಿವಸೇದಿ ವೆಡಿವೆದಿಮ ಕಿಂತ್ವಾಲನ ಬಾಮಿಯ ಗುಸ್ತಿವೆನವಾ ತಲಾಹೀನಿ ಪಿಡಿ ನಿವಸೇದಿ ವೆಡಿವೆದಿಮ ಕಿಂತ್ವಾಲಲಬು ಸಿಡಿ ವಿಕ್ರಮರತ್ನ ಮಹತಾ ನೆಗಿನಿರು ಕೊಲಂಬು ಶಿಕ್ಷಣ ರೋಹಲಟ ತುಳತ್ ಕಿರಿಮೇನ್ ಪಾಸು ಮೇಗುಸ್ ಬೆಂತಿ ಬಾವಟ ಮಾಲಬೆ ಪೊಲೀಸ್ ಇಡಲಬುನು ಪನಿವಿಡಿಯಕ್ ಮತ್ತು ವಿಮರ್ಶನ ಆರಂಭ ಕರೆತಿ ಬವಾಯಿ ಪೊಲೀಸ್ ಮಾಧ್ಯ ಕೊಟ್ಟಾಶೆ ಸಂಧಾನ್ ಕಲೆ. ಮೃತ ಶರೀರೇ ಪಶ್ಚಾತ್ ಮರಣ ಪರೀಕ್ಷಣೆ ಸಂದ ನೆಗಿನೀರ ಕೊಲಂಬು ಶಿಕ್ಷಣ ರೋಹಲೆ ತೆನ್ಪತ್ ಕರತಿಬೆನವಾ ಮರಣೀಟ ಹೇತುವ ತಹುರು ಕರಗೆಣಿಮ ಸಂದ ವಿಮರ್ಶನ ಸಿದ್ಧಕರಣ ಬಬಾಯಿ ಪೊಲೀಸಿಯೇ ಪವಸಾನೆ. ಬಸ್ನಾಹಿರ ಪಲಾತ್ ದಕುನು ದಿಸ ಅಪರಾಧ ಕೊಟ್ಟಾಶೆ ಹಾ ಮಾಲಬೆ ಪೊಲೀಸ್ ಸ್ಥಾನೇಕ್ವ ವೆಡಿದುರ ವಿಮರ್ಶನ ಸಿದ್ಧಕರಣ ಬಾವ ಪೊಲೀಸ್ ಮಾಧ್ಯ ಕೊಟ್ಟಾಶೆ ನಿವೇದನೆ ಕಲ. ಸಿದ್ಧಿಯ ಸಂಬಂಧೇನ್ ಕೇಪದನಿಕು ಗೆನ್ಬ ಬೇವನ ವಿಡತ್ ಪ್ರಕಾಶ ಸಟಹನ್ ಕರಗಿನತಿ ಬೆನವಾ ತವತ್ ಪುದ್ಗಲೇಂಗೆನ್ ಪ್ರಕಾಶ್ ಸಟಹನ್ ಕರಗಮ್ನಿವೆನ್ ವಿಮರ್ಶನ ಕಟೆದು ತವದುರಟತ್ ಸಿದುಕರ್ನ ಬವದ ಪೊಲೀಸಿಯ ಸಂಧಾನ್ ಕಲ. ಮಿಯನ ವಿಟ ಹೆಟ ತುನ್ನನ ವಿಯಹಿ ಪಸುವು ಸಿಡಿ ವಿಕ್ರಮರತ್ನ ಮಹತಾ ಮೆರಟ ತಿಸ್ಪಸ್ವನಿ ಪೊಲೀಸ್ ಪತಿವರೇ ಆಯ್ ದಿದಹಸಿಸೇ ನವೆಂಬರ್ ವಿಸಿಹೈವನ ದಾಸಿಟ ದಿದಹಸಿಸುತ್ತನೇ ನವೆಂಬರ್ ವಿಸಿಪಸ್ವನ ದಾದಕ್ವಾ ಓಹು ಪೊಲೀಸ್ ಪತಿ ದುರಹೆಯೇ ಕಟೆದು ಕಲ. ಮಿಯಂತರ ಸಿದ್ಧಿಯ ವಾರ್ತಾವು ಹಿಟಬು ಪೊಲೀಸ್ ಪತಿವರೆಯಾಗಿ ನಿವಸವೆತ್ ಪೊಲೀಸ್ ಪತಿ ಪ್ರಿಯಾಂತ ವೀರಸೂರ್ಯ ಮಹತಾ ಸಹ ಮಹೇಶ್ರಾತ್ವರ್ಯ ಮೇನ್ಮ ರಾಜಿ ರಸಪರೀಕ್ಷಕವರಾದ ಪೆಮಿನಸಿರಿನವ. ಬೇವಸರಿ ಸಿದ್ಧವು ಡೆಂಗು ಮರಣ ಸಂಖ್ಯಾವ ಪನ್ಹಾಕ್ ದಕ್ವಾ ಇಹಲಗುಸ್ತಿಬೆನವ ಎದರಿನ್ ತಿಸ್ ಪಸ್ತಿನಕುಮ ಕಾಂತಾವಾನ್ ವಯಸ್ಸವರದು ಪಹಲವಟಾಡು ದರುವನ್ ಪಸ್ತಿನಕುದ ಮೇಗಿಯ ಎಮೆನ್ಮ ಬೇವಸರೆ ಡೆಂಗು ರೋಗೇನ್ ಹೆತ್ತೆ ತುಂದ ಸಾರಸಿ ಪನಸ್ ಪಸ್ತಿನಿಕು ವಾರ್ತಾ ವ್ಯತಿ ಪವಾಯಿ ಜಾತಿಕ ಡೆಂಗು ಮರದನ ಏಕಕೆಯ ಸಂಧಾನ್ ಕಲೆ. ಪಸುಕಿಯ ಮಾಸೆ ದೀಪಮನಕ್ ವಾರ್ತಾ ವ್ಯತಿ ಡೆಂಗು ರೋಗೀನ್ ಸಂಖ್ಯಾವ ವಿಸಿ ಎಕ್ದಹಸ್ ಪನ್ಸಿಯತಿ ಸಟಾಕ್ ಮೇ ಮಾಸೆ ಗತವು ದಿನ ದಹಸ್ಸೇಕ ಕಾಲೇ ತುಲ ಡೆಂಗು ರೋಗೀನ್ ದಹಾಟ ದಹಸ್ ಹೆತ್ತೆ ಹೈದಿನಿಕು ವಾರ್ತಾ ವೀತಿ ಬಿಡವ. ಬೇವಸರೆ ವೆಡಿಮ ಡೆಂಗು ರೋಗೀನ್ ಪಿರಿಸಕ್ ವಾರ್ತಾವಾನೇ ಗಂಪಹ ದಿಸ್ಟ್ರಿಕ್ಟೇನ್ ಎಂಬ ಸಂಖ್ಯಾವು ಪಹಲು ದಹಸ್ ತುನ್ಸೆ ಹತಲಿಸೇಕಾಕ್ ಕೊಲಬ್ ದಿಸ್ಟ್ರಿಕ್ಟೇನ್ ಡೆಂಗು ರೋಗೀನ್ ದಹಾತರ ದಹಸ್ ಹೈಸೆ ವಿಸಿ ಪಸ್ತಿನಿಕು ಹದುನಾಗಿನತಿ ಬೆನವ. ಮೇತರ ಡೆಂಗು ಮರ್ತನ ವೆಡ್ಸಟಹನ್ ಅಖಂಡವು ಕ್ರಿಯಾತ್ಮಕ ಬವಾಯಿ ಜಾತಿಕ ಡೆಂಗು ಮರ್ತನ ಏಕಕೆ ವಡಬಲನಾಧ್ಯಕ್ಷ ವೈದ್ಯ ಕಪಿಲ ಕಣ್ಣಂಗರ ಮಹತಾ ಪವಸಾನೆ. ಇದುರೇದಿ ವಿಭಾಗ ಆರಂಭವನ ಪೆವೆನ್ ಸ್ಯಾಮ ವಿಭಾಗ ಏಕಟಮ ಪೆರ ದುಮಾಯನೇಕರ ತಾವ ದುರಟ ಮಧುರು ಮರದನ ವೆಡ್ಸಟಹನ್ ಸಿದುಕರ್ನ ಬಾವ ಕಪಿಲ ಕಣ್ಣಂಗರ ಮಹತಾ ಕ್ಯಾ ಸಿಟಿಯ
1: ಬಸ್ನಾಯಿರ ಪಲಾತ್ ಸಭಾಗೆ ಗಂಪಹ ಸಹ ಕೊಲಂಬ ತಮೈ ವೆಡಿಯಮ್ ರೋಗಿನ ವಾರ್ತಾ ವೇನಿ ಗಂಪಹೆಂ ಸೀರ ವಿಸರ್ಸಮ ಅಟ್ಟ ಯಟಕ್ ವಾರ್ತಾ ವೇನ ಅತರ ಕೊಲಂಬ ದಹನಮೈ ದಶಮ ನಮ್ಯ ಏಕ ತಮೈ ವಾರ್ತಾ ವೇನಿ ದಕುಣು ಪಲಾತಿಂ ಮಾತರ ಸಹ ಗಲ್ಲ ಸಬರಗಮುವೆಂ ರತ್ನಪುರ ಸಹ ಕ್ಯಾಗಲ್ಲ ಮಧ್ಯಮ ಪಲಾತಿಂ ನೂರ ದಿಸ್ತ್ರಿಕ್ಯಾತ್ ಏಕಮ ಊವ ಪಲಾತಿಂ ಪುತ್ತಲಮ ಕುರುಣೇಗಲ್ಲ ಪ್ರಮಾಣಿಕಟ ರೋಗಿನ್ ವಾರ್ತಾ ವೇನ ರೋಗಿನ್ ಮರಣ ಸಂಖ್ಯಾ ತುಲ ಪನಹ ತುಲ ಕಾಂತಾವನ್ ತಿಸ್ ಪಹಕು ಪಿರಿಮಿನ್ ಪಹಲ ಗೊತ್ತಿನ್ನ ಲಮೈನ್ ಪಸ್ತನೆ ತಮೈ ಮರಣಿಟ ಪತ್ರ ತಿಮಿನ್ನೆ ಅವ್ರ ಪಹಲೋಟ ಅಡುವೆ ಇನ್ನ ಲಮೈನ್ ಇಯೇ ಸಿಟ ಅಲುತಿ ಅಪಿ ಪಟಂಗತ್ತ ನೆವತ ವರ ರತಕುರುಸ ಸಂವಿಧಾನ ಸಮಗ ಸಂಬಂಧ ವೇಲ ಎಐಗೆ ಸ್ವೇಚ್ಛಾ ಸೇವಕಿನ್ ಸಮಗ ಸಂಬಂಧ ವೇಲ ದಿಸ್ತ್ರಿಕ ಕುಲಹಕ ಸಹ ಸೌಖ್ಯ ವೈದ್ಯ ನಿರ್ಧಾರಿ ಕಾರ್ಯಾಲಯ ಹೆಟ ತುನಕ ಮೇ ವೆಡಸಟಹನ ಕರೆಗಿನ ಅನುವ ಇಯೇ ಪಟಂಗತ್ತ ವೆಡಸಟಹನಿ ದಹತುಂದ ಸಿಸಿಹತ ಪರಿಶ್ರ ಪರೀಕ್ಷಾ ಲಕ್ಕುಲ ತಿಬಿನವ ಏಂ ತುಂದಾ ಸಕಸಿ 42 ಪರಿಶ್ರವಲ ಡೆಂಗು ಮಧುರವಾನ್ ಬೋವಿಯ ಹೆಕಿಸ್ತಾನ ಅನುನಾಗಿನ ತೀನ ಏಕೆನೋ ಪರಿಶ್ರ ಆರ್ಸಿ ಅವಿಸ್ಸಕ ಇಡಿಸಿ ಜಿಪ್ಟಾಯ್ ಐಡಿ ಸರ್ಬ ಪಿಕ್ಟರ್ಸ್ ಕೇನ ಮಧುರ ವಿಶೇಷಿ ಕೀಟಿಯಾನ್ ಏತುಲ ಹಂಬ ವೇಲಾ ತಿಬಿನ ಏ ಅವಸ್ಥಾವಧಿಮ ಅವಶ್ಯ ಪಿಯವರ್ ಆರಂತೀನ ದೇಸಿಯ ತಿಸ್ತುನಕ ಪರಿಶ್ರವಲ ರತು ನಿವೇದನ ಲಬಾದಿಲ ತೀನ ಪರಿಶ್ರ ತುನ್ಸಿಯ ವಿಸಿನ ಮೇಕಟ ನೀತಿಮಯ ಕ್ರಿಯಾ ಮಾರ್ಗ ಅರಂತೀನ ಪರಿಶ್ರ 145.
0: ඉදිරි අධ්‍යාපන සැලසුම්වලදී වෘත්ති අධ්‍යාපනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව මෙරට වෘත්ති අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශක්තිමත් කළ යුතු බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. 2026 අයවැයෙන් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යංශය වෙන්වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 303ක්. එම ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතියද සමාලෝචනය කෙරුණා. එමෙන්ම 2027 අයවැය කෙටුම්පත් කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා. වෘත්ති අධ්‍යාපනය සඳහා වැඩිම මුදලක් වෙන් කෙරුණේ මේ වසරේදී. එමෙන්ම රජයේ වෘත්තිය පුහුණු ආයතන 310ක් සඳහා පසුගිය කාර්තු දෙක තුල සිසුන් 60,000කට ආසන පිරිසක් බඳවාගෙන ඇති බව මෙහිදී හෙළිවුණා. සාගර විශ්වවිද්‍යාලය සඳහා ස්ථිර භූමියක් ලබා දීම ඇතුළු ව්‍යාපෘති රැසක් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. වෘත්ති අධ්‍යාපන ආයතන සඳහා වාර්ෂිකව බඳවා ගන්නා සිසුන් පිරිස වැඩි කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කෙරුණා. දිවිනපුර ඇති යුනිවර්සිටි කොලෙජ් සංඛ්‍යාව සහ ඒවායෙහි ගුණාත්මක භාවයේ ඉහළණක් වෙමින් කලාපීය මට්ටමින් සිසුන්ට තාක්ෂණික උපාධි සහ ඩිප්ලෝමා ලබා ගැනීමට පහසුකම් සැලසීම පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා. පාසල් සිසුන් වැඩුවෙන් ක්‍රියාත්මක කළ සුබසාධන වැඩසටහන් පිළිබඳවද සාකච්ඡා කළා. 2027 වසරේ සිට 2031 වර්ෂය දක්වා කාලය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතිය වෙනුවෙන් රුපියල් බිලියන 382ක විශාල ආයෝජනයක් සිදු කිරීමේ සැලසුම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙනවා. ගුරු හා අධ්‍යන කාර්ය මණ්ඩල හිඟේ මෙන්ම වැටුප් විෂමතා පිළිබඳවද සිළු ක්ෂේත්‍ර ඒකාබද්ධ කරගනිමින් ඉදිරියේදී සාකච්ඡා කිරීමටත් ඒ වෙනුවෙන් විශේෂ කොමිෂන් සභාවක් මගින් ස්ථිර විසඳුම් ලබා දීමටත් මෙහිදී එකඟතාව පළ කෙරුණා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙන්ම මැති ඇමතිවරුන් හා නිලධාරීන් පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියා. සියලු දිනාගේ අදහස් සලකා බලා ගොවීන් සහ පාරිභෝගිකයින් යන දෙපාර්ශවයටම සාධාරණ වන පරිදි තීරණය කළ සහතික වීමිල කිසිසේත් වෙනස් නොකරන බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළා. ඒ මහනුවරදී පැවති මධ්‍යම රජයේ කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සමුලුවට එක්වෙමින්
2: තෙතවී කියන එක හරහා තමයි අද දැවැන්තම ගසා කෑම සිද්ධ වෙන්නේ. දැන් සමහර වෙලාවට වී කිලෝ එකට මෙච්චරක් දෙන්නේ කියලා. ඒ කියන විදිහට දුන්නත් එහෙම පාරිභෝගිකයාට සහල් කිලෝ එකක් ගන්න වෙන්නේ රුපියල් 400ද. අපි ගොවියෝ ගැන විතරක් හිතන ඇමතිවරු නෙමෙයි. පිටරට ගිහිල්ලා රස්සා කරලා දුක් විඳලා එවන සල්ලිටිකෙන් තමයි පෝරසාන දරන්නේ. අපිට මේ පෝරසානාධාරය දෙන, අපිට මේ වාරි මාර්ග පහසුකම් සපයන, අපිට මේ විවිධ සාන සපයන, අපේ දරුවන්ට පාසල් උපකරණ ටික ගන්න රුපියල් 6000ක් දීපු ඒ ජනතාව ගැනත් ගොවියා හිතන්නේ. එක එක දේශපාලන සටන් පාඩවලට රැවටෙන්නේ නැතුව ගණන් හදලා තමයි ගාණ කියලා දෙන්නේ. 120, 130, 140. ඒක තමයි ගාණ. ඊට වඩා වැඩි ගණන් ඉල්ලන්න ඇති තරම් උද්ඝෝෂණය කරන්න දෙන්නේ නැහැ. යථාර්ථයෙන් පරිබාහිර සටන්කාමීකම් පෙන්වුවට වැඩන්නේ. ඔය වී කිලෝ එකට රුපියල් 150ක් 60ක් ඉල්ලන්නේ යථාර්ථවාදී සටන්කාමීන් නෙමෙයි.
0: රජය නිකුත් කර ඇති සහතික මිලට පෞද්ගලිකාංශයේද මේ වන විට වී මිල දී ගැනීමේ නිරතව සිටින බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ.
3: 120ට වී ගන්න අපි පටන් ගත්තාම දැන් පෞද්ගලික මෝල් හැමියොත් 120ට වී මෝලට ගෙනත් දුන්නාම ගන්නවා කියලා. දැන් මට ඊයේ පෙරේදා වෙනකොටත් පණිවිඩය වුණා ඒගොල්ලෝ කිලෝ 106-7 එහෙම ගත්තා කියලා. ඉතින් ඒක හොඳ මිලක් ගොවියට. පහුගිය කාලේ මේක රුපියල් 85ට 90ට වටලා තිබුණානේ. හැබැයි අපි රජයේ වී 130ට ගන්න මේ අවුරුද්දේ මිලියන 16000ක් වෙන් කළා. මහ කන්නට මිලියන 10000ක් වෙන් කරා, යල් කන්නට මිලියන 6000ක් වෙන් කරා. ඒ මිලියන 6000න් දැන් වී ගන්න පටන් අරන් තියෙනවා. සහල් වෙළඳපළ 2024 දෙසැම්බර් වෙනකොට තිබුණේ රුපියල් 270 280 තිබිච්ච සහල් අපි රුපියල් පාලන මිලක් ගෙනල්ලා 2025 අවුරුද්දේ 2026 අවුරුද්දේ පාලන මිල හෝ ඊට අඩුවෙන් අපි සහල් වෙළඳපළ පාලනය කරමින් තියෙනවා.
0: මේ අතර ගොවීන් ජලකන්නේ වැඩි වශයෙන් වී වගා කිරීමත් අසන්න වැඩිවීමත් හේතුවෙන් රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු වී ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග මහතා පවසනවා.
4: අපිට හැකියාව ලැබුණා මෙම යලකන්නේදී හෙක්ටයාර 473,000ක පමණ ප්‍රමාණයක වී වගාව සිදුකරන්ඩ පහුගිය මහකන්නේ මුළු වගාවෙන් 8%ක පැණි ප්‍රමාණයක් තමයි කිරි සම්බා වගා කරලා තිබුණේ. නමුත් මෙම කන්නේදී සමස්ත වගාවෙන් 15%කට ආසන්න ප්‍රමාණයක් කිරි සම්බා වගා කරලා තියෙනවා. පසුගිය කාලය තුළ අපි දන්නවා කිරි සම්බා ප්‍රමාණය අඩුවීම නිසා ඊට ආදේශක සහල් පිටරටින් ආනයනය කරන්න සිදු වුණා. නමුත් මම හිතනවා මේ කිරි සම්බා වගා ප්‍රතිශතය වැඩිවීම හොඳ ප්‍රවණතාවයක් හැටියට හොඳ අස්වැන්නක් ලැබෙමින් පවතිනවා. දැනට ප්‍රධාන වශයෙන්ම අම්පාර තිරුකුණාමලයේ මඩකලපුව මුලතිව් කිලිනොච්චි වවුනියාව අනුරාධපුර සහ හම්බන්තොට වැනි දිස්ත්‍රික්ක වලින් මේ අසනු නිලීමේ කටයුතු ආරම්භ වෙලා තියෙනවා. මම හිතන්නේ මේ වී අලවිය ගැන විශාල උද්‍යෝගයක් සමාජය ඇති වෙලා තියෙන්නෙත් ඒ විදිහට හොඳ අස්වැන්නක් ලැබෙන හේතුව මත.
0: ශ්‍රී ලංකා ආර්ථිකය 2026 වසරේදී තිරසර ලෙස ප්‍රකෘතිමත් වීමේ මාවතකට අවතීර්ණය වී ඇති බව KPMG ශ්‍රී ලංකා ආයතනය පෙන්වා දෙනවා. ඒ ඔවුන් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික දැක්මෙන් තහවුරු කරමින් එම වර්තාවට අනුව ආර්ථික වර්ධනය, රාජ්‍ය මූල්‍ය කාර්ය සාධනය, පෞද්ගලිකංශයේ ආයෝජන ක්‍රියාකාරකම් සහ විදේශ විනිමය ප්‍රවාහයන් යන අංශ රැසක්ම ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවයි KPMG ශ්‍රී ලංකා ආයතනය සඳහන් කළේ. ඒ අනුව 2026 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතයේ 5.1%කින් වර්ධනය වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ ආර්ථික අඛණ්ඩව යථා තත්ත්වයට පත්වමින් ඇති බවට ප්‍රබල සාක්ෂියක් බවයි KPMG ශ්‍රී ලංකා ආයතනය පෙන්වා දෙන්නේ. අඩු උද්ධමනය, පහළ පොලි අනුපාතය හා බැංකු පද්ධතියේ ප්‍රමාණවත් ද්‍රවශීලතාව හේතුවෙන් දේශීය ඉල්ලුම ශක්තිමත් වී ඇති බවද ඔවුන් සඳහන් කළා. පෞද්ගලිකංශයට ලබා දුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 485.4කින් ඉහළ යාම ව්‍යාපාරික ක්‍රියාකාරකම් සහ ආයෝජන යළි වේගවත් වෙමින් පවතින බවට ධනාත්මක සංඥාවක් පෙන්නුම් කරන බවද KPMG ශ්‍රී ලංකා ආයතනය පවසනවා. ආර්ථික අංශ අතරින් කර්මාන්තංශයේ 7.2%ක වර්ධනයක් වාර්තා කරමින් ප්‍රමුඛස්ථානයේ පසුවන බවත් ඔවුන් සඳහන් කළා. සේවා අංශයේ 3.4%කින් සහ කෘෂිකාර්මිකාංශයට 1.1%කින් වර්ධනය වී තිබෙනවා. නිෂ්පාදන සහ ඉදිකිරීම් අංශද නැවත ව්‍යාප්ත වීමේ මාවතට පිවිසීම ආර්ථික ක්‍රියාකාරකම් ශක්තිමත් වන බවට තවත් සාක්ෂියක් බවයි KPMG වාර්තා පෙන්වා දෙන්නේ. රාජ්‍ය මූල්‍යංශයේද කැපිපෙනෙන ප්‍රගතියක් දක්නට ලැබෙනවා. 2026 වසරේ මුල් කාර්තුව තුළ බදු ආදායම 36.4%කින් ඉහළ ගියා. එම කාලය තුළ රජ රුපියල් බිලියන 116.4%කින් අයවැය අතිරික්තයක්ද වාර්තා කළා. මෙය පසුගිය දශක කිහිපය තුළ වාර්තා වූ ශක්තිමත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවලින් එකක් ලෙසයි KPMG හඳුන්වා දෙන්නේ. බාහිරංශය තුළද ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. විදේශගත ශ්‍රමික ප්‍රේෂණ 26.5%කින් ඉහළ ගොස් ඇමරිකා ඩොලර් බිලියන 2.3%ක් දක්වා ළඟා වී තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ නිල විදේශ විනිමය සංචිතය 2026 ජුනි අවසාන වන විට ඇමරිකාව තුළ ඩොලර් බිලියන 6.45ක් දක්වා වර්ධනය වී ඇති බවයි KPMG පෙන්වා දෙන්නේ. ඉදිරි කාලයේ ඒ තවදුරටත් ඉහළ නැංවීමේ හැකියාව පවතිනවා. මැද පෙරදිග ගැටුම්, ගෝලීය බලශක්ති මිල, උද්ධමන පීඩනය සහ ඉහළ ආනයන වියදම් වැනි බාහිර අවදානම් තවදුරටත් ශ්‍රී ලංකාව වෙතට පවතින බැවින් මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති ප්‍රවේශමෙන් කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවද KPMG අවධාරණය කළා. සමස්තයක් ලෙස KPMG ශ්‍රී ලංකා ආයතනය තක්සේරු කරන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය මෙවැනි විට ශක්තිමත් වර්ධන මාවතකට පිවිස ඇති බවයි. රාජ්‍ය මූල්‍ය විනය, පෞද්ගලිකංශයේ ආයෝජන, කර්මාන්ත හා සේවාංශයේ වර්ධනය, විදේශ ප්‍රේෂණ ඉහළ යාම සහ විදේශ විනිමය සංචිත ශක්තිමත් වීම වැනි සාධක එම ප්‍රකෘතිමත් වීම තුළින් තිරසර ආර්ථික වර්ධනයක් බවට පත්කිරීම වඩාත් යහපත් පදනමක් සකසා ඇති බවයි. සත්ව සුබ සාධනය සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ගෙනීමෙන් සතුන්ගේ ජීවිත යහපත් කිරීම සඳහා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජයට අවස්ථාව ලැබී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. ඒපෙට් එක්ස්පෝ 2026 ප්‍රදර්ශනයට එක්වෙමින් එය ආරම්භ වුණේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා සුරතල් සත්තු පශු වෛද්‍යවරුන්ගේ සංගමයයි එය සංවිධාන කළේ. වීති සතුන්ගේ සුරක්ෂිත භාවය සහ සුබ සාධනය වෙනුවෙන් සමාජයේ දැනුවත් කිරීම සඳහා වූ ආලෝකා ප්‍රදර්ශන කුටිය නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යවරිය වීදී බලු පැටවෙකු රැකවරණය සඳහා ඉල්ලුම්කරුවෙකු ලෙස භාරදීමද සිදු කළා. වීදී සතුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙසයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
5: අද මම මෙතනට පැමිණියෙත් ඔබ සියලු දෙනා ආමන්ත්‍රණය කරන්නේ අගමැතිතුමිය හැටියට පමණක් නෙවෙයි, අවුරුදු ගණනාවක් තිස්සේ සුරතල් සතුන්ගේ සේවකයෙක් හැටියට කිව්වොත් වැඩිය නිවැරදි. මං හිතන්නේ අයිතිකරුවෙක් කියන්න බෑ. විශේෂයෙන්ම මම මොන අගමැතිකම් තනතුරු දැරුවත් ගෙදර ගියාම මම ඔවුන්ගේ සේවකයෙක් හැටියට තමයි අපේ ගෙදර නම් ඉන්නේ. අපේ ගෙවල් වල ඉන්න සතුන් ගැන විතරක් නෙවෙයි, විශේෂයෙන්ම අපේ වීදි සතුන් ගැන අපේ විශේෂ අවධානයක් අපි යොමු කරන්න ඕනේ. ඒක මම හිතනවා අපේ සියලු දෙනාගේම වගකීම. ඒ සඳහා අපි හොඳ ප්‍රතිපත්ති නීති හදන්න ඕනේ. මම ඉන්නේ පන්සලක් ළඟ. ඒ පන්සල ගාව හැමදාම පූස් පැටව් බලු පැටව් දාලා යනවා. අපේ සුරතල් සතුන් වගේම අපි වීදි සතුන් ගැන අවධානයක් දෙමු කියන එක මගේ ඉල්ලීම මම කරනවා. ළඟදිත් ලංකාව ගෝලීය වශයෙන් සුප්‍රසිද්ධ වුණා. අපි දැක්කත් පොළොන්නරුව පැත්තේ චූටි දියණියක් ඉත්තෑවෙක් එක්ක තිබ්බ සම්බන්ධතාවය. සහකම්පනය, ආදරය, කරුණාව කියන දේ දරුවන්ගේ ජීවිතවලට ප්‍රායෝගිකව එකතු කරන්න නම් සුරතල් සතුන් එක්ක ඒ තියෙන සහජීවනයේ ඒ දෙන වගකීම තුළින් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්, උගන්වන්න පුළුවන්. මම නම් කැමතියි ඇත්තටම මේක අපේ ඉස්කෝලවලත් අපිට සුරතල් සතුන් බලා ගන්න පුළුවන් සංස්කෘතියක් අපේ පාසල් තුල පොඩි කාලේ ඉඳන්ම අපිට මේ පුරුද්ද ඇති කරන්න පුළුවන් නම් මං හිතන්නේ අපිට වීදි සතුන් කියන එක අර්බුදයක්, ප්‍රශ්නයක් නොවන විදියට අපේ රටේ හදා ගන්න පුළුවන්. ඒ වගේම මම සතුටු වෙනවා අපිට පුළුවන් වුණා සති කීපයකට පෙර ඇනිමල් වෙල්ෆෙයාර් බිල් එක කැබිනට් එකේ පාස් කරන්න. ඒ හරහා මම හිතනවා පොදුවේ අපිට මේ රටේ සතුන්ගේ යහපැවැත්ම, සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් විශාල මැදිහත් වීමක් කරන්න පුළුවන් වෙයි කියලා.
0: අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති රකිත රාජපක්ෂ මහතා ඇතුළු තුන්දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් ලබන 28 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසු වූ ප්‍රබල මද්‍රව්‍ය ජවාරම්කරුවෙකු බව කියන හරක්කටා නැවත්තාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරමින් ඔහුගේ රැඳවුම් යෝගය අවලංගු කර බූස් හැර වෙනත් සුදුසු බන්ධනාගාරයක රඳවා තැබීම සඳහා ඔහුගේ බිරිඳගෙන් ₹10,00,000 අල්ලසක් ලබාගත් බවටයි ඔවුන්ට චෝදනා එල්ල වුණේ. එම චෝදනාවට රකිත රාජපක්ෂ සමගි ජනබලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ අරුණ වරුණහැන්දිගේ පසුගියදා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට අද ඉදිරිපත් කෙරුණා. එහිදී අල්ලස් කොමිසම විමර්ශන ප්‍රගතිය අධිකරණයට වාර්තා කළා. අල්ලස් කොමිසමේ නිලධාරිනිය එහිදී කියා සිටියේ පැමිණිලිකාරීක වන හරක්කටා නැමැත්තාගේ බිරිඳ වන මහේෂිකා මදුවන්ති නැමැත්තියගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස සැකකරුවන්ගේ නීතිඥවරුන් දැනුම් දී තිබූ බවයි. ඒ අනුව ඇය සිය ප්‍රකාශයේ ඇතුළත් වීඩියෝ පටයක් අල්ලස් කොමිසමට යොමු කර තිබෙනවා. එම වීඩියෝ පටයෙන් අල්ලස් මුදල මෙම සැකකරුවන්ට ලබා දුන් බවට ඇය ප්‍රකාශ කර තිබෙන බවත් නිලධාරිනිය කියා සිටියා. මෙම අල්ලස් මුදල ලබා දීමේ සිද්ධියට අදාළව පටිගත කරන ලද දුරකථන ඇමතුම් ඇවිසින් කොමිසමට ඉදිරිපත් කර තිබෙනවා. මෙසේ ලබා ගන්නා ලද අල්ලස් මුදල ස්වාමීන් වහන්සේ නමක් මගින් ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ලබා දී ඇති බවත් රකිත රාජපක්ෂ මහතා නැමැත්තා සම්බන්ධව කටයුතු කරන සමාගම් සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කරන බවත් ඇය සඳහන් කළා. විත්තිකරුවන්ගේ ඇපඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන් 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. එදින ඇප පිළිබඳ නියෝගයේ ප්‍රකාශයට පත් කරන බවයි මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ. අත්අඩංගුවටගෙන රඳවා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලී මහතා ගොනුකර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා ගොනුකර ඇති අතරමැදි පෙත්සම් සලකා බැලීම සඳහා අගෝස්තු 4 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවටගෙන රඳවා ගැනීමට එරෙහිව සුරේෂ් සලේ මහතා පෙත්සමක් ගොනු කර තිබුණා. ඊට මැදිහත් වී කරුණු දැක්වීමට තමන්ටද අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා පාර්ශ්ව 8ක් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. ඒ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි සහ කොළඹ අගරදගුරු හිමිපාණන් ඇතුළු පාර්ශ්ව 8ක් විසින් එම පෙත්සම් අද කැඳ වූ අවස්ථාවේ අභියාචනාධිකරණය ප්‍රකාශ කළේ පෙත්සම්කාර පාර්ශ්වයේ ජනාධිපති නීතිඥවරයාගේ දේශනය අවසන් වූ පසු අතරමැදි පෙත්සම් සලකා බලන බවයි. ඒ අනුව අතරමැදි පෙත්සම්කාර පාර්ශ්වයේ එකඟතාව මත ඒවා සලකා බැලීම සඳහා අගෝස්තු 4 සහ 6 යන දිනවලදී කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා. මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගුණකර ඇති නඩුව කොළඹ මහාධිකරණයේ හමුවේ අද විභාගයට ගත්තා. ₹1,730,000 අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි 5ක් දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලින් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවටයි යෝෂිත රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබෙන්නේ. ඔහුට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ අද විභාග කෙරුණා. එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂි සටහන් කරගෙන තිබෙනවා. යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න විමසා සිටියා. ඉන් අනතුරුවයි වැඩිදුර සාක්ෂි විභාගය ලබන 24 වනදා දක්වා කල් තැබීමට නියම කෙරුණේ. රෝගී ජීවිත වඩාත් ආරක්ෂා කළ හැකි පරිදි අනපනත් ගැනීම පිළිබඳ රජ අවධානය යොමු ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. එරඹුකන ප්‍රාදේශීය අක්ෂිරෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ මහතා මෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රයේ නිලධාරීන් කිහිප දෙනෙකුම මෙම අවස්ථාවට සහභාගී වුණා. මෙරට පෞද්ගලික රෝහල් මෙන්ම පෞද්ගලික සෞඛ්‍ය වෛද්‍ය ආයතන නියාමනය කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ඒ සඳහා පනතකින් බලතල පැවරී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
6: රඹුකන ප්‍රාදේශීය රෝහලට අනුබද්ධව පවතින මේ අක්ෂි ඒකකය අපි හඳුනාගන්නේ ජාතික මට්ටමින් අපේ රටේ කැටරැක් සර්ජරිස් වලට තිබෙන පුළුවන් තරක් හැටියට. තීන්දුවකට ආවා දැනට මේ පරිශ්‍රයේ ක්‍රියාත්මක වෙන ශල්‍යාගාර එකයි ක්‍රියාත්මක වෙන්නේ, තව දෙකක් තිබෙනවා. ඒ ශල්‍යාගාර තුනටම අවශ්‍ය කරන පහසුකම් ලබා දීලා, උපකරණ ලබා දීලා ශල්‍යාගාර තුන ක්‍රියාත්මක කරන්න අපි කඩිනමින් මේ කටයුතු ආරම්භ කරනවා.
7: අද මාධ්‍ය වාර්තා කරනවා පෞද්ගල රෝහල් 52
6: රෝගීන්ගේ පැත්ත විතරක් නෙවෙයි සෞඛ්‍ය අමාත්‍යාංශයට වගකීමක් තිබෙනවා අපේ රටේ පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික සෞඛ්‍ය වෛද්‍ය ආයතන ඒ පිළිබඳ නියාමනය කරන්න. ඒකට අපි පනතකින් බලය පැවරලා තිබෙනවා. ඒකේ සමහර පනතේ තියෙන වගන්ති ක්‍රියාත්මක කිරීමේදී නඩු කටයුත්තකුත් තිබෙනවා. නමුත් ඒකත් අපි අපේ අධීක්ෂණය සහ නියාමනය විධිමත් කරමින් පවතින්නේ. තව ටිකක් ඒකේ සංවර්ධනය කර යුතු පැති කීපයක් තියෙනවා. අතර පනත වෙනස් කරන තමයි අපි කල්පනා කරමින් ඉන්නේ. පනත අපේ රටේ රෝගී ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් නිතරම බලාත්මක නැහැ සහ ඒකේ නියාමන ආයතනය තුළ නියෝජනයක් තව පුළුල් වෙන්න ඕන කියලා අපි කල්පනා කරනවා.
0: රජයක් ලෙස රාජ්‍ය සේවයේ ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු යොදා ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න මහත්මිය ප්‍රකාශ කළා. ඒ රාජ්‍ය මාධ්‍ය ආයතනවල නිලධාරීන්ගේ අභිප්‍රේරණය වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වැඩසටහනකට එක්වෙමින් ජිනීවා ටයිම්ස් මාධ්‍ය ආයතනයේ සම්පත් දායකත්වයෙන් ඔය වැඩසටහන පැවැත්ුණේ. එම ආයතනයේ නේවාසික අධ්‍යක්ෂ ප්‍රතිපා වර්ණකුලසූරිය මහත්මිය වැඩසටහන මෙහෙවා තිබෙනවා. රාජ්‍ය මාධ්‍ය ආයතන නියෝජිතෙන් රැස්වා කීටෙක් ව සිටියා. ජාතික ගීය හැඟීමෙන් ගායනා කළ යුතු බවත්, ඒ අයුරින්ම රැකියාවද උනන්දුවකින් යුතුව සිදු කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළා.
8: පහුගිය කාලවල ටිකටම අහන්න හම්බුණා රාජ්‍ය සේවයේ රැකියාවකට මොන හරි වැඩක් කරගන්න ගියාම අනේ රජයේ නිලධාරීන් එක්කෝ ෆෝන් කෝල් වල එක්කෝ නිදිමතේ එක්කෝ සැරෙන් කතා කරනවා කියලා. ජෙනරලි අපිට සාමාන්‍යයෙන් අහන්න හම්බෙනවා මේ හරිම අලසයි උදාසීනයි කියලා. ඒක රාජ්‍ය සේවය දුර්වල කරන්න කලින් හදපු මතයකුත් තියෙනවා. ඒක බොරුමත් නෙමෙයි, ඒක ඇත්ත තැනකුත් තියෙනවා. ඒ දෙකම ඔළුවට අරගමු. අපි රාජ්‍ය සේවය ශක්තිමත් කරනවා රජයක් ලෙස. අපි වැටුප් වැඩි කරනේව කරනවා. රජ්‍ය සේවකයන්ට අවශ්‍ය අනෙකුත් අයිතිවාසිකම් දීමනා දෙනවා, ප්‍රශ්න විසඳනවා. ඒ නිසා ඔබේ පැත්තෙන් ඔබේ දායකත්වයත් ඒ විදිහටම රටට කරන්න.
0: ඇමරිකාව අකණ්ඩව 6 දිනටත් ඊ රාත්‍රියේ ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා. හොමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග මැද පෙරදිග කලාපයේ අර්බුදකාරී තත්ත්වය තවදුරටත් උත්සන්න වුණා. ඊයනු ඇමරිකාව සහ ඉරානය අතර අකණ්ඩව ගැටුම් වාර්තා වනවා. ඊ රාත්‍රියේ ඇමරිකානු හමුදාව ඉරානය වෙත ප්‍රහාර මාලාවක් එල්ල කළ බවයි එරට ආරක්ෂකංශ සඳහන් කළේ. හොමුස් සමුද්‍ර සන්ධිය අසල කේෂ්මී දූපතට අබ්හාස් ඉරානාස්ථාර් න්‍යෂ්ටික බලාගාරයක් පිහිටි බන්ඩාර් අබ්හාස් මෙන්ම බුෂිර් වෙත ඇමරිකානු ප්‍රහාර එල්ල වූ බවයි ඉරානය නිවේදනය කළේ. එමෙන්ම හොමුස්ගන් කලාපයේ පාලම් දෙකකටද ප්‍රහාර එල්ල කෙරුණා. ප්‍රහාර එල්ල කිරීම සඳහා ජෙට්යානා ඩ්‍රෝනයාන සහ යුද නෞකා යොදාගෙන තිබෙනවා. ඉරානයේ වෙරළබඩ නිරීක්ෂණ මධ්‍යස්ථාන, ගුවන් ආරක්ෂක මධ්‍යස්ථාන, හමුදා යටිතල පහසුකම් සැපයුම් හා සමුද්‍රීය සම්පත් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කළ බවත් ඇමරිකාව නිකුත් කළ නිවේදනයෙහි සඳහන්. ඉරානයේ සිවිල් ඉලක්ක වෙත පහර දෙන බවට ඇමරිකාව සිදු කර ඇති තර්ජනය ක්‍රියාත්මක කළහොත් මැද පෙරදිග කලාපයේ සියලු යටිතල පහසුකම් විනාශ කර දමන බවටයි ඉරානය අනතුරුවංග වන්නේ. එමෙන්ම කුවේටයේ බහරේනිය සහ ජෝර්දානයේ ඇමරිකා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවද ඉරානය ප්‍රකාශ කළා. මෙතර ඉරාන රාජ්‍ය තාන්ත්‍රික භාවය පිළිබඳ ඇමරිකා මතය වෙනස් කිරීමට ඊශ්‍රායලයේ උත්සාහ කළ බවට ඇමරිකා උපජනාධිපති ජෙඩී වැන්ක්ස් චෝදනා කරනවා. ඇමරිකාව සහ ඉරානය අතර යුද කැටුම් අවසන් කිරීම සඳහා පැවති රාජතාන්ත්‍රික කටයුතුවලට ජෙඩී වැන්ක්ස් නායකත්වය ලබා දුන්නා. එහිදී තමාට ඉතා කුරිරු පෞද්ගලික ප්‍රහාරයන්ට මුහුණ දීමට සිදු වූ බවයි ඇමරිකා උපජනාධිපතිවරයා පවසන්නේ. ලංකා ප්‍රීමියර් ලීග් 2026 පන්දුවර 20 තරගාවලිය අද ආරම්භ වෙනවා. තරගාවලියට කණ්ඩායම් පහක් ඇතුළත්. එනු පළමු තරගයේ අද පැවත්වෙන්නේ ගෝල් ගැලන් සහ ජෙෆ්නා කිංග්ස් කණ්ඩායම් අතරයි. තරගයේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරගයේ පිළිබඳ නවතම තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අප නියෝජිත සමීර කාර්යවසම්.
9: LPL තරගාවලිය ආරම්භ කිරීමේ සමාරම්භ උත්සවය ආරම්භ වුණා. සවස 6:30 සමාරම්භ උත්සවය ආරම්භ වුණේ. ඒ සඳහා කණ්ඩායම් පහම නියෝජනය කරමින් කණ්ඩායම් නායකයන් සහභාගී වුණා. ඒ වගේම තරගාවලිය සඳහා ලබා දෙන කුසලානය නිරාවරණය කිරීමේ මාධ්‍යට සහ දෙස් විදෙස් ක්‍රීඩකයන්ට මේ සියලු දිනාතම එම කුසලානය නිරාවරණය කිරීමේ අවස්ථාවත් අපට දැක ගන්නට හැකියාව ලැබුණා. මේ මොහොතේදීත් විශාල පිරිසක් ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගණයට එකතු වීමෙන් සිටිනවා. SSC ක්‍රීඩාංගණයට පළමු තරගය ජෙෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ගැලන්ස් කණ්ඩායම අතරයි පැවැත්වෙන්නේ. ජෙෆ්නා කණ්ඩායමේ නායකයා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ බානුක රාජපක්ෂේ. වගේම ගෝල් කණ්ඩායමේ නායකයා දසුන් ශානක කටයුතු කරන්නේ. ඉතින් හොඳ තරගයක් දැක බලා ගැනීමේ අරමුණින් විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් ක්‍රීඩාංගණයට එකතු වීමෙන් සිටිනවා. තවමත් අපි ආරාධනා කරනවා තව ස්වල්ප වේලාවකින් අපිට දැක ගන්නට හැකියාව ලැබෙනවා අහස සිඹින ඩ්‍රෝන යානා 500ක් ගුවන් ගත කරමින් සංදර්ශනය පැවැත්වීමට සමාරම්භ කුත්සේ. වගේම ලංකාවේ ජනප්‍රියම ගායන ශිල්පීන් රැසක් සහභාගී වන සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටත් අවශ්‍ය කටයුතු SSC ක්‍රීඩාංගණයේ සූදානම් කර තිබෙනවා. එයයි මේ මොහොතේදී SSC ක්‍රීඩාංගණයේ LPL තරගාවලියේ සමාරම්භයත් සමග සූදානම් අපිට දකින්නට හැකියාව ලැබෙන්නේ. මම SSC ක්‍රීඩාංගණයේ සිට සමීර කාර්ය වසම් ප්‍රවෘත්තිංශය වෙනුවෙන්.
0: හිටපු පොලිස්පති සිඩී වික්‍රමරත්න වෙඩිවැදි ජීවිතක්ෂයට. අධ්‍යාපන සැලසුම්වලදී වෘත්ති අධ්‍යාපනයට වැඩි අවධානයක් ජනපති කියයි. ඩෙංගු මරණ 50-30ක්ම කාන්තාවන් 5ක් දරුවන් රෝගීන් 73,000 දක්වා ඉහළට. කිසිදු හේතුවකින් වී සහතික මිල වෙනස් නොකරන බව ඇමති ලාල් කියයි. 2026 ශ්‍රී ලංකා ආර්ථිකය තිරසර සහ ප්‍රකෘතිමත් බවට KPMG ශ්‍රී ලංකා ආයතනයෙන් ප්‍රකාශයක්. කෑගල්ල අක්ෂි සත්කම් පොලිමේ සිටින රෝගීන්ට නව බලාපොරොත්තු. කුවේට්, බහරේන්, ජෝර්දාන් ඇමරිකන් ඉලක්කවලට ඉරානයෙන් ප්‍රහාර. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන්නේ බවට පත්වනවා. ජලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
10: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
11: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න. ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117 6479

기대 상기대 가기대 게라 한 오얀 게라 다른데 다스 아따 왔을래 비트 아비트 미기대 애니 가슴 칼하르기 한데 오 이기대요.

0: ගිරලිව්වේ අද අප හමුවන මේ ගීපද රචකයා සහ සංගීතවේදියා. අද අප හමුවන්නේ අචල සොලමන්ස්. අයිවන් සුභ සන්ධ්‍යාවක්.
1: අයිවන් සුභ සන්ධ්‍යාවක්.
0: සඳ මිතුරිත් එක්ක තමයි ඔබ මේ ජනප්‍රිය තලයට ගීපද රචකයෙක් විදිහට එක් වෙන්නේ. ඒ වගේම සුරණිකේ නිල් දෑසින් ගීතයත් එක්ක සංගීත අධ්‍යක්ෂණයට සංගීත නිර්මාණය කිරීමට තනු නිර්මාණය කිරීමට එකතු වෙනවා. මේ සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙක් ගත්තාම නිර්මාණකරුවෙක් විදිහට මේ ශ්‍රේෂ්ඨයන් දෙකේම යෙදෙනවා ටිකක් අඩුවෙන් අපිට ලංකාව තුළ දකින්න ලැබෙන්නේ ටිකක් විතර අඩුවේ. එතකොට මේ කොහොමද මේ ගමනට අවතීර්ණ වෙන්නේ කියලා මම අහන්න කැමති මුලින්.
1: I think සාමාන්‍ය පොදුවේ හැම කෙනෙක්ගේම අඩිතාලම වැටෙන්නේ පාසල් සමයත් එක්කනේ. ඒකට මූලික වෙන්නේ ඇත්තටම අපි තුල යම්කිසි හැකියාවක් උපදින්න ගේනවා. මම හිතන සංගීතයේ සහ ඒ වගේ කලාවන් වලදී ඔය චිත්‍ර වගේ ගොඩක් තැන්වලදී උපන්න හැකියාව තමයි මූලික වෙන්නේ අඳුනගන්න. ඉතින් ඒතරම මට මුල් කාලේ ගීත ගායනා කිරීම හැකියාවක් තිබුණා. ඒකත් එක්ක තමයි මම සංගීතයට කැමති වෙන්නේ. ඒ වගේම අපේ ගෙදර පරිසරයේ තිබුණා මේ අපේ තාත්තා අම්මා ගොඩක් ඔය ගීත ඒ කාලේ දැන් ගුවන්විදුලි අපි හවස්වරු එහෙම අහනවා. අහනකොට ගීත ගැන කතා කරනවා. සමහර පද රචනා ගැන විශේෂයෙන් සමාජලාට හොඳ කැසට් පට තියෙන කාලෙත් කැසට් පට හොඳ ඒවා මේ නිකුත් වුණාම ඒවත් ගේනවා සමාජලාට. ගෙනල්ලා ඒ ගීත ඇතුලේ තියෙන කාරණා ගැන කතා කරනවා. ඒ වගේ ඉතින් එතකොට හොඳ ගීත අහන්න ලැබුණා ඒ කාලේ. ඉතින් ওই කාරණාත් එක්ක මට කුතුහලයක් තිබුණා. ඒ කාලේ ඇත්තටම ওই ගීත ඇහෙද්දී මේක කොහොමද නිර්මාණය කරන්නේ කියලා ලොකු කුතුහලයක් තිබුණා. ඉතින් ඒක තමයි මම හිත අඩිතාලම් වෙන්න ඇත්තේ. ඉතින් මම සංගීත අධ්‍යාපනයේ ඉස්කෝලේ දිවිෂයක් විදිහට හැදෑරුවා සෞන්දර්ය අධ්‍යාපනය තුල. ඊට පස්සේ ඒ ලෙවල් දක්වාම විවිධ ගුරු රැඩතේ බාහිරවත් ඒවට ඊට අමතරව මම කොළඹ ආනන්ද විද්‍යාලයෙන් තමයි මේ මගේ උසස් පෙළ මේ දෙපෙණී තින්නේ. ඊට පස්සේ ඒ ලෙවල් කාල වෙනකොට වගේ ගොඩක් අමාරුකම් මැද්දේ වුණත් මට මේ අම්මලා මේ පොඩි විද්‍යෝගණයක් අරන් දෙනවා. ඒකේ මේ ඒ සින්දු ප්‍රෝග්‍රෑම් කරන්න කියන්නේ ප්‍රතිනිර්මාණය කරන්න රෙකෝඩ් කරන්න පුළුවන් ඒකේ. ඉතින් මට ලොකු අධ්‍යාපනයක් ලැබුණා මේ ඔය සංගීත නිර්මාණය ගැන. මොකද මම කෙරුවේ මම කියවන මට කුතුහලයක් තිබුණා කියලා. ඒ වෙනකොට මම ඇත්තටම මූලික වශයෙන් මූලික දැනුම ලබාගෙන තිබුණා සංගීතයේ තීරය කියන්නේ න්‍යායාත්මක දැනුම. ඒත් එක්ක මම කරපු දේ අර ගීත ගොඩක් ඒවා අහහ මොකද මට මේ මල්ලක ස්වර ලිපි තිබුණ නැහැ. මම කරන දේ කැසට් එක අරගෙන අහහ ඒව සම්පූර්ණයෙන් ප්‍රතිනිර්මාණය කරනවර මේ විදුලියෝගණය තුල. එතකොට උනේ මට හැකියාව ලැබුණා අර එක එක ස්වර මේ යොදාගෙන තියෙන අපි කියන මේ සංගීත සංයෝජනය කියලා. ඒ සම්බන්ධව නිකන් නොවිදිමත් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒක කියන්නේ ශාස්ත්‍රාලිය අධ්‍යයනය නොවෙන්න පුළුවන්. හැබැයි නිර්මාණාත්මක කොහොමද මේ විශේෂ සංගීතවේදී ඒ ගීත ඇතුලේ කොහොමද නිර්මාණය කරන්නේ කියන එක. ඉතින් ඒක ලොකු ආවාසයක් සහ ලොකු මේ මට මේ පුහුණුවක් වුණා සංගීත නිර්මාණය ගැන.
0: අපි අද අහන විඳින මුල්ම ගීතයට යමු. එහෙනම් ආචාර්යපති තමරදේවයන් ගායනා කරන ගීතයක් අපි අහන්නේ. කොළරත්න ආර්යවංශයන්ගේ ගීපද එච්.එම්. ජයවර්ධනයන්ගේ සංගීතය. මහා පිරිසක් මැද වුණත් සමහර වෙලාවට අපේ සිතුවිලි විතරක් අවදි වෙලා අපි අර අනිත් අයගෙන් වෙන් වෙලා ඉන්න අවස්ථා අපේ ජීවිතයට උදා වෙන්න පුළුවන්. හැබැයි මේ පරිසරය කියලා කියන්නේම නම් අපේ සිතුවිලි වලට අවදි වෙන්න වඩාත්ම සුදුසු සුන්දර පරිසරයක්. සඳ තරුණි හඬයි ගහකොළ නිසලයි.
1: ඔබතුම කිව්වා වගේම මේ නිහඬතාවය තුළ මේ ප්‍රේමයේ සියුම් හැඟීම ඒ කියන්නේ මතුවෙන එක අපි අතරම ප්‍රේමයේ හරි භාවාත්මක හැඟීමක් නේ. ඒතරේ මේ භාවාත්මක හැඟීම එක අපි මේ රැයක් එක්ක මේ පරිසරයත් එක්ක අපි තුල ඇත්තටම මේ ඒ චමත්කාරය ඒ කියන්නේ වේදනාවක් වෙන්න පුළුවන්. ඒවට වේදනාව වුණත් ඒ වේදනාව අපි විඳගන්නේ හරි රසයක් විදිහට. අපි කියන්නේ දැන් අපි විරහව කියන විප්ලම්භ ශෘංගාරය වගේ මේ දැන් මේක තුළ මේ ආදරවන්තිය සම්බන්ධව තියෙන හැඟීම් ඔහු තුළ හිමින් ඒ කියන්නේ මේ චිත්‍රණය වෙලා තියෙනවා. ඊටාම් ලස්සනට මේ මුළු ගීත පුරා මාව ඇත්තරම මේ ගීතයට ආශක්ත කරගන්නෙම මේ සඳ තරුණි හඬයි ගහකොළ නිසලයි මුළු ලෝ සතපේ මේ තුනම මේ පද තුනම ඊටාම

0: අර හරිම නිහඬ තාවයක් එක තමයි මේ මුළු ගීත පුරාම මේ මේ තනුවේ යෙදලා තියෙන්නේ. ඊට පස්සේ සිතුවිලි විතරක් අවදිලා කියන එක තනුවේ මේ මම කියන්නේ මේ වේරියේෂන්යක් විදිහට එතන ඒ එන්නේ ඒ පළවෙනි පද හතරෙන් වේලි හතරෙන් අපිව මේ මේ නිර්මාණයට ආකර්ෂණය කරගන්නවා.
1: හරියට තිරයක් මත දර්ශනීය වෙන රූප පෙළක් විදිහට අපි මේක සැලකුවොත් සඳතරු නිහඬයි වැහිලා යනවා. ඊට පස්සේ ගහකොළ නිසලයි තිරය වැහෙනවා. ඊට පස්සේ මුළු ලොව සතපෙයි. අන්න
0: සිතුවිලි විතරක් අවදිලා කිව්වම හරිම ඒකයි මගේ මේ මේ සංගීතඥයෝ කරලා තියෙන පුදුමාකාර මේ නිර්මාණය. ඒ ඇතුලේ හැම දෙයකටම හේතුවක් සහ මේ නිර්මාණයේ අන්තර්ගතයත් එක්ක පද රචනයත් එක්ක ඒ අපිට අපි ඇත දැන් පරපුර කරන්න ඕන දේ තමයි මේ නිර්මාණය ඇත්තටම අරගෙන මේ නිර්මාණය ඇතුලේ තියෙන මේ වගේ තැන් හොයලා බලන එක.

0: දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක ව්‍යමන සන්තතිය දහර අහගෙන ඉන්න ඔබට මේ මතක් කරන්නේ අනුග්‍රහක දායකත්වය ලබා දෙන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මෙගා පවර් NLB මෙගා පවර් ගැන දැන් ඔබ ගොඩක් දේවල් දන්නවා. රුපියල් කෝටි 47ක එවැගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනාතුන් ලංකාවේ එකම ලොතරැය NLB මෙගා පවර්. සන්දිය දහර අනුග්‍රහක දායකත්ව ලබා දෙමින් අපිට කියනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ. ශ්‍රී ලංකාව තුල වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තිබූ නවීන තාක්ෂණින් සවිබල ගන්නවා ඇති සංක්‍රීය වීකිතීමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය. පැයට වී කිලෝ 1000ත් 1200ත් අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි. ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා. සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි අවම විදුලි පරිභෝජනයක්. ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිතීමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා කතා කරන්න 01176779579 දුරකථන අංකයට.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර.
1: නිරෝෂ විරජිනි ගීතේ ගයන්නේ දැන් ගායන ශිල්පිනියක් විදිහට නිරෝෂා ශේෂ්ත්‍රී ස්ථාවර වෙන්න හේතු වුණු ජයග්‍රාහී ගීතයක් විදිහට තමයි අපිට මේ ගීතය ආචාර්ය රත්න ශ්‍රී විජයසිංහන් ලියවූ ගීතය හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔස්සින් මුණසිංහන්ගේ සංගීතය ගැහණු ආත්මයක් තමයි මේ අපිට අමතන්නේ. සමහර විටක සමාජයෙන් හෝ වෙනත් පාර්ශ්වයන්ගේ හෝ චෝදනාවන්ට ලක්වන්නීම කාන්තාව වෙනටත් පුළුවන්. ඒ සියල්ල ඒක රාශී වුණු අඳුනාවක ස්වරූපයෙන් තමයි අපිට මේ ගීතය ඇහෙන්නේ.
2: මේ ගීතය ඇත්තම ඉස්කෝලේදී මම අහන්නේ. ඒක අපේ පාසල් කාලේදී මම සංවේදනයේ ඒකකේ කියලා අපේ තිබුණා වෙන කාමරයක් එන ඔය සංවේදනයේ කොටස් කරන. එතනදී ඇත්තම අපේ ගුරුතුමියක් තමයි ඔය ගැල්ල අහන්න දුන්නේ. ඉතින් ඒක පළවෙනිම ඇත්තම මේ ගීතේ මේ අහනකොට පළවෙනි වාද්‍ය ඛණ්ඩයෙන්ම තාම ලොකු ආකර්ෂණයක් ලැබුණා. මගේ මොකද මේ හරි තනුව හරිම විශේෂයි. මේ තනුව ඇහෙදි හරි ඕනෙම ගීතයකට විශේෂත්වය තමයි පැරණි ගීත හරි අනන්‍යයි. ඒ කියන්නේ ගීතයක ගීතයක් ඒකාකාරී නෑ. ඉතින් ඔබ කිව්වා වගේ මේ ගීතයේ ඇත්තටම පළවෙනිම දේ මම ආකර්ෂණය කරගන්නේ සංගීතය. සංගීතය හරහා ඊට පස්සේ තමයි ඇත්තටම මේ පදවල තියෙන මේ ඔබ කතා කරුවා වගේ ඇත්තටම මේ සමාජයේ දැන් අපිට තියෙන දේක් තමයි අපි ඇත්තටම දැන් මේකේ කතා කරන දේක් තමයි මේ ජීවත් වෙන්න උත්සාහ කරලා විතරයි ජීවිතය විඳින්න බෑ. මම කියන්නේ මේ කතානායිකාව දැන් මේකේ කතා කරන මේ ගෙවිලිය මම කියන්නේ මේ අපේ කෘෂිකාර්මික සමාජයත් එක්ක සම්බන්ධ කරලා මේ අරගන්නේ. ඒතකොට මේ මුළු පද රචනයේ පුරාම මේ ඛේද වාචකය මේ ඇයට ඇත්තටම තමන්ගේ ස්වාමියත් එක්ක ඒ තමන්ට ගත කරන තමන්ට අවශ්‍ය සිහිනය තුළට ළඟා වෙන්න බැරි කමක් තියෙනවා. මේ දුක තමයි ඇය මේ මුළු පරිසරයත් එක්ක බෙදා හදා ගන්න තියෙන්නේ. අනිතක තව දෙයක් තමයි ඇය විකල්ප සම්බන්ධ වලට යන්නේ. දැන් මෙතන ඇත්තටම ඇයට ඔහුටත් ආදරේ කියන ඔහුට ආදරේ හින්දා ඇය මේක විඳගන්නේ. මොකද ඒ සංගමේ හැම දෙයක් එක්කම තියෙන ආදරේ හැබැයි අර කෑ ගහන්නත් බැරි නිකන් නිහඬ විලාපයක් වගේ මේ

0: மானவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன
1: ජනාධිපති සමාන උළෙලේදී සිනමා සම්මාන උළෙලේදී හොඳම පදරචනයට හිමි සම්මානය ඔබට දිනා ගන්න ලැබුණ නාලක විදානගේ අධ්‍යක්ෂණය කළ සරුංගල් චිත්‍රපටයේ වෙනුවෙන් ඔබ ලියපු ගීතයට මේ ගීතය රංග දසනායක තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණේ ලක්ෂණා ලක්ෂ්මිනී සමගින් අභාජි සුසන් ගයන්නේ සරුංගල් සෙත් අපේ
2: මේ ගීතය ඇත්තම කියන්නේ මේක ලියවෙන්නේ සම්පූර්ණයෙන්ම මේ පිටපතට අනුවම ලියන එක. අදම මොකද පිටපතේ මේක ඇත්තම ගීතය සිනමා පාටේ අවසානයේ තමයි මේ ගීතය යෙදෙන්නේ. සරුංගල් තමයි ඇත්තම සිනමා පාටේ නම. එතකොට ඒ කාරණේත් එක්ක තමයි මොකද මට ඇත්තම හිතුණ දේ තමයි මේක ඇත්තම මේ කතා කරන ප්‍රසෝතයත් එක්ක තියෙන්නේ මේ ජීවිතයේ තියෙන මේ අයාලේ යන ස්වභාවයෙන් සමහරවිට ජීවිතේ වෙන අත්දැකීම් එක්ක අපි හිතන්නේ නැති අත්දැකීම් වලට යොමු වෙලා අපේ ජීවිතේ සරුංගල් වගේ කැඩලා යනවා. සරුංගල කැඩලා ගියම කොහේ යනවද දන්නේ? ඉතින් ඒ අදහස සරුංගල් සිත් අපේ පාවුණා හිස්සහසේ. අර ඔය අදහස ගත්තෙත් ඒකෙන් මුළු මොකද මම සාමාන්‍යයෙන් කරන දේ තමයි ඕනෙම සිනමා කෘතියක් හෝ ඕනෙම දෙයක් දැම සංගීතයේ මේ නිර්මාණය කරන්න ලැබෙනකොටත් මම හරිම කැමති දෙයක් තමයි ඒක කියවන එක. ඒතරදී මම මේකේ සම්පූර්ණ පිටපතම වගේ කියෙව්වා. කියවනට ඒ සමස්තයම කැටි කරන්න ඕන වුණා මට මේ ගීතය ඇතුළට. ගෙමුළු සිනමා පටයේම සාරාංශය මේ ගීතය තුළ තියෙනවා. මම හරි කැමති දෙයක් තමයි මේ ලියනට වඩා ලියවෙන ගීතවලට. ඒ කියන්නේ ඒක හදවතින්ම අපි මොකද මම
1: ආයසකින්
2: මොකද මම ඇත්තටම දකින්න දෙයක් තමයි මොනිකා මේ කලාව කියන දේ අනිවාර්යෙන් දිව්‍යමය දෙයක්. ඒ කියන්නේ ඒක කෙනෙක් හිතන්න පුළුවන් මේ ඒ කියන්නේ අර රැඩිකල් තත්වෙන් හිතන කෙනෙක් හිතන්න පුළුවන් ඒක හරිම මේ සම්ප්‍රදායික මතයක් කියලා. හැබැයි මට මම දකින්න දෙය තමයි අපි මේ අපිට කලාව හා මේ හැකියාව නෙන එක අපිට කොහෙන් එනවද කියලා හිතන්න බෑ. මොකද ඒක ඒ මතුවෙන එක අපිට කියන්න බෑ. මේ කියන්නේ තර්කානුකූල අපිට ඒ කියන්නේ පසු කාලිනව විවිධ මේ න්‍යායාත්මක ක්‍රම තියෙනවා. ඒක හරි. හැබැයි ඒ වුණත් මේ නිර්මාණයක් කියන දේ ප්‍රතිභාව කියලා කියන්නේ ඒකනේ. ඒ ප්‍රතිභාව කියන එක අපිට ඇත්තටම බලෙන් ගොඩනගා ගන්න හරි අමාරුයි. ඒකට ජීවන අත්දැකීම් බලපාන්න පුළුවන්. හැබැයි ඒක මතුවෙන්න, ඒ හැඩෙන් මතුවෙන්න මම හිතන්නේ දැන් මම දකින දේ තමයි මේ හැමදේම ලැබෙන්නේ දිව්‍යමය විදියකට. ඒ කියන්නේ ඒකේ තුල තියෙන ලොකු අපි ස්පිරිචුවල් කියලා කියන්නේ. ඒ වගේ යම්කිසි අපි තුල අපිව නිදහස් වීම කියන්නේ අපි හැටියට නිකන් අර ඊගෝ කියලා කියන්නේ අපේ තියෙන මමත්වයේ තුල නෙමෙයි මේක ඉන්නේ. එහෙම නිර්මාණයත් ගීත ඇත්තටම කිසිම ආතතියක් නැහැ. ඒ නිර්මාණය කරද්දී සහ ගොඩක් හොඳ රසිකාර්ශක ආකර්ෂණයක් ඒ වගේම හොඳ හැම දිනාටම සහෘද වෙන කියන්නේ සහෘද වෙනවා කියන්නේ ඇත්තටම එකම සංඛ්‍යාතයකට අපි ඔක්කොම මේ එනවා කියන එකනේ. ඉතින් ඒක මම හිතනවා ඒ වගේ දෙයක් තමයි. මේ ගීතයත් මම ඊටාම රසවත් සහ මං හරි ආසාවෙන් නිර්මාණය කරපු ගීතයක්.

0: Ariadnaka Viyamana Sandatiya Tahara
1: Sandatiya Tahara අපි ඊළඟට යන්න හදන්නේ මහචරු සුනිල් ආරියරත්නයන් ගීත ලියන සරද්දස නායකයන්ගේ සංගීතයට විශාරද ගුණදාස කපුගේ ගීතය ගායනා කරනවා. චිත්‍රපටයට එක් වුණු ගීතයක් වුණත් ඉන් බැහැරට අපි ගීතය ගැන කතා කරද්දී බිඳුනු පෙමින් කෙනෙක්ගේ හදවතක් තැවෙනවා නම් අනිවාර්යයෙන්ම ඉතින් එක්ටම් ගේක සිර වුණා වගේ තමයි.
2: ඔව් මම බාහිරටම කිව්වගෙන ඔය එක්ටම් ගේ කියන ඒ කියන්නේ සිනමාපටයේ ඒක තියෙනවා ඒක ඇත්ත. හැබැයි ඇත්ත කතාවත් අපි මෙච්චර ජනා කිරින ඕන තැනක අපි එක්ටම් ගේකට සිර වෙනවා වගේ තමයි. මොකද මේ ආදරය තියෙන විරහව කියන කාරණේත් එක්ක අපි අපේ ජීවිත හරීම මේ කියන්නේ අපි තනි වෙනවා කියන ඒ මානසික එක්ටම් ගේක ඉන්නේ ඇතර බලමු. ප්‍රේමේ අපි සුන්දරව විඳිනකොට අපිට හැමදේම හරි පැහැපත්ව ලස්සනට පේන්න ගන්නවා. අපි ජීවිත හරි ජවයක් තියෙනවා. හැබැයි ප්‍රේමේ විරහවත් එක්ක අපේ හැමදේම අපිට පේන වෙනදක් දකින්න දේවල් අවපහැ ගැන්නලා පේන්නේ. සම්පූර්ණ මුළු කාලෙම අපි විඳවනවා කියන්නේ ඒකනේ. ඒක ඉතින් ආතතියක් දක්වා යන්නේත් ඒකයි. එතකොට ඔන්න ඔය වගේ හැම දෙය ඇතුළේ මහා විලාපයක් මහා මේ දුකක් ඒත් එක්ක තමයි අර අපිව තනි වෙලා මේ එක්ටම් ගියක් ඇතුළේට මානසිකවත් කායිකවත් හැම වෙලේම සමස්ත අපි මුළු ජීවිතේම එක්ටම් ගියක් ඇතුළේ හිර වෙනවා වගේ ගතියක් මේ ඒ හැඟීමක් තමන් තුළට එන්නේ. ඉතින් මම ඒ හැඟීම කියන්නේ නිර්මාණයක් විදිහට ඒක හැඟීම හරි ලස්සනට මේ මුළු නිර්මාණය හරහාම ප්‍රකාශනය වෙන එක පද රචනය සංගීතය ගායනය හැම පැත්තෙම ඉඳලා සහ විශේෂයෙන් මතක් කරන්නේ සරත් දසනායකයන් එතුමන් ඇත්තටම අපේ සිනමා සංගීතයේ එක පරිච්ඡේදයක්. අපිට ඇත්තටම මහා මේ ගුරුතරු තමයි හැමදෙන්නම.

0: ക്ഷിക്ഷേത്രയുടെ നവപന ക്ലബാതെബിൻ കസാകല പ്ലാന്റേഷൻ മകൻ ആരംഭ എത്തി പ്രധാന വ്യാപൃതി അത്തര ഒബട സമീപ കസാകല ഗ്രീൻ സൂപ്പർ മാർക്കറ്റ് ചാലിയ ഇത അടുമിലകന നേരത്തെ ഒബെ പശു മീറ്റ് സഹനയാക് മസകട്ട് രൂപയൽ വിസി പന്ത്രസക് ദക്വ മിലത്തി ഗെനിയം സഹ നയ സഹനയാക് ഹന്ദുനാദുൻ ഇക്കമ സൂപ്പർ മാർക്കറ്റ് ചാലിയായി
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රිය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම
2: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
4: මම නම් දැන් මානම රිලැක්ස්
5: ഓണം
6: സന്ധിവേദനാവകട പ്രബലമ വിദ്യാനുകൂല വിസന്തമ ഓത്തുശീൽ ആക്ടീവ് ക്ലാസ്.

0: ITN රටට වග කියන රේඩියෝ
1: කියන්නේ විරාගීතියක් තමයි
2: බා. ඔගනේ කියන්නේ ඔච්චර විඳවන්න එපා අයියේ. වාට විඳවුවා කියලා හම්බෙන දෙයක් නැහැ. මොහොද ඉන්න එක මාළුවයිද කියලා හිතාදාගෙන වෙන කෙල්ලෙක් try කරන්න තියෙනවා.
3: විසේකාරේ
4: දෙක්ක නේද? පුතාගෙන කිනකොට එයාගේ ඇස් දිලිසෙනවා. මී ලැබිච්ච අවස්ථාවෙන් ඔයා ප්‍රයෝජන ගන්න.
5: ඒ ගෑණිති ළඟ දෙන්න කැමති නැත්නම් මම්මලා කරන්නද?
4: දෙන්න නැත්නම් අපි කොහොම හරි ගමු.
5: අනේ මේ බලහත්කාරයෙන් ළමයි ගෙනල්ලා
3: මෙතන නලවන්න මල්ලෑස්ති නෑ. විසේකාරේ සතේ දින පහේම රාත්‍රී 9ට ITN

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 376 176 අංකයට ඔබින්

0: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්රමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12/2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසවරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්රමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් බහර දිය හැක. වැඩි විස්තර සඳහා 0112-774-424 0112-775-493 අමතන්න.
1: විලාව රාත්‍රී 7:37.
2: අපේ අම්මා ගෙදර ආවද?

0: ITN වෙනතයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිට් ලයින්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ජ් ලයින් සමාජ ගවේෂණය.

0: වෙලාව රාත්‍රී 7යි විනාඩි 40යි.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
2: සංසන්දිය තාරහරා. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සංසන්දිය තාරහගෙන ඉන්න ඔබට මේ මතක් කරන්නේ NLB මේකප්ව කැන. යලිත් වරක් වාර්තාවන් අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ NLB මෙගා පවර් ලොතරැය්‍ය මිලදී ගත්තොත් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. එන් රැඳෙලි අල අචල සොලමන්ස් වේ සුන්දර හමුවීම. අචල, අපි ඊළඟට අහන ගීතය සුනිල් දානන්ද කොනාරයන් ලියා සංගීතවත් කරන්නේ කරුණාරත්න දේවගනේ මේ ගීතය ගයන්නේ. ජීවිතේ මේ ගැන කතා කරන්න මං හිතන්නේ මේ ලෝකේ පය ගහලා ඉන්න තමන් කවුද කියලා හඳුනාගත ඕනෑම කෙනෙකුට ලැබෙන ඕනෑම ඉඩ අවකාශයක මේ වෙනුවෙන් වෙලාවක් වෙන් කර ගන්නවා. මොකද මේ මාතෘකාව ගැන කතා කරන්න කතා කරන්න කතා කරන්න කොයිතරම් කාලයක් ලබා දුන්නත් එය නිමා කර නොහැකි කතාවක් නිසා. අම්මා,
3: මේ ගීතය ඇත්තටම පුංචි කාලෙත් එක මතකයක්. ඒකට හේතුව මේ ගීත අපි අර ඉස්කෝලේ උදේ ලෑස්ති වෙනකොට ගීතේ වාදනය වෙනවා. ඉතින් හරිම මේක ඇහෙනකොටම මහා පහන් හැඟීමක්. ඒ කියන්නේ මේ ඇත්තටම අපේ ගෙදරට ඉර එළිය එන්නේ ඉස්සෙල්ලා මේක කතා කියනවනේ. ගමට කලින් හිරු මුල්තැන් ගෙට වඩනවා, හිරු මුල්තැන් ගෙට පායනවා. ඉතින් අම්මා ගැන ඇත්තටම කියලා නිම කරන්න බෑ. ඒක ඉතින් අපි දකිනවා මේ අම්මගේ ආදරය කියන එක කොච්චර වයසට ගියත් අපි පොඩි දරුවෝ විදිහට සලකන්නේ. සහ අම්මා කියන්නේ අපේ ජීවිතේ ලොකු ශක්තියක්. අනිත් එක අපිට කවදාවත් අර කියන්නේ මේ ඒ දෙමාපියෝ, විශේෂයෙන් දෙමාපියෝ කියන කාරණේදී අම්මා විශේෂ වෙනවා. තාත්තා දෙගොල්ලම අම්මගේ විශේෂත්වය තමයි අම්මා මේ අපිට දෙන ආදරය. මං හිතන්නේ මේ ඉවරයක් නොවන ආදරයක්. ඒකින් සහ අපි මොන මට්ටමක හිටියත් අපි කියන්නේ අර තමන්ගේ දරුවා මොන තත්ත්වෙ හිටියත් අම්මට තමන්ගේ දරුවා දරුවමයි කියලා
2: උනහපලුවට
3: අන්න එහෙම කියන කාරණා අන්න ඒ වගේ. ඉතින් එතකොට ඉතින් මේ මම විශේෂයෙන් කියන්නේ සුනිල් දානන්ද කොනාර කියන්නේ ඇත්තටම නිහඬ සංගීතවේදියෙක්. ලොකු මේ පස්සේ ජනප්‍රියත්වය පස්සේ ගියපු නැති, සහ විශේෂයෙන් ක්‍රමශිලා විද්‍යාලයේ මගේ බිරිඳගෙත් විද්‍යාලයේක මම පසුව ඒක දැනගත්තා. ඒතර මම ඇතර මට වාසනාව ලැබුණා එතුමන් එක සැරයක් ගිහිල්ලා හම්බෙන්න. මොකද මම නිර්මාණ හරහා ඉතාම ගරු කරපු නිර්මාණ විඳගත් විශිෂ්ට සංගීතවේදියෙක් වගේම ඔහුට ඒකට හේතු වෙන දෙයක් තමයි ඔහු තමන්ගේ දරුදරියන් වෙනුවෙන් මහා කැපවීමක් කරපු ගුරුවරයෙක්. දුෂෙන් වගේ ගුරුවරයෙක් කියලා කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ පරමාදාසි ගුරුවරයෙක්. ඉතින් ඒ වගේම ඉතින් විශිෂ්ට නිර්මාණකරුවෙක් විදිහට මම අයිති විශේෂ දෙයක් තමයි තව දෙයක්. දැන් මේ නිර්මාණය සම්පූර්ණයෙන්ම දැන් අහනකොට ඕන කෙනෙක්ට තේරෙන දෙයක් තමයි මේ නිර්මාණය හරි වෙනස්. මේකේ පද රචනයත් එතුමගේ. ඒකත් කියන්න නැත විශිෂ්ට පද රචකයෙක්. සහ මේ නිර්මාණය හරි ඒකටම අනන්‍ය වෙච්ච මේ තනුව. දැන් සමහරවිට අපිට තියෙනවා ආභාසයන් සහ එක එක ශෛලීන් ගොඩක්, කියන්නේ සමහර මේ හැඩයන් තියෙනවනේ. මේ හැඩේ මට ඇහිලම නැති එක. මේ මුළු ගීතේ පුරාම, අයිති මුළු ගීතේ පුරාම අර තියෙන පහන් බව, මේ අම්මා විශාඛාව, මේ කියන්නේ ඇත් රජිනිය, මේ අරගෙන තියෙන උපමා උපමේ, එතකොට ඒ ආරාගෙන තියෙන ඒ භාවිතා කරන යෙදුම් හැමදේම හරහා අම්මා ගැන පුදුමාකාර විදිහේ මේ පහන් බවක් තමයි මුළු ගීතේ පුරාම දැනෙන්නේ. ඉතින් ඒකින්ද මම මගේ අම්මා ගැනත් මතක් කළා. මොකද අපේ ජීවිතේ ලොකු ශක්තියක් වෙච්ච මේ ඇයවත් මතක් කරන ගමන් මේ ආදරයට උපහාරයක් ලැබුණා තාත්තලාගේ. මේක මේ රසිකයන් එක්ක විඳ ගන්න කැමති වෙනවා.

0: ਤਿਉਹਾਰ।
1: ਅਸਲ ਨੰਦ ਮਾਨਨੀ ਗਾਣਾ ਕਰਾਨੇ ਮੇ ਕਿਤੇ ਮਹਜਰ ਸੁਨਿਲਾਰੀ ਰਤਨਗੇ ਗੀ ਪਦ ਇਚਮ ਜਹਰਤਨਗੇ ਸੰਕੇਤਯ ਕਨੇਕੁਟ ਤਮੰਗੇ ਜੀਵਿਤੇ ਪੋਬੁਦੁ ਕਰਵਾਨ ਜੀਵਿਤੇ ਵਿਕਸਿਤ ਕਰਵਾਨ ਲਬੇਨ ਅਸਵਸਿਲ੍ਲੇਨ ਪਿਰੁਨੁ ਆਦਰਯਕ ਤੇਨਵਾ ਕਿਲਾ ਕਿਆਨੇਮ ਇਕ ਮਹਾ ਵਿਸ਼ਾਲ ਸ਼ਕਤੀਯਕ මං හිතන්නේ තනියෙන් නැගී සිටින මිනිසුන් හරි අඩුයි. කොහෙන් හරි කොහොම හරි ආලෝකයක් ලැබුණාම තමයි ජීවිතයේ ඒ විදිහට තමන්ගේ එළිය කරගෙන තවත් ලෝකයකට එළියක් ලබා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. සදානන්ද කර වූ ඔබේ මధుර රාවින් පිපියාමි අරවින්දයක්සේ තඩාගේ.
2: මං හිතන්නේ අපි ලබන්න කැමති වෙන විදිහ ආදරයක් ගැන කියන්නේ මේ ගීතේ පුරාම. මේකේ එක කාරණයක් තමයි මම මේක මට දැනෙන්නේ ඇත්තටම මෙහෙම. අපි කියන්නේ දැන් අපි අර විශ්වවිද්‍යාල මට්ටමේ පොඩි අර ශාස්ත්‍රාලය නැඹුරුවක් එක්ක තියෙන ගීතවල තියෙන පොඩි ගැඹුරක් එක්ක තියෙන එහෙම. ඉතින් මේ ගීතේ මට දැනෙන්නේ ඒ වගේ. මේ මේ මම හිතනවා අනිවාර්යයෙන් මේ සරසවි ශිෂ්‍යෝ ගොඩාක් ආසරි මේ ගීතේ කියලා. සහ විශේෂයෙන් මේ නන්දාමාලිගේ හඬ තුල තියෙන මේ ඒ හඬ හරිම වෙනස්. ඒ හඬ වගේම ඒ හඬේ තියෙන මහා මේ හරි අනන්‍යතාවයක් තියෙන වගේම හරි විකල්ප ගතියක්. ඉතින් ඒක හින්දා ඒ වෙනසත් එක තමයි මම මේ නිර්මාණය පව දකින්නේ. මේ නිර්මාණය තුළ මේ ඇගේ හඬ හරහා ලොකු මේ ගීතයට බරක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔබ කිව්වා වගේම මේ අපි හැම කෙනාම කැමති ආදරයක්. කියන්නේ මේක ඇත්තටම මේ බෝසත් ආදරයක් වගේ නේ. ඒ කියන්නේ පරමාදර්ශී ආදරයක්. මොකද ඒ ආදරය එහෙම ආදරයක් කිසිම විදිහකින් කලබල නැහැ. ඒ වගේ ආදරයක් කවදාවත්

සන්තරපීමට වඩා කෙනෙක් තුළ අවදිවීමක් ජීවිතයේ ලොකු තල්ලුවක් ජීවිතයේ අවදි කිරීමක් කෙනෙක්ගේ ජීවිතයේ පිටිපස්සෙන් ඉඳෙන ජීවිතයත් එක්ක ඒකෙන් අර කෙනෙක්ව අසරණ කිරීමකට නෙමෙයි ඔබ කිව්වා වගේම ඒ කියන්නේ ප්‍රේමයේ විරහව තුළ කෙනෙකුගේ ජීවිතේ ඊටාම දුක්ඛිත තත්ත්වයට පත් වෙනවා වගේ යහපත් ආදරයක් තුළ කෙනෙකුගේ ජීවිතේ ප්‍රබෝධමත් වෙනවා කෙනෙකුගේ ජීවිතේ ලොකු ශක්තියක් ලැබෙනවා ඉතින් ඒ සම්බන්ධව උපහාරයක් විදිහට වගේ නේද ඒ කියන්නේ ඒ ඇත්තටම ගැඹුරින් ආදරයේ සැබෑම ස්වභාවයේ ආදරයක් විදින පෙම්වතියක විසින් ලැබෙන ගුණ ගායනයක් විදිහට මට මේක දැනෙනවා.

අතීතය ඔබ මට විවර කළෙහිය. දැන් මගේ අතීතය ඔබය, මගේ වර්තමානය ඔබය, මගේ උත්තරීතර අනාගතයද ඔබය.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: සමිතා මුදුන් කොටුව ගයන ගීතයක් රචිතා වාකිෂ්ඨ ගීතය ලිව දිල්ල රෝහණගේ සංගීතවත් කළේ
2: මෑතකදී මම හරි ආසාවෙන් අහන ගීතය මේකේ ලොකුම ආකර්ෂණය තියෙන තනුවට සහ මේ සමිතා මුදුන් කොටුව මහත්මිය ගායනයේ හරිම මේ මිහිරිනේ ඒ හඬ හරි වෙනස් ඒ හඬත් ඒ කියන්නේ මගනේ අර අනන්තාවය තමයි ඉතින් ඒත් එක්ක මේකේ හරි තියෙනවර මේ අපි කියන්නේ පෙම්වතියක් තුල අපි ආදරණීය බව කියන එක. අර එතකොට ඒ ඒ අයගේ හඬ තුල ඒක තියෙන සමේ තනුව තුල මහා මේ අපි තුලට මේ මේ පහදවතට එකපාරට ලොකෝට දැනෙන මේ භාවයක් ඒ කියන්නේ ප්‍රේමයේ තියෙන අර සුන්දර භාවය හොඳට අපිට හොඳ විදියට ඒ කියන්නේ ඒ ඒ හැඟීම අපි තුලට ඉබේම ගෙන්නන්න පුළුවන් විදිය මේ සංගීතයක් මේ මේ තනුවක් මේ යෙදලා තියෙන්නේ මේ අපේ තිලන රොහන්ගේ සොයරාගේ. ඉතින් ඒකෙහිඳ මට ලොකු කියන්නේ මම ඒක ඇතර මේ එහෙම සහ විශේෂයෙන් මේ වචන යෙදලා තියෙන විදිය පවා ඒ මේ සමස්ත එකම මේ මේ ප්‍රේමයේ චමත්කාරය අපි තුල දනවන විදියට හරි ලස්සනට නිකන් අර මේක හරි ලස්සන යෙදුම් තියෙනවා මේ හෙමිහෙමින් නැවතිලා තව හිතෝ තියෙන ඇත්තමයි නුඹ මගේ හසකම තරම් අර ඒ වගේ දැන් අර පොඩි අර අපි කියන්නේ දැන් ලොකු බර ප්‍රේමයක් නෙවෙයි මේක නිකන් හරි අර නිකන් මේ හරි නිකන් සුන්දර අර මේ ගොඩක් අර මේ නවයෝන් ප්‍රේමය කියන්නේ අනේ නවයෝන් පෙම්වතියගේ තියෙන අර දඟකාර බව ඒ හැම තෙත්කම ආදරේ විඳින විදිහේ මේ චිත්‍රූප තමයි ඒ රස විඳින තමයි මට දැනෙන්නේ ඒකින්ද මම හරි ආසයි මේකේ

0: වෙලාව රාත්‍රී 8යි.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.

මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සමගයි ඔබ ඉන්නේ එනබෙ මෙගා පව රුපියල් 40කට සුපිරි තෑගි 3ක්ම දෙන ලංකාවේ එකම ලොතරැය්‍ය. මුදල් හිණය වගේම සුපිරි මෝටර් රථයක හිණය හැබෑ කරගන්නත් දැන් ඔබට පුළුවන් NLB මෙගා පව ලොතරැය්‍යත් එක්ක. NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. සන්තතිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට කියනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. ඔබ දන්නවද ඩොමා කලර් සෝට යන්ත්‍රය ගැන? කළුවට තනකොළට ඉවත් කරන සුපිරි වැඩකාරයා. නවීන AI තාක්ෂණයෙන් බලගැන්වූ ලංකාවේ අංක 1 කලර් සෝට යන්ත්‍ර ඩොමා කලර් සෝට. ස්වයංක්‍රීයව කොටා නිම කරන ලද සහල්වල ඇති කළුවට අවපහ ඇට ඉවත් කර අස්වැන්නට වැඩි වටිනාකමක් එක් කරන්න නවීන ජපන් තාක්ෂණයෙන් යුත් කැමරා පද්ධතියකින් සමන්විත ඉහළම කාර්යක්ෂමතාවයක් ලබා දෙන කලර් සෝට යන්ත්‍රයක් මිලදී ගැනීමට මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් වෙත එන්න. දැන් ඔබගේ අවශ්‍යතාවයට අනුව සෙතැඟි ලෙස තෝරා ගැනීම කරන්න පුළුවන් ඔබට. වසරක වගකීමක් සහ අලවියෙන් පසු සේවාවක්.

0: ගීතය අහන්න විගතේ මහගම සේකරයන් ලියන්නේ පඬිත් අමරදේවයන් සංගීතත් කර ගායනා කරන්නේ. දැන් ගීත කලාව තුළ තියෙන විවිධ ගීත තියෙනවා, විවිධ වර්ණනාවන් අහන්න විඳින්න ලැබෙනවා. මේ ගීත තුළ ගැබ්බලා තියෙන්නේ නල කුමරුගේ කඩවසම් බව, ඒ තිබෙන හැඩ රුව, මේ සියල්ල හංසයෙකු විසින් දමයන්තියට වර්ණනා කරනවා. ඒ තමයි මේ ගීතය ලියවෙන තැන. ඒතුළ තියෙන්නේ බොහොම අගනා වටින ඕනම පුරුෂයෙක් මේ යයි කියන්නට, තව කෙනෙක් හඳුනා ගන්නට, තමන් මේ යයි කියලා හඳුනා ගන්නට කැමති වෙන ආකාරයේ ප්‍රකාශනයක්, වර්ණනාවක් ඇත කඳු කර හිම වරණේ.
1: ඔබ කිව්වාගේ මේක අර මේ කියන්නේ අර පුරුෂ වර්ණ හරි අඩුයිනේ. දැන් මේකේ විශේෂ මම ආසම දෙයත් ඒකයි. ඒ කියන්නේ මේ විශිෂ්ට පද රචකයෙක් කියවගේ සාහිත්‍යවේදී කලාව පැත්තෙන් බලුවම හැම පැත්තකම හැකියාවන් තිබ්බ විශිෂ්ට නිර්මාණවේදී තමයි මහගම් සේකරයන්. ඉතින් එතුමන්ගේ නිර්මාණ ඇත්තටම සදාකාලික සදාතනික නිර්මාණ හැමදේම. ඉතින් මම ආශක්ත වෙන්න ප්‍රධානම හේතුව ඇවිල්ලා අපේ ගීත ශිෂ්‍යය තුළ දුර්ලභව අපිට හමු වෙන පුරුෂ වර්ණාවක් මේ ගීත තුළ ගැබ් වෙලා තියෙන එක. මේක ප්‍රස්තුතයට අදාළව යෙදුනත් ඒක හරි වෙනසක්. ඉතින් ඒ වගේම මේ සාහිත්‍යමය පැත්ත ගැන ඉතින් අපි අලුතින් අමුතුවෙන් කියන්නම දෙයක් නැහැ. මොකද මහගම් සේකරයන්ගේ සාහිත්‍ය භාවිතාව ගැන අපි හොඳටම කියවලා කරලා තියෙනවා. විශේෂයෙන් අමරදේවයන්ගේ ඒ භාවනාමය කටහඬ තුළ අපිට මේ ඉතාම අපිව මේ රසාත්මකව අපි තුළ මේ රසවින්දනයක් ඇති කරන විදිහේ විශිෂ්ට ගීතයක් විදිහට මම මේ ගීතය හරිම කැමතියි අහන්නේ.

0: மானவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன සන්දිය තහර
1: වජිර වහකන මුල්ලමින් ගීතය ලියන්නේ සරණායක වේරළියද්ද සංගීතවත් කොට ගීතය ගායනා කරන්නේ අපි ගොඩක් කතා බහ කළ ගීතයක් අපි මිනිසුන්ගේ ජීවිත ඇතුළේ තියෙන විවිධ කතන්දර ගැන ඒ කතන්දර අහන්න කලින් දැනවතන කලින් අපි ප්‍රතිචාර දක්වන විදිහක් තියෙනවානේ ඕනෑම කෙනෙක් එක්ක අපේ මේ සමාජ ජීවිතවලට ගනුදෙනු කරනකොට එතකොට අපි දන්නේ නැහැ ඔහු ජීවිතන තත්වය ඔහුට දැනලා තියෙන වේදනාවන් සංවේදනාවන් මොනවද කියන දේ අපි ගොඩක් දේවල් වුණාට පස්සේ අයියෝ එහෙම කතාවක් ඉදන් තිබිලා තියෙනවනි කියලා අපි තැවෙනවා කලකිරෙනවා පසුතැවෙනවා නමුත් දැන් ඔය ස්වභාවය ගැන කතා කරද්දී මේ සහකම්පනී කියලා අමුතුවෙන් අපිට ඒක මේ එම්පති කියලා වෙනමම අරගෙන හදාරලා එන්නේ නැතුව අපිට පුළුවන් නම් ජීවිතේ හැම මොහොතකම මම කියන්නේ අපිට පුද්ගලයෙකුට මෙහෙම වෙන්න පුළුවන් කියලා කෙනෙකුගේ ජීවිතේ මෙහෙම දෙයක්ත් තියෙන්න පුළුවන්. ඒ නිසා මෙහෙම වෙන්න ඇති කියලා හිතලා වැඩ කරන්න පුළුවන් නේද? පෙරම් පුරාගෙන ආසංසාරේ.
2: ඒ කියන්නේ දැන් උඩාදුවට අපි දැන් දකින්න දෙයක් තමයි මේ ආතතිය ගැන ස්වභාවයන් එක්ක මේ ජීවිතේ විවිධ විදිහට තමන්ගේ ජීවිතයට හානි කරගන්න තත්ත්වයන්. ඉතින් ඒකට හොඳම මේ පිළිතුරක් මේ ගීතේ තියෙනවා. මේක විශේෂත්වයක් මම හිතා මේක අත්දැකීම වෙන්නේ ඒ අත්දැකීමම තමයි. අපි හිතන්න ඕනේ දේ හැමතිස්සම අපි අර කියන්නේ මේ නෙගටිව් කියලා කියන්නේ අපි ඍණාත්මක පැත්තෙම හිතුවොත්ට වඩා ජීවිතේ ඇත්තටම ජීවිතේ අපි හිතන විදිය අනුව තමයි මේ ජීවිතේට අපේ දිශාව තීරණය වෙන නිසා අපි දෙයක් ගැන හිතන විදිය අනුව අපිට ඒකේ අපිට ඕනෙම මේ අර කියන්නේ කළු වලාකුලක් මැද්දේ රිදි රේඛාවක් වගේ අර ඕනෙම දෙයක අපි දකින්න පුළුවන් කියලා මේ යහපත් පැත්ත. ඉතින් මේ ගීතේ මම දකින දේ තමයි අර මේ මුළු ගීතේ පුරාම ලියවිලා තියෙන අදහස තමයි මම කැම ප්‍රධාන කාරණේ. සහ මේ නිරුම් සංගය මේ වෙලියදෙන්ගේ හඬත් සහ මේ තනුවත් ඉතාම හොඳින් මේ ප්‍රස්තුත ඔය මේ කතා වෙන මේ දුම්රියත් එක්ක වෙච්ච දුක්ඛිත අත්දැකීම් සම්බන්ධව ලස්සනට එදිලා තියෙනවා. මේකේ තියෙන ප්‍රධාන කාරණය තමයි මම ආසම තැන් ටිකක් කාටද රිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නේ. දුම්රිය කියන්නේ හරිම අජීවිතය. දුම්රියට මේක නැවතුණා විතර එක මොහොතක් විතර. හැබැයි මේකේ මුළු පුරාම ලියවිලා තියෙනවා ඊට එහා තියෙන කතන්දරේ. අර ඔබ කිව්වා වගේම. ඒ කියන්නේ අපි ඇත්තටම අපි කෙනෙක් ගැන අපි චෝදනාමකව දකිනවා මේ අයියෝ අපරාධ මේවා කරගෙන තියෙන්නේ කියලා. හැබැයි ඇත්තට බැලුවහම මෙතන තියෙන්නේ කවුරුත් ඒ කෙනාගේ අතුලාන්තය ඇතුලලා තියෙන මහා දුක්ඛදායක තත්ත්වය. හැබැයි මේක අපි ඕනම කෙනෙක් මේක ඇත්තටම අහන්න ඕනේ කියන්නේ මම මේ ගීතේට කැමැත්තෙන් මොකද අපි ඕන කෙනෙක් ඒ තත්ත්වයට වැටෙන්න පුළුවන්. හැබැයි අපි දකින්න ඕනේ දේ තමයි දිව්‍ය මොනතරම් සුන්දරද කොමත් කොයිතරම් සතුටක්ද මේකේ ලාරි ලස්සන රචකයා කියලා තිනවා. දැන් මේ වගේ තැන්වලදී වෙන්නේ බොහෝ දුරට ආතතිය තුළ වෙන කෙනෙක්ගේ සමහරට කෙනෙක්ට කියා ගන්න කෙනෙක් නැති වෙන්න පුළුවන්. සහ අර ඒකින්දම ජීවිතේ එක පැත්තකට විතරක් දිගටම අර කලින් අර ආපෝ ගීතයක් මතක් කරනවා. දැන් එක්ටම් ගේ වගේම අපි එක්ටම් ගේ වල හිටනෝනේ. හැබැයි ඊට වඩා අපිට කෙනෙක් ඉන්නවා නම් ජීවිතයේ දේවල් කියා ගන්න එක්කෝ අපි කියන්නේ මේ යාළුවෙක් වෙන්න ඕනේ. සමහරට අපිට ආගමික නායකයෙක් වෙන්න පුළුවන් අපි කියන අපි දන්න කරන මේ ඕනෙම ආගමක තත්වෙන්. ඒ වගේ හොඳ ඒ මිතුරෙක් තුළ අපි මේ අපි අපේම පැත්තෙන් මේකට විසඳුම් හොයන්නේ නැතුව අපි මොකද අපිට පේන්නේ එතකොට එක කෝණයක් විතරයි. හැබැයි අපි දකින්න ඕනේ දේ තමයි අපි ඇත්තටම තව දෙයක් මොනික කියන්න ඕනේ. අපි ජීවිතේ අපි ඉන්න තත්ත්වය ගැන අපි හැමතිස්සම අපේ තියෙන ගුණයක් තමයි අපිට තියෙන දේවල් ගැන අපි සතුටු වෙන්නේ. සාහිමකට අපි ලස්සන එකක් මම දැක්ක කියමනක් මේ සාහට අපි දන්නේ අපි ගෙවන්නේ වෙන කෙනෙක්ගේ ජීවිතයේ සිහිනයක් විදිහට තියෙන මට්ටම තමයි අපි ගෙවන්නේ දැක්ක. සාපේක්ෂව. මොකද සාපේක්ෂයෙන් හැමදේම අපි කෙනෙක් මහා අපිට වඩා මහා සැප සම්පත් තියෙන කෙනෙක් දිහා බැලුවම අපි දුප්පත් කියලා අපි හිතනවා. හැබැයි අපිට වඩා කටු කෙනෙක් වුණොත් අපි යම් කිසි හොඳ තත්ත්වයක ඉන්නවා. ඒතර අපි ඒ දකින්න තත්ත්වයන් උතෝ සම්පූර්ණයෙන්ම මේ මොහොත වෙනස් වෙන්නේ. ඉතින් මේකේ මේ ගීතේ චෝදනා කරන්නේ මලක් වගේ රොන් සුවඳ වගේ ජීවිතයේ සුව අපම නෙවේ. දොලක් වගේ දිය දෝත වගේ ජීවිතයේ අම සිසිල. මේ මුළු ගීතේ පුරාම කියන මේ ජීවිතයේ සුන්දරත්වය. මේ එකම පැත්තෙන් හිතුවට වැඩක් නැහැ. මේ ජීවිතයේ දුක තමයි. දුක තමයි ඇත්ත ස්වභාවය දුක. හැබැයි මේ දුකේ තුල උනත් රසයක් තියෙනවා. මේ දුකත් හරි හැමතිස්සම මේ ඒකාකාරී නෑ. මේ අනිත්‍ය ස්වභාවයත් එක්ක හැමදේම වෙනස් වෙනවා. ඉතින් එතකොට මේ වෙනස් වෙන ලෝකයේ ඇතුලේ නොවෙනස් සම්බන්ධතා නොවෙනස් දේවල් ගැන හිතන්න ගිහිලා තමයි අපි මේ අනවශ්‍ය දුකටපත් වෙන්නේ. ඉතින් මේකේ යෝජනා කරන මම හරිම කැමති දේ තමයි මේ ඛේදවාචක. මේ ගොඩාක් තරුණ තරුණියෝ ඉතාලම අපරාධය යාලගේ ජීවිත වටනා ජීවිත විනාශ කරගන්නවා. මේ මටත් ඇත්තට මේ සම්බන්ධව ගීතයක් මගේ ඉස්සරහට එන්නත් තියෙනවා. මේ ගීතයක් ඔය මේ මගේ විදාගන්න තැන තමයි මේ සියදිවි නසානෝගෙන සියදිවි හදාගමු කියන එක. ඒ කියන්නේ මේ ජීවිතේ හදාගමු අපි. ඒකේ තේරුමක් නෑ. මොකද තව දෙයක් මතක් කරන්න ඕනේ. අපි ජීවිතේ නැති කරගන්න හිතනකොට තව මේ වෙලාවෙම අපි කියන්නේ අර මේ ICU කියලා කියන්නේ මොකද්ද මේ
1: දැඩි සත්කාරයක
2: එක මොහොතක් ජීවත් වෙන මිනිහෙක් කොච්චර සටනක් දෙනවද? එක තත්පරයක් මිනිස්සුම ගන්න. ඒතර ජීවිතයේ වටිනාකම අන්නේ ඒක. ඒතර එහෙම තියෙද්දි තමයි මේ සියලු දේවල් සමහරලාට ඒ වගේම විවිධ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලෝ ජීවිතේ ජයග්‍රහණ හරහා යන විදිය මේ සියලු දේ දුක සම්බන්ධ මැද්දේ. අයිතල මහා කටුක දුක් මැද්දේ ජීවිතේ ජය ගන්න හැටි නැති. ඉතින් එතකොට අපි හිතන්න ඕන දේ තමයි මේ ගීතේ තුලින් කියනා වගේම මේ ජීවිතේ අපි හිතන පැත්තම නෙමෙයි හරි. අපිට ඊට වඩා වෙනස් ලෝකයක් තියෙනවා වෙනස් පැත්තක් තියෙනවා. ඉතින් හැමතිස්සෝ ධනාත්මකව හිතලා මේක සිද්ධියක් විතරයි අපි අර කිව්වාගේ මේක නිකන් සාමාන්‍ය සිද්ධියක් ජීවිතේ ප්‍රවෘත්ති වාර්තාවක් එච්චරයි. ප්‍රවෘත්ති වාර්තාවට එහා ගිය ජීවිතේ මහා ගැඹුරක් ඒ වගේම ජීවිතේ මේ කේදාන්තය ඇතුලේ තියෙන මේ පිටිපස්සේ තියෙන කතන්දරේ සහ මේක අපි මෙතනින් මෙහෙම හිතන්න හොඳ නෑ කියන යෝජනාවත් එක්කෙන ගීතයක් විදිහට මම ඉතාම කැමති මේ ගීතයට මේ ගීතේ හරියට ඇහුවොත් කෙනෙක් තුල හැමතිස්සම ඔය වගේ තැනක දෙසරයක් තුන්සරයක් නෙවෙයි සිය දහස් වාරයක් බලලා සමගි ජීවිතේ යහපත් මාර්ගයට ගෙනියන්න පුළුවන් මේ විභාවයක් මේ ගීතය තුළ තියෙනවා.

0: மானவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன
1: මේ මුලින් හදි ලොකු අර්ථයක් අදහසක ඉන්නේ අතර මේ සංගීතය තමයි සංගීත සහ විශේෂයෙන් අපේ නිල වික්‍රමසිංහ මහත්මයාගේ ගායනය. ඒ ගායනය හඬත් එක්ක මහා චමත්කාර බවක් උදයන් ලෑස්ති වෙද්දී හරි පුදුම උදයක් එක්ක ඒක හරි මේ ආකර්ෂණීයයි. ඊපස්සේ තමයි අතර මේක අතර මේක තියෙන්නේ මේ වෙළඳ ආර්ථිකයක් පැමිණීමත් එක්ක සහ මේ ගමත් එක්ක මේ එකතු වීම ඇතුලේ තියෙන කාරණේනේ කතා කරන්නේ. එතකොට අර ඒ දේවල් එකතුනම හැබැයි මේකේ තව දෙයක් තියෙනවා. අර ඒ දේවල් එක්ක අපේ තියෙන දේවල් විඳින්න බැරි කමකුත් උනානේ. හැබැයි අර සිහින ඇතුලේ අර පොඩි හිත් දුක් වෙන විදිය. අර ඒක හරි යදුම් ලස්සන තැන් තියෙනවා. අර අපි කන්නාඩියක් තුලින් අර ඉර වැටෙන තැන මද්දහනේ හිරු දෙවියෝ කැඩපතකින් ඔරවනවා. හරි ලස්සනට ඒක ලියවිලා තියෙනවා. ඒ කියන්නේ අර මේ ඒ කියන්නේ ළමයි අපිට ඇත්තට මේ ඒ ගීතේ පුරා මැවිලා පේනවා මේ සිද්ධිය. ඒ වගේම අපිට හරි සානුකම්පිත බවක් දැනෙනවා. අර එක ලෝකයක් හැදෙද්දී කියන මේ ඇති නැති පරතරය සහ මේ වෙළඳ පරිසරයත් එක්ක සමහරවිට ඒ චමත්කාර ජනක දේවල් එක්ක ඒ කියන්නේ අපි කියන්න පුළුවන් අපි ස්වභාවික දේවල් එක්ක ඒ ළමයි හරි මේ ස්වයං පෝෂිතයි සහ ඒ ළමයිට ඒ දේවල් තියෙනවා. මේක අනිත් ඒ කියන්නේ ඇත්තට මේක අනිත් පැත්තට ගන්න පුළුවන්. අර ඒක ගීතයක් තියෙන්නේ මේ ඔය වගේම අහිමිවීමක් නේ තියෙන්නේ මේ නාගරික ළමයිට මේ ගමේ
2: සුන්දරත්වයේ.
1: ඒකත් බැලුවම ඒ වගේ තිරයනවා කතා කරන්නේ. ඒක මේකේ අනිත් පැත්ත. ඉතින් මේකේ කතා කරන්නේ මේ වෙළඳ ආර්ථිකයත් එක්ක ලැබෙන මේ පුංචි ලස්සන දේවල්, එයාලා ආස හිතන දේවල්. ඉතින් ඒවල් ලඟ වෙන්න බැරි වෙලා තියෙන්නේ මේ ආර්ථික ගැටලුම තමයි. ඉතින් ඒක ගැන ලස්සනට කියවන මූලික කාරණේ අවිල්ල. ඉතින් මේ අනුව තමයි මූලික උනේ අර පුංචි කාලේ අත්දැකීමත්.

0: இரவு ராத்திரி 8:30
1: FM 93.5 FM 93.7 லாகானா ரேடியோ ITN.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
1: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
3: සමරය
4: උඹුරු වැඩත් එක්ක මට වෙලාවක් හදාගන්න අමාරුයි. හෙට අපේ ආයට වතුර හරවනවලු. හෙටවත් කුඹුරු වැඩ පටන් ගන්න ඕනේ. ඔයාට පුළුවන්නේ මන් ත්‍රිවිල්ලා කතා කරලා දෙන්න.
5: අනේ මේ මට නම් ඔව තේරෙන්නේ නැහැ. ඉතින් ඔය පුතෙක් ඉන්නේ ගිහින් කියන්නකෝ.
4: කියන්න ඉතින් ඌ ගෙදර ඉන්නෙපැයි.
5: දැන් මම මේ හැමතිස්සෙම ගෙදර ඉන්න හින්දානේ හැමදේම මට පවරන්නේ. මාත් යනවා යන්න බෝඩිමක් හොයාගෙන.
3: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්.
6: මේ මිනිහයත් එක්ක නම් විසුමක් වෙන්නේ නැහැ සාලි. අනේ මන්දා. මට තේරෙන්නේ අපි අපේ ළමයට වැරද්දක් කරන්න කියලා.
7: නංගේ මදු නංගේ
5: මොකෝ
7: නන්දන ගෙදර නෑ නේද?
5: නෑයි.
7: මේ මුළු ගමම පොලිසිය මට කරලා දන්නේ නැද්දටි? මම යන්නම් හදිස්සියේවත් තාවච්චියට ගෙදර ඉන්න එපා කියලා.
3: සති අග රාත්‍රී 9ට ITN බලන්න සමරය. ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
8: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
9: වෙලාව රාත්‍රී 8 විනාඩි 33යි.
10: හැමෝම එකම රේසකට වාඩි ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයින්ද ගමන.
11: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ.
10: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
11: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේට් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියල් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියල් ඕඩි ස්වර්ස්.
12: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
13: මම නම් දැන් මානම රිලැක්ස්.
14: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
15: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
16: This is a private road, okay?
17: No, you have mistaken.
16: Me or you?
17: No, I'm looking for...
16: Garbage.
17: No, I'm actually looking for this... How do I... I'm looking for...
16: What else you could find in a garbage truck?
17: I'm looking for a collect.
16: Collect? You.
3: Dhananjaya Sirivardhana Nirmanayak. Thaapin Penna.
18: Nirmata kiwa? නිල්ගේ ගෙදරට පැන්න හොරුත් ඉංග්‍රීසියෙන් කතා කළේ. දැන් හොරුත් අප්ඩේට් වෙලා.
19: මං කොහෙදනේ මිනි මරන්නේ? පිස්සුද? මං එහේ මිනි මරුවෙක් නෙමෙයි. අනිත් එක මේ මහදවල් එනවා දන්නේ හොරු.
3: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.

0: වෙලාව රාත්‍රී 8යි විනාඩි 36යි.
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන
2: සංසන්දිය තාරහර මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සංතතිය දහර අහගෙන ඉන්න ඔබට මේ මතක් කරන්නේ අනුග්‍රහක දායකත්වය ලබා දෙන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මෙගා පවර් NLB මෙගා පවර් ගැන දැනුම ගොඩක් දේවල් දන්නවා. රුපියල් කෝටි 47ක එවැගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනාතුන් ලංකාවේ එකම ලොතරැයි NLB මෙගා පවර්.
1: සඳදිය දහර.
3: මගේ දුවේ නුඹ අවදීනම් කියලා කිව්වට මං හිතන්නේ දුවලාට විතරක් නොවන මහා ගැඹුරු පාඩමක් තමයි රත්නශ්‍රී විජේසිංහන් අපිට කියන්නේ.
4: මේ ලෝකේ ගැන දහමක් කියලා දෙනවා වගේනේ මේ ගීත ඇතුලේ තියෙන්නේ. සහ මේ අපිට අහිමි වෙන දෙ මේ විශේෂයෙන් මේක තේරෙන්න පුළුවන් මේ අලුතෙන් මේ කියනවා දැන් මේ ස්ක්‍රීනේජර්ස්ලා කියලා. අලුත් පරපුරේ ළමයිට කියන්නේ තිරත් එක්කනේ ඉන්නේ. ඒතකොට ස්වභාව දහමත් එක්ක ගැටෙනවා හරි අඩුයි. ස්වභාව දහමත් එක්ක එකහු වෙනවා අඩුයි. මේකෙත් කියන්නේ අපි හැම කෙලාතුලින්ම ওই වැරද්ද වෙනවා. අපි දරුවන්ටත් ওই වැරද්ද වෙනවනේ. ඒ මොකද යාට නාගරික පරිසරයන්තු සමානට එළියේ අයිතික සමාජ සංකේතන වීම. ඒකත් එක්ක ළමයෙක්ව එකපාරට ඉස්සර තරම් නිදහස් සමාජයත් එක්ක දැන් මේ කියන යෝජනා කරන මට්ටම විදිහට එළියට එන්න කියන්නත් බෑනේ දැන් තියෙන තත්ත්වය හැටියට. ඉතින් ඒ කාරණේ තියෙනවා. ඒක ඉතින් සමාජ ආර්ථික හේතු මත ඉතාම සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි මේ තාත්තා මේ පරිසරයත් එක්ක මොකද විශේෂයෙන් රත්නශ්‍රී විජේසිංහගේ නිර්මාණ හැම දෙයකම මේ ওই තියෙන දාර්ශනික يعني ජීවන දර්ශනය කියන එක ගැබ් වෙලා තියෙනවා ගොඩක් ගීතවල හැම ගීතයකම වගේ. ඉතින් එතකොට මේ ගීතය තුළ අර මේ මා හරි කැමැතිම දේ තමයි ප්‍රධාන වශයෙන් මම ආක්ෂාත කරගත්තේ මේ මුළු ගීතයේම තියෙන තේමාවට උචිත විදිහේ රෝහණ විරසිංහගේ සංගීතයේ රාත්‍රිය එළායන්විත බව ඒ සමස්ත හැඟීමම මේ ගීතේ සංගීතේ පුරා තියෙනවා ආචාර්ය රෝහණ විරසිංහගේ. එතකොට ඊට අමතරව මේ අපි කියනවා වගේ කරුණාත් දිරුගෙනී මහත්මයාගේ ගායනය තුලත් මේ ආමන්ත්‍රණය ආදරණීය ආමන්ත්‍රණය තමන්ගේ දුවට කරන ආමන්ත්‍රණය ඉතාම හොඳින් ගැබ් වෙලා තියෙනවා. එතකොට මේකේ තියෙන ලස්සන දේ තමයි ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරලා දිය යුතුයි. ඒනිව ධර්මීය සංවර්ධනය වගේ දෙයක් නේ කතා කරන්නේ. කියන්නේ දැන් මේ අපි හැමදේම විනාශ කරන් යනවා අපිට අමතක වෙනවා තව පරපුරක් ඉන්නවා කියන එක. සහ මේ රැයක සමත්කාරයේ විඳින්න පුළුවන් විදිය තාත්තා කෙනෙක්ට දෙන්න පුළුවන් හොඳම මේ අත්දැකීමක් නේ. ඉතින් ඒක ඉතාම හොඳින් මේ මුළු ගීතේ පුරාම මේ ජීවන දහමත් එක්ක කියලා දෙන හරි ආදරණීය තාත්තා කෙනෙක්ගේ ආදරේ

0: സൗന്ദര്യാത്മക വിയമന സന്ധതിയ തഹര
1: ചതുക മധുരംഗ മിഗിതെ ലിയന്നേ മാധവ ഹേവാവസമ സംഗീതവത് കലേ റെബെക്ക ശാലോം ഗീതെ ഗയന്നി സമനല തടുവക്ക
2: මේ ගීතය ඇතරම මේ මෑතකදී මම අහපු ගීතයක් මේක ඇතර මාධවී හවසම් කියන අපි ජනප්‍රිය අහලා තියෙන අපි මචන්ගේ සංගීත කණ්ඩායම සංගීතයේ නායකයෙ ඒකම ඔය මේ කදරචකයාත් ඒ සංගීත කණ්ඩායම සොහිරෙක් මේ මේ ගායන වේදිනිය මේ ඇතර මේ අලුත් ගායිකාවක් රෙබෙකා ශාලොම් හරිය වෙනස් හඬක් තියෙන වෙනස් අනනතාවයක් තියෙන ඒ වගේම එයා ඇතරම ඇය මේ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධි අදාරපු සංගීතය හොඳින් අදාරපු ඒ වගේම සංගීත ගුරුවරයෙක් විදිහට දැනට මේ කටයුතු කරන කෙනෙක්. ඉතින් විශේෂත්වය තමයි මේ ඇයගේ හඬ. ඒ ඇයගේ හඬේ තියෙන හරි වෙනස් තානයක් ඒ වගේම මේ ශෛලියක්. ඉතින් ඒකින්ද මම මේ ළඟදී අඳුනාගත්තේ ඉතාම විශිෂ්ට හඬක්. ඒ වගේම තව දෙයක් තමයි ඇය දරුවන්ට විශිෂ්ට මෙහෙවරක් කරනවා සංගීතයේ ඇයි මොකද ඇය මේ බටහිර සංගීතය වගේම පෙරදිග සංගීත දෙකම හදාරලා තියෙනවා. ඉතින් ඒ වගේ හොඳ සංගීතයේ මේ ශාලිකාවක් නැත්නම් අපි කියන්නේ සංගීත මේ ඇකඩමියක් කියන එක සංගීත මේ පාසලක් කියන එක ආරම්භ කරන තැනගේ අදහස් තියෙන්නේ. ඉතින් ඒත් එක්ක මම දැක්ක දේ තමයි මේ මෑත කාලේ ඉතාම හොඳ ගමනක් යන හොඳ නිර්මාණත් එක්ක ඉස්සරහට ගොඩක් හොඳ හැකියාවක් තියෙන. ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ තැගේ ඉංග්‍රීසි ගීතත් තියෙනවා. ඒගේ YouTube නාලිකාව තුල අහන්න පුළුවන්. මේ කියන්නේ අපි කියන්නේ මේ ගීතවල කව කියන්නේ මේ ප්‍රතිනිර්මාණය කරපු ගීත විදියට හොඳ හඬක් තියෙනවා, හොඳ ඉදිරියක් තියෙනවා, හොඳ මේ විභාවයක් තියෙන ගායිකාවක්. ඉතින් ඇයට මේ ඇයව මේ ප්‍රේක්ෂකයන්ට මේ තවත් හොඳින් අඳුල්ලා දෙන්න සහ ඇයගේ හැකියාව අගය කිරීමක් විදියට මම හිතුවා මේ ගීතය තෝරගන්න.

0: අර සඳුරු හමුුවේ මාචල සොලමන් සමක ඔබ ලියූ ගීතයක් කසන් කල් හාරගේ රොමන්ටික් ඔපෙරා සංයුක්ත දැටිය වෙනුවෙන් නිර්මාණය වෙන්න මේ ගීතේ සංගීතවත් කළේ රාහුල සමරනායක කඳුළු
1: ඉතාම කෙටි ගීතයක් මේක ඇතර මේ මේ මේ මේ හදිස්සියේ තමයි කසන් මේ මට මේ ආරාධනා කළා තියෙනවා මේ රොමන්ටික් ඔපෙරාව ඔහුගේ සංගීත දැටියට ගීතයක් රචනා කරන්න ඉතින් විවිධ හේතුත් එක්ක ඕක පහ වුණා ඒ මගේ නෙමෙයි කසුන්ගේ අපි දෙගොල්ලෙම මේවත් එක්ක ඊට පස්සේ අන්තිමේට කොහරි මේ මේක අවසන් කරන්න කියන දවසට කලින් දවසේ වගේ කසුන් කිව්වා මේ මේක අපි කරමු කොහරි ඉවර කරමු කියලා ඉතින් මේක ඇත්තටම පොඩි වෙලාවකදී මේක පැය පහකටත් වඩා අඩු කාලෙකින් ලියුනේ මේක ලියවෙච්ච ගීතයක් ඇත්තටම මට මේකට පොඩි මං හිතනවා පොඩ්ඩක් බලපෑවා කියලා යෙස්ටර්ඩේ කියන ගීතය ගැන ඒකේ අදහස නෙවෙයි යෙස්ටර්ඩේ කියන වචනේ ඊයේ මේක පටන් ගන්නේ ඊයේ ඇස්වල තිබු කඳුළු ඒ කියන්නේ මේක පොඩි මේක මේ මගේ අත්දැකීමුත් එක්ක ආපු දෙයක් ඒ කියන්නේ සමහරවිට අපි කියන බොරුවට අන්නනවා කියලා මිනිස්සු දැන් සමහරට මේ පෙම්වතියක් අනනලාට අපි විහිළුවට සමහරට අපිට කියන්න පුළුවන් විහිළුවට හෝ අපේ තියෙන ඒ වෙලාවේ ඇති වෙන යම්කිසි මානසික අත්දැකීමක් එක්ක හිතෙන්න පුළුවන් බොරුවට අන්නන්න එපා කියලා කිව්වට හැබැයි මේක කියවෙනවා ඊයේ ඇස්වල තිබු කඳුළු පිසලන්නට බෑ කියු නිසා ඒ කඳුලේ ආදරේ පැහැයක් මා නෑ කියු නිසා සඳ අඳුරට මං කියන ඔය ආදරෙත් නෑ අන්නන්න බොරුවට අන්නන්න හැබැයි මේ ප්‍රේමතර අන්තිමට මතක් වෙනවා එයා විඳවනවා ඊට පස්සේ ඕක මොකද එයා එහෙම කිව්වට පස්සේ තේරෙනවා අනේ දැන් මොකද අපේ සමහරට අපි මේ මොහොත තුල තියෙන හැඟීම් බරසාවයත් එක්ක අපිට ඇත්ත පේන්නේ නැහැ සත්‍ය මොකද අපි හැඟීම් බර වෙලා සහ අපි හිතන්නේ අපේ ඊගෝ එක ඇතුලේ අපේ මමත්වය ඇතුලේ එතකොට ඇත්ත පේන්නේ අපිට අපි හැඟීම් බර වුණාම ඇත්ත පේන්නේ පස්සේ තේරෙන්න ගන්නවා තමන් තනියම වෙලා ඉන්නකොට නෑ ඒ වෙලාවේ අන්නන්න නැති ඇත්ත මොකද මේ ගීතය ඉවර කරන්නේ ඒ කඳුලේ ආදරේ පැහැක් තිබුණා කියලා ඒ වෙලාවේ පේන්නේ ආදරේ පහක් තිබුණා කියලා. පස්සේ තේරෙනවා ආදරේ ඒ පුංචි අත්දැකීම පුංචි අර අපේ ජීවිතේ අපේ ආදරෙත් එක්ක ලැබෙන පුංචි අත්දැකීමක් තමයි ලියන්නේ.

0: അപ്പൊ അഹന വിദിന അവസാന ഗീതയമ്മേ മലനി ബോലാൽ സിംഗ സമക്കൻ വിശാരദ ഗുണ്ടാസ കപ്പുകെ ഗീത ഗാനെ വിശാരദ ഗുണ്ടാസ കപ്പുകെ ഗീത സംഗീതവത്കരണ ലോഷൻ ബോലാൽ സിംഗ ലാൻകെ ഗീ പദ സങ്കല്പനാവക് അപ്പി പ്രേമേട പ്രേമയ ലബാദീമ സഹയതുല അപേ യൈ കിയ ഹിമികം ഇല്ലാ നൊസിറ്റീമ കിയന കഥാവ പ്രേമയ അതുലേമ അപിട കഥാ കരൻ പുലോം തവത്
1: මොකද මේක ඇත්තට මට මේ මතක් වුණෙත් ඇත්තට මේකට එක හේතුවක් තියෙනවා මේ සමාජවාදී තුල අපේ මේ සහෝදරය චින්තන ධර්මදාස මහත් මේ අපේ හොඳ සහෝදරේ ඉතින් ඔහු මේ ගීතය යොමු කළා තිබුණා මේ මේ හරිම මේ ප්‍රේමය සම්බන්ධව ලියවෙච්ච නිදහස්ම ගීතයක් කියලා මොකද මං කියන්නේ මෙහෙම ප්‍රේම කරන්න පුළුවන් නම් අපි කාටවත් දුක් වෙන්න ඕනේ නැහැ කියලා මොකද මං හින්දා ඔබේ නැතකින් කඳුලක් හෙලන්න එපා මං හින්දා ඔබේ හද තුල සුසුමක් නැගෙන්න එපා ගිවිසා ගනිමු අපි පෙම්වෙලක් සේ කිසිදා එක් නොවන එහෙනම් මේ නිදහස් ප්‍රේමයක් හැබැයි මේක ඉතින් අර කෙනට එක එකද දකින්න හැබැයි මේක ඇතුලේ තියෙනවා අර අල්ලගන්නේ නැති يعني අපිට ඇත්තටම විවාහය තුලනත් ඉති වෙන්න පුළුවන් يعني විවාහය තුලන නිදහස් කියන්නේ නිදහස් කියන්නේ අපි කියන්නේ මේ අර ඒක يعني අර වැරදි අදහසකින් නෙවෙයි හැබැයි අර අපි හිතනවාට හිතනවානේ දැන් කෙනෙක්ට දැන් අර සමහරට අපි හිර කරගන්න ඕනේ අපි අපි දෙන්නට විශ්වාසය තියෙනවා නම් අපි අපි වෘත්තීය මට්ටම් භාවය ඇතුලේත් අපිට නිදහසේ කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ මොකද කෙනෙක් යාළුවෙක් එක්ක සතුටින් කතා බහ කරනවා නම් සමහරට ප්‍රේමයේ තියෙන නරකම දෙයන්නේ ඔය හිර කරගන්න එක. ඉතින් හිර කරගන්න එක හරහා තමයි ගොඩාක් ප්‍රශ්න මතුවෙන්නේ. එහෙම නැතුව මේ අනවශ්‍ය බැඳීමකින් නැතුව ආදරය කරනවා කියන එක මේකේ හොඳට යෝජනා කරනවා. ඉතින් මේ මුළු ගීත පුරා මේ පෙම්වතුන් දෙදෙනා මං හිතන්නේ ඒක විවාහක පෙම්වතුනියලක් වෙන්න පුළුවන්, විවාහ නොවෙච්ච දෙන්නෙක් වෙන්න පුළුවන්. මේ මේක නම් කියන විදිහට මං හිතන්නේ අතැඟිලි බන්ධන නොපතමි පෙමින් බැඳී කියලා තියෙන්නේ. මං හිතන්නේ නිදහස්ව ආදරය කරන දෙන්නේ ඕපන් රිලේෂන්ෂිප් එක සමහර කියන්නේ මේ ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක තුල මං හිතනවා අර අර මේක නිකන් හැමදේම අල්ලගෙන ඉන්න අර අනවශ්‍ය බැඳීමක් තියෙන මහා දුකක් ඉතිරි කරන ආදරයකට වඩා සුන්දරව ආදරේ විදිගන්නේ මිනුත් අපි අපි වෙමිනුත් ඒ වගේම අපි කෙනෙකුත් වෙනවා වගේම අපි අපි වෙමිනුත් ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරලා මේ කෙටි කාලන ජීවිතය ඇතුලේ ආදරේ විඳගෙන ඒ සුන්දර මොහොතවල් ගත කරලා නිදහස්ව මේ මේ මේ ආදරයේ සුවේ විදමින් ජීවිතය ගත කරමු කියන අදහස හොඳට ගැබ් වෙලා තියෙන හරි නිදහස් ආදර ගීතයක ඒක හරි වෙනස් මේ ආදර ගීතත් එක්ක. ඉතින් මම හිතුවා මේ ගීතේ තොරගෙන
0: අපි එහෙනම් සමුගෙන යනවා බෙහෙවින්ම ස්තුතියි ඔබට මේ වගේම රසවත් නිර්මාණ තුළ ඉන්න අපව අමතන්නට ඔබට හැකියාව ලැබෙන කියලා අපි ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.
1: මමත් බොහොම ස්තුතිවන්ත වෙනවා ලක්හඬ ගුවන්විදුලියට සහ ඔබතුමීට මෙන්න මේ අවස්ථාව ලබා දුන්නට මේ රසවත් හොරාව හොරා දෙක ගත කරන්න.
0: අපි එහෙනම් සමුගෙන යන්නේ නැවත මොනකේන බලාපොරොත්තුවත් එක්ක අද ගීපද රචක සංගීතවේදී අචල සොලමන් සපිත එක්ක බ්‍රෑන්ඩෝනි රජන් පුෂ්පකුමාර සමගින් මම මොනිකා සේරසිංහ ප්‍රාර්ථනා ඔබට සදායක රාත්‍රියක්.

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

0: එන්තික ධර්මතිලක නිර්මාණයක්.
1: යුවාම කියවෙන්නේ ඇත්ත.
2: ඌරිකම් මම බලන්න ඕත් මම බලන්න යනවා. ආයෙත් නැත්නම් ඒකත් කමක් නෑ. බලන්න මම ආදරේ කරන මට අයිති කරගන්න ඕනේ.
1: බෙතන බොරු බයි ලබන් තියෙන්නේ. හැබැයි ඔබ වචන වලින් ගහන්න නම් එන දක්ෂය.
2: මොකද්ද මං කියු බයිල කියපම් බා.
0: මගේ ඉපැරණි පින්සති.
1: මේ පාර වෙන්නේ ගිය පාර වෙච්ච දෙයක්. හරිද? ඒකී රට ඉඳලා එන. අවිල ඔබෙන් අහනවා මේ කෝ තාම මාළි තියෙනවද කියලා. එතකොට ඔබ කියනවා නූල නම් මාරු කළා මාළි නම් තියෙනවා තාම එහෙමමයි කියලා. ඊට පස්සේ ආපහු ඉතින් නළලට කිස් එකක් දීලා මිස් යූ බබා කියලා ආපහු ෆ්ලයිට් එකේ නැගලා යනවා.
0: මගේ ඉපැරණි පෙම්වතී සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
3: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
0: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00ට.

0: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight Night
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 Searchlight සමාජ ගවේෂණය.
2: ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සම්වරය.
3: මං හිතුව ගිහිල්ලත් ඇති කියලා. අද ඕටි කරනවා කිව්වනේ. බෑ කියලා හිතුණා. ෂේප් එකේ පැනක. අර ගෑණිව තරහ කරගන්න. එයා කොහොමත් මාත් එක්ක තරහයි. අය අමුදෙන් තරහ කරගන්න දැන්.
2: සම්වරය.
3: මොකද
4: රහටද උසයන්නේ නැත්තම් ඇඳුමටද නිරලා පේන්නේ?
3: තට තියෙන රුදා මොකද්ද?
4: නෑ උලක්ම නෑ ඉතින් ඒකයි මං කියන්නේ.
3: හැලි වඳුරා ඉස්සල ගහන පොළවේ.
2: සති අග රාත්‍රී 9ට ITN බලන්න සම්වරය.

වෙලාව රාත්‍රී 9:59. දැන් මේ වෙලාව වාසනාවන්ත වෙලාවක් වෙන්න පුළුවන්. ඉතින් මහජන සම්පතක් සමහර වෙලාවට ඔබ ගත ලොතරැයි අතර NLB ජය, මෙගාපව, ධන නිධානය, හඳහන, ගුවිසිත, සුබ දවසක්. මේ ලොතරැයි කුමන ලොතරැයි ගත්තත් අපේ ප්‍රාර්ථනාව වෙන්නේ ඔබට ජය.

0: විශ්වාස කරන්නට ඔබ සූදානම්ද? MLB ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය.
1: අයිබෝවන්, ඔබේ ජීවිතේ තප්පර ගණනකින් වෙනස් කරන්න පුළුවන් එකම තැන තමයි ජාතික ලොතරැයි මණ්ඩලය. අන්නේ ඔබ තැබූ විශ්වාසය නිසාම අද අපි ආරම්භ කරනවා වාසනාවේ සුබ අඩ හෝරාව. NLB ජාතික ජයවරණයෙන් ඔබව දිනවන්න. ඔබේ මෙන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රජා සත්කාර වැඩසටහන යටතේ බදුල දිස්ත්‍රික්කයේ වැලිමඩ අධ්‍යාපන කලාපයේ උඩුහාවර මහාවිද්‍යාලයේ දරුවන් සඳහා අවශ්‍ය නර්තන වාද්‍ය භාණ්ඩ ඇතුළු උපකරණ ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ දිනේ සිදු වුණා. ඒ අවස්ථාවට වැලිමඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සාගරිකා විමල වීර මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂක MMT වින්ද්‍යා මහත්මිය, උඩුහාවර මහාවිද්‍යාලයේ විදුහල්පති GA උපුල් ප්‍රියංකර මහතා, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවන් ඇතුළු ජාතික ලොතරැයි මණ්ඩලයේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වුණා. අද ඔබේ වාසනාව සඳහන් පරිගණක නිල වාර්තාව අපට ලබා දෙන්නේ පරිගණක නිලධාරී සුපුන් චාමර මහතා. මේ හඳුනා ගන්නේ අද විද්වත් අධීක්ෂණ මණ්ඩලය. මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී නීතිඥ KK මදරසිංහ මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී JMND කුමාරි මහත්මිය. එහෙනම් වාසනාවේ සුබ අඩ හෝරාවෙන් NLB ජාතික ජයවරණයෙන් ලොතරැයි වර්ග 8කින් ඔබව දිනවන්න. දැන් අපි සූදානම්. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 519 වෙනි දිනුම් වාරයයි මේ ආරම්භ කරන්නේ. එහෙනම් අපි යමු දිනුම් ඇදීමට. NLB ජය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් ජයංක හතරත් දැන් අපි දොරනවා. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය T ජයංක 1851. මේ වන විට අප සමාජයේ කොටසක් වකුගඩු රෝගාබාධ වලින් පෙළෙන අතර එම රෝගීන්ට සහන සලසන ජාතික වකුගඩු අරමුදලට දායක වන ඔබේ මලොතරයි NLB ඡය මේ වර්ෂයට රුපියල් 105 ත්‍යාගලාභින් 252 දෙනෙක් බිහි කරලා තියෙනවා. NLB ඡය ලොතරැයි රුපියල් 105ක ත්‍යාගයක් ඔබ දිනා ගන්නවා. ඒ ලොතරැයි පත ඔබට අලෙවි කළා MSP මංජනායක උකු වෙලා අලෙවි නියෝජිත. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න ජයග්‍රාහකින් 40 දෙනෙකුත් අද බිහි වෙනවා. ඔවුන් ඇතුළු අද සමස්ත ජයග්‍රාහකින් 77,701 දෙනෙකු අතරේ රුපියල් 67,071,000 මුදලක් අපි බෙදා දුන්නා. තවත් තැගි වැඩි වුණ නියත ධනයෝග හඳහන 1560 වෙනි දිනුම් වාරයයි මේ ආරම්භ කරන්නේ. හඳහන වාසනාවන්ත ලග්න සංකේතයයි දැන් අපි තෝරන්නේ. වාසනාවන්ත ලග්න සංකේතයේ කටක මේ අන්තරෙන් වාසනාවන්ත අංක 4ක් දැන් අපි තෝරනවා. අපි බලමු පළමු ඡායග්‍රාහී අංකය. පළමු අංකය අංක 29. දෙවන අංකය අංක 6. කටක ලග්නය අංක 29 අංක 6. දැන් අපි තෝරන්නේ තුන්වෙනි ඡායග්‍රාහී අංකය. තුන්වෙනි අංකය අංක 58. තීරණාත්මක සිවවන ජය අංකයයි දැන් අපි තෝරන්නේ. සිවවන අංකය අංක 2. අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාපත් අරමුදලට දායක වන හඳහන ලොතරැයෙන් මේ වර්ෂයට සුපිරි තෑගි 7ක් අපි ඔබට ලබා දීලා තියෙනවා. හඳහන ලොතරැයෙන් රුපියල් 110ක ප්‍රථම තෑගයක් ඔබ දිනා ගන්නවා. ඒ ලොතරැයි පත ඔබට අලෙවි කළා රචිත ප්‍රසාද් ඕස් හේලාල විනියෝජිත. ඔහු දැතුළු අද සමස්ත ජයග්‍රාහකයන් 1,38,992 දෙනෙකු අතරේ රුපියල් 94,91,460ක මුදලක් අපි බෙදා දුන්නා. ඔව්, මේ මතක් කරන්නේ හෙට හඳහන ලොතරැයෙන් ඔබ දිනා ගන්න සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 48,90,348,140ක මුදලක්. සත් දිනම ජයනියත ගොවිසෙත 4,493

0: දෙවන අංකය අංක 25. දැන් අපි තෝරන්නේ තුන්වෙනි ජයග්‍රහණයේ අංකය. තුන්වෙනි අංකය අංක 79. තීරණාත්මක සිවන ජය අංකයයි දැන් අපි තෝරන්නේ. සිවන අංකය අංක 28. කෘෂිකර්මාන්තයේ නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාපත්‍ය අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් මේ වර්ෂයට සුපිරිත ඇගි දෙකක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලාභීන් 58 දෙනෙකුත් අපි බිහි කරලා තියෙනවා. ඉංග්‍රීසි අක්ෂරය සමග ජයංක තුනක් ගලපාගෙන 250,000 ත්‍යාගි දිනා ගන්න පුළුවන් ගොවිසෙත ලොතරැයියෙන් විතරයි. අනේ විදි රජ ජයග්‍රහකින් 6 දිනක් බිහි වෙනවා. ඒ ලොතරැයිපත් ඔබට අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිතයන්. අය කුසුමාවති වැල්මිල්ල සංජීව ප්‍රනාන්දු මහනුවර ආර්.එම්. වසන්ත නාවුල සුදා සිල්වා අම්බලංගොඩ ලක්ෂ්මන් රත්නායක හංවැල්ල රත්නපුර දිස්ත්‍රික්කනොත් 1.5% කලී වුණා. ඔවුන්ට ඇතුළු අද සමස්ත ජයග්‍රහකින් 126,573 දෙනෙකු අතරේ රුපියල් 90,88,120 මුදලක් අපි බෙදා දුන්නා. ඔව් මේ මතක් කරන්නේ ගොවිසෙත ලොතරැයියෙන් හෙට ඔබ දිනා ගන්න සුපිරිත්‍යාගයේ වටිනාකම රුපියල් 7,31,26,687,116 මුදලක්. දවස සුබයි, සිහින දිනයි. ඔබ ගන්න මොන ටිකට් එක සුබ දවසක් ලොතරැයිය. සුබ දවසක් ලොතරැයිය දැන් අලුත් වුණා, පහසු වුණා, තෑගි වැඩි වුණා. ඒ බව ඔබ හොඳින්ම දන්නවා. මේ තෑගි වැඩි වුණු නවතම තෑගි රටාව තුළින් සුබ ලග්නය සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් 105ක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අංක 3ට රුපියල් 50,000ක් ඒ වගේම ප්‍රවර්තන තෑග අංකය ඔබ ගලප ගත්තොත් මුදලින් රුපියල් 25,000ක් ඇතුළුව තවත් මුදල් තෑගි රසක් ඔබට දිනා ගන්න හැකියාව තියෙනවා. එහෙනම් මේ ආරම්භ කරන්නේ සුබ දවසක් 367 වෙනි දිනුම් වාරය. සුබ දවසක් ලොතරැයියේ සුබ ලග්න සංකේතයයි දැන් අපි තෝරන්නේ. සුබ ලග්න සංකේතය තුලා මේ යන්ත්‍රයෙන් සුබ අංක 3ක් දැන් අපි තෝරනවා. පළමු සුබ අංකය අංක 59. දෙවන සුබ අංකය අංක 7. තුන්වෙනි සුබ අංකය අංක 66. මුදලින් රුපියල් 25,000ක් දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාග අංකයයි දැන් අපි තෝරන්නේ. ප්‍රවර්තන ත්‍යාගාංකය 1359. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාපත්‍ය අරමුදල ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වර්ෂයට රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 248 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා. සුබ දවසක් ලොතරැයියෙන් මුදලින් රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් ඔබ ජයග්‍රහණය කරනවා. ඒ ලොතරැයිපත ඔබ චාලිවි කළා එජ්ජී යමුනා පුෂ්පරාණි මුල් කිරිගල අලෙවි නියෝජිත වැඩිය. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න ජයග්‍රහකින් 8 දෙනෙකුත් අද බිහි වෙනවා. ඒ වගේම ප්‍රවර්තන ත්‍යාගාංකය ගලපාගෙන මුදලින් රුපියල් 25,000ක් දිනා ගන්න ජයග්‍රහකින් 42 දෙනෙකුත් අද බිහි වෙනවා. ඔවුන් දැතුළු අද සමස්ත ජයග්‍රහකින් 110,826 දෙනෙකු අතරේ රුපියල් 97,07,160 මුදලක් අපි බෙදා දුන්නා. තවත් තෑගි වැඩි වුණු, වාසි වැඩි වුණු ලොතරැයි වර්ග 4කින් ඔබව දිනවන්න අචල සමග ජේමන් සෝදානමේ.
1: මීළඟට මෙගා පවර්.
2: රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක දැවැන්ත සුපිරිත හැකි දෙකක් ඔබට ලබා දුන් එකම ලොතරැයිය එනර්බි මෙගා පවර් රටම කතා වෙන ලොතරැයිය මේ. දැන් මෙගා සුපිරිතයාගේ ලෙස රුපියල් කෝටි 29කට වඩා වැඩි සුපිරිතයාගයක් ඔබට දෙන්න සෝදානම් ඔබේ හීන සැබෑ කරමින් මෙගා පවර් වසනාවන්ත 2599 වන අද දිනුම් වාරය. මෙගා පවර් ලොතරැයියට වැය කළ පුංචි රුපියල් 40ටම ග්‍රෑන්ඩ් සුපිරිතයාගේ ලෙස දැන් ඔබට සුපිරි මෝටර් රථයක් ඔබේ කරගන්න පුළුවන්. වටිනාකමින් වැඩි සුපිරිතයාගි තුනක් තියෙන ඔබට දිනා ගන්න අපි එහෙනම් යමු ඉක්මනින් දිනුම් මැදීමට. ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ. අද ඉංග්‍රීසි අක්ෂරයේ D අපි තෝරගමු දැන් සුපිරි අංකය. සුපිරි අංකය අංක 16. පුංචි රුපියල් 40කට පුළුවන් කෝටි ගානක වටිනාකමින් යුතු සෙහින සැබෑ කරන්න මෙගා සුපිරිතයාගේ ඔබේ වෙන්න අපි ප්‍රාර්ථනා කරනවා. ජයග්‍රහී අංක 4 අපි දැන් තෝරගමු. අංක 12 පළමු ජයග්‍රහී අංකය. අංක 65 දෙවන ඔබට වාසනාව ගෙනාවේ. අංක 28 තුන්වන ජයග්‍රහී අංකය. අංක 78 සිවන ජයග්‍රහී අංකය. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරිත්‍යාග ලාභීන් 5 දෙනෙක් රුපියල් 120 ප්‍රථම ත්‍යාග ලාභීන් 55 දෙනෙක් බිහි කළා. රුපියල් 102 බැගින් වාසනාවන්තයින් 4 දෙනෙක් දිනාගත්ත ලොතරැයිපත් අලෙවි කළා මේ අලෙවි නියෝජිතයින් ඉන්ද්‍රාණි ගුණසේකර මාතලේ, WDM නිලුෂා මාතර, පත්මසිරි ජයවර්ධන යටිගල් ඔළුව, HMK ඩිංගිරි බණ්ඩා ගල්නෑව ජයග්‍රාහි අද දිනුම් වාරෙන් වාසනාවන්තයින් 127,202 දෙනෙක් අතර රුපියල්

0: ලක්ෂ 89,000ක මුදලක් අපි බෙදා දුන්නා. මෙසකවම දිනන අති දැවැන්ත සුපිරිතෑගි ඔබට ලබා දෙමින් ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කළ මෙගා පව හෙට මෙගා සුපිරිතෑගය රුපියල් 29,81,12,418ක් හෙට පව සුපිරිතෑගය රුපියල් කෝටියක් හෙට ග්‍රෑන්ඩ් සුපිරිතෑගය සුපිරි මෝටර රථයක්. ජෙමන් අද 7 මාසයේ 17 වෙනිදා වසනාවන්ත දවසක ජාතික මහදන සම්පත දන්නිදානය ලොතරැයිෙන් රුපියල් කෝටි 9කට වඩා වැඩි සුපිරිතෑගයක් තියෙනවා. එහෙනම් ඔබට දිනා ගන්න මේ ජයග්‍රහී 2281 වෙනි දිනුම් වාරය. මේ සුපිරිතෑගේ ඔබෙම වෙන්නයි අපේ ප්‍රාර්ථනාව. එහෙනම් යමු දිනුම් ඇදීමට. ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ. ඉංග්‍රීසි අක්ෂරය B. අංක 48 පළමු ජයග්‍රාහී අංකය, අංක 28 දෙවන ඔබට වාසනාව ගෙනාවේ, අංක 18 තුන්වන ජයග්‍රාහී අංකය, තිරණාත්මක අවසාන අංකය අංක 42. රට සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජු ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන දන්නිදානය ලොතරැයියෙන් මේ වසරට අපි සුපිරිතෑගලාභී කෘපය ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 35 දෙනෙක් 2,00,000 423 දෙනෙක් ඔබ අතරට එකතු කළා. රුපියල් ලක්ෂ 2 බැගින් 4 දෙනෙක් දිනාගත්තා. එළතරේපත් අලවිකලේ මේ අලවිනියෝජිතයින් තුසිත මහේෂ් කළුබෝවිටියාන, එම් එස් සමන්ත කක්කපල්ලිය, ජේ තුලසිකන් නීර්වේලි සහ ඩබ්ලිව් වන්නිගේ බේයන්ගොඩ. දන්නිදානය අද දිනුම් වරෙන් අපි වාසනාවන්තයින් 95,611 දෙනෙක් අතර රුපියල් 60,48,240ක මුදලක් බෙදා දුන්නා. කාටත් අමතක නොවන රුපියල් කෝටි 13ක, රුපියල් කෝටි 12ක, රුපියල් කෝටි 9ක, රුපියල් කෝටි 8ක දැවැන්ත සුපිරිතෑගි ඔබට ලබා දුන් දන්නිදානය හෙට රුපියල් කෝටි 9ක වැඩි සුපිරිතෑගයක් දිනා ගන්න ඔබට පුළුවන්. රුපියල් 9,11,32,369.752ක්. දෙවතාවක් නොහිත හැමදාමත් පුරුද්දට වගේ මහජන සම්පත ලොතරැයියක් මිලදී ගන්න ඔබටයි ලොතරැයි ලොව රජ කිරුළ පළඳන අපි සෝදානම් වෙන්නේ ජයග්‍රාහී 6,251 වන අද දිනුම් වාරේ. හරි, එහෙනම් අපි යමු දිනුම් දීමට. මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරයේ සහ ජයග්‍රාහී අංක 6 අපි තෝරන්නේ. ඉංග්‍රීසි අක්ෂරයේ D ජයග්‍රාහී අංක 791975. රට සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජු ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන මහජන සම්පත රැයියෙන් අපි මේ වසරට සුපිරිතෑගලාභීන් 12 දෙනෙක්, රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගලාභීන් 217 දෙනෙක්, ලක්ෂපතියන් 3,946 දෙනෙක් බිහි කළා. රුපියල් ලක්ෂ 25ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනාවන්ත ලොතරැයිපත ඔබට අලවි කළේ වරකාපොල අලවි නියෝජිත සුරංග ඉලන්දර. ජයංග පහක් මුල සිට අගටත් අග සිට මුලටත් ගලපගෙන රුපියල් ලක්ෂය බැගින් 24 දෙනෙක් දිනාගත්තා. එළතරේපත් අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් සුදද සිල්වා මාතර, කේ චන්ද්‍රරතා අනුරාධපුර, බුද්ධික රත්නායක බුත්තල, සුභද්‍රා කාන්ති මැදිරිගිරිය, රුචිර ලක්නාත් ඇල්පිටිය, ප්‍රබත් ජයන්ත වැරලගම, නන්දන වික්‍රමසිංහ මොල්ලිපොතාන, ඉන්ද්‍රවාණි රණතුංග නත්තරම්පොත, පි ආර්යපාල කොළඹ කොටුව, ට්‍රෙසිලා ප්‍රනාන්දු පාලවිය, ජිජි අල්විස් ගෙලියෝය, ධම්මික ක්‍රිෂාන්ත ආනියම්බලම, රජිත ප්‍රසාද් ඕසිල්, එඩි බද්ධවිතාන බෙන්තොට, ඒ එම් ප්‍රේමචන්ද්‍ර මහඔය, ඉන්දික සමන් නුවරේලිය, එම් චන්ද්‍රකාන්ති හැඩිගම, පද්මසිරි පීරිස් මාරවිල, කේ ඒ සිරිසේන තිස්ස මහරාම, චින්තක සාරංග විතාරන්දෙනිය, ලකී වන් ඩිජිටල් ලොතරැයි සේවාවෙන් ලොතරැයිපත් 3ක් ඔබට අලෙවි වුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 1 ලොතරැයිපතක් ඔබට අලෙවි වුණා. මහජන සම්පත අද 6,251 වන දිනුම් වාරෙන් සමස්ත ජයග්‍රහකයින් 270,752 දෙනෙක් අතර රුපියල් 2,20,81,360ක මුදලක් අපි බෙදා දුන්නා. හෙට මහජන සම්පත දිනුම් වාරය 6,252. හෙට මහජන සම්පත සුපිරිතෑගය රුපියල් 2,463,528ක්. අද විදමට අද මුදා තෑගි ඔබට දිනා ගන්න පුළුවන් අද සම්පත ලොතරැයියේ ඔබට අද වාසනාව ගෙන අවදිනුම් වාරය 826. මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරය සහ මහජන සම්පත අවසාන අංක 4 ගලපගෙනයි අද සම්පතින් අදත් මුදල් තෑගි ඔබ දිනාගන්නේ. ඒ අනුව අද ඉංග්‍රීසි අක්ෂරය D අද ජයග්‍රහී අංක 1975 රුපියල් 257 බැගින් වසනවන්තින් දෙදෙනෙක් දිනාගත් අයිරතරපත් අලිවිකලේ මේ අලිවි නියෝජිතයින් ගයන් මදුලාල් මොරගහ හේන LDR පුෂ්ප කුමාර අංගම් පිටිය වසනවන්තින් 52 දෙනෙක් රුපියල් 50,000 බැගින් දිනාගත් අද සම්පතින් අද ජයග්‍රහකින් අතර රුපියල් 1,40,000 40ක මුදලක් අපි බෙදා දුන්නා රටටම වාසනාව ගෙනෙන එනර්ජි ආර්ථික ජයවරණය අද වාසනාවන්තීන් 974,219 දෙනෙක් අතර රුපියල් 8,33,16,380ක මුදලක් බෙදා දීලා අදට සමුගන්වා අපි දන්නවා කවදත් ඔබට මතකයි ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය
0: එල්.එල්.බී.
2: සුබ දවසක් අලුත් වෙලා
3: පහසු වෙලා තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 始まる。
1: වෙලාව රාත්‍රී 10යි විනාඩි 16යි. ඔබ ලක්කන්න සමගයි.

වෙලාව රාත්‍රී 10යි විනාඩි 27යි. හෙට උදෑසන 6ට සතියක පත්තර විස්තර සමග හමු වීමේ බලාපොරොත්තුවෙන් සමුගන්න අවසරයි. ඔබත් එක්ක රැඳුණු මම නලින් විරාජ්.

समय सूत्र देशना पर महाकारुणिक बुदुरजानन वहन्से विसिन लोक सत्यावित अनुकंपावेन देशना करन लद आरक्षक परित्राण देशना अतरिन महा समय सूत्र देशनाव अति विशेष वोकि तारका समूहयक पिरिवरा बेबलिन पूर्ण चंद्रयासे एदा कपिल वस्तु नगरा सन्ने महा वनपित एकालोक करमिन समस्त महा विश्वतलेम बुद्ध ज्ञा छत्रेट हसु करमिन पवत्मन लद मे देशनाव විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැත කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණි කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනා දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිසංජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීම

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

ඒ නිරෝගී භව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

දහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සුභා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න මේ කය

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

ඒ සුභාවයේ කුමක්ද? මේ මොහොතක් පාසා දිราපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිราපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි.

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිට

පැයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා.

උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතෙන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසු දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල් වෙන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ

මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද

0: गजक सूत्र देशनाव देश ज्ञानन वहंसी गंपुल मीथलाव कोहमद रुवनपा मूल महाविहाराधिपति पूज्यपाद घनी कुमरे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ක වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු ඩැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩවඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්දිදාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද

අනුභාවෙ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

ලෝවැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සංසුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණයේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.
1: නමෝ

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාව ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ යේ මෙනෙහි කිරීම තුලින් ඔබ යේ සජ්ජායනා කිරීම තුලින් ඔබ යේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැම දිනාගේම සිත් සැනසෙනකොට අපටත් තින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ශාහීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

සිහිවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැලේ